පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

පුත්‍රයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: දවසින් දවස අලුත්වන අපේ ඇල්ෆ පරම්පරාවට ලස්සනම අනාගතයක්.
1: පුවත්දීපත් කරන මම සනයි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
2: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
3: MWODC මම ඇල්ෆ ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියෙ මටත් එකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆ ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆ ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා.
5: Brought to you by
6: හරිද හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
8: කවදත් අලුත් කාගෙත් නෙත්
9: දහම් සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
10: ප්‍රේමවන්ත දරුවෙනි, අප සමිධානන් වහන්සේ පිළිබඳ තවත් අපූරු සිද්ධියකට මං ඔබෝ අරගෙන යනවා. මෙනුන් වහන්සේ යෙරිකෝවට ලංවෙද්දී යෙරිකෝවේ තාප්පේ ගාව ඉන්න බාතිමියුස් කෑමර දෙනවා, දාවිද්ගේ පුත්‍රයාණනි මට මාගේ පෙනීම දෙන්න. මේ සිද්ධිය හරි බරපතල සිද්ධියක්. බා දාවිද් හෙබ්‍රෙව් භාෂාවෙන් කියන්නේ දාවිද්ගේ පුතා. ඒ අන්වර්ත නාමයක්. අන්වර්ත නාමය මෂියා. තැනන් වහන්සේට මෂියා කියන්නේ දෙවියන් වහන්සේ ගැලුම් කරුවාණන් වහන්සේ යැයි තේරුම් දෙන නාම පදේ නොහොත් ගැලුම් කරුවාණන් වහන්සේට. අන්ද බාතිමියුස් අදහනවා තමන් සිඟා කන තැනින් නැගිට උතුරු සළුව විසිකොට සමිධානන් වහන්සේව මුළුමනින් අයිති කරගෙන සුවය තමන්ට ලැබූ බව අදහා සුවය ලබනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔහු සමිධානන් වහන්සේව අනුගමනය කිරීමයි. මගේ ආදරණීය දරුවෙනි, There is no magic in Christianity. ක්‍රිස්තියානිය ඇතුලේ මැජික් නෑ. ඔබට සුවය වෙන්න ලබන්න ඕන නම් ඔබ කරන්න ඕන එක දෙයයි, මහමනස්ථාපනයෙන් උන්වහන්සේව ස්වාමියාණන් හැටියට පිළිගැනීම පමණයි. අපි හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා හමෂියාහ යේෂුවහ නසාර නාසරිද්ධි ජේසුන් වහන්සේ මාගේ ස්වාමියානෝය. බාතිමියුස් කිව්ව පරිද්දෙන්ම ඔබටත් ආරාධනා කරනවා උන්වහන්සේව ඔබේ ජීවිතේ ස්වාමියාණන් ලෙස බාරගන්න පිළිගන්න. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවා. ජේසු පිහිටයි.
11: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
12: මාදරණීය සහෝදර සහෝදරියනි, අද උදේ වරුවේ ඉඳලා රාත්‍රි නිින්දට යනකොට අපි සෑම කෙනෙක්ම කල්පනා කළ යුතුයි මම අද කළේ මොකද්ද කියලා. උමර් රලියල්ලාහ් අන්තුමානම් වන වියතානන් පැවසුවා, ඔබවම විමසා ගන්න, ඔබව දෙවියන් විමසන්නට පෙර ඔබම ඔබ විමසා ගන්න. මම අද මොකද්ද කළේ? එක්කෙනෙක් උදව් කළාද? දෙමව්පියන්ට මොනාහරි උදව් උපකාරයක් කළාද? මම අද කළපු වැරද්ද මොකද්ද? මගේ මොනාහරි පවක් සිද්ධ වෙලා තියෙනවද? මගේ සේවා කාලය තුලදී මම රැකී රක්ෂා කරන ස්ථානයේ හැම දෙයක්ම සාර්ථකව කළාද? නැත්නම් කාව හරි රැවට්ටුවාද? බොරුවක් කිව්වද? මේ කියන සෑම දෙයක්ම කල්පනා කළ යුතුයි. රැට නිින්දට යන්නට පෙර මේ දේ අපි කළොත් ඉටුකොළොත් අනිත් දවස යහපත් දවස කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. හේතුව මම අද දිනයේදී කරපු වැරදි මට දන්නවා. ඒ වැරදි මට හෙට නිවැරදි කර ගැනීමට මට හැකියාවක් තිබෙනවා. මම යම් පාපයක් අද කළා නම් ඒ පාපයෙන් බැහැරවන්නට මට පුළුවන්කමක් තිබෙනවා. මම අද යහපත් දෙයක් කළා නම් තවත් යහපත් දේවල් කීපයක් අනිත් දවසට කරන්නට මට හැකියාව ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම තමන් ගැන විමසිය යුතුයි. මම කවුද? මම කළේ මොකද්ද? කරපු පින මොකද්ද? කරපු පව මොකද්ද කියන එක අපි විමසා ගත යුතුයි. එමගින් අපිට අපගේ සෑම දිනයක්ම සාර්ථක දිනයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා දෙවියන් වාසය ලබා දෙනු මැනව.
11: ඒ
9: മൗലവി ഫറൂദ് ഫാറൂഖ് ഇഹ്സാനി തുമാൻ. ഹിന്ദു ധർമ്മേൻ ഒബേ ദിവ്യട്ട്.

0: நெத்தே ஃபிம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் கெஹான்சா.
1: නැළ වේලා අප හදවත් සැනසීලා ඉට වේලා සොම්නස හද උතුරාලා. ඉතින් අපි හැමෝම එකට ඉන්න හරිම ලස්සන බ්‍රහස්පතින්දා 2026 ඔක්තෝබර් 8 වෙනිදා. Good morning.
2: Good morning.
1: Very good morning. ඉතින් උදේ 6යි විනාඩි 4යි තප්පර මේ විදිහට ඔන්න ගත වේගෙන යනවා. අපි වැඩ ටික පටන් ගන්නවා. ඉතින් මොකක්ද ඔයාගේ විශ්ෂක?
2: ඉතින් කස්සුනියක්කි, අපි හැමෝම උදේට නැගිටින්නේ එක එක බලාපොරොත්තු තියාගෙනනේ. හැමෝටම එකම ප්‍රශ්න නැහැ. කෙනෙක් අද දිනන්න හිතාගෙන නැගිටින්න පුළුවන්. තව කෙනෙක් ඊයේ පෙරදිශ තැනින් ආපහු පටන් ගන්න නැගිටින්නත් පුළුවන්. ඉතින් ඔයා යන්න ඕනේ ඔයාගේ වේගෙන්. අද ඔයා කවුරුත් වෙනුවෙන් ඔයාගේ වේගය වෙනස් කරන්න ඕනේ නැහැ. ඉතින් අද දවස ඔයාට පුළුවන් විදිහට ඔයාට හොඳ ප්‍රතිඵල ලබා දෙන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
1: සමහරු වේගෙන් යන දිහා බලාගෙන අයියෝ කියලා අපි හොල්ලනවා. අනේ අපිට එච්චර වේගෙන් යන්න බෑනේ කියලා අපි හිතනවා. හැබැයි හරියටම හරි ඔයා ඔයාගේ වේගෙ පවත්වාගෙන යන්න බය නැතිව, ඒකන විශ්වාස කරන්න බය නැතිව, විශ්වාසය ඔයාට ඔයාව ඔයාගේ වේගය ගැන හරිම ආදරයක් ඇති කරනවා, හරිම විශ්වාසයක් ඇති කරනවා, සාර්ථකත්වයක් ඇති කරනවා. ඊට පස්සේ වේගවත්ම ටික ටික වේගෙ වැඩි කරනවා අපි දන්නෙත් නෑ ගෙහන්ස. සමහර තැන්වල එහෙම වෙලා තියෙනවානේ. අපිට හිතෙනවා අපි වේගෙ මදි කියලා. හැබැයි දන්නෙම නැතුව මෙන්න බොලේ වේගෙ වැඩි වෙලා. ඉතින් ඒ නිසා වේගවත් දවසක් අද දවසත් වෙයි ඔයාට. ඉතින් වේගවත වැඩ කරගෙන යන්න. හැම තිස්සම මම කියනවනේ ඔයා සුවඳ වෙන්නකෝ නේද? මලක්කගේ ඔයා සුවඳ වෙන්නකෝ. මලක්කුණොත් ආයි සුවඳ වෙන කොහෙන් හරි ගන්න ඕන නැහැ.
2: මේකනේ
1: නිකම්ම සුවඳවත් වෙනවා. ගඟක්කුණොත් ඇලක්කුණොත් ආයි අනේ මාව ගලාගෙන යන්නකෝ යන්නකෝ කියලා කියන්න ඕන නැහැ. ගලාගෙන යනවා. හොලඟක්කුණොත් අනේ හොලං වදින්නකෝ කියලා කියන්න ඕන නැහැ. හොලං එනවා. එහෙම වෙන්නකෝ

0: ස්ටෝඩියෝ උදේ 6යි විනාඩි 9යි වෙලාව. දැන් ඔයාගේ විෂන් එක මොකක්ද ගෙහන්ස?
1: මගේ විෂන් එක? මගේ විෂන් එක තමයි හොඳටම ඉගෙනගෙන හොඳ ළමයෙක් වෙන එක.
0: අන්න හරි. හොඳටම මොනවද අපි ඉගෙන ගන්නේ?
1: අපේ අධ්‍යාපනයේ වගේම කසුණියකේ සාර ධර්ම හොඳ ගතිගුණ මේ හැම දෙයකින්ම පරිපූර්ණ වෙන්න ඕනේ.
0: ඒ නිසා ඔයා අද ලස්සන දෙයක් කියන්නත් හිතාගෙන ඉන්නවනේ. එහෙනම් ඒක කියන්න.
1: හා අද මම කියන්නේ කසුණියකේ වෙනම විදිහේ දෙයක්. මම දැක්කා ලස්සන නිසඳසක් තියෙනවා. මම කියන්නම් ඒක කසුණියකේ කියන්නේ කසුණියකට කොහොමද හිතෙන්නේ කියලා.
0: හරි.
1: අගහිඟකම් නැතමට පෙරමෙන්ම අද දිනද සිතූ පැතූ දේ ලැබෙයි ෂණිකවම නොඅලුවම දන්නවා දෙහි රහස කුමරියකි මම මාලිගයක සිංහාසනය මගේ තාත්තාගේය.
0: සිංහාසනය තාත්තා ඉන්නේ?
1: ඉතින් කසුණියක්කි මං කල්පනා කරේ තාත්තා කියන්නේ හරි පුදුම චරිතයක්. තාත්තල හැමදාම කියන්න ඇනි අවිල්ල මංවට ආදරේ කියලා හිම කියන මිනිස්සු නෙමෙයිනි. තාත්තගේ ආදරය හරිම නිහඬයි. ඉතින් අර සින්දුවක තියෙන්නේ හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ කියලා. ඉතින් අපි ලොකු වෙනකොට තමයි තේරෙන්නේ තාත්තා කියන්නේ එයාගේ හීන පවා අත්හැරලා අපි වෙනුවෙන් ගොඩාරියක් මහන්සි වෙන මාරවංක මාර නිහතමානී මිනිස්සේ කියලා. ඉතින් කවුරු හරි ඇහුවොත් තාත්තෙක්ට මේ ණය ගෙවන්න පුළුවන් කොහොමද කියලා දරුවෙක්ට කරන්න තියෙන්නේ එක දෙයයි. හොඳට ඉගෙන ගන්න, බුද්ධිමත් වැදගත් දරුවෙක් වෙන්න දවසක තාත්තට පුළුවන් නම් අර ඉන්නේ මගේ රත්තරන් පුතා, අර ඉන්නේ මගේ රත්තරන් දුව කියලා කියන්න ඔයා සාර්ථක වෙලා ඉවරයි.
0: හරියටම හරි. ඒකට මෙහෙම කියන්නම්. දැන් අපිත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ විෂන් කියන්නේ ඉන්නේ. විෂන් කියත් එක්ක තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ මේ විදිහට ලස්සනටම හොඳම මෝනින් වයිබ් එක අරගෙන යන්නේ. දැන් මම ඇහුවනේ කලින් විෂන් එක.
1: ඔව්.
0: විෂන් එක පැෂන් කරගෙන.
1: හරි.
0: විෂන් එක පැෂන් කරගෙන. ෆැෂන් එකට මිෂන් එකක් කරමුද? එහෙනම් ඒකේ ඔයාගේ තාත්තා ඉන්නව මැනික. ඒක ඔයාගේ අම්මා ඉන්නවා. ඔයාගේ මිෂන් එක ඇතුලේ ඔයාගේ අම්මා ඉන්නවා. ඔයාගේ මිෂන් එක ඇතුලේ ඔයාගේ තාත්තා ඉන්නවා. ඔයාගේ මිෂන් එක ඇතුලේ ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ, ගුරුවරු, විදුහල්පතිතුමා, විදුහල්පතිවරු හැමෝම ඉන්නවා.
1: අනිවාර්යෙන්
0: වටපිටාවේ හැමෝම ඉන්නවා. ඔයා වැඩ කරන ආයතනේ ඔයා ළඟ ඉන්න එක්කෙනා, ඔයා යටතේ වැඩ කරන කෙනා, දැන් බොස් කෙනෙක් විදිහට බොස්ගේ යටතේ ඉන්න හැමෝම ඒ මිෂන් එකේ ඉන්නවා. ඉතින් අන්න ඒකයි, ඒ මිෂන් එක තමයි ෆැෂන් එක වෙන්න ඕනේ. ඒ ෆැෂන් එකට යන්න අපිට හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් ඒක ෆැෂන් එක වෙන්නත් ඕනේ. වැඩ ගොඩක් කරන්න තියෙනවා. හැබැයි මේ හැම දෙයක් ඇතුළෙම අපේ අම්මා, තාත්තා, ගුරුවරු, නැතෑයෝ, යාළුවෝ මේ හැමෝම ඉන්නවා. ඒ නිසා තමයි විෂන් කියා හැමතිස්සෙම ඔයාගේ ඇස් දෙක ඔයා ගැන හිතන්නේ.
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා අපිත් ඔයාගේ ළඟින්ම ඉන්නවා ඔයාගේ හොඳම විෂන් එක වෙලා.

0: නැතිෆිම් ඇල්ෆා ස්ටුඩියෝ විෂන් කෑයි කරගෙන එනකොට ගෙහන් සා සින්දුව දැක්කන කිව්වා මල් වටකර බඹරු නටයි ගොමු ගොමු නාදේ දෙමිනේ හරි රන් සමලන රෑන් නටයි මල් වට හැට දෙමිනේ ඒ ලස්සන පෙනෙන්නේ නෑ නැතු ඔබටම හිමිනේ මොකද කොහේ මොනව ලස්සන කොච්චර රැඟුවත් මට ඒ ලස්සන පේන්නේ නැහැ මට පේන්නේ ඔයාගේ ලස්සන මොකද මගේ ෆෝකස් එක තියෙන්නේ ඔයාට හරි මගේ ෆෝකස් එක තියෙන්නේ ඔයාට එහෙනම් කොච්චර ෆෝකස් එක වැදගත්ද කියහන්සා නේද ඔයාගේ ෆෝකස් එක වෙන්න ඕනේ ඔයාගේ පර්පස් එක
1: අද ගොඩාක් ඩ්‍රයිවිං වර්ඩ්ස් තියෙනනේ
0: ඔයාගේ ෆෝකස් එක වෙන්න ඕනේ ඔයාගේ පර්පස් එක මොකක්ද ඔයාගේ අරමුණ හරි
1: මගේ අරමුණ මගේ අරමුණ තමයි කලින් කිව්වා වගේ හොඳට හොඳට හොඳට හොඳට පාඩම් කරලා එක්සෑම් එක පාස් වෙන එක.
0: ඔයාගේ දැන් මේ දවස්වල තියෙන්නේ ඔයාටයි ලෙහන්සටයි ඕ ලෙවල් කසිනියා කිව්වා ලෙවල්. නේද? ඉතින් අන්න එහෙම තමයි දැන් අපිටත් එහෙමනේ. ශිෂ්‍යත් කාලේ විදිහට ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් ඒ අතරේ දැන් අපි විද්‍යාර්ථියෙක් වුණාම නේද අපි විශ්වවිද්‍යාලයට ගියාම ඊට පස්සේ එතන තියෙන ටාගට්ස් ටික හරි. ඉතින් අපි හැමෝටම එක එක අරමුණු තියෙනවනේ ගහන්ස ජීවිතය ඇතුලේ. ලොකු කොට හැම කෙනෙකුටම දැන් මේ වෙනකොට වැඩිහිටියෙක් විදිහට අපි හිතමු තාත්ත කෙනෙක්ට අම්මා කෙනෙක්ට තියෙන අරමුණ. ඊළඟට වැඩිහිටියෙක් විදිහට අපි හිතමු ටීචර් කෙනෙක්ට ඉස්කෝලේ ගියාම ටීචර් කෙනෙක් හැටියට ඒ තියෙන අරමුණ. විදුහල්පතිවරයෙක් දැන් ඊයේ කොටපල ජාතික පාසලේ විදුහල්පතිතුමා ආවා. අපි UR ලීඩර් වැඩසටහන හෙට ආරම්භ කරනවා දෙවැනි අදියරේ පළමු වෙනි වැඩසටහන විදිහට කොටපල ජාතික පාසලෙන්. එතුමාට තියෙන පර්පස් එක අරමුණ. එතකොට එතුමයි අරමුණට යන්න දෙන ෆෝකස් එක කොහොමද කියලා ඇත්තටම මම කල්පනා කරා. ඉතින් ඒ නිසා මට ඒකද කියන්න ඕනේ කියලා හිතුණා. අපි මේක බෙදා ගන්න ඕනේ කියලා හිතුණා. අර සින්දුවේ ඒ කියනවා වගේ වෙන කිසිම දෙයක් මට අදාළ වෙන්නේ නැහැ. මට අදාළ වෙන්නේ ඔයාට තමයි මගේ තියෙන එකම ආදරේ දෙන්නේ. එහෙනම් පොත මම ඔයාට තමයි මේ වෙලාවේ ආදරේම. මොකද මට හොඳට පාඩම් කරන්න ඕන. පේපර් එක මං ඔයාට තමයි මේ වෙලාවේ හොඳටම ආදරේ. මොකද මට හොඳටම මේ පේපර් එකට මාක්ස් ගන්න ඕනේ. හා ඉස්කෝලේ මං ඔයාට තමයි මේ වෙලාවේ හොඳටම ආදරේ. ඔයා තමයි මට තියෙන එකම ෆෝකස් එක. මට හොඳ ජයග්‍රහණ මගේ ඉස්කෝලේට අරන් දෙන්න ඕන. මම ජයග්‍රහණ ලබා ගන්න ඕන.
1: අනිවාර්යෙන්.
0: නැද්ද ගැම්මක් එහෙම කියද්දි?
1: කො ගැම්මක් කියනවා.
0: ඉතින් කියන්න බලන්න ආපු ගැම්ම කොහොමද කියන්නේ?
1: මට ආව දැන් ඇත්තටම කසුණියා කි මේක අපි හැමෝටම ලොකු ආදර්ශයක්. අනිවාර්යෙන්ම ෆෝකස් එක අපි පර්පස් එක කරලා ඔකෝම අපේ බලාපොරොත්තු අනිවාර්යෙන් සාර්ථක කරගන්න ඕනි.
0: ඉතින් ඒකට UR ලීඩර් ඔන්න දැන් අපිත් එක්ක ඇල්ෆා ස්ටුඩියෝ විෂන් කේ අරගෙන එනකොට හොඳ විෂන් එකක් අපි බලනකොට UR ලීඩර් වැඩසටහන කියන්නේ හොඳ විෂන් එකක්. ඊට පස්සේ ලංකා බැංකුව අපිත් එක්ක UR ලීඩර් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා. අන්න ලංකා බැංකුව හොඳම පර්පස් එකක් ෆෝකස් එකක්. ඒ නිසා ඔන්න අපි කොටපල ජාතික පාසලට එනවා පළමු වෙනි වැඩසටහන විදිහට.
1: ඔව්. ඉතින් කසුණියකි මේ ලංකාවෙම තියෙන පාසල් 10047 අතරින් තෝරගත්ත පාසල් කිහිපයකට විතරයි මේකට එන්න පුළුවන්. ඉතින් ඔක්තෝබර් 9, 10, 11 කියන දවස්වල මේ ලස්සන වැඩසටහන සංවිධානය කරලා තියෙනවා.
0: ඔව්. ඉතින් ලස්සන වැඩසටහනක් කියන්නේ මේක වෙනම වයිබ් එකක් ඇත්තටම. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් නායකත්ව පුහුණු කඳවුරක් කියලා කිව්වහම අයියෝ මේ ලෙක්චර්ස් ඉතින් ඕ කියලා දෙනවා. එහෙම කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි වැඩේ. වැඩේ කොටපල ජාතික පාසලේ හෙට ඉන්න අය ඔන්න දන්නවා. ආදිශිෂ්‍ය සංගමය මේකට ලොකු ශක්තියක් එකතු කරලා තියෙනවා. ඉතින් තව ඉස්කෝල අපි තෝරගෙන ඉන්නවා. අපි ඉස්සරහට එනවා. රට වටේම තියෙන ඉස්කෝලවලට අපි ඇවිල්ලා එන්නේ හොඳ ෆෝකස් එකක් ඇතුව හොඳේ.
2: Net FM Alpha Studio with Vision Kaya. Kasuni and Gehansa. FM 95.8 Net FM
3: හැමක ධර්ම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: ಕೆಸ್ಸೆಯ ಆದ್ರೆ ಹಂಗನ್ನ ಬೇಗಿಲ್ಲ ತೀನುವ ನೀವೇ. ಕೆಸ್ಸಡ ಸಿದ್ದಾಲೇ ಇಪ್ಪ ಕೆಸ್ಸ ಸಿರಪ್ಪಿಗೆ ಬಿವಾಮ ಹಂಗನ್ನ ನಿಮೇ ನೆತಿಕೆಲ್ಲಮ ದಾನ್ನ ಪುಡು
6: ನಿಯಮ ಆಯುರ್ವೇದ ಒಸು ಕೆಸ್ಸ ಸಾಮಾನ್ಯ ಕರಾಯಿ
5: ಮಾರೈನಿ
7: ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ಲೆಸ ಕಲರ್ ಆಫ್ ಫ್ಲೋ ವೆಜಬೆನಾ ಸಿತ್ ಬೆದಗನಿ ಕಲ್ ಪಾವತಿ ಅವಲಕ್ಷಣ ನೋವಿ ಓಯತ್ ವಹಲೆದ ವಶಿ ವೆನ್ನ ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ ನಮ್ ಕಲರ್ ಆಫ್ ತಮೈ
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: මම ඒ ඉතින් අවුරුදුකින් මට දැරේ සමාර වැඩිලා බොහෝ කාලයක් මම හිටියා විශේෂඥ මහත්වරුන්ගෙන් දැනගලා මේක ගත්ත අනේදයක් උනේ නෑ නෙට් එකෙන් මගෙන් අහලා ඒ දිවෙදී දැනගත්තේ දැනගෙන මම ගියා මෙතන මහත්තයා හම්බෙන්න ගිහිල්ලා ඒක ගමන් තුනක් ගෙනාම මට දැන් හොඳට සනීප දැන් ඉදින් ගියනත් ඇති මේ කමල් මන්දල මහත්තයා මේ සිද්ධ වෙන්න විශ්වාසලා දේවා කියලා ප්‍රාර්ථනා වුණා
1: කතා කරන්න 077 3940
2: Net FM Alpha Studio
9: brought to you by
1: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak Saukhya Sampanna Adhyapanayak Udesa Imarsh Prakashana Vetin Vice Abhyasa Pot Malawa Dan Obata Laba Gata Heka
0: Come on guys Alpha Studio Vision ke aika vela udehaya vinadi 22 ai
1: tin kasaniya ki apita tiena birthday wishes ut apita kiyanna
0: last vela innako ada kapanawa cake ekak okkoma ekathu karagena vision ke lanka banko etukota you are a leader kotupala jathika pasala oy okkoma ekathu karagena ada kapanawa super cake ekak hari enan evannako oyage upandinath apita

0: ලස්සන අක්කේ මම කතාවක් කියන්නද?
1: කියන්න කියන්න කතාව.
0: ඔන්න එක දවසක් කෝච්චියක ගමන් කරමින් හිටපු ගෑනු ළමෙක්ට එක පාට වෙනස් අදහසක් ආවලු. ඒ තමයි එක්තරා මායාකාරී පාසලකට යන පිරිමි ළමේ ගැන කතාවක්. ඉතින් එදා ඒ දැනගෙන හිටියේ නැහැ ඒ පුංචි අදහසින් අද වෙනකොට ලෝකයේ මිලියන ගානක් මිනිස්සු දන්න හැරි පොටර් කියන නම හැදේ කියලා. ඉතින් මේ කවුද? මේ තමයි ජේ.කේ. රෝලින්. ඉතින් ඇය තමයි හැරි පොටර් කතාමාලාව ලියුවේ. ඉතින් කසුනියකි මේක මෙහෙම අදහසක් ආවට මේක එක පාටම හදපු පොතක් නෙමෙයි. මේක ගොඩාක් කල් ඉඳන් ඇයි හිතලා මේ ලෝකය මවලා ලස්සන්ට ලියපු පොතක්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි අපි දන්නවනේ සමනෙන් රයිට කෙනෙක්ට ඕත කෙනෙක්ට පොතක් ලියද්දී ඕනි හරි නිදහස් මනසක් අදහස් ගලාගෙන ඉන්න යාළම කියනවනේ මට බෑ සද්ද ඇහෙන තැන්වල ඉන්න බෑ මට නැත්තම් මේ කතාව අර කතාවේ ෆ්ලෝ එක වැරදිනවා කියලා. හැබැයි ජේ.කේ. රෝලින්ට ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඇය තනි මවක් විදිහට තමන්ගේ දරුවවත් ආදරෙන් බලා ගන්න කාලේ තමයි ඇය මේ පොත ලියන්නේ. ඉතින් බලන්න ඒ වගේ කාලෙක වුණත් ඇය මොන තරම් ක්‍රියේටිව් අපේ ළමා කාලෙම සුන්දර කරපු ලස්සන කතාවක් ලියවද කියලා. ඉතින් ඇත්තටම මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපිට අද හිතෙන පුංචි අදහස් එනවනේ. ඒතර අපි හිතනවා නෑ මේක නම් එච්චර වැදගත් නැති වෙයි කියලා. හැබැයි සමහර වෙලාවට ඒ පුංචි ටර්නින් පොයින්ට් එකම වෙන්න පුළුවන් අපේ මුළු ජීවිතේම ටර්නින් පොයින්ට් එක වෙන්නේ. ඉතින් සමහර වෙලාවට දේවල් පටන් ගන්න මේ ලොකු ලොකු දේවල් පටන් ගන්නේ කෙනෙක්ගේ පුංචි අදහසකින් කසුණියක් කියෙම නේද?
1: නියමයිනේ. ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් කාටද ගහන්සා?
0: අපිටම තමයි.
1: වෙන කොහේවත් ලෝකවල නැහැ. අඟහරු ලෝකෙන් ගේන්නේ නැහැ. බ්‍රහස්පතියගෙන් ගේන්නේ නැහැ නේද? සෙනසුරුගෙන් ගේන්නේ නැහැ නේද? පෘථිවිය තමයි මේ ඔක්කොම. ඉතින් අපි අපිට තමයි හොඳට හොඳට අත දිග ඇරලා වැඩ කරන්න පුළුවන්. අද එහෙම දවසක් සුබ වේවා.

0: ඒකේ කපන්න හදන්නේ කොහොමද කියලා. ඔංචිලි චිලි චිල්ල මලයා,
1: පැල්ල දෙකට නෙල්ල කැලයා,
0: මලක් වගේ ඔබ තියලා රන් ඔංචිල්ලි. අනේ අම්මේ, රුකුල් දෙමින් පදින්න කෝමා සිව්මැල්ලේ. මෙමේ මේ සින්දුයි බලන්න මේවා මංගර හැමතිස්සම කියන්නේ ඕනම දෙයක් අපි රහ විඳින්න පුරුදු වෙන්න ඕන කියලා ගෙහන්ස නේද? හැම දෙයකම තියෙනවා හැරි අමුතු වයිබ් එකක්, අමුතු දෙයක්. අපි ඒක විඳින්න පුරුදු වෙන්න ඕන. මේ මේ මේ මේ සින්දු ඔන්න බලන්න, මේ මියුසික් වල තියෙන ලස්සන ඔන්න බලන්න.

0: මංකන්නේ අපි හැම්ම දේකම හැම දේකම මේ සින්දුව විතරක්නම අපි සින්දුව උදාහරණයකට ගත්තේ. ඕනම දේක තියෙනවා මේ හරි අමුතු වයිබ් එකක්. ඒක මේ එකන එක පේන්නත් මංකිවේ අර විෂන් එක වැදගත්. ඉතිං ඔයා ටික ටික ඉස්සරහට යනකට වාටේ හැම එකකම ඒ වයිබ් එක පේනවා. ඒ වයිබ් එකට දැනෙනවා. හරි දැන් අපි යනෝ බර්තේ කේක්වලට.
1: ඉතිං අද මගේ බර්ත්තක කියලා 17 වෙනි පදින සමරනවා ජීඑම් මලීෂා රුවන්තිලක. ඊට පස්සේ අද මගේ තාත්තගේ 50 වෙනි උපන්දිනය. තාත්තගේ නම සරත් කුමාර හිරත්. පවුලේ හැමෝම සුබපතනවා කියලා එවලා තියෙනවා. අද මගේ ආච්චියම් මගේ 68 වෙනි උපන්දිනය. එයාට පවුලේ හැමෝම සුබපතනවා කියලා එවලා තියෙනවා. හෙට 5 වෙනි උපන්දිනයේ සමරන රෙසඳි තියාරාට පවුලේ හැමෝම අම්මයි තාත්තයි අක්කයි විෂ් කරනවා කියලා එවලා තියෙනවා. අද මගේ බර්ත්ඩේ එක මම චිරණි කියලා තේවල තියෙනවා.
0: මේ ඔක්කොටම අපි අද දෙන්නේ විෂන් කියලා ලංකා බැංකුව, කොටපොල ජාතික පාසල, ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක ලොකුම කේක් එකක් ඔයා වෙනුවෙන් අද කපන්නේ. ඔක්තෝබර් 8 වෙනිදා උපන්දිනය සමරන ඔයාට හැමදේම ඉටු වෙන්නම ඕනේ.
1: අනිවාර්යෙන්.
0: ඔයාට හොඳ වයිබ් එකක ජීවිතේ ලස්සනම කරගන්න පුළුවන් වෙන්නම ඕනේ. ඒකට තමයි ඇල්ෆා ස්ටුඩියෝ අපේ ආශිර්වාදය.
2: Net FM Alpha Studio with Vision Kaya, Kasuni and Gehansa.
3: Hamaka darama ai me wada hitada danne phone ekak hita moda mata gannata wenne aa hita neme avishwasa ewaga kimai singa ekke tiyenne adama ganna phone ekak ai hitada danne vishwasa ewaga kimai ekka singa simple pay hitada loda tika tika gewanna adama oyage smartphone ekak araganna
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 677 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: FM 95 FM 94.8 Net FM Net FM Alpha Studio with Vishankaya, Kasuni and Gehansa.

0: ವಿಷನ್ ಕ್ಯಾ ಪಾಠ ಸಿತ್ತಂ ತಿಬುನನೆ ಗೆಹಾನ್ಸ ಮತಕೈನೆ ಚಿತ್ರ ಕೊಚ್ಚರನಲ್ ಅಸ್ತನ ಇದು ಕೇಳ
1: ಅಂಬೋ
0: ಅಪಿ ರಟವಟೇ ಮೈನ್ ದರು ಈಗ ಶ್ರೇಣಿಯಿಂದಲ ದಹತುನ ಶ್ರೇಣಿಯ ವೆನ ಕಮ್ ಹರಿ ಲಸ್ಸನ ಟೇಕನ ಹಿತಲ ತಿಬ್ಬ ಹಿಟಲವ ದಕಿನ ಮಾಗೆ ದಾಸ್ ಕ್ಯಾನ ಇತಿಂಗ್ ಏ ವಿಷನ್ ನಿಕ ಕೊಚ್ಚರ ವಟಿನವಾದ ಏ ದಕ್ಮ ಕೊಚ್ಚರ ವಟಿನವಾದ ಇತಿಂ ದನ್ ದೆವನಿ ವಟೇ ತರಂಗ ಕ್ಯಾನ ದೆವನಿ ವಟೇ ಕಟಯುದು ದೆನ್ ಆರಂಭ ಕಲ್ಲ ತೇನ ವಿಷನ್ ಕ್ಯಾ ಕೊಲಂಬ ಅವಟ ಇನ್ ಆಯಿಟ ಎತಕೊಟ ದೆನ್ ಅಪಿ ಹಿತಮಕ ಬದುಲ್ಲ ඊට පස්සේ දකුණු පැත්තේ දකුණු පළාතේ එහෙම එහෙම එක එක පැතිවල නැත්තම් දැන් හැමෝටම කොළඹට එන්න හැමෝටම නුවරට යන්න එහෙම කරන්න බැහැනේ. දැන් බ්‍රාන්චස් තියෙනවනේ හැමතැනම ශාඛා තියෙනවා. ඉතින් ඒ ශාඛා කිට්ටු කරලා තැනක් යොදාගෙන ඒ විදිහට ඒගොල්ලෝ වැඩි ලෑස්ති කරලා තියෙනවා. විෂන් කෑයකට මං කියවන හොඳ විෂන් එකක් තියෙනවා කියලා. ඉතින් දරුවන්ගේ විෂන් එක හදන්න දරුවන්ගේ විෂන් එක තව තව නිර්මාණශීලී කරන්න යහපත් කරන්න තමයි මේකේ ලස්සන වැඩ සංවිධානය වෙන්නේ. ඉතින් දෙවන වටේ තරඟාත කියන්නේ දෙවන වටයත් ආරම්භ වෙනවා මේ 11 වෙනිදා. ඒ කියන්නේ ඉරිදා. හරි. ඉරිදා දෙවන වටේ කටයුතු ආරම්භ වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට ජයග්‍රහක ජයග්‍රහයිකාව ඇල්ෆා ස්ටුඩියෝ එකෙම බලා ගන්න පුළුවන්. විෂන් කියා තේරුණු අපේ ආදරණීය දුවදරු හැමෝටම ගෙහන්සගේ ලෙහන්සගේ යාළුව හැමෝටම උණුසුම් සුබ පැතුම් දෙවනි වටේ ලස්සනම චිත්‍රයක් අඳින්න ඕන. පාට ලස්සනට මැච් කරන්න ඕන. හරි, එහෙනම් කතාවක් කියන්න හදන්නේ. යන්න කලින් දැන් 6:40 අපි වැඩ කරන්න කාර්යබහුල වෙන වෙලාව ටික ටික ලඟ වෙනවා. ගෙහන්ස ඉස්කෝලේ යන ගමන්, ලෑස්ති වෙන ගමන්, කුස්සිය පැත්තේ ඉන්න ගමන්, අම්මල විතරක් නෙමේ තාත්තලත් උදේට උයනවා කියලා මම දන්නවා. BMICA චල්ෆා ස්ටුඩියෝ පරිශ්‍රයට ආපු තාත්තල ගොඩක් මාත් එක්ක කතා කරා. එතකොට හැම තාත්ත කෙනෙක්ම කිව්වා අම්මා විතරක් නෙමේ කසිනි නෝන උයන්නේ මමත් උයනවා ගෙදර. අවුරුදු ගානක ඉඳලා අවුරුදු 20 කිතලා ගෙදර දෝනිට උයලා දෙන්නේ මම තමයි. එහෙම කියලා මට කියපු තාත්තල හිටියා ගෙහන්ස. ඒක හරි ආඩම්බරින් කියනවා, හරි ආදරෙන් කියනවා, හරි සංවේදීව කියනවා. ඉතින් අපි දන්නවා එහෙම තාත්තෝ තරංග ඉන්නවා අපි අතර. ඒගොල්ලන්ට අපි හැරිම ආදරේ. ඒ හැම තාත්ත කෙනෙක්ම හැම අම්ම කෙනෙක්ම ඒ කැප වෙන මහන්සි වෙන ඔයාව හැරිම ගෞරවයෙන් තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ හැමදාකම මේ විදිහට මතක් කරන්නේ. ඉතින් මේ කතාව අන්න එහෙම කතාවක්. හරි, කෙනෙක් වරක් කිව්වා ඔයා මුළු දවසම මාළු වෙළඳ පොළක ගත කළොත් එක මාළුවෙක්වත් අත නොගැසුවත් අවසානයේ ඔයා එතනින් පිට වෙන්නේ මාළු කඳත් එක්ක. හරි, ඒත් ඔයා මුළු තවසම සුවඳ විලවුන් සාප්පුවක ගත කළොත් ඔයා කිසිම දෙයක් මිලදී නොගත්තත් එතනින් ඔයා පිට වෙන්නේ හොඳ සුවඳක් එක්ක. ඔයා ඇසුරු කරන මිනිසුන් සහ ඔයා ජීවත් වෙන පරිසරය නොදැනුවත්වම ඔයාගේ සිතුවිලි සහ හැසිරීම් වලටත් බලපෑම් කරනවා කියලා ඔයා දන්නවාද? හැම වෙලාවෙම මැසිවිලි නගන්නන් අතර නම් ඔයා ඉන්නේ. ඔයත් එහෙම තමයි. ඔයාටත් හැම තැනම පේන්නේ ප්‍රශ්න. හැම දෙයකටම නිදහසට කරුණ කියන මිනිස්සු එක කාලයේ ගත කළොත් මොකද වෙන්නේ ගහස? ඔයාටත් ඒ විදිහට නිදහසට හේතු කියන දේවල්ම තමයි පේන්නේ. ඒත් ක්‍රියාවෙන් වැඩ කරන කෙනෙක් නම්, දේවල් කරන්න ඉදිරියට එන මිනිස්සු එක කාලයේ ගත කරන කෙනෙක් නම් ඔයත් ඉදිරියට යනවා. ඔයා හොඳට ක්‍රියා කරනවා, හොඳ ආශ්වාදයක් ගන්නවා. කෘතඥතාවය ඔයා හැම ළඟම, ඒ කියන්නේ හැම කෙනෙක් ළඟම කෘතඥතාවය තියෙනවා කියලා ඔයාට පේනවා. ඔයත් එහෙම කෙනෙක්. ඔයා හැම තැනකම ආශිර්වාදේ ඔයාට පේනවා. ඔයා ඇසුරු කරන මිනිසුන්, ඔයා ජීවත් වෙන පරිසරය බලපෑම නොදැනුවත්වම ඔයා එක්ක රැඳෙනවා ගෙහන්සා.
1: වාව්!
0: මාළු ගත්තේ නැති වුණාට මාළු ගඳ එතනට ගියොත් ඔයාගෙත් එනවා. සුවඳ විලවුන් සාප්පුවකට ගියොත් ඒ සුවඳ ඔයා ළඟට එනවා. ඉතින් දැන් සිකුරාදා කොටුපල ජාතික පාසලේදී යෝආරු ලීඩ වැඩසටහනින් අපි ඔයාව මුණ ගැහෙන වෙල්ෆ ස්ටුඩියෝ අත්වල් බැඳගෙනන මේ හැමදේම කරන්නේ තෙදින වැඩමුළු ජාතියේ මහා පහන් ටැබ ආලෝකය අපිට එනවා. දශක 8කට වැඩි කාලයක් පුරාවට වසර 87ක් ජාතික ආර්ථිකයට ඒ ලබා දීලා තියෙන සඵල දායකත්වයත් එක්ක යෝආරු ලීඩ වැඩසටහන ඇල්ෆ ස්ටුඩියෝ එක අත්වල් බැඳගෙන ලංකා බැංකුව අරගෙන එනවා. ඉතින් සිකුරාද පටන් ගන්න මේ හාහා පුරා කියලා පටන් ගන්න කොටපොල ජාතික පාසලෙන් ආරම්භ වෙන යෝආරු ලීඩ වැඩසටහන ඇල්ෆ ස්ටුඩියෝ අපි හැමෝමත් වැල් බැඳගෙන සුබ පැතුම් එකතු කරනවා.
1: හරින්
0: අන්න එතන දිනන් ඔයාට සුවඳවත්ව ඉදිරියට යන්න පුළුවන්. මම කසුනේ
1: මම ගිහස්සා.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 01112 863 0076 7016 32

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 8 වනදා රහස්පතින්දා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයට වෛද්‍ය සායනයකට අද පෞද්ගලික රෝහලකට රැගෙන යයි. ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අඳවා අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේත් කනස්සල්ල. බන්ධනාගාර කොමසාරිස්ට ලිපියකුත් ලියයි. ගැටලුව ගැන මහා සංඝරත්නය සහ ජනපති අතර අද

0: බලයලත් අනුමත කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යනු ලබන සෑම අවස්ථාවකදීම ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුමක් ඇඳීමට අවසර දිය යුතුය. එබැවින් ගරු අධිකරණ තීන්දුවට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින් ගලගොඩ අත්තේ ඥානසාරස්තවිරයන් බන්ධනාගාරය තුළ රැඳී සිටින කාල සීමාව තුළ භික්ෂුත්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීමට අවකාශය සලසා දෙන ලෙසත් ඉදිරි අධිකරණ කටයුත් සඳහා ඉදිරිපත් කිරීමේදීද අඛණ්ඩව භික්ෂුභාවයෙන් චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දීම සුදුසු බවත් හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කර සිටිම්හ. උපුටා ගැනීම අවසන්.
1: මේ අතර ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා නියෝජනය කර මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එම විශේෂ සාකච්ඡාව පස්වරු එකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. කාතරත් තවමත් ජනප්‍රිය පොලිස් නිලධාරීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රමුඛ චරිතයක්. පොලිස්පති සිහිනය, විශ්‍රාම යාම හා ඉදිරි සැලසුම් පිළිබඳව අපි ඔහුත් සමග කතා කළා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙට් නිවුස් යූටියුබ් නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
2: අජිත් රෝහණ මහත්මයාට සේවා දිගුවක් ලබා දෙන්න තිබුණා කියලා හිතෙනවා. මං කිව්වේ ශානි අබේසේකර මහත්මයාට ඉතින් අවුරුදු 65යි. ඌ තාමත් සේවය කරනවා, සේවා දිගුවක් ලබාගෙන. නමුත් ඔබට අවුරුදු 60යි. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද?
3: විෂය භාර අමාත්‍යාංශ ලේකම්තුමා මගේ ඉල්ලීමකුත් කරා. නමුත් ඉතින් මම හිතනවා යම් අවස්ථාවකදී අපි වයස නියමිත වයසට එළඹුණාම ඉතින් විශ්‍රාම යන එක වඩා හොඳයි කියලා.
2: කනස්සල්ලක් නැද්ද ඔබතුමා?
3: නැහැ, එහෙම කනස්සල්ලක් නැහැ.
2: පොලිස්පති වෙන්න තියෙන තැන වැලකුණ. මොකද එතකොට ජනතාවත් බලාපොරොත්තුවකේ ඉන්න ඇතිනේ අජිත් රෝහණ මහත්මයා ඉතාම සුදුසුයි පොලිස්පති තනතුර දක්වා යන්න. ඊළඟ පොලිස්පතිතුමා අජිත් රෝහණ කියලා කසුකුසුකුත් කියා පහුගේ දවස්වල. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. ඔබතුමා හිතන්නේ කොතනින්ද ඒක නැවතුනේ?
3: දැන් මට හිතෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණත් දන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි ඉතින් රටේ පොලිස්පති තනතුරට පත් කරන්න රාජ්‍ය නායකයෙකුට නිර්දේශයක් යවන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශය යවුවට පස්සේ
2: රාජ්‍ය නායකයෙක් යවන්න ඕනේ.
3: ඔව්, ජනාධිපතිතුමා. ඇත්තටම ජනාධිපතිතුමා නිර්දේශයක් යවන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ තමයි නැවත ජනාධිපතිතුමා විසින් පත් කරන්නේ. ඉතින් එතකොට ජනාධිපතිතුමා විසින් යම් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ඒ සලකලා බලන නිර්ණායක ගණනාවක් ඇති. ඉතින් ඒ නිර්ණායක වලට මාව අහු වෙන්නේ නැතුව ඇති.
2: ඔබට මා හිතනවාද ඒ නිර්ණායක වලට මම සුදුසු නැහැ කියලා?
3: මම විශ්වාස කරන විදිහට පොලිසියේ පරිපාලනය ගැන, මොකද අපරාධ විමර්ශනය ගැන, ඒ හැම දෙයක් ගැනම මට හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම මාධ්‍යට ගිහිල්ලා කතා කරන්න හැකියාවක් තිබුණා. කෙසේ හෝ ඉතින් මම හිතනවා ඉතින් ඒ නිර්ණායක වලට අහු වෙච්ච නැති නිසානේ ඒ තත්ත්වයට පත් වෙන්න බැරි. මම හිතන්නේ ජ්‍යෙෂ්ඨත්වය වගේම අනික් කාරණා බලපාන්නේ.
2: හැබැයි දැන් ඔබතුමා කියන විදිහට ඊළඟට දේශබන්දු තෙන්නකුන් මහත්මයා පොලිස්පති බවට පත් වුණා. ඔය කියන නිර්ණායක ඔක්කොමත්ම බලල වෙන්නේ නැතිනේ එතුමාටත් පොලිස්පති තනතුර දෙන්නේ නැත්තේ. නමුත් අවසානයේදී එතුමාටත් ගෙදර යන්න සිද්ධ වුණා. එතකොට ඒ නිර්ණායක ඔබ හිතනවාද හරි ඇති කියලා? ඒ පත්වීම හරි ඇති කියලා?
3: නෑ, මට ඉතින් ඒ ගැන කියන්න බෑ. මොකද ඒක බලලා නිර්ණායක ඉදිරිපත් කරලා තියෙන්නේ ඔකට හිටපු ජනාධිපතිවරුනේ. එයා එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවනේ. ඉතින් ඒ ගැන මට යමක් කියන්න අමාරුයි.
2: පොලිස් දෙපාර්තමේන්තුවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද අජිත් රෝහණ මහත්මයා වගේ කෙලින් වැඩ කරලා කෙලින් තීරණ අරගෙන දේශපාලන බලපෑමලට අවනත නොවි වැඩ කරමින් පොලිස් ප්‍රති දක්වා යන්න බැරි වේවිද කියලා?
3: නෑ, එහෙම හිතන්න දෙයක් නැහැ. මම කල්පනා කරන විදිහට මේකයි. අපි අපේ රටට පොලිස්පති වෙන්න ඕනේ රටට සේවයක් කරන්න. මේ කාලය තුලම පොලිස්පතිවරු 37 දෙනෙක් තමයි මේ අවුරුදු 160ක කාලය තුල බිහි වෙලා තියෙන්නේ.
2: ඔබේ ප්‍රියතම පොලිස්පතිතුමා කවුද?
3: මගේ ප්‍රියතම පොලිස්පතිතුමා තමයි එන්.කේ. ඉලංගකෝන් මහත්මයා.
2: ඔබතුමා විශ්‍රාම දිවිය ඊළඟට සැලසුම් කරන්නේ දේශපාලනයෙන් බලාපොරොත්තුවක් තියනවද?
3: නෑ, මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ.
4: රතු කට්ට පණින්නට පෙර
1: යෙමනේ බබ් අල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ රතු මුහුදු තීරයේ පාලනය අත්පත් කර ගැනීම සඳහා යෙමන රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර සටන් තීව්‍ර වී තිබෙනවා.
5: ஏமன் ரஜே ஹமுதா வாகன யுதவுமின் வெரள தீரே சிட்டின ஹூதி சட்டான்காமின் பிரகார எல்ல கரண ஆக்காரே சகா ஹூதி சட்டான்காமின் வெரள ஆசான முகுதே கமன் கரண ஆக்காரே தக்வின வீடியோ தர்ஷனது விதிஸ் மாத்தியோசே பிரச்சாரே உனா. ஏமன் ரஜே பிரகாஷ கரண்ணே பப் அல் மந்தேப் சமுத்திர சந்திய ஆஸ்ரித பிரதேசவலின் ஹூதி சட்டான்காமின் பலவா ஹெரிமட்டன் உபாய மார்க்கிக வெதவத் மோகா வராய நகரே பால்னிய தமன் சத்து கரகணிமட்டத் ஹெக்கி உபவாய் கெசே வெதத் ஹூதி சங்விதானிய இம பிரகாஷ பிரதிக்ஷேபகரதி பவ விதிஸ் மாத்திய வார்த்தா கலா.

0: ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ.
1: ನೆಟ್ ನ್ಯೂಸ್ ನಿಮಾವ ನೆಟ್ ನ್ಯೂಸ್ ಮೀಲಂಗ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ದಹವಲ್ ದೊಳಹಟ ಎತಿಕ್ ಪೆನ್ ಪೇ ಪ್ರವೃತ್ತಿ ಬಲಾಪುರತ್ತು ಅಣ್ಣ ಮೊಹದಿನ್ ಮೊಹದ ವಿನಸ್ವನ ಅಳುತ್ಮ ತೊರತುರು ಸಂದಹ ನೆಟ್ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವಟ ಸಹ ನೆಟ್ ನ್ಯೂಸ್ ಫೇಸ್ಬುಕ್ ಪೀಠವಟ ಪಿವಿಸೆನ್ನ ಎಸೆ ನೊಮೆತಿ ನಮ್ ನೆಟ್ ನ್ಯೂಸ್ ಡಾಟ್ ಎಲ್ ಕೆ ಅಪಗೆ ವೆಬ್ ಅಡವಿಯಟ ಪಿವಿಸೆನ್ನ
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න
5: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
7: FM 95 FM 94.5
8: Good morning. දැන් වෙලා 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: අභිමානවත් කළුතරින් Prime Million Cream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
5: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවල
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න fresh විදියට හිතන්න. Heels life එකම fresh.
8: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
9: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.
11: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
12: මොකද්ද ඔය විසිගිරිල්ලද?
11: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියා වල මීටර 91ක්, නගෝයා වල මීටර 88ටත් එහා.
12: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
11: ඇයි
12: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
13: මීටර 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town. සතියේ දිනවල උදේ 7ට.
14: Net FM Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 7යි. අද Thursday බ්‍රහස්පතින්දා දවසේ අල්ගොටවුන් අරගෙන අචීනෝයි සාරයි ඇවිල්ලා ඉන්නවා.
1: සාරත් ඇවිල්ලා නේද?
2: සාරත් ඇයි.
1: සාරයි සාරයියා. සාරයි සාරයියා.
0: මම
1: අපේ ගල්පත්තේ හිටියේ ඉස්සර සාරයියා කියලා එක්ක. මං හිතුව මං පොංචි කාලේ දැන් එයාට තමයි මේ සින්දුව කියන්නේ
0: කියලා. සාරයි
1: සාරයියා. හරි තරහයි. සාරයියට විතරක් සින්දු කියනවා අපිට කියන්න බෑ. දැන් ඊට පස්සේ තිබ්බ නූපුල් නුවන්නේ යම වේවා.
0: අපි මේ ඒක අර පොඩි මේකක් එක කරන්න ඕනේ ක්ෂන් එකක් එක්ක ඔයගලන්ට පේන්නේ නැහනේ. ඔව් ඉරාන් වල ගුඩ් මෝර්නින් කියන්නේ අන්න එහෙම
2: එහෙම තමයි.
0: ඔව් ඉරානියන් වලින්
2: ඉරානියන් වලින් මේ ඉරාන ගැන පොඩ්ඩක් අද කතා කරන්න ඕනේ කියලා හිතුවා. මොකද අපි මේ
1: ඔහුගේ
2: ටිකේම කතා කරේම
1: නැහැ.
2: අමතක කරලා එක්ක දැක්කේ නැහැ වගේ හිටියා.
1: ආර්යෝ ගැන කතා කරේම නැහැ.
0: කරේ නැහැනේ. හැමදාම ප්‍රශ්න ගින්න හොඳ නැති නිසා අපි හිතුවා පොඩ්ඩක් අඩු කරනවා කියලා යුද්ධ ගැන කතා කරන්න.
2: කතා කරන්න.
1: මොකද උදේ පාන්දර යුද්ධ ඇදලා ගන්නෙම නැහැ. අපි ටික දවල් වෙනකොට තමයි
2: යුද්ධ පටන් ගන්න දවල්. හරි මේ දැන් මොකක්ද දන්නවද කියන්න යන්නේ. මේකයි. මේ මොකුත් සද්දයක් නැහැනේ.
0: සද්දයක් නැහැනේ
2: නේ. මොකද ඉරානේ, ඊශ්‍රායලේ, ඇමරිකාව දැන් ලොකු යුද්ධයක හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම සද්දයක් අපිට ඇහෙන්නේ නැහැ. වෙනදට නම් කියනවා ප්‍රහාර එල්ල වුණා, බැලස්ටික් මේ මිසයිල් ප්‍රහාර එල්ල වුණා. ඊට පස්සේ ඊශ්‍රායලේ පැත්තෙන් ඒවා වළක්වා ගත්තා, ඉරානයේ පැත්තෙන් වළක්වා ගත්තා. ඇමරිකාවේ ගුවන් හමුදාව ගුවනින් ප්‍රහාර එල්ල කරා. ඒ වගේ කතා ගොඩක් අපිට නිතරම ඇහෙනවා නිවුස් මේ ජාත්‍යන්තර මාධ්‍ය වලින්. දැන් ඒ මොකුත් ඇහෙන්නේ
1: නැහැ. ඉන්න මේ මට මේ ඉරාන තානාපති කාර්යාලයෙන් ඊයේ හවස පණිවිඩයක් කියලා දීලා නියනෝ ඉන්නවා කිව්වම මට මතක් නෑ. ටක් නෑ නියනෝ නෑ මේකලු. නිරන්තරයෙන් අපි අප්ඩේට් කරනවා. ඊයේත් මොකක් හරි ආවද බල මොනවාරි අලුත් දෙයක් තියෙනවා නම් මම අපි කියමු මැදදි.
2: හරි අනිවාර්යයෙන්ම. ඉතින් දැන් මෙන්න මේකයි වෙන්නේ. මේ ඔක්තෝබර් මාසය. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ හරිම සුවිශේෂී. ඔය ඊශ්‍රායලයට, ඉරානයට සහ ඇමරිකාව කියන තුනටම. ඒ කියන්නේ මේ යුද්ධය ආරම්භ වෙන්න ප්‍රධාන හේතුවක් යෙදුනේ ඔක්තෝබර් මාසේ. ඔයාට මතක නම් 2023 ඔක්තෝබර් 7 වෙනිදා තමයි අර හමාස්ල උඩින් ඇවිල්ලා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරේ. ඔන්නෝගනේ ආසන්නම සිදුවීම මේ යුද්ධය ආයේ පටන් ගන්න නේ. හරි යුද්ධය පටන් ගත්තා. යුද්ධය ඊට පස්සේ 2023 ඉඳලා ටික ටික පැවතීගෙන ආවා. ඊට පස්සේ මේ 2026 අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා තමයි ඉරානයට ඍජුව ප්‍රහාර එල්ල කරලා ඔය තත්ත්වය තව අපි කියන්නේ මේ වෙනකොට තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. ටිකක් මේ විනාශකාරී තැනකට මේ යුද්ධය ඇවිල්ලා තියෙන්නේ.
0: ඊට
2: කලින් 12 day war කියලා දවස් 12ක් යුද්ධ කරා. ඒ වගේ දේවල්
0: කියන 7 day war කියලා තිබ්බා.
2: 7 day war කියලා ගියා. මේ මොකද්ද මේ වෙන්නේ? ඇයි මේ ඔක්තෝබර් මාසයේ මෙච්චර සුවිශේෂී කියලා අපි පොඩ්ඩක් හාර උස්සන්න ඕනේ කියලා හිතුවා. පොඩ්ඩක් මේ අපි දැන් අර map එකේ තියෙන dots ටික එකතු කරගෙන යන්නේ පොඩි සැකයක් තියනවා. මේ තරම් නිහඬ වෙන්න මොකක් හරි හේතුවක් තියනවා කියලා. ඒ කියන්නේ ඇමරිකාව පැත්තෙනුත් නිහඬයි. ඉරානයත් එහෙම ලොකුවට ප්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ. නිහඬයි.
0: ඒ කියන්නේ ට්‍රම්ප් සාමාන්‍යයෙන් උදේට නැගිට්ටාම සාමාන්‍ය මොන හරි
2: පෝස්ට් එකක්වත් නැහැ නේ.
0: පෝස්ට් එකක්වත් නැහැ.
1: ඒ ට්‍රම්ප්ට මලබද්දේවත් හැදිලා නැහැ. සාමාන්‍ය ඉම වගේ ක්‍රියාවනේ කරන්නේ.
2: ඔව් නේ. මොකද්ද මේ හේතුව? හේතුව පොඩ්ඩක් අපි හොයාගෙන ගියාට පස්සේ අපි කිව්වා 2023 ඔක්තෝබර් 7 වෙනිදා තමයි ওই හමාස්ලගේ ප්‍රහාරය එල්ල වෙන්නේ. නෝ ඇටැක් එක එල්ල වෙන්නේ ඊශ්‍රායලයට. අර ලොකු කොන්සර්ට් එකක් ෆෙස්ටිවල් එකක් තියෙන තැනකට හමාස්ලා ඇවිල්ලා වෙඩි තියලා ලොකු මේ ගැටුමක් සිද්ධ වුණානේ. ඉතින් ඔය ඔක්තෝබර් 7 වෙනිදාට කලින් 2023 ඔක්තෝබර් 7 වෙනිදාට කලින් ඔයා ජාත්‍යන්තර මාධ්‍ය පොඩ්ඩක් පරිශීලනය කරා නම් ඔයාට මතක තියෙන්න ඕන ටෙල් අවීව් වල ඊශ්‍රායලයේ ලොකු උද්ඝෝෂණ රැල්ලක් ආවා. මේ උද්ඝෝෂණ රැල්ල ආවේ බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යතුමාගේ පාලනයට විරුද්ධව. ලෝකයේ හැම රටකම මේ වගේ දේවල් ඉතින් සිද්ධ වෙනවා. ඒ සිද්ධියත් එක්ක තමයි ඊට මාස කිහිපයකට පස්සේ තමයි අර විදියට ඔක්තෝබර් 7 වෙනිදාවක හමාස් ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඊශ්‍රායල් ජනතාවට තමන්ගේ නායකයව එහෙම කරන්න ඕනේ වෙන්නේ නැහැ. අර ප්‍රහාරයට පෙරලා පලිය ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. අර ලොක්කට විරුද්ධව තිබ්බ පොඩි පොඩි ප්‍රශ්න ඒව ඔක්කොම පොඩ්ඩක් යටපත් වුණා. යටපත් වෙලා ඔන්න දැන් අර පොදු සතුරා ඉන්නවනේ. පොදු සතුරා තමයි හමාස්ලා. හමාස්ලත් එක්ක ගැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හමාස්ලව පෝෂණය කරන්න ඉරානයේ ඉරානියත් එක්කත් ඔන්න ගැටෙන්න පටන් ගත්තා. දැන් පොදු සතුරෙක් හිටියා බෙන්ජමින් නෙතන්‍යාහුට. ඒ තමයි අර හමාස්ලයි අනිත් පැත්තෙන් ඉරානයයි කියලා කියන්නේ. දැන් ඇයි දන්නවද මේ හදිස්සියෙම මේ අපි අර ඩොට් ටික ගලපගෙන යද්දි අපිට තේරුණා හදිස්සියෙම නිහඬ වෙන්න හේතුව මොකද්ද කියලා. දැන් මේ ඔක්තෝබර් මාසේ නමනි. දැන් අද ඔක්තෝබර් 8 වෙනිදා.
0: 8 වෙනිදා.
2: මේ ඔක්තෝබර් වල හරියටම කියනවා නම් 27 වෙනිදා තමයි.
0: ඕකේ.
2: ඊශ්‍රායලේ මීළඟ මැතිවරණේ එන්නේ.
0: රයිට්.
2: ඔක්තෝබර් වෙද්දී ඔච්චර සද්ද අඩු වෙලා අමුතු අමුතු දේවල් වෙන්නේ ඒකයි. ඒ කියන්නේ කලින් ඔක්තෝබර් වල හදිස්සියේ ප්‍රහාරයක් එල්ල වුණා. ඊට පස්සේ බෙන්ජමින් නෙතන්‍යාහුට විරුද්ධව තිබ්බ අර රට ඇතුලෙන් ආපු කැරැල්ල නැත්තම් රට ඇතුලෙන් ආපු විරෝධය පොඩ්ඩක් යටපත් වුණා. ඊට පස්සෙ ඔන්න පොදු සතුරෙක් එක්ක සටන් වදින්න පටන් ගත්තා. දැන් ඔන්න ඔක්තෝබර් 27 වෙනිදා මේ අවුරුද්දේ 2026 අවුරුද්ද ඔක්තෝබර් 27 වෙනිදා තමයි නැවතත් ඊශ්‍රායලේ මැතිවරණයක් එන්නේ. මේ මැතිවරණේ දින්නොත් තමයි බෙන්ජමින් නෙතන්‍යාහුට මෙතනින් එහාට අගමැති පුටුවේ ඉන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඇමරිකාවෙ ඉන්නෝනේ. ඇමරිකාව නැතුව ඔක තනියම කරන්න බෑනේ ඊශ්‍රායලයට. ඇමරිකාවේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකක් එනවා මේ එන නොවැම්බර් මාසේ 3 වෙනිදා. හරිද? ඒ කියන්නේ කොංග්‍රස් එකට කට්ටිය තෝරාපත් කරගන්න එක. කොංග්‍රස් එකට කට්ටිය තෝරගනිද්දී අපේ ට්‍රම්ප්ගේ පක්ෂය මොකද්ද? රිපබ්ලිකන් පක්ෂය. රිපබ්ලිකන්ලට වැඩිපුර පුටු ටිකක් හම්බුනොත් තමයි ට්‍රම්ප්ගේ බලය වැඩි වෙන්නේ. තේරුණා නේද? එතකොට මේ ඡන්ද දෙකක් තියෙනවා. එක ඡන්දයක් ඊශ්‍රායලයට, අනිත් ඡන්දය තියෙන්නේ ඇමරිකාවට. මේ රහස දන්නවා. මේක රහසක් නෙමෙයි ඉතින්. මේ කියන්නේ ඡන්ද තියෙනවා කියලා ඔක්කොම දන්නවා. හැබැයි ඡන්දේ පිටිපස්සේ සැගවුණු අරමුණු ටිකක් තියෙනවානේ. ඒ රහස දන්නවා වෙන කවුරුත් නෙමෙයි, ඉරානය. අන්න ඒ නිසා තමයි මේ වෙලාවේ ඉරානය ප්‍රහාර එල්ල කරන්නේ නැත්තේ. බැලස්ටික් මිසයිල වලින් හරි අර ෂහීඩ් ඩ්‍රෝන් යාන හරි යොදාගෙන ওই කලාපීය ඉලක්කවලට නැත්තම් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න නොයන්නේ ඔන්න ඔය නිසා. ඉගෙන එහෙම එල්ල කරොත් ඉරානය දන්නවා ඊළඟට මේ බෙන්ජමින් නෙතන්‍යාහු අගමැතිතුමා කියනවා බලන්න අපිට ආයෙත් ගහනවා. මේක නවත්ත ගන්න පුළුවන්. මේකෙන් මේ රට බේර ගන්න පුළුවන් මට විතරයි කියලා. ඒක දන්න නිසා තමයි ඒක අනවශ්‍ය කැම්පේන් එකක් වෙනවා. මේ ඡන්දෙ දිනන්න හේතුවක් වෙනවා. ලොකු හේතුවක් වෙනවා. ලොකු මාජින් එකක්. ඉතින් ඊශ්‍රායලය ඔන්න ඔය කාරණාව දන්න නිසා, ඡන්දයක් ළඟ එන නිසා පොදු සතුරෙක්ව හොය හොය ඉන්නවා. දැන් ඉන්න සතුරා සද්ද නැහැ. ගහන්නෝ කිව්වට ගහන්නෙත් නැහැ ඒ පැත්තේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ රටවල් දෙකම ඡන්ද දෙකක් අභියස ඉන්නේ. එක ඡන්දයකින් බෙන්ජමින් නෙතන්‍යාහුගේ බලයත්, අනිත් ඡන්දයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලයත් තීරණය වෙන්න නියමිතයි. ඉතින් අපි දන්න ඇමරිකානු ජනතාව විශේෂයෙන්ම මේ යුද්ධය අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇමරිකානු පාලනයට මේ යුද්ධය වුණාට ඇමරිකානු ජනතාවට මේ යුද්ධය ඕනේ
0: නැහැ.
2: හැබැයි ට්‍රම්ප් මහත්තයා ගේම් එක අතහැරලා නැහැ. එයා මේ අලුත්ම එයාක්‍රාෆ්ට් කැරිය එකක් යවලා තියෙනවා ගල්ෆ් පැත්තට. මේ වෙනකොට කැරියස් දෙකක් තියෙනවා. අමතරව තව එකක් යවලා තියෙනවා. නිකන් නෙමෙයි, සොල්දාදුවන් 10,000ක් එක්ක. එතකොට දැනටත් 50,000ක් විතර ඉන්නවා. ওই 10,000ත් එකතුනම 60,000. දැන් ওই නැව යන ගමන්නේ. දැන් නැව යන ගමන් එකත් ඔන්න දැන් ප්‍රොමෝට් කරන්න, ප්‍රොපගන්ඩ් එකක් විදියට මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන්න පටන් ගන්න තියෙනවා. මේ යන්නේ ෆයිනල් ඇටෑක් එකට. අපි දැන් මෙච්චර කල් ගහලා ආර්ථික සම්බාධක දාලා ඉරානේ වැටිලා ඉන්නේ. ඉරානේ සද්ද නැත්තේ ඒකයි. ඉරානේ සද්ද නැත්තේ ඒක නිසා නෙමෙයි. ඉරානේ සද්ද නැත්තේ ඉරානේ දන්නවා සද්ද කරොත් කාටද වාසි වෙන්නේ කියලා. හැබැයි ඇමරිකාව කියනවා ඉරානේ සද්ද නැත්තේ අපි ගහලා තියෙන නිසා. අපි නිදි කරවල තියෙන්නේ, තව එකයි ගහන්න දෙන්නේ, ඊට පස්සේ ඉවරයි ෆ්ලැට්. ඒකට තමයි අපි මේ අන්තිම නැව් ටික යවන්නේ. හැබැයි ගහන්නේ නැවෙන් නොවැම්බර් 3 වෙනිදාට
0: පස්සේ.
2: යද්දි කොහොමත් නොවැම්බර් 3 විතර වෙයි. මේ ගිහිල්ලා ඔබ සෙටල් වෙලා මිෂන් ප්ලෑන් එක හදද්දි නොවැම්බර් 3 පහ වෙයි. නොවැම්බර් 3 නේ ඡන්දේ. ඊට පස්සේ කරන දෙයක්. මට ඡන්දේ දෙන්න. මම ගහලා ඉවර කරන්න.
0: ඉවර කළා පෙන්නන්න.
2: ඔන්න ඕක නිසා තමයි මැද පෙරදිග කලාපයේ මේ වෙනකොට ටිකක් නිහඬ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් ඊශ්‍රායලයි ඇමරිකාවයි තමන්ගේ ඡන්දේට සූදානම් වෙනවා. අනිත් පැත්තෙන් ඉරානය දන්නවා එක මිසයිලයක් හරි තිබ්බොත් අපිට නෙමේ වාසි වෙන්නේ අර පැත්තට කියලා.
0: කියලා.
2: ඒ කියන්නේ ගහනගම් බලන් ඉන්න මේගොල්ලෝ ගහන්නෙත් නැහැ. අන්න ඒ නිසා තමයි අපි හැම වෙලේම කිව්වේ මේ යුද්ධ කරන්නේ ඔය ප්‍රජාතන්ත්‍රවාදී ගේන්නවත් නැත්නම් රටවල් නිදහස් කරගන්නවත්, ඒ රටවල් ඉන්න ජනතාවට නිදහස දෙන්නවත්, ඒ වගේ දේවල් වලට නෙමෙයි. ඒ පිටිපස්සේ ලොකු දේශපාලනික අරමුණු තියෙනවා, බලය සම්බන්ධ අරමුණු තියෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඡන්දේනවා දැන් ඉස්සරහට. ඊශ්‍රායල් පොදු සතුරෙක් නැති නිසා සමහර විට වෙන වෙන චිත්‍රපටිත් හදන්න පුළුවන්.
1: පුළුවන්. ඔය ප්ලේන් එක. ඔව් සමහර චිත්‍රපට තියෙනවා. දැන් ඕක කිව්වම දැන් මම කිව්වනේ ඉරානයේ බැසියෙන් මේ ඒවලා තියෙනවා කියලා පණිවිඩයක්. මේ අද හරි ලස්සන වැඩක් තියෙනවා. මේ පුළුවන් නම් යන්න ඉරාන මේ කල්චරල් සෙන්ටර් එකට මේ ඉරානයේ ජනප්‍රියම කවියෙන් දෙන්නෙක් තමයි ජලහුදීන් මොහමුද් රූමි කියන්නේ. රූමි කියලා ලෝකෙම දැන් ජනප්‍රියම එක්කෙනා මේ කයියම්. ඒකේ සැකයක් නැහැ. ඔමාර් කයියම් තමයි. හැබැයි මේ පර්සියන් කවීන් අතර ජනප්‍රියම කවියෙක් තමයි මේ රූමි කියලා කියන්නේ. ඊළඟට ශිරාස්. ශිරාස් ඔස්සේ තමයි ඔය ගසල් කියලා අපේ ගීතත් තියෙනවා. ගසල් ගීත. ඒවා වලටත් සෑහෙන බලපෑමක් කරා. 14 වෙනි සියවසේ විතර යයි හිටියේ. අර මම දැන් රූමි 13 වෙනි ඔය දෙන්නම එකම කාලේ හිටිය. ඉතින් රූමිගේ සහ මේ කාගේද ශිරාස්ගේ කවි සන්ධ්‍යාවක් අද තියෙනවා ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ.
2: එහෙනම් ගැටියනවා.
1: අරහේ රටේ අරහේ මෙනම කතන්දරයක් ඇද්දි තානාපති කාර්යාල ලෝකෙ කරන්න පුළුවන් දේවල්
2: අන්න හරි.
1: බලන්න තන්
2: මේ යුද්ධයක් මැදනින්
1: යුද්ධයක් මැද ඔවුන් ඔවුන්ගේ තානාපති සම්බතතා තියෙන රටවල සංස්කෘතික ක්‍රියාකාරකම් කරනවා. මේ අන්න තානාපති කාර්යය. අර මේ නාගිලුණත් බෑන්චුන් කතන්දරයක් නෙමෙයි. හැබැයි ඒ කියන්නේ ඔවුන් සාමාන්‍ය පරිදි රට ගෙනියනවා කියන එක ලෝකයට හඟවන්න හොඳ කාරණයක්නේ මේක
2: දෙන්නේ. ඇත්තටම ඔය දෙන්නේ මේ ඩිප්ලොමැටික් අදහසක් නේ දෙන්නේ. අපි අපි යුද්ධයට කැමති නැහැ. අපි සාමයට කැමති, අපි සාහිත්‍යයට කැමති, අපි කවි කියනවා. මේ බලන්නකෝ. අපි කවි ලියනවා, කවි කියනවා.
1: ඔව්. ලිව්ව කවීන් පිළිබඳව අපි අගය කරනවා ඒ අදාළ රටවල. ඉතින් අද හන්දෑවට ඉරාන කල්චරල් සෙන්ටර් එකේ තියෙනවා. කැපුලුවන් අය යන්න. මට මේ මේ මේ කාගේද රූමිගේ ලස්සන කවියක් මතක් වුණා. You are not a drop in the ocean. You are the entire ocean in a drop. And kochchara lasana kaviyadda kiyala. You are not a drop in the ocean. You are the entire ocean in the drop. Nuba yanu muhude thibena eka diya nuba yanu mahamude thiyena eka diya bindak pamanak noy. Nuba yanu ek diya bindak tula adangu samasta mahamudama ve. Me aramenne Algotown.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Udah hatai mina di sini dekai dan.
2: Hamba ke darah me ay me wadah hitada dan ne. Phone neka hita muda mata gan nata winne. Ah hita ni me. Vishwasa eva ke kima isuja ikedi ne. Adam gan nu phone neka.
3: LB Leasing, අද තමයි හොඳම දවස.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura. Swimming pool, gym ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 Prime Group කොන්දේසි සහිතයි.
0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura.

0: දෙහතයි විනාඩි 28යි අල්ගොටාම වෙලාව.
1: පරණ යාළුවෙක් කියලා ඉන්නවනේ ද අපිට?
0: පරණ යාළුවෙක්.
2: පරණ යාළුවෙක්.
1: පරණ ශක්තිමත් යාළුවෙක්.
2: අන්න හරි.
1: අවුරුදු 55ක් විතර අපේ රටත් එක්ක බද්ධ වෙලා හිටපු යාළුවෙක්. සැබෑ යාළුවෙක්.
2: සැබෑ යාළුවෙක්. මේ
1: ශක්තිමත්ව අපි ආරක්ෂා කරන යාළුවෙක්.
2: යාළුවෙක්. ඇත්ත. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි දන්නවා ඔය මේ රටවල් හදන එක ගැන, රටවල් දියුණු වෙන එක ගැන, රටවල් දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන, කවුද ඔය පිටිපස්සේ ඉන්න කියන එක ගැන අපි අල්ගොටවුන් එකේ නිතරම කතා වෙනවා. ඊයේත් කතා වුණා. මතක් කරන්න ඕන දේ තමයි මේ රටවල් හැදුවේ වෙන කවුරුත් නෙමෙයි සාරණුවා. ඔය කට්ටිය කියන අපි තමයි කරේ කියලා.
0: අපි තමයි වැඩෝ කියලා.
2: රටවල් හැදුවේ රටේ මිනිස්සු. අපේ රටේ මිනිස්සු තමයි මේ රට ගොඩනැගුවේ. දැන් මේ මොහොතේ පවා අපි ඔය IMF යනවා කියනවා, 17 වෙනි වතාවටත් ගියා කියනවා. ඔන්න IMF එක 4 වෙනි වතාවට, 3 වෙනි වතාවට අනුමත කරා කියනවා අපේ ණය. ඒ ඔක්කොම දේවල් සිද්ධ වෙද්දී පටිතද කරගෙන තමන්ගේ ව්‍යාපාර කඩා වැටෙන්න නොදී, ව්‍යාපාර ටික ශක්තිමත් කරගෙන තමන්ගේ ගෙදර කඩා වැටෙන්න නොදී, නේ, තමන්ගේ පවුලේ ආදරණීයයන් ඔක්කොම බලාගෙන තමන්ගේ ව්‍යාපාර ටිකක් දුවගෙන, ඒ ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර විදිහට පටන් අරගෙන අද වෙනකොට මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරලා මේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙලා තියෙන වෙන කවුරුත් නෙමෙයි මේ රටේ මිනිස්සු.
1: මම පොඩි උදාහරණයක් කියන්නද? අපේ උත්තම රුවන්වැලි සෑ මහා සෑ රජුන් ඉන්නවනේ. රුවන්වැලි සෑය හදනකොට දුටුගැමුණු රජුරුවෝ කිව්වා ඒ වැඩ කරන හැම කෙනාටම පඩි ගෙවන්න ඕනේ කියලා. රැවුල් කපන්න වෙනම එලවන්සකක් දුන්නා. ඊට පස්සේ මේ කෑම බීම දුන්නා. ඉතින් ඒ අයගේ ශ්‍රමය වෙනුවෙන් දුටුගැමුණු රජුරුව හොඳ හැටි සැලකුවා. මොකද දුටුගැමුණු රජුරුවන්ට විෂන් එකක් තිබ්බා, මේක හදන්නේ මම මගේ සංකල්පයට උනාට, මේක මගේ ඉංජිනේරුවෝ ඩිසයින් කරාට, මේ ගඩොල් බඳින මිනිස්සු ගඩොලින් ගඩොල් මිලියන කීයක් තියන්නේ නැද්ද අපේ රුවන්වැලි සෑය
2: බඳින්නේ?
1: දැන් ඔය අපේ ජේතවනාරාමයට ගියාම, අබේගිරියට ගියාම මේ පේනවනේ ගඩොල්. දැන් රුවන්වැලි සෑය මේ මොනවද ප්ලාස්ටරක තියෙන හින්දා දැන් ඒක වැහිලා තියෙන්නේ. ඊට පස්සේ හැබැයි අපේ මේ නාරම් පිටියේ සුමනසාර හාමුදුරුවෝ නැවත ගොඩනගනකොට ඒක කොන්ක්‍රීට් සැකිල්ලක් එක්ක හැදුවේ. නාරංගිට සුමනසාර හාමුදුරුවෝ, වලිසිංහ හරිචන්ද්‍ර මහත්තයලා එකතු වෙලා මේ. ඉතින් මහවංශය කියනවා එහෙම දුටුගැමුණු රජුරුවෝ මිනිසුන්ට සැලකුවා කියලා රුවන්වැලි සෑය හදනකොට. බලන්න ඒ රජුරුවන්ගේ ත්‍රිවිච්ච ආකල්පය.
2: අන්න හරි.
1: රජ්ජුරුවන්ගේ හිතේ හොඳටම තිබුණානේ මේ මිනිස්සු මේ ගඩොල් බැඳ නැත්තම් මට කවදාවත් රුවන්වැලි සෑය හදන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් අර කිව්වා වගේ රට ගොඩනගන්න ඒ රුවන්වැලි සෑයට ගඩොල් බක් බැඳ මිනිස්සුයන් ඉඳලා අද පෝට් සිටියේ ඔය මෙල්ව වලින් වෙල්ඩින් කරන මේ කම්කරුවා දක්වා, කම්කරුවා නෙමෙයි ශිල්පියා දක්වා මේ රට ගොඩනගන්න දායක වෙනවා,
2: දායක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔච්චර ආර්ථික ප්‍රශ්න මොනතරම් තිබ්බත් අපි හැම වෙලේම කියනවා මේ රටේ වැඩියෙන්ම ගෙවන්නේ මේ ඍජුබදු නෙමෙයි වක්‍රබදු. සාමාන්‍ය ජනතාව 80%ක් විතර සාමාන්‍ය ජනතාව වක්‍රබදු ගෙවනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි මතක් කරන්න ඕන ඍජුබදු ගෙවන කට්ටිය ව්‍යාපාර කරන අපේ ව්‍යාපාරිකයින්. ඒව නැත්තම් මේ රට ශක්තිමත් වෙන්නේ නැහැ. ඉතින් ඔය ඔක්කොම සිද්ධ වුණත් වැඩක් නැහැ ඔය ව්‍යාපාරිකයන්ට. එතකොට අපිට සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගේ මූල්‍ය කටයුතු ටික, තමන්ගේ ශ්‍රමයට ලැබෙන, තමන්ගේ ව්‍යාපාරයට ලැබෙන වටිනාකම, නැත්නම් ඉස්සෙල්ලම ව්‍යාපාරයක් මේ ස්ටාර්ට්අප් එකක් විදිහට පටන් ගන්න ගියාට පස්සේ අත දෙන්න මූල්‍යමය වශයෙන් ශක්තියක් වෙන්න කවුරුත් හිටියේ නැත්නම් ඔය මුකුත් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ අර රටවල් ගොඩනගන්නේ මිනිස්සු වගේම ඒ මිනිස්සුන්ට හයිය වෙන ශක්තිමත් නිහඬ ආයතන අපේ පිටිපස්සේ තියෙනවා. එහෙම ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. අද නොවා අවුරුදු 55ක් ඔන්න සම්පූර්ණ කරනවා.
1: Happy birthday LB Finance.
0: Happy birthday.
2: Happy birthday.
1: මට මතක් කරන LB Finance එකේ ඉස්සරහා ඉන්න අර සිංහයානේ. සිංහල නීලාවෙන් ඒ තේජස නේද?
2: අන්න හරි. ඒ තමයි මේ අපේ රටේ මිනිස්සුන්ට දුන්නු හයිය අවුරුදු 55ක් පුරාවට මේ වෙනකොට 1971 ඉඳන් පටන් ගත්තට පස්සේ මේ වෙනකොට රුපියල් බිලියන 450කට වැඩි වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි වැඩිම බදු ගෙවන මූල්‍ය සමාගමක් රටේ රජයට.
1: ඔව් ඒ විතරක් නෙමෙයි. වැදගත්ම දේ මහා බැංකුව අනුමත කරපු මූල්‍ය සමාගමක්.
2: ඒ කියන්නේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. රට පුරාම දිවයින පුරාම ශාඛා 235ක් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් මේ මොහොතේත් අපේ ව්‍යාපාර ගණනාවකට, ව්‍යාපාරිකයින් ගණනාවකට පාර පෙන්නන්නේ, ශක්තිය දෙන්නේ අර අපි කිව්වේ අර සාමාන්‍ය විදිහට පොඩියට සුළු පරිමාණ ව්‍යාපාර විදිහට පටන් ගත්ත ව්‍යාපාර අද වෙනකොට මධ්‍ය පරිමාණ මහා පරිමාණ තත්ත්වයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි LB Finance වගේ ආයතන. ඔය අපිට දෙන මූල්‍ය දායකත්වයේ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් රටේ රජයටත් දැවැන්ත මූල්‍ය දායකත්වයක් දෙනවා අපි කියවනේ වැඩිම බදු ගෙවන මූල්‍ය සමාගමක් අන්න එහෙම තමයි අවුරුදු 55ක ඒ ගමන ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා මේ විශ්වාසය නිසාම එදිනාගත්තු විශ්වාසය නිසා මේ අඛණ්ඩ බව නිසාම ඒ නොසැලෙන ශක්තිය නිසාම මේ වෙනකොට ෆිච් රේටින් වල ඒ මයින ග්‍රේඩ් එකක් අරන් තියෙනවා ඒ වගේම තමයි ලංකා රේටින් වල ඒ ප්ලස් රේට් එකක් අරගෙන ශ්‍රේණිගත කිරීම වලින් ඉහළින්ම ඉන්න ආයතනයක්. ඉතින් අවුරුදු 55කට පස්සේ තාමත් ඔයාලට පුළුවන් LB Finance එකත් එක්ක ගිහිලා ගනුදෙනු කරන්න. ඔයාගේ ව්‍යාපාර වලට වෙන්න පුළුවන්, ඔයාගේ ජීවිතේ විවිධ ඉලක්ක වලට වෙන්න පුළුවන් ඕන කරන මූල්‍ය ශක්තිය ලබා ගන්න. ඉතින් දේශයේ ගොඩනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක් පුරාවට LB Finance අපිත් එක්ක ඉන්නවා. ලේසි නෑ. ඔක තමයි කතාව. අපි හිතුවට අරගොල්ල තමයි ඇදුවේ, මේගොල්ල තමයි ඇදුවේ කියලා. ඔය දැවැන්ත ශක්තිමත් මූල්‍ය සමාගම් අපි අර මුල් විහිදලා නොහිටින්න රටවල් මේ විදියට ගොඩනැගින්නේ නෑ. අපිට සාමාන්‍ය ජනතාව විදියට ශක්තිමත්ව අල්ලගෙන ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ නෑ.
0: හරි.
2: පාලම හෙළ වෙන කාලේ. අපි ඉස්සරහට ගියේ ඔය වගේ සමාගම් ඉන්න නිසා
0: තමයි. පැද්දෙන කාලේ.
2: වැල් පාලම. එහෙම
0: තිබ්බනේ.
2: ඔව්. අමාරුයි එහෙම කාලා තිබ්බා.
0: තිබ්බා මටත් මතකයි.
2: ඒකනේ.
0: හරි. දැන් අපි අචි මේ ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර වෙන්න ඕන. අපිට තියෙනවා මේ අර රිලයි වෙන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන් බ්‍රෑන්ඩ්ස්
2: කියන එක.
0: අවුරුදු ගාණක් තිස්සේන.
2: ඔව්නේ.
0: කියන්නේ අවුරුදු ගාණක් පැවතෙනවා කියන්නේ ආයතනයක්. ලේසි නෑනේ අචි.
2: ආර්ථික අර්බුද කියයි, අර ප්‍රශ්න කියයි, මේ ප්‍රශ්න කියයි, තෙල් අර්බුද කියයි, ලෝක යුද්ධ කියයි, ඒ හැම එකක් මැද්දෙන් එනවා කියලා කියන්නේ ලේසි නෑ. දැන් අපි කිව්වනේ එල්බීලට අවුරුදු 55ක්. ඒ වගේම තමයි අපේ ටවුමේ ඉන්නවා දම්රෝලා දැන් අවුරුදු 40ක්. 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් පුරාවට ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංක එකේ නම තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් තාමත් දම්රෝකට යන්න
0: පුළුවන්.
2: හේතුව තමයි සාරා විශ්වාසනීයත්වය කියලා කියන්නේ. දම්රෝ ගැන ඇහුවොත් ඕන කෙනෙක් ඉස්සෙල්ලම කියන කතාව තමයි ලංකාවේ අංක 1 ආෆ්ටර් සේල් සර්විස් එක තියෙන ආයතනය තමයි දම්රෝ කියලා
0: කියන්නේ.
2: ඔයා ගෘහ භාණ්ඩයක් වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණයක් වෙන්න පුළුවන්. ගත්තට පස්සේ එතනින් ඒ ගනුදෙනු ඉවර වෙන්නේ නැහැ. බලන්න කොයි වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් කෝල් එකක් දීලා එන්නේ නැද්ද කියලා ගෙදරට ආවා. ඇවිල්ලා හදලා දීලා
0: යනවා.
2: මේක දන්නවා ලංකාවේ ගෘහණියෝ. මොකද ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මේ දම්රෝ වොෂින් මැෂින් නිසා. ඔන්න දැන් ඔයාලට ලංකාවේ වටේම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා. ඒ වගේම තමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකින් ඔයාලට පුළුවන්කම තියෙනවා දම්රෝ නිෂ්පාදන මිල දී ගන්න. දම්රෝලගේ විශේෂත්වය තමයි ඔය තියෙන ගෘහ භාණ්ඩ. අපි කියන්නේ මේ නිදන කාමරේට ඕන නිදන කාමර කට්ටල වෙන්න පුළුවන්.
0: කෑම මේස කට්ටල වෙන්න පුළුවන්.
2: කට්ටල වෙන්න පුළුවන්. වගේ ඔෆිස් වෙයා එකට ඕන කරන දේවල් වෙන්න පුළුවන්. ඔෆිස් ස්පේස් එකට ඕන කරන දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ සෝෆා මාදලින් 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. තාමත් දම්රෝ එකෙන් නිකන් නෙමෙයි ඩිස්කවුන්ට් එක. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන්. තව ගොඩාක් දේවල් තියෙනවා. අපි හිමින් සැරේ මතක් කරන්න.
0: පොඩ්ඩ මතක් කරන්න.
2: අන්න හරි.
0: හරි. දැන් මම ඔයගොල්ලන්ට කියනවානේ සමහර දවසට මම උදේට කරන එක එක පුරුදු.
2: මොනවාද උදේට කරන පුරුදු?
0: මම දැන් කිව්වේ අර හැමදාම
2: මේ අලුත් එකක් කියන්න. අද
0: අලුත් එකක් තමයි කියන්නේ. ඉතින් පොඩ්ඩක් ඉවසන්න ආචි.
2: සෝරි.
0: පුදුම කලබලයක් තියෙන්නේ.
2: අපි කැමතියි ඔය හැම දැනගන්න අලුත් දේවල්.
0: කැමතියි.
2: ෆ්‍රෙෂ් දේවල් දැනගන්න කැමතියි.
0: මම අහනවා උදේට මට තියෙනවා මෝර්නින් ප්ලේලිස්ට් එකක්. මම නැගිටලා වැඩට එන ගමන් මම ඒක ගොඩක් වෙලාට අහනවා. ඒක මට සමහර අපි ඔනෙස්ට් වුණොත් අපි හැමදාම සතුටෙන් නැගිටින්නේ නෑනේ ආසි.
2: ඔව්. අත කතාව ඒකනේ.
0: අපිට වැඩ මතක් වෙලා නැගිටිනවා, අපි ස්ට්‍රෙස් වෙලා නැගිටිනවා. හැබැයි එතනින් එහාට දවස ගිනියන්නේ කොහොමද කියන එක අපේ අතේ තමයි
2: තියෙන්නේ.
0: මම දවසකුත් මතක් කරා එහෙම ස්ට්‍රෙස් වෙලා නැගිට්ටට තව පැය 20 ගානක් ඔයාලට දවසේ තියෙනවා.
2: අන්න ඒකයි. නැගිටලා හිතන්නකෝ පැය 2ක් ගියා කියලා. දැන් නිදියන්නත් පැය 6ක් විතර ගියාට පස්සේ පැය 8ක් ඉවරයි කියලා. ඒත් අවුලක් නැහැ. තව පැය 16ක් ඔයාලට තියෙනවා.
0: තියෙනවා. ඒකනේ ඒ 16 කොහොමද අපි මැනේජ් කරන්නේ කියන එක ඔයාගේ වගකීමක්. ඉතින් මම ප්ලේලිස්ට් එකක් හදාගෙන ඉඳන් මම ඒක වෙන වෙලාවල් වලට අහන්නේ. මං අහන්නේ උදේට විතරයි. ඒක මගේ මූඩ් එක සෙට් කරන්න, මට ෆ්‍රෙෂ් වෙන්න, මට අර එනර්ජි මොටිවේෂන් දෙන්න මේ හොඳ විදිහක් ඒක. හැබැයි අද මම ආවේ ටුක්කේ එක මට හෙඩ්ෆෝන්ස් දෙක ගෙදර දාගෙන
2: ප්ලේලිස්ට් එක අහන්නුන් නැද්ද ඔයා වෙන කාගේරි ප්ලේලිස්ට් එකක් ඇහුවද
0: වෙන කෙනෙක්ගේ ප්ලේලිස්ට් එකක් ඇහුවා මගේ කන ගාව බෆල් එක තිබ්බේ ඒක තිබ්බේ අර අපි කියන්නේ දුක හිතෙන සින්දු කියලා පොඩ ලස්සනට කිව්වොත් අපි කියනවානේ දුක හිතෙන සින්දු උදේට අහන්නේ නැහැ ඒවා අපි මම ඒ ටික අහගෙන ආවා
2: ඔයා මල් සින්දු ඇහුවද
0: එහෙම එකක් තමයි උනේ ඉතින් මට කියන්න බෑ නඩු කරන්න කියලා එයාගේ වාහනේ මම ඉතින් ඒ ටික අහගෙන මට මගේ කහන්න බෑ මම හෙඩ්ෆෝන්ස් එක දාලා ආවනේ ඒක අහගෙන ආවා හොඳ වෙලාවට විනාඩි 15ක විතර දුරක ඉන්නේ නැත්තම් මාර ප්‍රශ්නයක් එනවා කොහොමාරි ඔයගොල්ලන්ටත් කියන්නේ උදේට කොච්චර දුකෙන් නැගිට්ටත් ස්ට්‍රෙස් එකෙන් නැගිට්ටත් කලබලෙන් නැගිට්ටත් ඔයාගේ මූඩ් එක සෙට් කරගන්න ෆ්‍රෙෂ් වෙන්න ඔයා මොකක් හරි මෙකැනිසම් එකක් හොයාගන්න මොකක් හරි විදියක් හොයාගන්න ප්ලේලිස්ට් එකක් වෙන්න පුළුවන් කෑමක් වෙන්න පුළුවන් නියාචි තාම මොනවද අපිට කරන්න
2: අනිවාර්යයෙන්ම අපි දැන් ඔයාලට මතක් කරන්න
1: ඕනේ කවරි මුණ ගැහෙන එකක් තමන්ට හැමදාම දකින්න ඕනේ මූණක්
0: හරියට හරි
2: මීටප් එකක් වෙන්න
0: හැමදාම මට මෙයාව මම මෙයාව හම්බෙන්න නිසා මම නැගිටලා
2: යනවා එහෙම වෙන්න පුළුවන්
1: අපි ඉස්සර ටියුෂන් එහෙම ගියේ නේද
2: මෙහෙම තිබ්බා
1: දැනගන්න ගියේ
2: ඔව් සමහර තැන් තිබ්බ ඇත්ත
1: මන්න ඇත්තටම ගුරු ගෞරවෙන් ගිහින්
0: ගුරු ගෞරවෙන්නේ
1: ඔව් ගුරුතුමා ඇවිල්ලා නේද
2: මට නම් තිබ්බේ විෂයට තිබ්බ
1: ඔව් විෂයට ඒ කියන්නේ ලස්සනට අපිට උගන්වනවා
0: මං විතරයි ටියුෂන් ගිහින් ඉගෙනගෙන තියෙන මේ දෙන්නම වෙන වෙන ඒවා කරලා
1: තියෙනවා නෑ නෑ අපි ගියා අපේ ගුරුතුමා හොඳට උගන්වනවා ඉතින් එයා අපි වගේම උදේ නැගිටලා මහන්සි වෙලා එනවා ඇති එහෙම කියලා හිතලා ඒ ගෞරවෙන් ගියේ නැත්ත වෙන එකට නෙමෙයි
2: වෙන එක නෙමෙයි අපි සමහර බස් එනකම් බලාගෙන හිටියා
1: ඔව් ඒත් ඒ සමහරලාට ඒ ගුරුතුමා ඒ බස් එක යයි කියලා අපිට තිබ්බා පොඩි සැකයක්
0: ඔය ෆේවරිට්
2: මූණ දකින්න
1: අහසයි දෙපා නේද ඔව් ඔව් මොකද ලෝක ගුරුමිදනේ තාම ඉවරලා දවස් දෙකක්වත් ගත වෙලා නැහැ
2: අපේ මේ ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරුනේ අපි හරි ආසෙ උදේට දකින්න
1: අපේ ඔව්
2: බස් එක බලාගෙන ඉඳලා මිස් කළා ඒ බස් එක
1: යන්නේ ඔව් බැස්ටි පෙට්ටිය උඩ ඉඳගෙන
2: යන්නේ හරි අර ඩ්‍රයිව් කරන දිහා බලාගෙන ඉඳුණට එලා එහෙම යන්නේ අපේ ඉස්කෝලේ
0: හරි
2: ඉතින් එහෙම තමයි ජීවිතේ මේ පොඩි පොඩි දේවල් වලින් ඔයාට නැවුම්බ වත් විඳින්න පුළුවන් ඇත්තටම අර සාර කිව්ව වගේ ප්ලේලිස්ට් එක වෙන්න පුළුවන් නැත්නම් උදේට ආව වැඩට යන ඉස්කෝලේ යන බස් එක වෙන්න පුළුවන් එහෙම තිබ්බා අපි කැමති ඒ වාහනේ යන්න ඒ බස් එකේ යන්න ඊට පස්සේ උදේට හදන මීල් එක වෙන්න පුළුවන් අපි මීට කලින් ඔයාලට මතක් කරා උදේට බොන වතුර වීදුරුව වෙන්න පුළුවන් නැත්නම් පොල් වතුර එක වෙන්න පුළුවන් මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයාලට පුළුවන් ජීවිතේ හරිම නැවුම් කරගන්න ඒ වගේම ඔයා නැවුම් වෙන්න යන්න ඕන තව තැනක් තියෙනවා ඒ තමයි කීල්ස් එක කීල්ස් එකට ගියාම ඔයාට ඔක්කොම ඕන කරන දේවල් හොයාගන්න පුළුවන් වා හදාගත්තු ප්ලේලිස්ට් එකත් අහගෙන උදේට පොඩ්ඩක් යන්න ඕ කීල්ස් එක පැත්තට ඊට පස්සෙ වාට නැවුම් බව උපරිමයෙන් අත්විඳින්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට් ඊට පස්සෙ වාට මතක් කරනවා වගේ ඊදර ඉන්න අවුරුදු 5ට වඩා අඩු පොඩ්ඩගේ මානසික ක්‍රියාකාරීත්වය හරිද ශාරීරික වර්ධනය දෘෂ්ටිය
2: ඔව් පෙනීම
0: පෙනීම
2: දුර පේන්න ඕන
0: දුර පේන්න ඕන ප්‍රතිශක්තිකරණය දැන් ඔය කියනනේ එහෙම මෙහෙම වෛරස් යනවා මේ ඔක්කොටම රෙඩි පිට ඉන්න ඕනි කියන්නේ රෙඩි පිට ඉන්න පොඩ්ඩක් වෙන හදන්න ඕනි හරිද
2: ඒ කියන්නේ එහෙම තමයි يعني ඉස්සරහට එන ලෝකේ අපි දන්නේ නැහැ මොන විදිහේ සංකීර්ණ තත්ත්වයන් සහිත වෙයිද කියලා අපි අපි දන්න එක දෙයක් තියෙනවා ඒ ලෝකය මේ අපි ඉන්න ලෝකයට වඩා සෑහෙන්න වෙනස් ඒ වගේම තමයි තර්කකාරී ඉතින් ඒ අනාගතයේ වෙනුවෙන් තමයි වාගේ පොඩ්ඩව සූදානම් කරන්න ඕන අපි මේ කියන්නේ gedara inna අවුරුදු 5ට අඩු කෙනා ගැන
0: right
2: චූටියයි ඉන්නවනේ අන්න ඒගොල්ලන්ට ඕන පෝෂණය ඒගොල්ලෝ හොයාගන්න දන්නේ නැහැ ඒ නිසා අපි මේ මතක් කරන්නේ ආදරණීය අම්මලා තාත්තලට වැඩිහිටියන්ට තරුණ අම්මලා තාත්තලට ඔයාගේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා Anchorලා මතක් කරනවා Anchorpedia Pro විතරක් නෙමෙයි එයාට හොඳ සමබල ආහාර වේලකුත් උදේට දෙන්න කියලා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: උදේ 7යි විනාඩි 46යි දැන්
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 2779677767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohot 0112 125 125 amathanna
5: easy nisa ættatama lazy da
6: easy nisa ættatama lazy suwa pahasu matu pitak samaga kaandu noyena nidahasa athwindinna easy sani parakshaka tuwa දැන් රුපියල් 150යි.
7: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
0: FM 95 94.8 Net FM Divaina Pura

0: දෙහතයි විනාඩි පනස්සේ කයි අල්ගු ටවම වෙලාව
1: මේ BYD බ්ලේඩ් බැටරිය ගැන අපි කියලා තියෙනවානේ.
0: BYD බ්ලේඩ් බැටරිය ගැන. ඔව්.
1: බ්ලේඩ් බැටරිය කියලා කියන්නේ ලෝකේ මේ අපි ඔය කියන්නේ අර state of art technology එකේ උපරිම තලයක්.
0: නෑ.
1: ඒ කියන්නේ ඒගොල්ලන්ටම අනන්‍ය වෙච්ච තාක්ෂණයකින් හදපු බැටරිය එකක්. අපි කියමු මේක ලිතියම් අයන් බැටරිය එකක් වුණාට මේකේ තියෙන ලිතියම් කෙමිස්ට්‍රි එක අපි සාමාන්‍යයෙන් දන්න ලිතියම් අයන් බැටරිය එකට වඩා වෙනස්. ඒක හදලා තියෙන්නේ ඉක්මනින් charge කරන්න පුළුවන් වෙන්න. ඒ වගේම තමයි අඩු උෂ්ණත්වයකින්. එහෙම charge කරද්දි වැඩි රත් වෙන්නෙත් නැහැ. බැටරියෙන් වැඩ ගනිද්දි වැඩි රත් වෙන්නෙත් නැහැ. BYD වාහනවල safety ගැන කතා කරද්දි ඒගොල්ලෝ ඉස්සෙල්ලම කියන දෙයක් තමයි මේ තාපයෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ. ඔය ගොඩාක් EV vehicle වල කාලයක් තිබ්බ ප්‍රශ්නයක් තමයි තාපයත් එක්ක heat එකත් එක්ක වාහනය ගිනි ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: ඕක ඉතින් වැඩි සරලව ඕනේ නැහැ. ඔයා phone එක ටිකක් වැඩිපුර charge කරන්න ඕනේ. ඊපස්සේ පිටිපස්ස රට තිබ්බම කොහොමද සනීපේ කියලා නේද?
1: අන්න හරි.
2: මේ සීතල දවස්වල නම් shock එක.
1: Shock එක. ලගින් තියාගන්න. නිකන් පොඩ රස්නේනවා. ඉතින් කොහොම හරි මේ වෙනකොට BYD ලා plan කරලා තියෙනවලු චීනය පුරාම ඒගොල්ලන්ගේ මේ ෆ්ලෑෂ් බැටරිය එක ඔය අපි කියන බ්ලේඩ් බැටරිය එකට තව නමක් කියනවා ෆ්ලෑෂ් බැටරිය කියලා මොකද ඒක ඉක්මනින් charge කරන්න පුළුවන් නිසා ඒගොල්ලෝ මේ ෆ්ලෑෂ් බැටරිස් නැත්නම් මේ බ්ලේඩ් බැටරිස් charge කරන්න පුළුවන් charging points 20,000ක් විතර එකපාර පිහිටවන්න යනවලු
0: right
1: මේ කියන්නේ චීනයේ මේ වෙනකොටත් ෂෙන්සෙන් වල 10,000ක් විතර පිහිටවල ඉවරයි කියලා BYD ලා කියලා තියෙනවා. එහෙනේ දැන් ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ ඔය වාහන හදන්නේ. ඊට අමතරව චීනයේ පුරාම එකපාර charging points 20,000ක් විතර පිහිටවන්න චීනයේ කටයුතු කරලා තියෙනවා BYD සමාගමේ මූලිකත්වයෙන්. ඉතින් ඒගොල්ලෝ දැන් ඔන්න පොඩි මේ සුබ පණිවිඩයක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ තමයි 2026 තුන්වැනි කාර්තුව වගේ වෙද්දී ඒගොල්ලෝ මේ වැඩේ ඉවර කරලා තියෙන්නේ දැන් චීනයේ පුරාම. ඊළඟ අවසන් කාර්තුව දැන් අපි මේ ඉන්න අවසන් කාර්තුවට ඇවිල්ලා 2026 අවුරුද්දේ මේ කාර්තුවෙන් පටන් අරගෙන ලබන 2027 අවුරුද්ද වෙනකොට ලෝකය පුරාම හඳුනාගත්තු රටවල් වල නැත්තම් BYD වැඩිපුර භාවිතා වෙන රටවල් වල කලාපවල BYD එක මැදිහත් වෙලාම charging points දාන්න කටයුතු කරලා තියෙනවා සලසුම් කරලා තියෙනවා කියලා. මොකද ඒගොල්ලෝ කියන්නේ මේ ඒක දාන එක වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මේ වෙනකොට BYD කියලා කියන්නේ තව එක බ්‍රෑන්ඩ් එකක් විතරක්
0: නෙමෙයි.
1: BYD එක හැමෝම දැන් යූස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒකට ඕන කරන යටිතල පහසුකම් දිනු කරන එක මේ අනිවාර්ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේ වෙනකොට BYD සමාගම මේ වගේ තීරණයක් කරන් තියෙන්නේ. ඉතින් ඒකයි අපි වාට කියන්නේ බය නැතුව ඔන්න වාටත් පුළුවන්කම තියෙනවා BYD ඕනම මාදිලේ

0: ප්‍රමාණයක් දැන් ලංකාවේ මිලදී ගන්න. ආයේ වැඩි විස්තර මුකුත් කියන්නේ නැහැ. කෝල් එකක් ගන්න. 0112 125 125 නම්බරයකට 0112 125 125 නම්බරයකට කෝල් එකක් අරගෙන ඊට පස්සෙ BYD එක ගන්න. අරගෙන ලෑස්තලා ඉන්න දැන් ලංකාව වටේම ඉස්සරහට charging points එන්න තියෙන්නේ.
1: ඕකේ. ඔයාට ඒක නම් ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. දැන් ප්‍රශ්නයක් කරගන්න එපා.
0: අන්නහරි.
1: හරි. ඊට පස්සේ ඔයාට මතක් කරනවා ඔයාට නිදහසේ ජීවත් වෙන්න වතනක් හොය හොය හිටියනම් ඔයා යන්න ඕන තැන තමයි ප්‍රයිම් කලූරා කියලා කියන්නේ. ඔයාට නිකම්ම නිකන් ගෙදරක් නෙමෙයි හම්බෙන්නේ. swimming pool එක හම්බෙනවා, gym, kids play area, indoor cricket nets, multipurpose hall. මේ ඔක්කොම හම්බෙන්නේ මිලියන
0: 18.7කට.
1: එතකොට ඔයා ගෙදරක් නිකන් නෙමෙයි ගන්නෙ. මේ ඔක්කොමත් එක්ක තමයි මිලියන 18.7කට ඔයාට හම්බෙන්නේ.
0: ඔව් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ 2026 ඔක්තෝබර් 15 වෙනිදා දක්වා විශේෂ දීමනාවන් තියෙනවා. ඉතින් ඉක්මනින්ම කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13.22 නම්බරකින් 13.22.
1: රයිට්. දැන් අජි මං කියවනේ මුළුතැන්ගේ කරන වැඩ ටික කලාවක් කියලා.
0: ආට් එකක්.
1: ඔව් ඒ වගේම තමයි වාගේ මුළුතැන්ගේ ඉන්න හොඳම යාළුවා වෙන්නත් ඕනේ. විජය ප්‍රොඩක්ට්ස්.
0: අන්නහරි.
1: හරිද මොකද කුළුබඩු කියන එක හරියට පාවිච්චි කරන්නේ නැති වුණොත් ඔයා කොච්චර උයන්න දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. වාගේ කැමික රසට ඒ ෆිනිෂ් එක එන්නේ නැහැ.
2: ඔව් කුළුබඩු හරියට පාවිච්චි කරන්නේ නැත්නම් කුළු ගැන්විලා තමයි ඉන්නේ.
0: කුළු ගැන්විලා. කුළු ගැන්විලා අන්තර මුළු ගැන්වෙන්නේ නැහැ.
1: විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න කියලා. විජය මිරිස් කුඩු, කෑලි මිරිස් තියෙනවා, තුන පහ කුඩු තියෙනවා, ඒ වගේම මාළු කරි තුන පහ, මස් කරි තුන පහ, මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි විජේ නූඩල්ස් තියෙනවා, විජේ ඉන්දියාප පිටි තියෙනවා, විජේ කුරක්කන් පිටි තියෙනවා.
0: අන්න හරි. ඒ වගේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. හැබැයි මතක් කරලා WP ලාංඡනයේ තියෙනවද බලන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේස සහිතයි.
5: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: අදම ගන්න ෆෝන් එකයි.
9: උදේ 8:00 වෙනකන් කයිදන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නිය.
2: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කසුනි. ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා උතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පනාගුඩ මැදමණ්ඩි ප්‍රදේශයේ ඒ රාත්‍රී සිදු වූ රෑනුතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථය පදිකයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ පදිකයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හොමාගම මූලික රෝහලටයි. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 1.33 කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම බොරතෙල් බැරලයක නව මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 101.53ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 1.11කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 89.39ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැද පෙරදිග ප්‍රධාන තෙල් නිෂ්පාදනය කරන කලාපයේ පවතින උදගැටුම් හේතුවෙන් එලෙස යළි බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලගනෙත් නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8 විනාඩි 9යි අල්ගටාවුමේ වෙලාව.
1: අද අපි අහගෙන ඉන්න හැම කෙනාටම කියන්න තියෙන්නේ ලව් යුවර් net කියලා.
0: Love your net.
1: මොකද දන්නවද? අද මේ දෘෂ්ටිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ලෝක දිනේ.
0: මම මගේ කණ්ණාඩි දෙක දාගන්නවා.
1: මම කණ්ණාඩි දෙක නැතුව ඉන්න.
2: Love your net නම් කණ්ණාඩි ඕනේ කණ්ණාඩි දාගන්න.
1: කොහොමත් නුවන්නේ.
2: ඔව්.
1: මේ ඒකින්ද මේ net FM අපිට විශේෂ මම හිතන්නේ මේ වගකීමක් තියෙනවා. මේ ඔබේ S2 ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. ඉතින් මේ S pain නැති අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක් එක කතා කරලා බලන්න. ඒගොල්ලෝ දැන් අපි දන්නවා අපිත් එක්ක ඒ සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමාණයක් net එක එකතු වෙලා ඉන්නවා. මේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ සදාදරණීය රේඩියෝ තමයි අපි.
0: අපි.
1: ඉතින් ඒ අයත් එක්ක කතා කරාම මේ අපිට දැනෙනවා ඇස්පේන එක කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. ඉතින් ඒකින්ද ලැබිලා තියෙන S2 මේ ඉතාමත් මේ පරිස්සමෙන් ආරක්ෂා කරගන්න ඇසේ සුද එනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ග්ලූකෝමා දියවැඩියාව නිසා ඇසේ ආබාධ ඇති වෙන්න පුළුවන්. දෘෂ්ටි විතාන රෝග ඒකම වර්ණාන්ධතාවය ළමුන්ගේ දෘෂ්ටි ගැටලු මේ ඔක්කොම පිළිබඳව අද මේ ලෝකයේ විශේ෷ අවධානයක් මේ යොමු කරනවා. ඔක්තෝබර් මාසේ 2 බ්‍රහස්පතින්දා තමයි සාමාන්‍යයෙන් වර්ල්ඩ් සයිට් ඩේ එක තියෙන්නේ ලෝක දෘෂ්ටි දිනේ. ඔව්. ඉතින් මං හිතන්නේ බොහෝ තැන්වල අද විශේෂයෙන් ඔය ඔප්ටිෂන්ස්ලා සෑහෙන ප්‍රමාණයක් මම දන්නවා අද නොමිලේ ඔබේ ඇස් පරීක්ෂා කරලා දෙනවා.
2: ඔක්සිසායන
1: තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න මේ S2 පේන්න නැතුව ගියහම තමයි දැනෙන්නේ කොච්චර S2 වටිනාකමක් මේ තියෙනවද කියලා. මේ ඉතින් S2 වහගෙන හිටියත් අපිට පේනවනේ.
2: ඔව්.
1: නේද?
2: ඔව් ඔව්.
1: ඉතින් ඒක තමයි ලොකුම දේ. ඔබේ පෙනීම හැම විදිහටම රැකගන්න.
2: රැකගන්න.
1: කියන්නේ S2 ඇරියම පේන දේ වගේම
2: S2 වහගෙන.
1: වහගෙනත් උඩ පේන දේවල් පිළිබඳව මේ හොඳ නුවණින් කටයුතු කරන්න.
0: නුවණින්.
1: ඔව්. හොඳ නුවණින් කටයුතු කරන්න. Love your eyes කියලා තමයි අද තේමාව වෙලා තියෙන්නේ. ඔබේ net වලට ආදරේ කරන්න.
2: net
1: වෙතින් තමයි මේ පණිවිඩය.
2: පණිවිඩය. හරි. ඉතින් ඔන්න අපි මතක් කරා ඔයා ගෑස් ගැන බොහෝම සැලකිලිමත් වෙන්න කියලා. ඇත්තටම අර මේ නුවා කිව්වා වගේ අපිට ඔය මේ ඇස් ගැන මතක් වෙන්නෙත් ඇස් පේන්නේ නැතුව ගියාම හරි පොඩ්ඩක් ඔය අපේ දෘෂ්ටිය දුර්වල වුණාම හරි තමයි. දැන් අපි දන්නවනේ ඉතින් මේ වෙනකොට ඔය ඇස් ඒසු උදව් වැදෙනවා. ඒ වගේ එක එක රෝගී තත්ත්වයන් තියෙනවා.
1: දැන් අර මේ කියන්නේ මට ඔක හොඳටම තේරෙනවනේ. දැන් ඇස් පේන්නේ පේනති වෙලා මට දැන් අකුරු කියවන්න කන්නඩ දෙයක් දාන්න වෙලා
2: තියෙනවා.
1: ඉතින් කන්නඩ දෙක නැති වුණාම මේ ඒක කොච්චර අපහසුාවක් අපිට ගෙනත් දෙනවද කියලා තේරෙනවනේ. ඉතින් ඒකෙහිඳ දැන් එහෙම අවශ්‍ය නැති අය අනිතක මේ වතුර බොන එක S2ට සෑහෙන්න
2: වැදගත්.
1: ඇසේ තෙතමනය මේ අර ඩ්‍රයි අයිස් නැතුව ඩ්‍රයි අයිස් කිව්වම මේ
2: ඩ්‍රයි අයිස්
1: අය අකුරෙන් පටන් ගන්න අයිස්
0: නෙමෙයි.
1: ඊ අකුරෙන් පටන් ගන්න අයිස් ඈ. EY මේ අයිස් මේ තියාගන්න එපා. ඒකින්ද ජලය පානය කරන එක කොහොමත් ඇඟට හොඳයි. අපි දුන්නා වගේ උදේම නැගිටලා වතුර වීදුරක්
2: බොන්න.
1: ඔව් වතුර වීදුරක් බොන්න. මේ ඇස් අනිත් එක මේ මිනිස්සුන්ගේ ඇස් තෙත් කරනකොට පරිස්සම් වෙන්න.
2: අන්න හරි. ඔව්නේ. ඇස් තෙත් වෙනවා.
1: ඔව් ඇස් තෙත් වෙන වැඩ.
2: වෙන වැඩ කරන්නේ.
1: ඔව් ඇස් තෙත් වෙන වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මිනිසුන්ව දුකටපත් කරලා ඇස් තෙත් කරන්න පුළුවන්. ඒකම මිනිසුන්ව සතුටටපත් කරාමත් මිනිසුන්ට ඇඬෙනවනේ නේද?
2: අන්න
1: ඒ වැඩ පුළුවන් තරම් කරන්න
2: බලන්න. ඔව්. ඒ කියන්නේ දුකටපත් වෙන වැඩ පුළුවන් තරම් මේ අඩු කරන්න. කොහොම හරි මේ කඳුළු වෙන එකත් හොඳයි කියලා කියනවා.
1: ඔව් කඳුළු වෙන එක හොඳයි.
2: මේ ඒකත් ඇස් වලට සෑහෙන්න හොඳයිලු. ඉතින් ඔහොම තමයි. net දෙක රැකගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි net වෙතින් පණිවිඩයක්. ඒ වගේමයි මේ අරනවා කිව්වනේ මේ අපිට භෞතිකව පේන දේවල් විතරක් නෙමෙයි S2 වහගත්තට පස්සේ පේන දේවල් ගැනත් සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. දෘෂ්ටියෝ දෙවිදියටම දියුණු කරගන්න ඕන. සමහර අය ඉන්නවා කොච්චර පෙනීම තිබිලාත් හැමදාම අහු වෙනවා.
1: පෙනී අහු වෙනවා.
2: එහෙම අහු වෙන්න එපා. අර නුවා කිව්වා වගේ වාගේ මේ පෙනීම වගේ අනිත් පැත්තෙන් ඔය S වහගත්තම පේන දේවලුත් දියුණු කරගන්න. ඇත්තට මේ ලෝකයේ මේ නවා විද්‍යාඥයින් වෛද්‍යවරුන් කියන කාරණාවක් තියෙනවා. අපි දැන් දන්නවානේ අපේ දෘශ්‍යාබාධිත සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒගොල්ලන්ගේ අනිත් සෙන්ස් ඕගන් හරිම ශක්තිමත් සහ තියුණුයිලු.
1: ඔව්. දැන් අපේ බලන්න මං හිතන්නේ අපේ තමයි ඒකට ගැළපෙනම ලස්සනම සිංහල වචනේ තියෙන්නේ. ඇහැ කන වෙනවා කියලා කියනවනේ.
2: අන්න හරි.
1: ඇහැ කන වෙනවා කියන්නේ මොකද්ද? එයාගේ ඇහැ කන ඇහැ බවට පත් වෙනවනේ. කණෙන් තමයි
2: ඔක්කොම
1: දකින්නේ. දැන් මම ඊයේ මේ අපේ දෘෂ්ටිආබාධිත සොහොයුරෝ දෙන්නෙක් කතා වෙන එකක් මගේ ඇහැ කන කරලා ආගෙන
2: හිටියා.
1: රබර් කන දාලා ආගෙන හිටියා. මම හරි කැමති ඒගොල්ලෝ කතා වෙන. මොකද ලකට වෙලා ආගෙන ඉඳපු ලං ඒගොල්ලෝ දන්නෙත් නැහැ මම ආගෙන ඉන්නවා
2: කියලා.
1: ඉතින් එහෙම සංවාදයක් මම හොඳට රැස් වෙන අය කතා කරන දේවල් පිළිබඳව තවදානේ
2: ඉන්නේ.
1: ආයේ විශේෂයෙන් මේ දෙන්නෙක් කතා වෙන දේක් ආගෙන හිටියා. ඒගොල්ලෝ චිත්‍රපටියක් ගැන කතා වෙනවා.
2: ආ චිත්‍රපටිය.
1: ඔව් මට මේ කියන්නේ මට ඊට පස්සේ එතනින් ඉක්මනට ඉවත් වෙන්න වුණා. මට වෙන වැඩකට යන්න. හැබැයි මට ඒ නිරන්තරයෙන් ඒ සහෝදර රුද්ද දෙන මේ හම්බ වෙනවා. ඉඳලා හිටලා හම්බ වෙනවා. මම දැන් ඊළඟ දවසේ හම්බුනාම අචි අහන්න ඉන්නේ. සමහරවිට අපේ සුදත් අයියා අනිවාර්යෙන් දැන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී. සුදත් අයියා යක්කයි අපේ නිරන්තර රසිකයෝ. ලංකාවේ ප්‍රථම වතාවට තමයි දෘශ්‍යාබාධිත පුද්ගලෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී වුණේ. අනිත් එක ලංකාව විශේෂ මේ දේවල් ගොඩක් ඒ වෙනුවෙන් කරපු රටක්. අචි දන්නවද ලෝකේ ප්‍රථම දෘශ්‍යාබාධිත රේඩියෝ නිවේදිකාව අපේ රටේ බිසෝමැනිකා. ඇය තාමත් යහතින් ඉන්නවා. මේ ඇය පුළුවන් හැබැයි නෙත් අහගෙන ඉන්නවා. දැනුත් සමහරවිට බිසෝක්ක ආගෙන ඇති. ඉතින් ඇය මේ කඳුරට සේවය කරේ මේ ලෝකේ ප්‍රථම ඇස්පේන් නැති නිවේදිකාව. ඉතින් දැන් ලෝකේ මේ ලංකාවේ ප්‍රථම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපේ සුදත් අයියා. මේ ඉතින් එයා අනිවාර්යෙන් අහගෙන ඉන්නවා. ඉතින් මේ ඒ අයගෙන් අහන්න ඕනේ මේ ඇත්තටම චිත්‍රපටියක් ගැන කතා වෙනවා. මට හරිම මේ විස්මයජනකයි. ඒ ගැන අපි කතා කරලා ඒක හරි කුතුහලාත්මකයි නේද?
2: අපි ඒක ලෙහා ගමු.
1: කොහොමද
2: මේ වැඩේ කරේ කියලා. ඔන්න ඔහොම තමයි. ඉතින් අද අපි ඔයාලට මතක් කරනවා අපේ net වෙතින් ඔයාගේ net රැක ගන්න කියලා. ඉතින් ඔය කොච්චර කිව්වත් හොඳට ඇස් පේන අය කොච්චර කිව්වත් පේන්නේ නැහැ වගේ ඉන්නවා.
0: ඒවා
2: සාමාන්‍යයි.
0: හරි. මොකද අර නුවා කිව්වේ? ඇස්වලට කඳුළු දෙන්න එපා කිව්වනේ.
1: කඳුළු ඉදින් සමායන් කියලා කියන්න දෙන්නේ.
0: නෑ.
1: කඳුළු දෙන්න එපා කියලා නෙවෙයි මම කිව්වේ.
0: මම කිව්වේ මේ ඔය දෙන්නට මා ඔය දෙන්න ගැස්වලට මාව දකින්න ඔය ඇස් හරි පින්වන්තයි.
2: එහෙමද?
1: අප්පා. සින්දුවකට යන්නේ මොනට?

0: anu paha. FM anu hatarai dashma ata. Net FM.
1: උදේ 8 විනාඩි 21යි දැන්.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: වෙනස්ම රසය වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
5: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
8: පිරිසිදු පරිසරයක් ඉතිරි කර හෙටට පිරිසිදු හුස්මක් දෙමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අම්මා, ඒ ආන්ටි ඔයගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
12: නෑ.
11: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
12: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
13: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 8යි විනාඩි 27යි අල්ගොටාවම වෙලාව.
1: ඔය දන්නවද මේ අද තව දවසක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සමරන. එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් යොදවාගෙන තියෙන දිනයක්.
0: ඕකේ.
1: කාවෙනුවෙන් දන්නවද?
0: කාවෙනුවෙන්.
1: බූවල්ලන් ගැන. අපි ඔය කියන්නේ මේ ඔක්ටපස්ලා කියලා. බූවල්ලෝ ගැන එක එක මූවීස් පවා හැදිලා තියෙනවා. අපි දැකලා තියෙනවා. දරුණු ගණේ බූවල්ලෝ. හැබැයි ෆිල්ම්ස් වල තමයි ඒගොල්ලෝ එහෙම දරුණු නෑ. හරිද මේ? මොකද දන්නවද මේ ප්‍රධාන කාරණාව? මේගොල්ලෝ මාර බුද්ධිමත්ලු. හරිද මේ? සත්ව විද්‍යාඥයන් කියලා තියෙනවා බූවල්ලෝ හරිම බුද්ධිමත්ලු. මේගොල්ලන්ට මොළ 9ක් තියෙනවලු. ඒගොල්ලන්ට මොළ 9ක් තියෙනවලු. ප්‍රධාන සෙන්ට්‍රල් බ්‍රේන් එකක් තියෙනවලු. ඊට අමතරව මේ උප මොළයන් 8ක් තියෙනවලු. ඔක්කොම එකතු වුණාම මොළ 9යි.
2: හොඳ වෙලාවට 7ක්
1: තිබුණා. හොඳ වෙලාවට. තව ප්‍රශ්නයක්
2: පොඩ්ඩක්
1: එහෙම වුණා නම්
0: මොළ 9ක්
1: නිතරම ප්ලේන් එකෙන් එහෙම යන්න තමයි වෙන්නේ. කොහමද දැන් මේ බූවල්ලට ඔන්න හතක් ඉන්න පුළුවන්? මල්වාන කිට්ටුවෙන් මේ හරි ඒ මේ දැන් අපි කතා කරේ හතක් තිබ්බනම් වෙලාවට 9යි
0: තියෙන්නේ.
1: මේකෙන් දැන් නියුරෝන තියෙනවනේ මොළේ ඇතුලේ. නියුරෝන ක්‍රියාකාරීත්වය 10%ක් මධ්‍ය මොළේ විදිහට ක්‍රියාත්මක වෙනවලු. සෙන්ට්‍රල් බ්‍රේන් එක විදිහට 30%ක් එයාගේ පෙනීම වෙනුවෙන් වැය වෙනවලු.
2: පේනව නේද පෙනීම? වැදගත්කම
1: පෙනීම 30%.
2: ඕවල්ලන්ටත් ඒක වැදගත්.
1: ඒක වැදගත්. ඒ කියන්නේ මොළෙන් 30%ක් පෙනීමට වෙන් කරලා තියෙන්නේ. රැම් එකෙන් භාගයක් ගියා වගේ. ඊට පස්සේ ඉතිරි 60% පමණ ප්‍රමාණය හරිද 60%ක් විතර ඉතුරු වෙනවානේ. දැන් 30%යි අරකෙන් 10යි තව 60ක් ඉතුරුනේ. ඒ 60 තමයිලු අර බූවල්ලගේ තියෙන දඩු වටේට. අන්නේ දඩු වලට විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ යාගේ දඩු වලට තනි තනියම රස ස්පර්ශය තීරණ ගැනීමේ හැකියාව තියෙනවලු.
0: රයිට්.
1: අන්න එනවා නේද? ඒකට මෙයා බොහොම බුද්ධිමත් ජීවියෙක්. හැබැයි මේ වෙනකොට දැඩිව තර්ජනයට ලක් වෙලා තියෙනවලු මත්ස්‍ය කර්මාන්තේ නිසා. ඔය ෆිල්ම් වල පෙන්නනවා වගේ ඒගොල්ලෝ ලොකු නෑ. ඒගොල්ලෝ ඇවිල්ලා නැව් වලට ගහලා පෙරලලා
2: එහෙම නෑ.
1: එහෙම වෙන්නේ නෑ. අපි නිසා තමයි ඒගොල්ලන්ටත් කරදර වෙලා තියෙන්නේ
2: කියලා. අනිත් ඒ ඔක්ටොපස් කියන්නේ එහෙම රසවත් මාළුවෙකුත් නෙමෙයි.
1: නෙමෙයි.
2: අවංකව. ඔයා කාලා තියෙනවද?
1: නෑ.
2: මං කාලා තියෙනවා.
1: ආ එහෙමද?
2: මං කාලා තියෙනවා. මේ ඒක අල්ලන එක නීති විරෝධී
1: නෑ. හැබැයි මම දැකලා තියෙනවා රිවියුස් දාලා තියෙන
2: එක ලොකු. ඒක අල්ලන එක දැන් අපේ නම් මං හිතන්නේ තහනම් වෙන්න ඕනේ. එහෙම අල්ලනේවා තහනම් නැති රටකදී මම කාලා තියෙනවා. මේ මෙලෝ රහක් නෑ. ඒක හදනකොට දාන ලූණු මිරිස් වල රහ නම්
1: තියෙනවා.
2: එච්චරයි.
1: නැත්නම්
2: මේ රබර් කෑලි කනවා වගේ.
1: හරි. ඉතින් කොහොම හරි අද ඔන්න ලෝක බූවල්ලන්ගේ දිනේ. බූවල්ලෝ ගැනත් ඔගොල්ලෝ ටිකක් හිතන්න. හරි. ඔය වගේ මේ ෆැක්ට්ස් නැත්නම් ඔය වගේ දැනුම කියන කාරණාව අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි. මේ දේවල් ඉස්සරහට ඔයාගේ ජෙනරල් නොලෙජ් පේපර් එකේ තියෙන්න පුළුවන්. ජීකේගේ තියෙන්න පුළුවන්. ඕක මේ අර ඩක් ටික් ටොක් බල්ලා එම්සීකියු ගහලෙන්න එපා. මේ වගේ දේවල් දැනගෙන ඉන්න.
0: කැම්පස් යන්න එක පාස් වෙන්න ඕනේ.
1: ඔව් ඔව් කැම්පස් යන්න නම් ඒක මං හිතන්නේ
0: 40ක් තියෙනවා.
1: 40කට වඩා ගන්න ඕනේ. ජෙනරල් නොලෙජ් වලට සාමාන්‍ය IQ වගේ ප්‍රශ්න නෝකේ තියෙන්නේ. සහ සාමාන්‍ය දැනුම් ප්‍රශ්න. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ. ඔයාගේ ජීවිතයේ O level වලට වඩා වැදගත් කඩයිමක් තමයි A level කියලා කියන්නේ. මොකද මේකෙන් තමයි ඔයාගේ විශ්වවිද්‍යාල ජීවිතය තීරණය වෙන්නේ. ඉතින් ඒ ලෙවල් වලට ලෑස්ති වෙන නංගිලා මල්ලිලට මතක් කරනවා. එහෙම නංගිලා මල්ලිලා ඉන්න ගෙවල් වල අම්මලා තාත්තලා වැඩි හිටියෝ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. එයාලටත් අපි මතක් කරනවා. ඔයා ඉමාෂි පාස් පේපර් බුක්ස් ගන්න කියලා.
0: රයිට්.
1: මොකද දන්නවද ඒගොල්ලන්ගේ මේ පාස් පේපර් බුක්ස් දැන් ඔන්න සිංහල මීඩියම් එකෙන් විතරක් නෙමෙයි ඉංග්‍රීසි මීඩියම් එකෙනුත් ඇවිල්ලා තියෙනවා.
0: ඕකේ.
1: ඉංග්‍රීසි මීඩියම් මේ පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ඉච්චර හොයාගන්න ලේසි වුන්නේ නැහැ. හොයාගත්තත් ඒව නියම ප්‍රමිතියෙන් තිබෙන්නේ නැහැ. ඔය හැම හැම අටවගත්තු පේපර්ස් තමයි තියෙන්නේ. හැබැයි ඔය මොඩල් පේපර්ස් හදනවා කියන කාරණාව එහෙම කරන්න බෑ. අවුරුදු ගානක් පුරාවට ආපු ප්‍රශ්න අරගෙන ඒව ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා හොඳම ටික තෝරලා බේරලා පෙරාගෙන අරගෙන තමයි මේ විදිහට ප්‍රශ්න හදන්න ඕන. එතකොට තමයි මේ මොඩල් පේපර් එක සාර්ථක මොඩල් පේපර් එකක් වෙන්නේ. ඒ වගේම තමයි විස්තරාත්මක පිළිතුරු තියෙන්නත් ඕන. උත්තරේ ආවේ කොහොමද කියලා තියෙන්න ඕන. ඔය එක කලින් බලන්න එපා. ඔයා තනියම උත්තරේ ලියන්න. හැබැයි ඊට පස්සේ ඔයා බලනවනේ උත්තර ටික හරිද කියලා. අන්න එතකොට ඔයාට පියවර වශයෙන් තියෙන්න ඕන මෙන්න මෙහෙම තමයි මේ ගාන්ට උත්තරය ආයේ මෙන්න මෙහෙම තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ කියලා. ඉතින් එහෙම ඔයාට ඕන කරන තොරතුරු හරි විදිහට හම්බ වෙනවා. ඔයා ඉමාෂි පාස් පේපර් බුක්ස් ගත්තොත්. ඉතින් අපි මතක් කරන්නේ මේ පාර A level කරන්න ඉන්න නංගිලා මල්ලිලා දැන් කරලා නින්න අපි මේ කියන්නේ ලබන අවුරුද්දක 27 දැන් ඊටම පාස් පේපර්ස් පටන් ගන්න ඕන හරිද ඒ කියන්නේ මේ ඒක අන්තිම මොහොතේ මාස 3ක් 4ක් තියලා නෙමෙයි කරන්න ඕන කල් තියා පටන් ගන්න ඕන එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේ රටාව මේ පැටර්න් එක කොහොමද කියලා
0: ඒ කියන්නේ ඔය එක පාඩමක් ඉවරුනහම මේ පාඩමෙන් තියෙන පාස් පේපර් ප්‍රශ්න කරන්න
1: කරලා බලන්න ඊට පස්සේ අන්තිමට ඔක්කොම එකපාර කරලා බලන්න
0: ඒ මොන දැනුම කියලා කරලා බලන්න
1: ටයිම් අන්න හරි ටයිම් එක තියලා ඔයාලා ලියලා බලන්න ඔයාට ඒ පැය ගන්නට ප්‍රශ්න ටික කවර් කරගන්න පුළුවන්ද කියලා ඒ මොන දේ කරන්නත් ඔයාට ප්‍රමිතිගත පාස් පේපර්ස් මොඩල් පේපර්ස් හම්බ වෙන්න ඕන ඒ නිසා තමයි ඉමාෂි පාස් පේපර් බුක්ස් ගන්න කියලා අපි ඔයාට මතක් කරන්නේ ඉමාෂි ප්‍රකාශන වෙති
0: ඕකේ ඒක නිසා පාස් පේපර්ස් ලියලා කැම්පස් ගිහිල්ලා
1: බූවල් එක් වගේ හැම පැත්තටම දඩු විහිදවලා දැනුම රැස් කරගෙන ඉන්න බූවල්ගේ හැම දණ්ඩකටම මොලයක් තියනවලු ඒ වගේ ඔයාගෙත් මොලය විහිදවලා යවන්න
0: හැම පැත්තටම විහිදවලා
1: යවන්න
0: රයිට් දැන් අචි ඔයාට ෆ්‍රෙෂ් වෙන්න දෙයක් කියන්නද
1: කියන්න බෑ
0: ෆ්‍රෙෂ් වෙන්න දෙයක් කියනවා නම් අපි තියනවනේ මේ සමහර දේවල්
1: ඔයා ටිප්ස් වලට ගියා කරගන්නවා
0: නෑ නෑ මේ ෆ්‍රීනේ මේක ජාතික මෙහෙවරක් විදියට සලකලා
1: මේක දෙන්නේ
0: මේ අපි ඉන්න සමහරලාට දේවල් කරන්න නැතුව අඩියක් පිටිපස්සට අරගෙන හිත මේක කරොත් මොනවා වෙයිද මේක කරොත් මට නරක දෙයක් වෙයිද හොඳ දෙයක්
1: වෙයිද
0: ඒ කියන්නේ අපි අර pros and cons බලනවා කියන්නේ හොඳ නරක බලනවා කියන්නේ එහෙම හිත ඉන්න නැතුව කාලයක් තිස්සේ හිත හිටපු දෙයක් කරලා බලන්නාද එතකොට ඔයාට අමුතු මොටිවේෂන් එකක් එයි.
1: අන්න හරි. ඒ කියන්නේ මේ සමහර දේවල් තියෙනවා ඔයා ඇත්තටම අර සාරා කිව්වා වගේ කල්පනා කර කර කල්පනා කර කර කාලය යවනවා. ඕක වෙන්නෙත් නැහැ. අන්තිමට ඕක ඔයාටත් අමතක වෙලා යනවා. එහෙම වෙන්න දෙන්න එපා. අපි කියන්නේ අර ඉනෝවේටිව් අයිඩියාස් තියෙනවනම් නවෝත්පාදිත අදහස් වගාව තියෙනවනම් සමහරවිට මහා ලොකු දේවල් නෙමෙයි පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. ඒක මේ රටට ලෝකේට මොන හරි දෙයක් නිෂ්පාදනය කරන එහෙම දෙයක්ුත් නෙමෙයි. සමහරවිට මේ ඔයාට තනි ඔයාට මොන හරි බෙනිෆිට් එකක් වාසියක් ගේන දෙයක් වෙන්නත් පුළුවන්. අපි කියන්නේ බය නැතුව කරලා බලන්න. ඒ ආපු අදහස ක්‍රියාත්මක කරලා බලන්න. ඕක ඉස්සෙල්ලම ඔයා අදහස ආවට පස්සේ පොඩ්ඩක් ඇනලයිස් කරලා ඔකට ඕන කරන රිසර්ච් එක කරලා ඊට පස්සේ වැඩේ කරලා බලන්න. බය වෙන්න එපා. එහෙම මේ කරපු දේවල් වලින් තමයි ওই ලොකු ලොකු දේවල් අද වෙනකොට බිහි වෙලා තියෙන්නේ. ඒකින්ද පොඩි තැනකින් පටන් ගන්න මොන හරි දෙයක් ගැන හිතනොත් ඒ දේ කරලා පෙන්නන්න. එහෙම මේ ඒවට බය වෙන්න එපා. ඔය බය නිසා තමයි සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ තියෙන වටිනා අවස්ථාවන් opportunities ඔයාට මිස් වෙලා යන්නේ.
0: ඕකේ.
1: ඉතින් එහෙම ඔයා මේ ආස දේවල් කරාට පස්සේ ඔයා හිතාගෙන හිටපු දේවල් කාලයක් තිස්සේ plan කරන් හිටපු දේවල් කරාට පස්සේ ඔයාට මාර එනවා ගැම්මක්. අපි අර හැම වෙලෙම කියන්නේ ගැම්ම එන්න ඕනේ ඉස්සරහට යන්න නම්. ඒ ගැම්ම තමයි ඔයාට දැනෙන්නේ අර ෆ්‍රෙෂ්නස් එක. නැවුම් බව, අලුත් බව. ශාමට මේක කරන්න පුළුවන් වුණානේ. මේක වුණානේ. මේ වැඩේ වුණානේ කියලා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ පොඩි පොඩි දේවල් ඔයාගේ මුළු ජීවිතේම ප්‍රබෝධවත් කරනවා, මුළු ජීවිතේම නැවුම් කරනවා. ඉතින් එහෙම නැවුම් තැනක් තමයි කීල් සුපර් මාකට් කියලා කියන්නේ. කීල්ස් එකට ගියාමත් එහෙම තමයි. සමහර ලාට ඔයාලා නිකන් අද පොඩි දෙයක් try කරන්න ඕනේ කියලා ඔළුවේ ඇති අදහසක්. නැත්තම් ඔයාගේ අම්මට වෙන්න පුළුවන්, තාත්තට වෙන්න පුළුවන්, සහෝදරයෙක්ට වෙන්න පුළුවන්, හස්බන්ඩ්ට වෙන්න පුළුවන්, වයිෆ්ට වෙන්න පුළුවන්. මම පොඩි දෙයක් මේ වගේ හදලා දෙනවා කියලා ඇති සිතුවිල්ල. හස්බන්ඩ්ලත් එහෙම කරනවා. සර්ප්‍රයිසස් වයිෆ්ලා අම්මලා තාත්තලා වෙනුවෙන්. අපි කියන්නේ යන්න කීල්ස් එකට ගිහිල්ලා ඕන දේවල් අරගෙන අන්න ඒ වගේ පොඩි දෙයක් කරලා බලන්න. ආයෝක කල් මරමර ඉන්න එපා. ඔයාට තේරෙයි වාගේ ජීවිතේ කොච්චර ෆ්‍රෙෂ් වෙනවද කියලා.
0: ওই දිනට ෆ්‍රෙෂ් වෙන්න පුළුවන් මට මොන හරි අරන් දීලා.
2: ඔව්. ඉතින් ඒක අනුලෝම ප්‍රතිලෝම කාරණයක් ඒක.
1: ඔව් ඒ කියන්නේ ඔයාටත් දෙක
2: කරන්න පුළුවන්.
0: මම ගේනවනේ කේකේව හැමදාම අපේ නුවාට දුන්නම එපා කියනවා සමහර ලාට. එපා දැන් කන්න බෑ කියලා කියනවා. ඉතින් ඒවා ඉතින්
2: ඒක තමයි පිළිවෙලක් ඇතුළේ ජීවත් වෙන මිනිස්සු.
1: ප්‍රතිපත්ති.
2: ඔව්. මම හිතන්නේ නෙමෙයි අචිත් එහෙමයි.
1: ඔව් ඔව්. අපි දෙන්න එහෙම ප්‍රතිපත්ති ගරුක කට්ටිය.
0: හරි.
1: එහෙනම් අපිට ඔය කට්ටියට හිතන අපිට කවන්න බෑ.
2: මේ බදා ගන්න ගියා නම් එහෙම නේද? වෙන වැඩක් නැතු වෙනවා.
1: කොහොමද මෙහෙම ඉන්නේ?
2: ප්‍රතිපත්ති මේ මෙහෙම ඉන්න පුළුවන් නේද?
1: ඔයගොල්ලන්ට පේන්නේ.
0: ප්‍රතිපත්ති එක්ක ඉන්නකෝ.
1: හා.
0: බලමු.
1: හරි බලමු.
0: හරි. දැන් ඔයාට මතක් කරනවා අපි කොච්චර බිසි ලයිෆ් ස්ටයිල් එකක ගිහි හිටියත් අපි රැට් රේස් එකක් දුවනවා කියලා කියනවනේ. කියන්නේ ඉගෙන ගන්න මහන්සි වෙනවා
1: මීයෝ වගේ දුවනවා
0: මේක අර මොනවාද හැම්ස්ටර් වීල් එකේ දාවු හැම්ස්ටර් කෙනෙක් වගේ මේක නැවතීමක් නැහැ මේ ඔක්කොම කරලා අපිට මේ වීල් එකකින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න හිතන වෙලාවක් එනවා ඒ වෙලාවට ඔයා ගෙදර ඇවිල්ලා ඔයාට එහෙම ඉන්න පුළුවන් සුදුසු වටපිටාවක් නෙමෙයි නම් තියෙන්නේ වමුළු ලයිෆ් එකේම අර බර්න් අවුට් එක ඩ්‍රේන් වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ ඒක නිසා තමයි ඔයා ජීවත් වෙන වටපිටාව ගැන හොඳට හිතලා හොඳ තැනකින් ජීවත් වෙන්න තැනක් හොයාගන්න කියලා කියන්නේ.
1: ඔව්. ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් එක කොන දැන් ප්‍රයිම් කලුර ඇවිල්ලා තියෙනවා. අපි මේ කියන්නේ කලුතර පැත්තට වෙන්න. කොළඹත් නෙමෙයි. කොළඹට බොහොම තදාසන්නව වාඩික්මනින් යන්න එන්න පුළුවන්. දැන් ඔන්න ඉතින් ඉස්සරහට මෙට්‍රෝ බස් එහෙමත් එනවා ඔය පැත්තට. ඊට පස්සේ ඔයාලට ලේසියෙන්ම තව යන්නත් පුළුවන්. මෙන්න මෙහෙමයි. ඔයා ඔයාටම කියලා ගයක් හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ඉඩමක් අරන් ගයක් හදන්න ගියොත් සෑහෙන ලොකු වියදමක් යනවා. සමහර විට ජීවිත කාලය පුරාවටම නිවාසනයත් එක්කම ජීවත් වෙන්න සිද්ධ වෙයි. හැබැයි හිතන්න ඔයාට ලක්ෂ 180කට විතර. ඒ කියන්නේ මිලියන 18.7ක් වෙද්දී කලුතරින් ඔයාට ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවාසයක්. ඒක ගෙදර විතරක් නෙමෙයි. ඊට අමතරව ඔයාට ස්විමින් පූල් එකකට ඇක්සස් හම්බ වෙනවා, ජිම් එකකට ඇක්සස් හම්බ වෙනවා. ඊට පස්සේ කිඩ්ස් ප්ලේ ඒරියා එකක්, ඒ වගේම ඉන්ඩෝ ක්‍රිකට් නෙට්, ඒ වගේම තමයි මල්ටි පර්පස් හෝල් එකක්. බහුකාර්ය ශාලාවක් හම්බ වෙනවා. මේ ඔක්කොටම ඔයාට ඇක්සස් හම්බ වෙනවා ගෙදරට අමතරව. මේ ඔක්කොම රුපියල් මිලියන 18.7කට කලුතරින් තමයි ඔයාට හම්බ වෙන්නේ. කලුතර නගරයට මිනිත්තු 5ක දුර, නාගොඩ රෝහලට මීටර 800යි, දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10ක් යන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ ප්‍රධාන නගර රැසකට බොහොම පහසුවෙන් ඉක්මනින් ළඟා වෙන්නත් පුළුවන්. අයිඩියල් ලොකේෂන් එකක්. ඒ වගේමයි දැන් අපි කියවන මිලියන 18.7 කියලා. ඔක්තෝබර් 15 වෙනිදා වෙනකන්, අද කවද්ද 8 වෙනිදානේ, 8 වෙනිදා ඔන්න 15 වෙනිදා වෙනකන් ඔයාට විශේෂ දීමනාවකුත් තියෙනවා. ඒක නිසාම අපි කියනවා ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් ගන්න 13:22 නම්බර් එකෙන්. 13:22.
0: ඕකේ. හරි. හරි, එච්චරයි.
1: හරිද, එච්චරද?
0: නෑ නෑ, තව තියෙනවා මතක් කරන්න දෙයක්, වැදගත් දෙයක්. මේ අපි කියවන්නේ දැන් ඔය
1: හැම්ස්ටර් අර වීල් එකේ
0: අචනත් පැටලෙනවා. හැම්ස්ටර් වීල් එකේ දුවද්දී ඔළුවේ කැක්කුම් එනවනේ. ඔයා තමයි දැන් හැම්ස්ටර්, හරිද?
1: ඔව්. දුවගෙන දුවගෙන යද්දී.
0: ඔව්, වීල් එක දුවන එක නවත්තන්න බෑනේ.
1: ඔව්.
0: එතකොට එන ඔළුවේ කැක්කුම් නිසා ඔයාට වීල් එක දුවන එක නවත්තන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ අතපොවන මානේ මෙල්ඩොල් කාඩ් එකක් තියාගෙන මෙල්ඩොල් එකක් බොන්න. එතකොට ඔයාගේ දවසේ අඩු ටික කිසිම කරදරයක් නැතුව නිකරම කරගෙන යන්න පුළුවන්.
1: ඔව්, ඒ කියන්නේ ඔයාට ඔළුවේ කැක්කුමක් උණක් හිසරදයක් එහෙම තියෙනවා නම් මෙල්ඩොල් එකක් බොන්න. එතකොට ඔය ප්‍රශ්න ටික විසඳලා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි දිගට මුණගතිය තියෙනවා නම් ගිහිල්ලා මේ ෆැමිලි ඩොක්ටර්ව හම්බ වෙන්න.

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Velava oba veta gena enne
2: Aava aava tattu ganan hadanna kotta ganan dinanna insi sanstha slab waram Wedi vistara sadaha 0747 67 67 67 ta miss call ekak denna
3: Udaya 8 vinadi 43 dan
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
9: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
10: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
11: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
12: ඊසි නිසා ඇත්තටම ලේසිද?
13: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
14: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
0: FM Anu Paha FM Anu Hatarai Dashama Ata Net FM
15: FM Anu Paha Anu Hatarai Dashama Ata Net FM Divaina Pura

0: ඒ තමයි යෝග දැන් ගෙදර ඉන්නවා නම් අවුරුදු 5ට අඩු කට්ටිය. අවුරුදු 5ට අඩු පොඩ්ඩෝ.
1: පොඩ්ඩෝ.
0: ඒගොල්ලන්ගේ පෝෂණය ගැන හිතන්න ඕන. අපි ওই ජෙනරේෂන් වයිස් ගත්තට පස්සේ ගොඩක් කලාවට දැන් අවුරුදු 5ට අඩු කෙනෙක් නම් එයා බොහෝ දුරට ජෙනරේෂන් ඇල්ෆා එහෙම නැත්නම් ජෙනරේෂන් බීටා වෙන්න පුළුවන් සම්භාවිතාව 100%යි.
1: ඔව්.
0: මොකද ජෙනරේෂන් අපි අර කිව්වේ 100කේ කට්ටිය අවුරුදු 5ට අඩුවෙන් ඉන්න විදියක් නැහැ.
1: නැහැ. ඔව්.
0: අද ඒගොල්ලන්ගේ අන්තිම පරම්පරාව 2012 තමයි ඉපදුනේ. ඒතර අවුරුදු 5ක් වෙන්න බෑ කිසිසේත්ම. අරද ජෙනරේෂන් ඇල්ෆාගේ අන්තිමට ඉපදිච්ච කට්ටිය සහ බීටාගේ දැන් ඉපදෙමින් ඉන්න
1: කට්ටිය
0: තමයි ඔය අවුරුදු 5ට අඩු කට්ටිය. මේගොල්ලෝ එන්නේ හරි වෙනස් ලෝකයකට. අපි මේ ලෝකය මේ ඩිජිටල් ලෝකයක් කියලා කියනවා. AI ගැන කතා වෙනවානේ. හරි කෘත්‍රිම බුද්ධිය සුපර් ඉන්ටෙලිජන් එකක් වෙයි කියලා අපි කියනවා. ඒගොල්ලෝ තනියම තීරණ ගන්න පටන් ගනී කියලා කියනවා මේ පරිගණක. ඒ වගේ ලෝකයකද අපේ දරුවන්ට අනාගතයේදී ජීවත් වෙන්න වෙන්නේ. එතකොට මොන මොන විදිහේ ස්කිල්ස්, ටැලන්ට්ස් ඒගොල්ලන්ට තියෙන්න ඕනද? නේ කුසලතාවයන් තියෙන්න ඕනද? නිපුණතාවයන් තියෙන්න ඕනද? මේ දේවල් ගැන අපිට සෑහෙන්න හිතන්න වෙනවා. අද ඔය ඉන්න පුංචි පුතාව දුවව ඒ අනාගතයට ගැලපෙන විදිහට සූදානම් කිරීමේ වගකීම තියෙන්නේ අම්මලා තාත්තලට. අපි දන්නවා බාරකාරීන්ට. ඒක හරීම මේ සයන්ටිෆිකලි කරන්න ඕන දෙයක්. පියවරෙන් පියවර බොහොම හෙමින් සියුම්ම කරන්න ඕන වැඩක්. මාවට ගියාට දරුවෝ ලොකු කරන්න බෑ. ඒවට ඕන කරන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ යාගේ පෝෂණය ගැන අවශ්‍ය කරන පෝෂ පදාර්ථයන් එයාට හරි විදියට ලැබෙනවද කියන එක ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ඒ පෝෂණය හරි විදියට ලැබුණොත් තමයි යාගේ මානසික ක්‍රියාකාරීත්වය හරි විදියට සිද්ධ වෙන්නේ. අද ලැබෙන පෝෂණය එයා තව අවුරුදු 10කින් 20කින් ගන්න තීරණ වලට බලපානවා. එයාට ශක්තිමත් කොන්ද කෙලින් තියන් හරි තීරණ. හැම තීරණේම හරියන්නේ නැහැ. හැබැයි ගන්න ඕන තීරණේ ඒ මොහොතේ ගන්න නම් අද එයා ලබා ගන්න පෝෂණය සෑහෙන්න බලපානවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය. රෝගේ දැන් එන්න එන්න ලෙඩ රෝග එක එක දේවල් අපිට ඇහෙනවා. වෛරස් ගැන ඇහෙනවා. එක එක විද්‍යාගාර වලින් වෛරස් පැනලා ඇවිල්ලා එක එක ප්‍රශ්න. ඉතින් ඒ ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි ආහාර ජීර්ණය, පෙනීම මේ හැම දෙයක්ම වර්ධනය වෙන්නේ ආ ලැබෙන පෝෂක පදාර්ථයන් අනුව. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ආට Ankapedia Pro MFGM දෙන්න කියලා. Ankala මතක් කරනවා Ankapedia Pro දෙන ගමන් එයාට බොහොම සමබල ඒ වගේම තමයි විවිධත්වයෙන් යුතු ආහාර වේලක් දෙන්න කියලා.
1: ඕකේ.
0: ඒක මේක කන්න බෑ හැම වෙලේ. පොඩි විවිධත්වයක් කරන්න.
1: තියෙන්න ඕනේ පාට පාට තියෙන්න ඕනේ නේද පොඩි බබාලට කන්න හදලා දෙද්දි. හරි ඉතින් මේ බැලන්ස් ඩයට් එකත් එක්ක Ankapedia Pro MFGM දෙන්න කියලා මතක් කරන ගමන් ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරගන්න හිතනවා නම් ඔයාට ආයේ වෙන ඔප්ෂන්ස් ගැන හිත හිත ඉන්න දෙයක් නැහැ.
0: ඔව්. මේ වෙලාව වාහනයක් ගන්නවා හරි නුවා වෙන්න පුළුවන් අපේ සාරා වෙන්න පුළුවන් මොනවද ඔයා හිතන්නේ මොනවද කන්සිඩර් කරන ෆැක්ටර්ස්?
1: මම මේ වෙලාවේ කන්සිඩර් කරන ෆැක්ටර් එක තමයි පෙනුම.
2: මගේ නම් කන්සිඩර් කරන මේන් ෆැක්ටර් එක තමයි වියදම.
0: වියදම.
2: ඒ කියන්නේ තෙල් වලට ගමනක් යන්න කිලෝමීටරයකට මට යන වියදම.
0: වියදම. කොස්ට් ඉෆෙක්ටිව්නස් එක.
1: ඔව්.
0: හරි.
1: ඊට පස්සේ
2: හැම
1: වාහනයම ගැලපෙන්නේ හරිද මං ඩ්‍රයිවිං කම්ෆර්ට් ගොඩක් බලන කෙනෙක් BYD එකේ ඩ්‍රයිවිං කම්ෆර්ට් එක 100%යි
0: අනිවාර්යයෙන්ම ඩ්‍රයිවිං කම්ෆර්ට් එක ගැන කතා කරද්දී අපි අර කිව්වනේ මේ ඒගොල්ලන්ගේ සීට් වල වෙන්ටිලේටඩ් තාක්ෂණය තියෙනවා කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඕක ඉස්සෙල්ලම ආවේ ඩ්‍රයිවර්ස් ලට. දැන් වෙනකොට BYD වාහන වල පැසෙන්ජර්ස් ලටත් ඕක තියෙනවා. ඒ කියන්නේ එළියේ රස්නේ නම් ඇතුළේ වාට සීතල පොඩ්ඩක් දෙනවා. එළියේ සීතලයි නම් ඇතුළේ වාට පොඩ්ඩක් උණුසුම. ඒක රස්නේ නෙමෙයි උණුසුම වාට දැනෙන්න පුළුවන් වටපිටාව හදන්න පුළුවන් හැකියාව තියෙනවා මේ BYD වාහන වලට. ඉතින් ඉස්සෙල්ලම මේ ඔප්ෂන් එක ආවේ ඩ්‍රයිවර්ස් ලට වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට. වෙන්ටිලේටඩ් සීට් කියලා අපි කිව්වා. ඒ වගේම තමයි අතිශය ඉහළ දියුණු තාක්ෂණයක් මේ වෙනකොට BYD වාහන පාවිච්චි කරනවා අපි කිව්වා. චීනයටම අනන්‍ය වෙච්ච ඒගොල්ලෝ විසින්ම නිෂ්පාදනය කරපු පරිගණක තාක්ෂණයක්. ඒ වගේම තමයි CPU එකක් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකක් තමයි මේ වාහනවල ක්‍රියාත්මක වෙන්නේ. අතට මේක පරිගණකයක් හා සමාන වාහනයක්. අර ප්‍රීමියම් ලුක් එක වා බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි ඩ්‍රයිවින් කම්ෆර්ට් එක. ඒ වගේම තමයි නුවා බලාපොරොත්තු වෙන කොස්ට් ඉෆෙක්ටිව්නස් එක. මොකද බැටරි එන්නේ වාහනේ දුවන්නේ. තෙල් ඕනේ වෙන්නේ නැහනේ. තෙල් තිබ්බත් හයිබ්‍රිඩ් ඒවය විතරයි. ඒකෙත් කරන්නේ බැටරිය චාර්ජ් කරන එක තමයි තෙල් වලින් ජෙනරේට් කරලා මේ කරන්ට් එක.
2: මට මේ ඊයේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක් කියෝ පණිවිඩයක් මං කියන්නේ.
0: ආ මොකද කිව්වේ?
2: දැන් ඕස්ට්‍රේලියාව ඉන්න බොහෝ දෙනෙක් අපේ net fm app එක හරහා සමහර අපේ වෙබ්සයිට් එක
0: හරහා
2: වහගෙන ඉන්නවානේ. සහ ඒ අනිත් එකේ අන්තර්ජාල කතන්දරේ එහෙම ලොකුවට ගණන් ගන්න එක නෙවෙයි. තව පහකට ගණන් ගන්න නැහැනේ. 24 අතරම අපේ රේඩියෝ

0: ඔක්කොම පිරිත් යමේ ඔක්කොම දාලා තමයි ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඉතින් අපි දැන් මේ කියනවනේ පුන පුනා BYD. ඊයේ මගේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර ජීවත් වෙන මේ ෆැමිලි එකක්. ඒගොල්ලෝ 35 net එකම ඉන්නේ. ඒ හිටියත් ඒගොල්ලෝ ගිහිල්ලා තිබුණා BYD එකක් ගන්න. ඊයේ ගිහිල්ලා මට පින්තූරයක් දාලා තිබ්බයි ෂෝරූම් එකේ ඉන්න. පේනවා නේද net ලංකාවේ ඉන්න අයට නෙමෙයි අපිවත් කුලප්පු කරනවා
1: කියන්නේ මේ වෙලාවේ ඔස්ට්‍රේලියන් මාකට් එක හැන්ඩල් ගන්නේ අපි.
2: අපි
1: ඒ කට්ටිය වාහන BYD ගන්න. ඇත්තටම මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේත් හරිම ජනප්‍රියයි.
0: ජනප්‍රියම වාහනේ
1: BYD එක.
0: ඒගොල්ලන්ගේ මේ වෙන වෙන සන්නාමවල කියන්නේ අර අපි කියන්නේ ප්‍රෙස්ටිජ් වාහන දෙකක්ම ඒ ගෙදර තියෙන මිත්‍රේ. ඉතින් ඊයේ BYD එකට ගිහිල්ලා ඇවිල්ලා එයා ඉස්සෙල්ලම කරලා තින්නේ එහේ වෙබ්සයිට්ස් තියෙනවනේ මේ වාහන විකුණන. එයාගේ එක ඒ උසස්ම මට්ටමේ 4-wheel වාහනයක් ඊයේ විකුණන්න දාලා. මොකද තමලට අද නැත්තම් හෙට ගන්න ඊයගොල්ලෝ
1: BYD එකක් ගනි. හරි ඉතින් වාටත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් දෙන්න 01 12 125 125.
0: අනිත් එක යාළුවා ඉදන් කියනවා මේ ඒ දාපු එයාගේ දැන් තියෙන වාහනේ විකුණ ගන්න එක ලේසි වෙන එකක් නැහැ කියලා.
1: ආහහ
0: මොකද දන්නවද?
1: කවුරුත් ඒව ගන්න නැහැ.
2: හරි ආත් කෝල් එකක් දෙන්න 01 12 125 125 කෝල් ලැබුණාම් BYD කින් තමයි ආන්සර් කරන්නේ.
1: හරි ඊට පස්සේ BYD එක අරගෙන ආ යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගෙදට ඕන කරන දේවල්. අපි කියන්නේ ඔය කන බොන දේවල් විතරක් නෙමෙයි ගෙදට ඉතින් එක එක දේවල් ඕනේ වෙනවනේ. ඔය බාත්รูම් එක පිරිසිදු කරන්න, ඊට පස්සේ අපි දන්නවා කීචන් එක පිරිසිදු කරන්න, ටයිල් ටික හොදන්න, එක එක දේවල් ඕනේ, එක එක විදිහේ items තියෙන ඕනේ කරන. අනේ ඔක්කොම දේවල් එකම තැනකින් නියම ප්‍රමිතියෙන් අඩුම මිලට ගන්නවා නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Ada acara ada ke deliver kerana puluh? Ah!
2: Jobbe katte kai mechchara mahansi wenne.
1: Podi dennata hondata ugannanna one ne.
2: Oya gena thithanna one ne. Ekata oni Idex. Vinadi 4 ken kriya kiri marba konde belle sandibala vedana saha ulukkuvim walata da sahanaya denawa. Idex.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
5: කොල්ල කොට යන

0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 863 367 76 716 3672
1: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: තලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
1: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
3: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
5: FM 95 FM 94.8 Net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංගා කීවයි එක සිංගල් සිම්පල් පේ හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
8: උදේ 9යි විනාඩියයි දැන්

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම ඇත්නියුස්
3: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කසුනි. නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පළමු වරට ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තේරීපත් වූ නිලධාරීන් 1540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වෙනවා. යරලීගහ මන්දිරයේදී මෙම පත්වීම් ප්‍රදානය සමග දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රාශියක් निराකරණය කර ගැනීමට අවස්ථාව උදාවන බවයි පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ. මේට පෙර විවිධ බලපෑම් මත බඳවා ගැනීම සිදුවද වත්මන් රජ යටතේ විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුසන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සක්‍රියව ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවා. ප්‍රවීණ ඉන්දිය සිනමා නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වූ නානා පටේකර් හදිස්සියේ ඇති වූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගෝවාහි පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අන විට ඔහු 75 වන වියේ පසුව තිබෙනවා. ඔහුගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය විනිත් ගඩ්කාරී සඳහන් කළේ නානා පටේකර්ගේ වියෝව සමස්ත ඉන්දීය සිනමා ක්ෂේත්‍රයටම පියවා ගත නොහැකි පාඩුවක් විය හැකි බවයි. දශක පහකට වැඩි කාලයක් පුරා මරාඨි සහ හින්දි සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් නානා පටේකර් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජල සංරක්ෂණය වෙනුවෙන් සිදු කළ සමාජ සේවයේද අමාත්‍යවරයාගේ ඇගීමට ලක්ව තිබෙනවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 9යි ඇල්ගොටාම වෙලාව.
1: දැන් අපි අහලා තිනවනේ හොඳටම සුනිල් ඇදිරිසිංහ මහත්තයා කියන කලේ පැන් නැත නැවුම් රහ නැත මොකද මන්දා නිඳට ඌයේ පුලුස්සාගත් රොටිය කරවිය මොකද මන්දා ලිපට ඌයේ
0: රොටිය
1: මොකද හේතුව
2: මොකද්ද
1: මිරින්ද නෑගංගොසින් කියලානේ කියන්නේ හරිද බලන්න එහෙම බිරින්ද ඉඳලා ගියාම කොච්චර අපිට දුක හිතෙනවද කියලා හරිද
2: තනියම මුකුත් බෑ
1: බෑනේ දැන් මගේ යාළුවෙක් මේ දවසක් එයාගේ වයිෆ් ඇහුවම මේ කියන්නේ යාළුවෝ පේන්න හිටියේ නෑ
2: ආහා
1: මං ඇව මොකද මචං ගොඩ දවසකින් දැක්කේ නැත්te කියලා
2: ආගිය අතන් නැතු ඉදලා
1: ඔව් ඊට පස්සේ මේ නෑබන් මේ මගෙන් වයිෆ් ඇහුව මේ එයා දවස් 3-4කට ගෙදර නෑ ඔයාට මොකද්ද දැනෙන්නේ කියලා ඇහුවා කියලා ඌ අවංක වෙන්න ගිහිල්ලා අපි වගේ ඉන්න බෑනේ. හරිද? අර වගේ සින්දුවක් කියලා. නේද? එහෙම ඉන්න බෑනේ. සුනිල් ඇදිරිසිංහ මහත්තයා වගේ ඉන්න බෑනේ. මේක ඇහුවම වයිෆ් නැතුව වයිෆ් අහලා මේ මන් නැතුව දවස් 3-4ක් මන් දවස් 3-4ක් නෑ. ඔයාලට මොකද හිතෙන්නේ කියලා. මූ උඩ බැලලා කියලා හම්මෝ මාර සන්තෝෂයක් දැනෙන්න කියලා ඇත්ත කියලා. හරිද? ඊට පස්සේ මේ ඊට පස්සේ ඉතින් මං හිතුවා දැන් ඊට පස්සේ ඉඳන් එයාව දකින්න හම්බුන්නේ නැද්ද කියලා. ඌ මචං මේ එයා ඇහුවේ ඉරිදා මේ සවුඳ දැක්කෙන්නේ. අඟහරුවාද එයාව දැක්කෙන්නේ. බදාලා දැක්කෙන්නේ. බ්‍රහස්පතින්ද දැක්කෙන්නේ. කවද?
0: වයිෆ්.
1: සිකුරාද වෙනකොට ඔන්නේ ආනන්දම් පේන්න ගත්තා. එදා තමයි ඇහැ ඇහැ අරගන්න පුළුවන් වෙන්නේ. අමතක කරන්න එපා. අද S2 ආරක්ෂා කරන ලෝක දිනය.
0: ඉතින් ඇත්ත කියන්න බහින්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Udah nama ayah binadi dah hatarai dan.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද
8: විශ්වාසය වගකීමයි සුගකේ තියන්නේ
7: අදම ගන්න ෆෝන් එක
9: ප්‍රදර්ශනාගාරවලින්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.

0: උදේ 9යි විනාඩි 23යි ඇල්ගෝ ටවුම වෙලාව.
1: වෙලාව.
0: ඔයා දන්නවද චි?
1: මොකද්ද?
0: සතුටෙන් ඉන්නකොට වෙලාවල් යනවා තේරෙන්නේ
1: නැහැ. තේරෙන්නේ නැහැ. ඉක්මනින් වෙලාව යනවා. අර වෙලාව අපි කියන්නේ මේ පියබලා යනවා.
0: ඔව්. ඔය දෙන්නත් එක්ක නම් මම සතුටෙන් නෙමෙයි ඉන්නේ.
1: ඔව්. ඒක ඒක එහෙම තමයි.
0: එක ගැන නෙමෙයි මම කියන්නේ.
1: ටවුන් වල එහෙම මිනිස්සු එහෙම සතුටින්
0: නැහැ.
1: අසල් ඇසිව එහෙම සතුටින් නැහැ. ප්‍රශ්න දාගෙන වලි දාගෙන ඉන්නේ.
0: එහෙම නින්නනේ. ඒක තමයි පොඩි.
1: ඒක තමයි ඒක ඒක සජීවී බව තියෙන්නේ. ලයිව් ගතිය.
0: ඔව්. එන්නේ එතකොට.
1: ටවුන් වල හැමෝම නිකන් හරි හොඳට හිටියොත් හරි කම්මැලි ටවුන් එක.
0: සාමදානෙන් සතුටෙන් හිටියොත්
1: නේද? වලියදයක් යන්න ඕනේ.
0: ඕප දූපයක් මුකුත් නැහැ. එහෙම හරියන්නේ
1: නැහැ. එහෙම බෑ. අපි මීගමු ටවුම් වගේ තියෙන්න ඕනේ.
0: හැපනින්.
1: හැපනින් නේද? මේ දැන් මොකක්ද දැන්නද මම කියන්නේ දුවට
0: මොකද
1: මේ ඔය අහලා තියෙනවනේ ඔය ඇමරිකාවේ තිබ්බ කියලා මේ සිවිල් යුද්ධයක්
0: ඔව්
1: ඇමරිකාවේ ඇතුලේ ඇමරිකානු එක්සත් ජනපදය බිහි වෙන්නේ සිවිල් යුද්ධයක් පසුබිම් කරගෙන
0: ඔව්
1: මෙතන අපි දෙන්න මේ කතා කරලා තියෙනවා හැබැයි මේ අපිට මේක රට්ටුන්ට කියන්න බැරුණා
0: කියන්න බැරුණා අපි දෙන්න හැබැයි
1: අපි රට්ටුන්ට අද කියනවා මේ ඒ කියන්නේ මේ දැන් ඔය ඇමරිකාව සිවිල් යුද්ධය කරනකොට ඇමරිකාව ඇතුලේ ලොකු මේ ආර්ථික අවපාතයක් නැත්තම් ආහාර හිඟයක්
0: ග්‍රේට් ડિප්‍රෙෂන් කියන්නේ
1: අන්න හරි එහෙම තත්ත්වයක් ආවා. ඒ කියන්නේ ලොකු දරුණු අපි කියන්නේ මේ මේ දැන් ලංකාව මේ 2022 ක්‍රයිසිස් එක තියෙද්දි මුණ දුන්නා වගේ තත්ත්වයක් නෙමෙයි ඊටත් වඩා
0: බරපතලයි.
1: ඊට වඩා බරපතල තත්ත්වයක්.
0: කියන්නේ හැම පවුලකටම කන්න
1: නැහැ. කන්න නැති වෙන්නේ. කන්න නැති එක තමයි පළවෙනි දේ. කන්න නැතුව ගියාමනේ අපිට ඔය ඔක්කොම ලොකු ලොකු ආර්ථික දේවල් තේරෙන්න පටන් ගන්න. එතකන් ඉන්න අවුලක් නැහැ කන්න තියනවා. කන්න ටිකයි දැන් නම් තෙල් ටිකයි නැතුව ගියාම තමයි අපිට තේරෙන්නේ වැඩේ පොඩ්ඩක් අප්සෙට්
0: කියලා.
1: ඉතින් ওই විදිහට මේ ඇමරිකාවෙත් ওই සිවිල් යුද්ධයත් එක්ක ලොකු දරුණු ආර්ථික අවපාතයක් ඇති වුණා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ගියා. දරුවන්ට කන්න බොන්න විතරක් නෙමෙයි සාරා අඳින්න ඇඳුමක් නැතුව ගියා. එහෙම තත්ත්වයක් පහු කරගෙන තමයි ඇමරිකාව අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයන් ආපු වෙලාවක ඇමරිකාව බලාගත්තේ ඔය වෙන කවුරුත් නෙමෙයි. ජෝර්ජ් වොෂින්ටන්වත් ඒබ්‍රහම් ලින්කන්වත් නෙමෙයි. ඇමරිකාව බලාගත්තේ ඇමරිකාවේ මිනිස්සු. සහ ඇමරිකාවේ සුවදේශීය ව්‍යාපාරිකයින්. කොහොමද දන්නවද ඒක කරේ? මේක මේ වගේ උදාහරණ ගොඩාක් තියෙනවා. මේ එක දෙයක්. මේක මේ ලෝකේ පුරාම උගන්වනවා මේ විශ්වවිද්‍යාලවල පවා ඔය PR public relation කියලා අපි කියන්නේ මහජන සම්බන්ධතා විෂය සම්බන්ධයෙන් උගන්වද්දි කියලා දෙනවා මේ කතාව. ඉතින් ඒ කතාව එහෙම එක පැත්තකින් PR කතාවක්. අනිත් පැත්තකින් රටක මිනිස්සු කොච්චරනම් එකට ඉන්න ඕනේද සහයම එකට හිටියොත් කොච්චරනම් අභියෝග ජය ගන්න පුළුවන්ද කියන එකට හොඳ උදාහරණයක්. අපි ඔය කිව්වා වගේ මේ ඔය යුදමේ තත්ත්වයත් එක්ක ආර්ථික අවපාතයක් ඇවිල්ලා මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලා නේ අඳින්න පළඳින්න නැති වෙලා ඒ වගේ බොහොම දුර්භීක්ෂ සමයක් ඇමරිකානුවන් පහු කරමින් ආවා. දැන් ඇමරිකාවේ ඉන්නවනේ මහා පරිමාණයෙන් ඔය තිරිගු නිෂ්පාදනය කරන සමාගම් වීට් හදන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ පොඩි වැඩක් කරා. ඒගොල්ලෝ දැනගෙන හිටියා තමන්ගේ රටේ දරුවන්ට මේ සුවදේශීය ව්‍යාපාරිකයන්. ඒගොල්ලෝ දැනගෙන හිටියා තමන්ගේ රටේ දරුවන්ට අඳින්න ඇඳුමක් නැහැ. හැබැයි මේ පුංචි දරුවෝ ලස්සන්ට අඳින්න ආසයි.
0: නේ
1: ඒගොල්ලෝ ගමනක් යද්දි ලස්සන්ට අඳින්න ආසයි. දැන් ওই තිරිගු පිටි මේ ගෝණි කරලානේ බෙදා හරින්න යවන්නේ. ඒ තිරිගු ටික අරගන්නවා. දැන් ගෝණිය අරගෙන තිරිගු ටික අරගෙන ගෝණිය අපි සාමාන්‍යයෙන් විසික්
0: කරනවා.
1: ඕකනේ වෙන්නේ. මේගොල්ලෝ පොඩි වැඩක් කරා. මේගොල්ලෝ දැක්කා ඔය ඔය ආර්ථික අවපාතයේ තිබ්බ කාලේ පුරාවට මේ රටේ දරුවෝ අර විසික් කරන ගෝණි අරගෙන ගිහිල්ලා ඒ වයින් මේ පුංචි පුංචි ඇඳුම් හදාගෙන අම්මලට කියලා මහගෙන අඳිනවා. හරිද? මේ දේශීය ව්‍යාපාරිකයින් දැක්කා. මේගොල්ලෝ මොකක්ද දන්නවද කරේ? මේගොල්ලෝ මේ ගෝණි එවන එක නැවැත්තුවේ නැහැ.
0: එහෙනම්
1: මේ ඔව ඔයගොල්ලෝ ගිහිල්ලා අඳින්න එපා අපේ මේ ගෝණි ටික එහෙම කියලා තහංචි දාන්න තහනම් කරන්න ගියේ නැහැ. මේගොල්ලෝ ලස්සන වැඩක් කරා. මේගොල්ලෝ මේ ගෝණියේ ලස්සන ප්‍රින්ට් එකක් ගැහුවා. මේ ප්‍රින්ට් එක දරුවන්ට නැත්තම් පුංචි ළමයින්ට ආස හිතෙන වයිවර්ණ චිත්‍ර.
0: නයි.
1: පුංචි අයගේ ඇඳුම් දැකලා තියෙනවනේ කිඩ්ස් පැත්තට ගියාට පස්සේ දැන් අපිත් ඉන්න හැම ලොකු කට්ටියත් කිඩ්ස් පැත්තෙන් තමයි ඇඳුම් ගන්න. ඒ පැත්තට ගියාට පස්සේ දන්නවා හරිම චූටි චූටි චිත්‍ර ඇඳපු එක එක වයිවර්ණ චිත්‍ර තියෙනවා. අන්න ඒ වගේම මේ තිරිගු ගෝණිවල මේගොල්ලෝ ලස්සන චිත්‍ර ප්‍රින්ට් කරා.
0: රයිට්.
1: ප්‍රින්ට් කරේ මොනාටවත් නෙමෙයි මේගොල්ලෝ දැනගෙන හිටියා. මේ ගෝණි ටික අහක යන්නේ දරුවෝ අරගෙන ගිහිල්ලා ඇඳුම් මහගෙන අඳිනවා කියලා. ඒගොල්ලන්ට අඳින ඇඳුම ලස්සනට තියෙන්න එපා. නිකම්ම ගෝණියක් අඳිනවට වඩා අර වගේ චිත්‍රයක් තියෙන එකක් ඇඳද්දොත් ඒක ලස්සනයි. පුංචය කැමති. ඉතින් ඒ නිසා පුංචය ගැන හිතලා තමයි මේ ඇමරිකානු ව්‍යාපාරිකයින් මේ තිරිගු කර්මාන්ත ශාලා තිබ්බ හිමිකරුවන් අර ප්‍රින්ට් එකත් එක්ක ගෝණිය යවන්නේ. මේක ලෝකයේ අද වෙනකොට මහජන සම්බන්ධතා විෂය උගන්වද්දි විශ්වවිද්‍යාලවල උගන්වන ඇත්ත කතාවක්. කොහොමද රටක ව්‍යාපාරිකයෝ දේශීය ව්‍යාපාරිකයින් වගේම රටක මිනිස්සු එකතු වෙලා අපහසු කාලවලදී ඒ කියන්නේ අභියෝග සහිත කාලවලදී තමන්ගේ ආදරණීය මිනිස්සුන්ව රැක බලා ගත්තේ කියන එකට. එහෙම අවස්ථාවන් ඕන තරම් මේ ඉතිහාසයේ පුරාවටම ලංකාවේ අපිත් පහු කරන් ඇවිල්ලා තියෙනවා. අවුරුදු ගණනාවක් පුරාවට අපේ මතක මේ ඉතිහාසයේ පුරාවට අපි දන්නවා කොවිඩ් වෙන්න පුළුවන්, දිත්වා වෙන්න පුළුවන්, මේ විවිධ අවස්ථාවලදී මේ රට හයියෙන් අල්ලගෙන හිටියේ, ආර්ථික අර්බුද වෙන්න පුළුවන් මේ රට හයියෙන් අල්ලගෙන හිටියේ වෙන කවුරුත් නෙමෙයි මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕන හයිය දුන්නේ, විශ්වාසය දුන්නේ, මූල්‍ය දායකත්වය දුන්නේ, මඟ පෙන්වීම දුන්නේ වෙන කවුරුත් නෙමෙයි LB Finance වගේ ආයතන. අවුරුදු 55ක් පුරාවට 1971 ඉඳලා අවුරුදු 55ක් පුරාවට ඒ ගමන ආවා. ඒ විශ්වාසයේ හයිය දුන්නා. කොච්චර ආර්ථික අවපාතාවත් ව්‍යාපාරයක් පටන් ගන්න මිනිස්සු බය වුණේ නැහැ. ව්‍යාපාර පටන් ගත්ත අපිත් එක්ක LB Finance ඉන්නවා කියන හයියත් එක්ක. ඒ වගේම තමයි වෙන ඕනම ආකාරයේ තමන්ගේ සිහින තිබ්බනම් ජීවිතේ ඒවට යන්න යන ගමන පහු කරේ නැහැ. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා තමන් එක්ක LB Finance ඉන්නවා කියලා. ඉතින් මේ වෙනකොට රුපියල් බිලියන 450කට වැඩි වත්කම් සමුදායක්. ඒ වගේම තමයි දිවයින පුරාම විහිදුණු ශාඛා 235ක ජාලයක්. ඒ වගේම තමයි මේ වෙනකොටත් ලංකාවේ රජයට වැඩිම බදු ගෙවන මූල්‍ය ආයතන අතර පෙරමුණෙත් ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි LB Finance. එතනින් වැඩි නවතින්නෙත් නැහැ. ඔය දේශීය ව්‍යාපාරවල, දැවැන්ත ව්‍යාපාරවල රටට කරන ඊළඟ දැවැන්තම මෙහෙවර තමයි රැකියා උත්පාදනය. මේ වෙනකොටත් 5400ක විතර සේවක මණ්ඩලයක් ඉන්නවා LB Finance සතුව අපේ රටේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉඳන් මේ වැඩි හිටියන් වෙනකන් හැමෝම LB Finance එකේ වැඩ කරනවා. එතකොට තේරෙනව නේද අවුරුදු 55ක් පුරාවට ආපු ගමන කොච්චර ශක්තිමත්ද කියලා. සහ මේ තනි සමාගමකට, ආයතනයකට රටක නගා සිටුවීම, රටේ ආර්ථිකයේ නගා සිටුවීම, රටේ මිනිස්සුන්ගේ නගා සිටුවීම වෙනුවෙන් මොනතරම්නම් දේවල් කරන්න පුළුවන්ද කියලා. ඒකට හොඳම උදාහරණය තමයි LB Finance කියලා කියන්නේ. අර ඇමරිකාවේ තිරිගු කර්මාන්ත ශාලාවර හිටපු ව්‍යාපාරිකයෝ වගේ තමයි. පුංචි දේවල් වෙන්න පුළුවන් මුළු රටක් නගා සිටවන්න හේතු වුණේ. ඉතින් ඒ නිසා ඔන්න 55 වන සංවත්සරයේ සමරන LB Finance එකට අපේ නැත ෆෙමල්ගෝ ටවුන් එකේ සුබ පැතුම් එකතු කරන දේශයේ ගොඩනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක් පුරාවට හිටියා වගේම මින් මතුවටත් LB Finance ඉන්නවා.
0: රයිට්. දැන් ඒ වගේම තමයි අචි තව ඕගොල්ලෝ ගැන හිතන බ්‍රෑන්ඩ් එකක් තමයි කීල්ස් කියලා කියන්නේ. හරිද? දැන් කීල්ස් එකේ දැන් ඒගොල්ලෝ බලන්න ඔයාලට ඔයගලන්ට කොච්චර අලුත් දේවල් කරන්න හිතනවද කියනවා නම් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගෙන් ඇවිල්ලා බඩු ගන්න කියලා නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ අලුත් දේවල් කරන්න, ලයිෆ් එක ෆ්‍රෙෂ් තියාගන්න. මොකද කීල්ස් එක වාට දෙන්නේ ෆ්‍රෙෂ් බඩු. ඒ කියන්නේ ලෝලු වේවා, පළතුරු වේවා, කිරි පැකට් වේවා, ඕනම දෙයක් ඒගොල්ලෝ දෙනවා ෆ්‍රෙෂ් දේවල්. හැබැයි එතනින් එහාට යන්න කියලා කීල්ස් එකෙන් ඕගොල්ලන්ට මතක් කරනවා. ඔයාගේ ලයිෆ් එකත් ෆ්‍රෙෂ් කරගන්න. ඔයා වෙනද සමරපු දෙයක් වෙනස් විදියකට සමරන්න. එහෙම නැත්නම් අලුත් පුරුද්දක් පටන් ගන්න. ඒ කියන්නේ අපි එකම විදියට හිටියාමනේ අපිට ඩල් වෙන්නේ ලයිෆ් එක. නේද? අපි පොඩි
1: ඒකාකාරී වෙනවා.
0: ඒකාකාරී වෙනවා. අපි පොඩි පොඩි අලුත් පුරුදු කරගෙන, අලුත් පුරුදු අපි ජීවිතයට එකතු කරගෙන,
1: ප්‍රැක්ටිස් කරගෙන
0: මේ ඉස්සරහට යන්න ඕනේ. ඇටමික් හැබිට්ස් කියලා පොතක් තියෙනවා ජීහල් කරනවාද? ඇටමික් හැබිට්ස් කියන පොතේ තියෙනවා පොඩි පොඩි පුරුදු අපි කොහොමද ගොඩක් එකතු කරගෙන ලයිෆ් එක අර සර්ව සම්පූර්ණ කරගන්නේ කියලා. يعني අපිට රිග්‍රෙට්ස් නැහැ, අපිට
1: පසුතැවීම්
0: නැහැ, දුක හිතෙන්නේ නැහැ. අපි කොච්චර අමාරු දෙයක් ආවත් අපි ඒක ඇක්සෙප්ට් කරලා ඉස්සරහට යනවා. ඉතින් ඒක නිසා කීල්ස් එක වාට මතක් කරනවා ෆ්‍රෙෂ් එකේ ඉන්න, අපි වාට මතක් කරනවා වාට ෆ්‍රෙෂ් වෙන කීල්ස් එකට යන්නත් පුළුවන්.
1: අනිවාර්යෙන්ම. ඉතින් කීල්ස් එකත් එක්ක වාඩ පුළුවන්කම තියෙනවා වගේ මුළු ජීවිතේම නැවුම් කරගන්න, නැවුම් බව අත්විඳින්න යන්න කීල්ස් එකට. ඕනම කීල්ස් එකකට ගියාට පස්සෙ වාටේ නැවුම් බව අත්දකින්න පුළුවන්. ඒ වගේම තමයි අපි අර කිව්වා වගේ වාගේ ජීවිතේ නැවුම් බව ඇති කරගන්නවා කරන පොඩි පොඩි වෙනස්කම් වල වාට කීල්ස් වලින් සෑහෙන ලොකු දායකත්වයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මේ දවස්වල ඇචි කීල්ස් එකකින් ෂොප් කරොත් වාට හම් වෙනවා පොඩි කොළපාට කාඩ් එකක්. ඒකේ තියෙනවා පොඩි චැලෙන්ජ් එකක් වගේ දෙයක්.
1: වාට මේක කරලා බලන්න කියලා.
0: ඒ කියන්නේ වාට ෆ්‍රෙෂ් වෙන්න තමයි ඒක තියෙන්නේ. කතා කරපු නැති කෙනෙක්ට කතා කරන්න, ට්‍රයි කරපු නැති කෑම එකක් කන්න, ඩිනර් එක වෙනස් විදියට හදන්න, ඒ වගේ පොඩි පොඩි චැලෙන්ජස් තියෙන්නේ. වා කීල්ස් එකට ගියොත් වාට ඒ කාඩ් එකක් හම්බෙයි.
1: අන්න හරි. අනිවාර්යයෙන්ම වාට හම්බ වෙනවා. හම්බුණාට පස්සේ කියලා තියෙන එක කරලා බලන්න. ඔයාට එතකොට ලොකු ෆ්‍රෙෂ්නස් එකක්, නැවුම් බවක් ඔයාගේ ජීවිතේ දැනෙවි.
0: ඕකේ. හරි.
1: හරිද වැඩි
0: නෑ හරි ආයෙත් මතක් කරනවා යන්න දම්රෝ එකට කියලා මොකද දම්රෝ එකට මේ දවස්වල ගියොත් ඔයාට ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා
1: ඒ කියන්නේ මේ Samsung නිෂ්පාදන වලට තියෙන හරිද ඔයා දැන් Samsung brand එකෙන් ඕනම දෙයක් product එකක් මිලදී ගන්නවා නම් ඔයාට ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා
0: ඔව්
1: දම්රෝ වොරන්ටි එකක් වගේම Samsung වොරන්ටි එකක් හරිද ඒක විශේෂයි මොකද මේ Samsung ලා එහෙම ලේසියෙන් ඒගොල්ලන්ගේ product වලට warranties දෙන්න ඉඩ දෙන්නේ නැහැ ඒ ඒජන්ට් ගැන විශ්වාසයක් නැත්තම්. ඉතින් ආයේ මේ දම්රෝ ගැන කතා කරන්න ඕනේ නැහැ නලුතෙන්. ඒ විශ්වාසනීයත්වය කියන එක අවුරුදු 40ක් පුරාවට රැකගත්තු ආයතනයක්. ඒ වගේම තමයි අපි නිතරම මතක් කරනවා ලංකාවේ අංක 1 ආෆ්ටර් සේල් සර්විස් එක. අලවියෙන් පසු සේවාව වට හම්බෙන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට්ස් ගන්නව නම් ගෘහ භාණ්ඩ ගන්නව නම් දම්රෝ යන්න ඕනේ කියලා ඔයා දන්නවා. හැබැයි ඔයාට ගෘහ විදුලි උපකරණ දම්රෝ ෆ්‍රිජ් වෙන්න පුළුවන්, දම්රෝ වොෂින් මැෂින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට ඒකක 15ක් විතර තමයි වැය වෙන්නේ කුඩා පවුලකට. රුපියල් 95000න් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඉන්වර්ටර් ශීතකරණයක්.
0: 95000ට ඔයාට AC එකක් හම්බ වෙනවා.
1: අන්න ඉන්වර්ටර් ශීතකරණයක් ගන්න පුළුවන් 95000ට AC එකක් ගන්න පුළුවන්.
0: AC එකක් ගන්න පුළුවන්.
1: AC එකක් ගන්න පුළුවන් ඔයාට Innovex වගේම Samsung වගේම Panasonic කියන නම් වලින් low සුපතල brands වලින් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ලොකු range එක product ගොඩක් ඔයාට ගන්න පුළුවන් තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. දැන් මෙහෙමයි අර මේ ඔයා කිව්වනේ AC එක කියලා. ෆ්‍රිජ් එක ඇතුලේ ඉන්න පුළුවන්.
0: අන්න හරි.
1: ගොඩක් ප්‍රශ්න
0: මේක අදහස්
1: කරේ. ෆ්‍රිජ් එක ඇතුලේ ඉන්නත් පුළුවන්. මොකද ඉන්වර්ටර් තාක්ෂණයේ ඉඳන් මට ලොකුවට මේ විදුලි බිල එන්නේ නැහැ.
0: පොඩි ට්‍රාන්ස්ලේෂන් එකේ පොඩි අවලක් තියෙනවා ගණන්.
1: දැන් ඉතින් අන්නේ විදියට ඔන්නවට පුළුවන්කම තියෙනවා. ඔයා ළඟම තියෙන දම්රුවකට ගිහිල්ලා මේ දේවල් මිල දී ගන්න.
0: ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම්
1: මොනවද ඔයාට හම්බෙන්නේ?
0: මාස 36ක් දක්වා පොලි රහිතව ගෙවන්න ගන්න පුළුවන්.
1: පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මං කියන්නේ ෆ්‍රිජ් එකකුත් ගන්න, වොෂින් මැෂින් එකකුත් ගන්න, මුළු තැන්ගේ කට්ටලයකුත් ගන්න, බෙඩ්රූම් එකත් අප්ග්‍රේඩ් කරගන්න.
1: ඊට පස්සේ ටික ටික ගෙවන් යන්න.
0: මිහිට ගෙවාගෙන යන්න. ඔයාට gedara ay සැපට ඔක්කොම තියෙනවා.
2: ඔය ඔක්කොම කරගෙන ඉවරලා අපිට කෝල් එකක් දෙන්න ලන්ච් එකට හරි ඩිනර් එකට.
1: අන්න ඒක කියන්නේ. මොකද
2: ඒක තමයි ඔක්කොම සර්ව සම්පූර්ණ වෙන්නේ.
0: අන්න ඒක.
1: දැන් සෝෆා එක ගත්තට වැඩ නැහැ ඉඳ ගන්න කටින් ඉන්න
2: බෑ.
0: අනිවාර්යෙන්. ඒ කියන්නේ ලස්සන සෝෆා එකක් ගෙනිහිල්ලා නිකන් කියලා හරියන්නේ
1: නැහැනේ.
0: අපි තුන්දෙනා ඉන්නම්. අපි තුන්දෙනා එහෙම පොඩි වැඩක් පටන් ගමු
1: නෝ.
0: ඉන්වයිට් කරන්න අපි එනවා.
2: විසිටින් ලෙක්චර්ස්.
0: හරි ආයෙත් මතක් කරනවා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් ඔයාගේ පාසන වැඩ ටික කරගන්න කියලා. මොකද පාසනා කියන්නේ ගොඩක් කල්යක් තියෙන පාසන්න ඕනියා.
1: අනිවාර්යයෙන්ම මේ ඉදිකිරීම ශාස්ත්‍රය ඉන්න අයට තමයි අපි මේ මතක් කිරීම කරන්නේ. ඉතින් පාසම් ශිල්පී මහත්වරුන්ට මහත්මීන්ට මේ හැමෝටම ඒ වගේම තමයි ඉදිකිරීම ශාස්ත්‍රයේ ව්‍යාපාර කටයුතු කරන අයට ඔයාගේ ඉදිකිරීම කටයුතු වලට අනිවාර්යයෙන්ම පාසන්න සිද්ධ වෙනවා. එහෙම පාසනවා නම් ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක වෙන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එකම ගන්න කියලා අපි මතක් කරනවා.
0: ඔව්. මෙල්වා කියන්නේ
1: ලංකාවේ අපේ එක.

0: ජාතිකල ත්‍රි මණ්ඩලය සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් දෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
2: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
3: මෙල්වා එක ලංකාවේ එක
4: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohut 0112 125 125 amatanna
0: supirisidu seedimak sahita divaine wedima vishwasayedinu damro washing machine visheshtathama alawien pasu sewawa samagin sieluma damro pradarshanagarawalin
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 9යි විනාඩි 48යි ඇල්ගොටවමේ වෙලාව.
1: ලස්සන මියුසික් එකක් අහන්නේ.
2: මොකද?
1: දැන් මම මේ මියුසික් එක විනාඩි 12ක් තිස්සේ අහන්නේ.
2: නෝවා කොහෙටද කෝල් එකක් ගන්න ට්‍රයි කරන්න.
1: කාගේ බහුල දැවි මදක් රැඳී සිටින්න. මේ ලංකාවේ මේ හදිසියකට කතා කරන්න දෙන දුරකතන අංකයක්.
2: පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය.
1: හදිසියට කතා කරන්න කියලා තියෙන්නේ. ලංකාවේ මේ හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය. මේ මෙසේජ් එකද කොහෙද තියෙන්නේ? සර්ට් කියලා කියන්නේ.
2: සර්ට් එක.
1: ඔව් ඉතින් ඒ ආයතනයට දැන් පැය භාගයක් විතර ඉඳන් කෝල් කරනවා. මං හිතන්නේ ඒගොල්ලෝ සෙන්සුර ආදේ ඉඳලා ඒගොල්ලන්ට හදිසියක් නැහැ. ඒගොල්ලන්ට කිසි හදිසියක් නැහැ.
2: හැකර්ට් හැකර්.

0: ඒ ගොල්ලට කිසි අතිශයන්නේ ගොල්ලඉතින් සතිය එන්න දවසයයි ලාවාගේ අදාල නාට ඔෆෙලා කියලා අපිට පැෑවාගයක් ඉතර දුරකතන ඉන්නක තාමත් අන්ස කරන්න ඔන්න අපේ රටේ හදිස්සීවලට කතා කරන්න තියෙන තැන්
1: ඉමර්ජන්සි වචනාර්ථයම තියෙන
2: තියෙනවා. හරි, දැන් 9:50 වෙලාව අපිට යන්න වෙලාව. හරි, යන්න කලින් ඉක්මනට මතක් කරන්නම් ඔයාගේ ගෙදර ඉන්නවනේ පොඩ්ඩ.
1: ඔව්.
2: ඒගොල්ලා ඔය ස්ක්‍රීන් එකට ඇඩික්ට් වෙලා නම් ස්ක්‍රීන් එකේ ගොඩක් වෙලා ගත කරනවා නම් ඔයා සමහර විට හිතන ඇති මේකට මොකද්ද මං යොදන පිළියම කියලා, යොදන විසඳුම කියලා. එතකොට ඔයාට මතක් වෙන්න ඕන ඉමාෂි වයිස් අභ්‍යාස පොත්. මොකද ඔව්
1: ඔයාට මේ හිමාශි ප්‍රකාශන වෙතින් ඔන්න වයිස් අභ්‍යාස පොත් මාලාවක් ඇවිල්ලා තියෙනවා. ඔයාට ඒ සීරීස් එකම වාගේ පොඩ්ඩක් අරන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එයා අධ්‍යාපන කටයුතු වලට ටිකක් උනන්දු නැත්තම් ඩිජිටල් tira එකනම් වැඩිපුර ඉන්නේ. ආයි මුකුත් අපි වැඩිපුර කියන්නේ නැහැ. යන්න හිමාශි ප්‍රකාශනයකට ගිහිල්ලා වයිස් අභ්‍යාස පොත් මිලදී ගන්න කියලා මතක් කරනවා.
2: වයිස් පැස්සල් තියෙනවා, වයිස් ස්ටේෂනරි තියෙනවා. ඊට පස්සේ පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා
1: ප්‍රීස්කූල්
2: කට්ටියට මේ ඔක්කොම තියෙනවා යන්න හිමාශි ප්‍රකාශන වලට. ඊට පස්සේ ඔයාට මතක් කරනවා දැන් ඔයා දවල්ට උයන්න රෙඩි වෙන ගවන්නේ ඉන්නේ. ඔයා මොනව හැදුවත් විජය ප්‍රොඩක්ට්ස් දාලා උයන්න. මිරිස් කුරු තියෙනවා, කෑලි මිරිස් තියෙනවා, විජය ගම් මිරිස් තියෙනවා, බැදපු තුන පහ, තව මොනවද තියෙන්නේ,
1: කුඩු අබ කුඩු, අන්න හරි සූදුරු කුඩු තියෙනවා, විජය කෝපි තේ තියෙනවා, විජය නූඩල්ස් තියෙනවා,
2: විජය පපඩම් තියෙනවා,
1: අන්න හරි කුරක්කම් පිටි තියෙනවා, රතුහාල් පිටි තියෙනවා, වගේ ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඕන දේවල් ඔක්කොම අර ගන්න පුළුවන් හැකියාව තියෙනවා විජය නිෂ්පාදන විදියට. හැබැයි අනිවාර්යෙන්ම WP ලාංඡනයේ තියනවද කියලා බලලා ගන්න, නැත්නම් ඔයා රැවටෙන්න පුළුවන්.
2: රැවටෙන්න පුළුවන්. හරි.
1: හරිද එතකොට?
2: ඊට පස්සේ ඔයා යන්න කසාදලා.
1: යමු මේ කෝල් එක ගන්න දෙන්න.
2: කෝල් එක ගන්න දෙන්න. ඒකනේ වැදගත්
0: වැඩක්. ඒ ඒගොල්ලන්ට හදිස්සියක්.
1: අද අපි ඔක්කොම ගන්නවා. පල්ලහැට ගිහිල්ලා.
2: අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තලා ගියත් ඒගොල්ලෝ ආන්සර් කරන්නේ නැහැ. හරි. යන්න කසාදලා ග්‍රීන් සුපර් මාකට් එකට. අතුරුගිරිය තියෙනවා, ගණේ මුල්ලේ තියෙනවා, මුල්ලේ ඉරියාවෙන් ආරම්භල, ගම්පල, ඒ වගේම තමයි රටමැද මාතලෙත් තියෙනවා. මාකට් එකට වඩා අඩු මිලට ඔයාට ගෙදරට ඕන ඔක්කොම දේවල් ගන්න ඕනේ නම් එක තැනකින් යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
1: එකට හරි. එහෙනම් ඉතින් අපි යනවා. හෙට ඩීජේ නයිට් එක තියෙනවා. අපි ඒකත් මතක් කරන්නම් හෙට දවසේ කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් අපි දැනට සමු ගන්නවා යලිත් ලබන සිකුරාද නෙමෙයි මේ එන සිකුරාද. ඒ කියන්නේ හෙට වාව හමු වෙන බලාපොරොත්තු පිට හරියටම උදේ 7 වෙද්දි.
2: රයිට්.
1: අපි ඉක්මනට ගිහින් කෝල් එක අරන් එන්න. අපේ මනසත් එහෙම යනවා මේ කෝල් එකත් එක්ක.
2: හරි, එහෙනම් අපි යනවා. හෙට එනවා. එතකම් පරිස්සමින් ඉන්න.
1: මමචි.
2: මම සාරා.
0: මම නුවා.

0: FM 95 94.8 Net FM Divainapura Net FM Algo Town
1: Brought to you by
2: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
3: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
4: ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
7: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. Vijay instant noodles රස හතරකින්.
8: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
9: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
11: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
12: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
14: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
15: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
16: විජය
17: නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
18: Good morning. Velavude 10:00.

0: ඇතුළතම අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්වා ඇත්නිය.
2: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කසුනේ. කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ යානතුරකින් කැලණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා ගාල ප්‍රදේශයට යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදී එක් සිසුවෙකු යතුරු පැදියකින් ඇදවැටි ඉදිරියෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට යටවීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරට ලක් වූ සිසුවා එම ස්ථානයේදී හිමමිය ගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි 21 හැවිරිදි සිසුවෙක්. සිදුව සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බවයි කළුතර උතුරු පොලිසිය සඳහන් කළේ. අංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගේ නිවෙස් වල දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීවත් බෝම්බයක්ද පොලිස් නිලධාරීන් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් තහනම මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිලගනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: fm 95 fm 94.8 net fm
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: වාසිනාම වෙන කොහෙන්ද සර්?
6: PLB වාසී. කොයි කාටත් වාසී.
7: ඒ දුනු මාවත ඒ දුනු මාවත

වෙලාව 10යි විනාඩි 17යි. මේ වාට මතක් කරන්න හදන්නේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුර ගැන. දැන් මේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුර ගැන පණිවිඩය වාට කොයි වෙලේ ඕනි වෙයිද කියලා හිතාගන්න ඔයාටවත් බැහැ. මොකද ලෙඩ රෝග අපි හිතන වෙලාවට එන්නේ නැහෙනි. දැන් පහුගිය දවස් ටිකේ ඔය net fm dj night එකේ නටලා නටලා අපේ අසා කොන්ද කැක්කුමයි කිය කී හිටි. ඇඟපත රිදෙනවා කිය කී හිටි. හන්දිපත් වල අමාරු කිය කී හිටි. කොල්ල වයසයි නිතින් දෙ. මම ඉතින් කිව්වා සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට යන්න කියලා. එතනට ගිහිල්ලා බෙහෙත් ගත්ත විතරයි දැන් නිටාවටම සුවය ලබල ඉන්න ඔන්න බලන්න හෙට net fm dj night එකට ආවට පස්සේ කොල්ල යකා වගේ නටන්න පටන් ගන්න. සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට යන්න කමල් බන්දුල වීරප්පෙරුම වෙදමහත්තයා ඉන්නව එතන දෙවි කෙනෙක් වගේ ඔයාලට ප්‍රතිකාර කරන්න බලාගෙන. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්නේ. ඒ නිසා ඔය සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග තියෙන්නේ. ඩයබටික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, ගෑස්ට්‍රයිටිස්. මේ ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන එතුම් ප්‍රතිකාර එතුම ගාව තියෙනවා. මොකද එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් හන්ද. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතරි ඕනිම දවසක ඔයාට යන්න පුළුවන් සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට. සඳා අඟහරුවාද පෝය දවස්වලත් යන්න පුළුවන්. ඒ දවස් ටිකේ වහල් සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න එක නුවණට හුරුයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන ගැන. දැන් මම හැමදාම උදේට වැඩ ටික පටන් ගන්නේ හොඳ කෝපි කෝප්පයක රස බලන. කෝපි කෝප්පය බිගුවට පස්සේ එන එනර්ජි එක ආයෙත් වෙන වෙන දේවල් බිගුව කියලා එන්නේ නැහැ. අපේ රටේ ස්වභාවික කෝපි වලින් ලැබෙන ඒ රසය, ඊට පස්සේ කෝපි එක හැදුනට පස්සේ එන සුවඳ, මේ හැම දෙම එක තමයි අපේ ප්‍රබෝධය අපිට එන්නේ. ඒ නිසා තමයි අපේම රටේ ස්වභාවික කෝපි එකක් හොයාගෙන බොන්න කියලා මම ඔයාලට මතක් කරන්නේ. එහෙම හොයාගන්න ලේසි. ඔය ගොඩාක් කඩේ තියෙන නිෂ්පාදනවල තියෙන්නේ ගොඩාක්ම කෙමිකල්. එහෙම නැත්නම් කලරින්. කෝපිවල රස දාපු මොන හරි કૃතිම රසකාරක වර්ණකාර. හැබැයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම 100%ක් අපේම රටේ ස්වභාවික කෝපි වලින් නිෂ්පාදනය වෙන නිෂ්පාදනය. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මං කියනවට උදේට දවස පටන් ගන්නකොට කෝපි එකක් බීලා දවස පටන් අරන් බලන්න. නිදිමත ගතියක්, කම්මැලිකම් ගතියක් දවසටම එන්නේ නැතිවි. සින්දු වලට කට්ටිය එකතු කරගමු නේද? කෝල් කරපු කට්ටිය ඉන්නවා. අදත් කෝල් කරන කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ප්‍රියදර්ශනී අක්ක කතා කරා කළුතර ඉඳන් අම්මවයි තාත්තවයි ජනීවයි කොල්ලාන්ස කරන නංගිවයි ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කන්නත්තොට ජලපදේ ඉඳන් අපේ නිලන්ති අක්ක කතා කරා ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා. අහගෙන ඉන්නේ අපිත් net fm. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද? නම කියලා නැහැ නිතින් මං හොයන්න ඕනේ නම කොහේ හරි ගිහිල්ලා. ශාමිනී රණසිංහ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නම හෙව්වට වෙනම කීයක් හරි දෙන්න ඕනි මට. මම මෙහෙම නම හොය හොය කියනවා. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තිනවා. දැන් නිකන් පවුලේ අය වගේ එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ජනි අපිවත් ආදර ගීතයකට එකතු කරගන්න. ඒ මොකද ඒ ආදර ගීතයකට එකතු කරගන්න මේ සින්දුවට එකතු කරගන්න. නයිවල SL පැහැසර මල්ටි සිලෙක්ෂන් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ සංකගේ සින්දුවක් ඕනි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන අපේ තාරා පන්නිපිටියේ ඉඳන් බලන්න තාරාට විතරයි මට get well soon කියන්න මතක් උනේ. තාරා මං ඔයාලා ඉල්ලන සින්දුව අනිවාර්යෙන් දෙනවා මේ පැය තුන ඇතුළත. කොල්ලා ඉතින් අපිට සලකන කට්ටිය අනිවාර්යෙන් සලකනවා. යමු සින්දුව අහන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Melawu dah hayai minari visi hatarai.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව
7: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
8: කින්දර හැන්දාව විජානු ජානු.
7: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 10:26.
11: මේ හස්බන්ඩ්
1: මොකද වයිෆ්?
11: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
1: නැතුව
11: නේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
12: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

වෙලාව 10යි විනාඩි 26යි. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිරා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. දැන් ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? වයින් කලා වගේ ෆෝන් එක අතට අරගෙන කෝල් කරන්න ඕනේ 01125533 63ට. WhatsApp message දාන්න ඕනේ 01711959595ට. Facebook fan page එක පැත්තට ගිහිල්ලා දාලා තියෙන post එකට comment දාන්න ඕනේ, නිකන් girlfriend එක තරහ වුණාම message කරනවා. Right. අපි සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙන සුවිශේෂී දේවල් කිහිපයක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් අපි හැමදේම ලේසි වෙන තරමට කැමතිනේ. ඒ වගේම තමයි හැමදේම වාසි වෙන තරමටත් අපි කැමති. හැබැයි ඒ වාසිය හොඳ ප්‍රමිතියකින් යුතු වාසියක් වෙන්නත් ඕන. අන්න ඒ නිසාම තමයි වාට මේ ආර්යා ඊසි පිළිබඳව පණිවිඩය මං හැමදාම මතක් කරන්නේ. අපේම රටේ අපේම නිෂ්පාදනයක් හන්දා අපිට ගැළපෙන අපිට පහසු මිලකට දෙන්න ආර්යා ඊසි සනීපාරක්ෂක තුවායට හැකියාව ලැබිලා තියෙනවා. පුංචි රුපියල් 150 ඉඳන් ආරම්භ වෙන නිසා තමයි අපි වාට මතක් කරන්නේ අදම ආර්යා ඊසි වලට ස්විච් වෙන්න කියලා. සමහර වෙලාවට හිතෙනවා ඇති රුපියල් 150කට දෙනවා කියලා කියන්නේ ක්වලිටි එක බාලා කරලා කියලා. එහෙම නෑ. සනීප ආරක්ෂාව කියන දේ අංක එකට බලන නිසා තමයි හැම කෙනෙකුටම ගන්න පුළුවන් විදිහට මල්ටිලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක මෘදු බවින් යුතුව එන ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ඔබට හඳුන්වා දීලා තියෙන්නේ. SLS සහතිකය හම්බ වෙලා තියෙනවනේ. ඒ කියන්නේ රජයේ විසින්ම සහතික කරලා තියෙනවා ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය අපේ කාන්තාවන්ට නියමෙටම ගැළපෙන සනීප ආරක්ෂක තුවාය කියලා. එනිසා මතක් කරනවා ගෑනු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි හොඳම සනීපාරක්ෂක තුවාය මොකද්ද කාන්තාවන්ට ගැළපෙනම කියලා. ආර්යා ඊසි නම මතක තියන්න, අදම ස්විච් වෙන්න ආර්යා ඊසි වල. දැන් මතක් කරන්න හදන්නේ හොඳ දේවල් ඉතිරි කරන විදිහ ගැන. සමහර වෙලාවට ඔයාට අනිවාර්යයෙන්ම ඉතිරි කිරීම කියන දේ ගැන මතක් කරනකොටම මතක් වෙන්නේ මොකද්ද? සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕන, ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕන. හැබැයි ඒ දේවල් නෙවෙයි. සමහර දේවල් තියෙනවා අපේ අනාගතය වෙනුවෙන්, අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කරන ලොකු ඉතිරිය. සමහර වෙලාවට ඒවා අපිට අද දැනෙන්නේ පුංචි පුංචි දේවල් විදිහට වෙන්න පුළුවන්. හැබැයි අපි නොදැනුවත්වම අනාගතය වෙනුවෙන් කරන ලොකු ආයෝජනයන් ලොකු ඉතිරියක් බවට ඒ දේවල් පත් වෙනවා. මොනවාද ඒ දේවල්? නිකන් කල්පනා කරලා බලන්න, අපි අනාගතය වෙනුවෙන් එක පුංචි පැලයක් හිටවනවා කියලා. එහෙම නැත්නම් ගසක් රැක ගන්නවා කියලා. එක කවද හරි දවස් ගානක් ගියාට පස්සේ තව પરම්පරා ගානකට හේවණ දෙන ගහක් බවට පත් වෙයි. પરම්පරා ගානකට හුස්ම ගන්න පිරිසිදු වාතය ලබා දෙයි. ජල පෝෂක ප්‍රදේශයක් අපි පරිස්සමට තියා ගන්නවා කියලා කල්පනා කරලා බලන්න. ජල උල්පතක් දිය දිගටම පවතින ලස්සන ගහක් වවලා පරිස්සමට බලා ගන්නවා කියලා කල්පනා කරලා බලන්න. එහෙම කරා කියලා කියන්නේ අනාගතය වෙනුවෙන් මේ ජල පෝෂක ප්‍රදේශ පරිස්සම් වෙනවා. ඒ උල්පත් සිඳියන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේ මාසෙදී මේ පිළිබඳව NSB බැංකුව ටිකක් වැඩිපුර කතා බහ කරන්නේ. මොකද මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසය සකසුරුවම් කමේ මාසය. හෙටක් ඉතිරි කරන මාසය. ඒ නිසාම තමයි NSB බැංකුව මේ සකසුරුවම් කමේ මාසයේදී මුදල් ඉතිරි කරනවා වගේම සම්පත් ශක්තිය හෙටක් ඉතිරි කරන්න අපිට මතක් කරන්න. රයිට්, අපි යන්න හදන්නේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 37යි. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේට තමයි අපි සම්බන්ධ වෙන්න හදන්නේ. මං හිතන්නේ මේ වෙලාවේ අපි යන්න හදන්නේ ගාල්ලට වෙන්න ඕනි. ගාල් ඉඳන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මට නම නම් ඇත්තරම මේ හරියට මතක නැති වුණා. මං ලියාගත්ත අකුරු දෙය මට කියව ගන්න බෑ. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. කවුද මේ කතා කරන්නේ? තරඟට යන්න මං ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනකම අග අකුරෙන් ඊළඟ වචනේ කියාගෙන යන්න තියෙන්නේ. වැරදිලාවත් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. පැහැදිලිද තරඟ නීත රීති? හරි, අපි එහෙනම් යන්න හදන්නේ තරඟෙට. දැන් වා ගාල්ලෙනේ ඉන්නවා කියලා කිව්වේ. ගාල්ලට කිට්ටුව තමයි මාතර තියෙන්නේ නේ? මාතර කිට්ටුයිනේ. හරි, මාතර කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑසිද තරඟෙට යන්න? Right, අපි යමු මේ අකුරෙන් අකුර.
1: Your time starts now.
2: තක්ෂිලා, ලස්සන, නයන, නාලක, කමල්, සිත, තමරා, රත්නපුර, රත්තරන්, නාලිකා, කතුන්, නයනින් නාරං.
0: කාලය අවසන්. ඒව තමයි හිතන තරම් ලේසි නෑ සචිනී තරඟ කරන එක. මේ සින්දුවට කවුද එකතු කරගන්න කියන්නකෝ. අපි හින්දි සින්දුවක් අහන්න යන්න හදන්.
2: මේ සින්දුවට මම එකතු කරගන්නවා මගේ අම්මයි අප්පච්චි මල්ලි. එතකොට නිත්‍යත්වම හන හැමෝමයි ඔයාවයි කෝලකාන්ත කරපු අක්කවයි
0: බොහොම ස්තුතියි. දිගටම නෙත් අහන්න.
2: හරි.

0: FM anu hatırayı da şumata ne FM.
1: Velav oba bete gene enne.
2: ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
3: වෙලාව 10යි විනාඩි 44යි
4: දිස්ත්‍රික්ක 14 පරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan අද රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
5: මේනක සහල් බයන්වින් තරගයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
6: HNB Finance දියුණුවට මග නගර චාරිකා.
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
6: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
6: ඔක්තෝබර් 8වැනිදා උදේ හලාවත සවස කුරුණෑගල
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
8: NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය දිනුම් භූවි ආයුබෝ වේවා
9: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්
3: වේලාව 10යි විනාඩි 46යි
11: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්
11: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
3: අහහ
11: මොකද කරන්නේ ඔයා?
3: ආ ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
11: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 10යි විනාඩි 46යි අපි ඇවිල්ලා තියෙන්නේ දියුණුවට මග කියන වෙලාවට HNB ෆයිනෑන්ස් එක දියුණුවට වග කියන්න Net FM දියුණුවට මග කියන්න Net FM අපේ කණ්ඩායම රට වටා යන චාරිකාවේ අද නැවතැන්පල කරගෙන තියෙන්නේ හලාවත නගරේ. ඉතින් ඒකත් එක්ක හලාවතවට ඉන්න ඔයාට අදව දවසේ අවස්ථාව හම්බ වෙනවා. දැන් ඔයාගේ දවසේ දිනදා වැඩ ටික කරනකොට එනවනේ මූල්‍යමය ගැටලු. සමහර වෙලාවට වාහනයක් අරගන්න ලීස් එකක් දාගන්න. එහෙම නැත්නම් එක පාරට මෙන්න සල්ලි අවශ්‍යතාවයකට රත්තරම් බඩු ටික හොඳ දන්න කියන විශ්වාසවන්ත තැනක තියලා සල්ලි ටිකක් වැඩිපුර අතට අරගන්න. අන්න ඒ වගේ අවශ්‍යතාවයන් ආපු ගමන්ම යන්න තියෙන හොඳම තැන HNB ෆයිනෑන්ස් බව අද හලාවතවට ඉන්න අයටත් දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉතින් Net FM අපේ කණ්ඩායම ඉන්න තැනට ගියා කියලා කියන්නේ ඔයාට තෑගි භෝග දිනා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. ඉතින් ඒ පැත්තේ විස්තර කියන්න අපේ තෂි අදත් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. ඉතින් තෂි මටත් මුදල් අවශ්‍යතාවයක් ආපු ගමන් දැම්මන් අමතන්නේ කෙලින්ම ඔයාට තෂි. කමන්නෑ නේද?
13: කමන්නෑ කමන්නෑ. ජනි අපි හැමෝටම මේ මුදල් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අපේ ජනි කියුවා වගේ ඔයාලටත් හෙට දවසේ වටිනාකමක් එකතු කරගන්න HNB ෆයිනෑන්ස් එක තමයි අද අපි හලාවත නගරයේ දිනපොල පරිශ්‍රයේ ඉන්නේ. ඉතින් ඔයාලගේ වාහන හීනය හැබෑ කරගන්න ලීසින් පහසුකම්, හදිසි මුදල් අවශ්‍යතාවයකට රන්නයි පහසුකම්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යාළු ළමා ගිණුම්, ඒ වගේම ඔයාලගේ ඉතුරුම් ගිණුම් වලට වටිනාකමක් එකතු කරන ස්ථාවර තැන්පතු හා ඉතුරුම් ගිණුම් මේ වගේ වටිනාකම් රාශියක් කරන් තමයි අද හලාවතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ මේ මුදල් සැලසුම් කරගන්න අනාගත හීනවලට ශක්තියක් එකතු කරගන්න අද මිෂන් බී ෆයිනෑන්ස් එක එකතු වෙන්න කියන මතක් කිරීම කරනවත් එක්කම අද දවසේ මේ මූල්‍ය විසඳුම් ගැන දැනගන්න ඒ ගැන කතා කරන්න අද දවසේදී මම එකතු කරගෙන තියෙන්නේ මිෂන් බී ෆයිනෑන්ස් ආයතනයේ හලාවතේ ශාඛා කළමනාකරු රසික ප්‍රේමලාල් මහත්මයා.
3: ආයුබෝවන් සුබ උදෑසනක් රසික මහත්මයා.
14: ආයුබෝවන් ආයුබෝවන් නැත්නම් ඔබ තාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔව් අද අපේ පුරවරයට නැත්නම් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි නැත්නම් එක්කලා අපි HNB ෆයිනෑන්ස් අද මේ දවස පුරාවට වැඩසටහන දියත් කරන් යනවා. ඒ වගේම අපි වසර 25ක් පුරාවට HNB ෆයිනෑන්ස් අපි දුන්නු ගන්දුරුකාර බවතුන්ට දුන්නු ඉතාමත් සුහදශීලී සේවාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ලොකු ඉවහලක් වුණා. මේ නැත්නම් සමග අද දවස තෑගි බෝග ලබා දීලා ගණදුරුකාර බවතුන් සතුටුපත් කරලා අද දවස ඉතාමත් සතුටින් මේ වෙළඳ සංකීර්ණය දෙවනක් කරමින් මේ වැඩසටහන අද ඉතා සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම අපේ සේවා ගැන මතක් කරදී විශේෂයෙන්ම ලීසින් 1333කට වගේ ලක්ෂයකට මුදලකට අපිට අපේ බවතුන්ට දෙන්න පුළුවන් හැකියාව කියලා තියෙනවා. ඒ වගේම රන්නය ගත්තාම වැඩිම අත්තිකාරම් මුදල ලබා දීමට අපි කටයුතු කරනවා HNB ෆයිනෑන්ස් අපි. ඒ වගේම දවස් 6ක් ගනුදෙනු කිරීමේ හැකියාව හලාවත ශාඛාව පුරා අපේ බවතුන්ට අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉතිරි කිරීමට

0: කුලියක් අපි ලබා දීමට අද දවස් කටයුතු කරන HMB ෆයිනෑන්ස් අපි ඒ වගේම දවස පුරාම යන ගමන තාමත් සතුටේ අපේ සේවක මහත්ම මහත්මිය ප්‍රධාන ශාඛාවෙන් තැමිලා ශාඛා කීපයක් අද මෙතෙන් දැක්වෙලා තාමත් සතුටින් තමයි මේ වැඩ කටයුත්ත අපි නැත්ෙප්පෙම කළා කරගෙන යන්නේ මම සුබපතනවා නැත්ෙප්පෙම එකටත් අපේ HMB ෆයිනෑන්ස් සියලුම දෙනාට මේ සාර්ථකව ඉස්සරහට ගමන
1: බොහොම ස්තුතියි රසික මහත්මයා. දැන් අපේ මේ ඉෂානුත් මං හිතන්නේ ඉන්නවා නේද වැඩේ ගැන කියන්න.
2: දැලුවා
1: මේ නංගිලට තැන දීලා කොල්ල අයින් වෙලාද කියලා. බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත රාවට. දැන් ඉෂාන්ට සමු දීලා අපි යන්න හදන්නේ මේ පැතර කතා කරපු කට්ටිය ටක් ගාලා එකතු කරගන්න තව පොඩි විනාඩියක් වගේ ඉතුරු වෙලා තියෙනවා මේ පැරේ කතා කරන්න. කන්නන්තොට ජනපදයේ නිලන්ති ගැන මං කිව්වා. දැන් යන්න හදන්නේ සූර්යවැව ළඟ ප්‍රේම කුරුල්ලව හොයාගෙන අපේ ලියනාරච්චි අයියා එකතු කරගන්නවා මාබිම කාන්ති අම්මවත් මතක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ පිළියන්දල හේලිත ෆැෂන් එකට යන්න හදන්නේ. මෙතන ඉතින් අපිට දැන් අමුතු තැනක් නෙවෙයි, අපේ චතු නංගිගේ සුරපුරය තමයි හේලිත ෆැෂන් එක කියලා කියන්නේ. චතු නංගිවයි චතු නංගිගේ කාන්තා බලයනිය සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හෙලෝ අයියේ, අපි වැලයි මඩ ඉඳන් දේදුරු මාවත අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න, ඔෆිස් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. තුෂාරි, ඉරන්දි, ගයානි, නිලෝෂි, අනෝජා, ලක්ෂානි, ශකිලා, තේජා, ඉෂාර, නවෝද්‍යා, නිරෝෂා, තාරුකා, සතිර, දීපාණි ඇතුළු සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නවෝද්‍යා නංගි තමයි මෙසේජ් එක දාලා කියන්නේ. මම ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නම්. අයියේ, මම කුරුණෑගල ගොකරල්ලි ඉඳන් දේශානි, මාවයි මගේ අත්තම්මවයි අයියවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. අයත් අපි හම්බ වෙන්නේ ඊළඟ පැයේදී.

0: FM 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන් යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මින කොහෙන්ද සර්
5: PLB වාසි කොයි කාටත් වාසි
6: Meltol, හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: සුපිරි සෙදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
10: මොකද්ද ඔය විසිගිරිල්ලද?
9: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
10: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
9: ඇයි?
10: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
11: මීටර් 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algotown. සතියේ දිනවල උදේ 7ට.
12: Net FM. Algotown.
1: Brought to you by.
13: අභිමානවත් කළුතරින් Prime Million Dreams සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 Prime Group.
14: සුව පහසු ධම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
18: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
12: හැක.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: දේදුනු මාවතේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව 11:00.

0: හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නිය.
2: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කසුනි. තලංගම අකුරේකුඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට විදේශගත වීම සඳහා කූට ලේඛන සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 45ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ටාසය විසින්. පසුගියදා පෙබරවාරි 13 වෙනිදා අකුරේකුඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම දිට මනුෂ්‍ය ඝාතනය සිදුව තිබෙනවා. පාසල් ළමුන් සහ බාල වයස්කාර දරුවන් ඉලක්ක කරගනිමින් නීති විරෝධී ලෙස මත්කුලි අලවිකල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ටාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම එකකේ නිලධාරීන් කණ්ඩායමක් දොඩංගොඩ තුඩුකල හන්දිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වෙළඳ සැලක් පවත්වාගෙන යන මුවාවෙන් සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව ගංජා මිශ්‍ර මත්ගුලි එලෙස අලවි කර තිබෙනවා. එම වෙළඳ සැල සහ ඊට ආසන්නයේ වූ තාවකාලික නැවතුම් පළක තිබී ගංජා මිශ්‍ර මත්ගුලි 700කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී අත්අඩංගුවටගෙන ඇත්තේ බෙලිඅත සහ සෙවනකල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM
3: Brought to you by
4: Akunu lake namahu bavana ratapurama rasagena yana Aule sawama rasakara kana Mather freela noodles taste ke trust ka
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
6: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: වාසිනා මින කොහෙන්ද සර්?
8: TLB වාසි. කොයි කාටත් වාසි.

වෙලාවේ 11යි විනාඩි 9යි. hina wevi pal bandagena hana net fm deedunu mavate. අද දවසේ දෙවෙනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ අපි. ඉතින් මේ දවස්වල අපි හැමෝටම අපේ වැඩත් එක්ක සමහර වෙලාවට අපේ සෞඛ්‍ය පිළිබඳව අමතක වෙලා යනවා වෙන්න පුළුවන්. වැඩ කරනකොට වැඩ කරන්න ගියාට පස්සේ ඒ වැඩ කරන තරමටනේ ගොඩාක් වෙලාවට අපිට සල්ලි හම්බ වෙන්නේ. ඒ නිසා ඇඟේ පතේ අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොඩි පොඩි ගැස්ට්‍රයිටිස් ගතියක් තියෙනවා නම් ඒ දේවල් වෙන්න පුළුවන්. කොන්දේ අමාරු වෙන්න පුළුවන්. ඔය හැමදේම දරාගෙන අපි වැඩ කරනවා. ඒ හැමදේටම හේතුව වෙලා තියෙන්නේ අපිට ටිකක් වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න ඕනි වෙලා තියෙන එක මේ දවස්වල. හැබැයි ඉතින් ඔහොම වෙලාවට සල්ලි වෙනුවෙන් ටිකක් වැඩිපුර ඇඟ රිද්දගෙන ඇඟේ අමාරු තියාගෙන ජොබ් එක කරනවා කියලා කියන්නේ, රස්සාව කරනවා කියලා කියන්නේ අනාගතයට පුංචි පුංචි බලපෑම් නෙවෙයි ලොකු ලොකු බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ ඔය පුංචි පුංචි ලෙඩ රෝග, ලොකු ලොකු ලෙඩ රෝග වෙන්න කලින් නිට්ටාවටම සුවපත් කරගන්න සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා. දැන් කල්පනා කරලා බලන්න ගෑස් රයිටිස් කියන එක අපි හිතාගෙන ඉන්න ඇත්තටම පොඩි ලෙඩක් කියලා. සමහර වෙලාවට පොඩි බඩේ දැවිල්ල ගතියක් එක්ක හැදෙන ඒ අමාරුව ටික කාලයක් යනකොට තමයි ටිකක් ලොකු වේදනාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයාව හම්බ වෙන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා කියලා කියන්නේ. ඔය රජයේ ඒ ශ්‍රේණියේ සහතිකය කියලා කියන්නේ එහෙම ආවට ගියාට හම්බ වෙන සහතිකයක් නෙවෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට ඔය සහතිකය අරගන්නත් හරි අමාරු. ඒ නිසා තමයි කියන්නේ සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. ලෙඩ රෝග හැදෙන්න ලොකුම හේතුවක් තමයි අපේ කෑම බීම ආහාර රටාව. මොකද ගොඩාක් වෙලාවට අපි කෑමට බීමට ගන්න දේවල් එක්ක કૃතිම රසකාරක, එහෙම නැත්නම් કૃතිම වර්ණකාරක, නැත්නම් සීනි. දියවැඩියාව, පිළිකා, වකුගඩු රෝග මේව නිකන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන බවට පත් වෙලා තියෙනවා. ඔය ලෙඩ රෝගවලට හේතුව වෙන કૃතිම වර්ණකාරක, કૃතිම රසකාරක අපේ කෑමවලට එකතු වෙන ලොකුම ක්‍රමයක් තමයි අපේ කෑම හදන්න අපි රස ගන්නවා ගන්න පාවිච්චි කරන කුළුබඩු කියලා කියන්නේ. හැබැයි ඉතින් දැන් ඔයා කල්පනා කරනවා ඇති කොහෙන්ද එහෙම કૃතිම රසකාරක අමුද්‍රව්‍ය අඩංගු නැති ස්වභාවික අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන නිෂ්පාදන හොයාගන්න කියලා. ලේසි, මාතර ෆ්‍රීල. මාතර ෆ්‍රීලන් ආයතනය අරගෙන ඉන්නේ අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන විතරයි. ඒ කිසිම නිෂ්පාදනයකට કૃතිම රසකාරක, કૃතිම වර්ණකාරක අඩංගු කරන්නේ නැහැ. සෝයා මීට් තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, කුරක්කම් පිටි තියෙනවා, ඉන්දියාප පිටි තියෙනවා, ඊට පස්සේ තුන බහ කුඩු ටික, කුළු බඩු ටික, ඔය හැම දෙයක්ම තියෙනවා. එකී මෙකී නොකී ඕනිම ෆ්‍රීලන් නිෂ්පාදනයක් නිෂ්පාදනය වෙන්නේ ඒගොල්ලන්ගේ පවුලයට කන්න දෙන නිෂ්පාදන කියලාම හිතාගෙන. ඒ හින්දා තමයි කිසිම බයක් සැකක් නැතුව පාවිච්චියට අරගන්න කියලා කියන්නේ. දැන් අපි ඔය නිතරම මතක් කරන ෆ්‍රීලන් මස්කරි තුන බහ පැකට් එක, බැදපු තුන බහ කුඩු පැකට් එක, මේ හැම දෙයක්මත් ඒ වගේම තමයි. අපේ ගෙදර හදන කෑම බීල රස ගන්ව ගන්න ඒ කාලේ ඉඳන් අපේ අම්මලා ආච්චි අම්මලා පාවිච්චි කරපු නිෂ්පාදන ආවේ ෆ්‍රීලන් ආයතනේ. අවුරුදු 40කට වඩා වැඩි ඉතිහාසයක් ෆ්‍රීලන් ආයතනයේ තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ෆ්‍රීලන් නිෂ්පාදන නම බලලම අරගන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. මේ පරක්කු වෙලා හරි කාගේ හරි ඉල්ලීමක් ඉටු කරනවා කියලා නිකන් හිතන්නකො. නීල කඳු ගැටේ හන්න යන්න හදන්නේ. මේ සින්දුවේ ඉල්ලුවේ ඊයේ නෙවෙයි පෙරේදා. ඉල්ලපු ගෙනා කවුද කියලා මතක නැහැ. කොහොම හරි මං ගොඩාක් ආදරෙන් ඒ ඉල්ලපු ගෙනා මේ වෙලාවේ අහගෙන ඇතිනි. ඔයාව එකතු කරගන්නවා. සමහරවිට මෙසේජස් ටික කියවගෙන යනකොට මට හම්බ වෙයි පස්සේ. මේ සින්දුව අදාළ කෙනා වෙනුයි. ඊට පස්සේ සුබ උදෑසනක් ජනි, මම රත්නපුර ගිලීමලේ ඉඳන් දනුෂ්ක. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කුවේට් වල වැඩ කරන කාවින්දේවත් එකතු කරගන්න කියලා අපේ දනුෂ්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. කෑගලු බත් කඩේ. කෑගලු බත් කඩේ දැන් ඉතින් මේනක සහල් වලින් බත් ටික උයලා ඊට පස්සේ ෆ්‍රීලන් නිෂ්පාදන වලින් කුළුබඩු ටික අරගෙන නූඩ්ල්ස් ටික අරගෙන කෑම ටික හදන්න ඕන. එතකොට තමයි කඩේකට උනත් බිස්නස් වැඩි වෙන්නේ. කෑම රස වෙනවනේ. චම්මි අක්කා, ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජය ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. ජනී කොළුවේ අපිවත් සින්දුවකට එකතු කරගන්න.
එහෙම කියලා කියන්නේ කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න උදේශිකා නිරූපමාලා. ඒ නම හරි තාලෙට කියන්න බලුවන්. ලස්සන නමක් තියෙන. මිලන්තිකා මඩවල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දැන් රුපියල් 5000 සාක්කුවේ දාගෙන ඉන්න අපේ මිලන්තිකානේ මේ සති. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ R2K අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කළු වරිප්පුව චමිල මෝටර්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මං ගමේ නම කිව්වා හරි කියලා හිතනවා. ඒ ගම කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් අපිට ඊළඟ මැසේජ් එක දානකොට කියන්න. ගම අදමයි නම ඇහු. හෂාන් අයියවයි අයියෝ ඔයාවයි ඉසංක නන්දවයි ඉසංක නැන්දවයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. R2K තමයි නම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මහරගමේ ඉඳන් අපි වහගෙන ඉන්න දුලානි අක්කවත් එකතු කරගන්න ඕනි. දේදුන්නෙන් පායපු ජනි සුදු මල්ලි අපිත් සද්දෙට අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ඉතින් අපේ නිවන්තිරිය දේවින්‍ය ෆැෂන් එකේ දීප්ති අක්කා. වෙන කවුද මට ඔච්චර ආදරෙන් කතා කරන්නේ? ඉනෝෂ් සර්, අනුෂා, මානෙල්, ලලිතා, හමන්දි, නදීෂමිස්, ක්‍රිෂාන්ත අයියා, සසංක, මයූරි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා.

දැන් සතුරු ඇති නේද සින්දුව ඉල්ලපු කෙනාට. හරි, වෙලාව 11:18 සින්දු වලට යන අතරේ මතක් කරන්න විශේෂ දේවල් ගොඩාක් තියෙනවනේ. මේ අද පත්තරේ දැකපු ප්‍රවෘත්තියක් එක්ක ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් පිළිබඳව මතක් වුණා. දැන් ඊයේ පෙරේදා දවස්වල සිද්ධ වෙච්ච දේවල් එක්ක නිකුත් වෙලා තියෙන සමහර වාර්තාබන් එක්ක තමයි මට මේ දේ ඔයත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුණේ. ජනවාරි පළවෙනිදා මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා වෙනකන්, මේ ඊයේ පෙරේදා නෙමෙයි ඊට කලින් දවස් වගේ වෙනකන් විෂමද්‍රව්‍ය පාවිච්චි කරලා වාහන පදවපු 19,764 දෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන. කල්පනා කරලා බලන්න මේ හානිකර මද්‍රව්‍ය, මේ විෂ මද්‍රව්‍ය කොයි තරම් අපේ ජීවිතවලට ඇවිල්ලාද කියලා. සමහර වෙලාවට ওই මද්‍රව්‍ය පාවිච්චි කරලා යන කට්ටිය පොලිසියෙන් අල්ලගත්තේ නැත්නම් ලොකු අනතුරකට හේතුවක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩත් සැහෙන්න වැඩි. කියන කරන දේ මොකද්ද කියලාවත් හිත තේරුමක් නැහැනේ මද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ. ඒ හින්දා තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව මම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ. රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ හානිකර මද්‍රව්‍යයන්ගෙන්, මේ විෂ මද්‍රව්‍යයන්ගෙන් අපේ රට ගලවා ගැනීම උදෙසාමයි. ඉතින් ඒ හින්දා තමයි මතක් කරන්නේ අපේ ශක්තිමත් පවුල් සංස්ථාවක් ගොඩනගා ගන්න, ඒ වගේම තමයි අපේ සමාජයේ ආරක්ෂිත සමාජයක් බවට පත් කරන්න, මද්‍රව්‍ය වලට තියෙන ඉඩකඩ නැති කරන්න කියලා. අපි හැමෝම බගකීම් සහගත පුරවැසියෙක් විදිහට මේ දෙයට උදව් කරන්න ඕන. කවුරු හරි තරුණ කෙනෙක් හරි, එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් හරි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න යනවා කියලා ඔයාලට තේරෙනවනේ. එහෙමත් නැත්නම් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා ඔයාලට තේරෙනවනේ. ඒගොල්ලන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එකෙන් නවත්වා ගන්න, මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය මේ දේවල් වලින් ගලවා ගන්න අපි පොඩ්ඩක් උනන්දු වෙන්න. 19:27 දුරකථන අංකය ගැනත් මම ඔයාලට නිරන්තරයෙන් මතක් කරන්න යන්නේ ඒ නිසා. සමහර වෙලාවට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය ගොඩාක් වෙලාවට කියන දෙයක් තමයි අපි කැමති මේ දෙයකින් ගැලවෙන්න, හැබැයි අපිට උදව් කරන්න කවුරුත් නැහැ කියලා. අන්න එහෙම උදව් කරන කණ්ඩායම් මේ 19:27 දුරකථන අංකයේ වටා එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය සමහර වෙලාවට ඔය එකපාරක් පාවිච්චි කරලා බලනෝනේ ට්‍රයි කරන්න කියලා. එහෙම එකපාරක් ට්‍රයි කරන්න පාවිච්චි කරාට පස්සේ ඇබ්බැහි වෙන එකෙන් නවත්ත ගන්න බැරි වෙනවා. ඒ කට්ටියට තමයි මේ උමනාව තියෙන්නේ. ඒ හින්දා බය නැතුව කෝල් එක අරගන්න 19:27 දුරකථන අංකයට. ඔයාලට උදව් කරන්න ඕනි තරම් කට්ටිය මේ නම්බර් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. DLB වාසි ලොතරැය්‍ය ගැනත් ඔයාට මතක් කරන්න ඕනි. මොකද DLB වාසි ලොතරැය්‍යත් එක්ක දිනුම් අවස්ථා වැඩි වැඩියෙන් ඔයාට ලැබෙනවනේ. රුපියල් 25,000 තෑගි වලින් තමයි ආරම්භ වෙන්නේ. 50,000 තෑගි, රුපියල් 105,000 තෑගි, රුපියල් මිලියනේ තෑගි ගොඩක් ඔයාගේ කරගන්න පුළුවන්. ඔයා දන්නවද දැන් මංගල දිනුම් වැඩිම තිබුණනේ දැන්ට හරියටම දවස් 8කට කලින්. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා රජවාසි කියන නමින් රුපියල් 11,67,00,000 ඉක්මවන මුදල් සම්භාරයක් අපේ ජයග්‍රාහකයන් අතරේ බෙදලා දෙන්න DLB වාසි ලොතරැය්‍ය කටයුතු කරලා තියෙනවා. රුපියල් මිලියනේ මුදල් තෑගි 4ක්, ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් බයික් 57ක්, 50,000 මුදල් තෑගි 101ක්, 25,000 මුදල් තෑගි 128ක්, ඊට පස්සේ 128ක් නෙවෙයි 1,281ක්, රුපියල් 25,000 මුදල් තෑගි 1,281ක්, තවත් තෑගි ලබා දීලා තියෙනවා රුපිය 795,578ක්. මෙහෙම ජයග්‍රාහකයන් බිහි වෙන්නේ වෙන වෙන ටිකට් අරගත්තම නෙවෙයි, DLB වාසි ලොතරැයි අරගත්තා. ඒක හන්ද අදම ඔයාගේ ෆෝන් එකේ තියෙන DLB ස්වීප් ඇප් එක හරහා හරි ළඟම තියෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා හරි DLB වාසි ලොතරැය්‍ය මිලදී ගන්න කියලා මං ඔයාට මතක් කරනවා. හරි, අපිට අග්ගාල කට්ටියක් එකතු කරගෙන සින්දුවට යමු. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ, කවුද දන්නවද? බලමු කවුද කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හායි ජනි, කොහොමද? ඉතින් සුදු කොල්ලෝ, මටත් ලස්සන සින්දුවක් දෙන්න. මම ඉතින් හැමදාම net අහන කෙනා. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ, කවුද අප්පා? නම හොයාගන්න තමයි අමාරු. මේ වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න අපේ හංසනී කෞශල්‍යව එකතු කරගන්න කියන කෙනා. අද පොඩ්ඩක් මැසේජ් එක වෙනස් කරලා ඉවලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ ඉතාලියට ගිහිල්ලා ඉන්න. අපේ ඉතාලියෙන් ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනි, රුක්මන් නසිත අයියාගේ මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන සින්දුව ඕනේ.
කළුතර පනාපිටි චාමර ස්ටෝස් එකේ ඉඳන් චාමර සහ තනෝජත් අහගෙන ඉන්නවා. මම මේ සින්දුවටම එකතු කරගන්නම් ඒ කට්ටියවත්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වෙලාව 11:27.
2: අලුත්තන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක. අපි කිරන්න ඕන නැති එක.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
6: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද. විශ්වාසය වගකීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779677767 මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 11:29. මේ වයිෆ්
9: මොකද හස්බන්ඩ්?
1: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
9: ඇයියේ?
1: රිස්ක් එක වැඩිනේ.
9: ඒ කිව්වේ?
1: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
9: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
10: පාවල් ප්‍රශ්න නැතුව අහන්න.

වෙලාව 11යි විනාඩි 29යි. අපි ඇවිල්ලා තියෙන සින්දුවට ඊට පස්සේ මේ සින්දුවෙන් පස්සේ අවිලාසි වෙලා ඉන්නවා අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න එක හන්දා තව විනාඩි 3ක් 3හමාරක් වගේ කාලයක් ඉතුරු වෙනවා යාට. පුළුවන් තරම් මේ පැත්තට කෝල් කරන්න 011-2553-63 WhatsApp message දාලා කියන්න ජනි මට ගේම් එකට එන්න ඕනි මට ගේම් එකට එන්න ඕනි කොහොම හරි මාව ගන්න. එහෙම කියන්න ඊට පස්සේ Facebook fan page එකට යන්න අපේ post එකට වැඩි වැඩියෙන් comment දාන්න රුපියල් 5000ක මුදල් තෑග්ගක් ගෙඩි පිටින් ලෑස්ති කරලා දෙනවා මේ සතියේ වැඩිම වචන ගාණක් තප්පර 30ක කාලය ඇතුලේ කියන කෙනාට ලබා දෙන්න. ඉතින් ඒ අතරේ මතක් කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ දේවලුත් මතක් කරගෙන තමයි අපි යන්න ඕනි. මේනක සහල් ගැන මම ඔයාට මතක් කරන්න හදන්නේ. මේනක සහල් කියලා කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ගේ සහල් අස්වැන්නේ, මේ වී අස්වැන්නේ හොඳම කොටස අග්‍රඵලය අපිට ලැබෙන විදිය. ඉතින් ඒක හන්දා මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න තවත් හේතුවක් කියන්නම්. ඒ තමයි මේ මේනක සහල් buy and win තරඟයත් එක්ක ඔයාට අවස්ථාව දෙනවා තෑගි දිනන්න. මොනවාද තෑගි විදියට හම්බ වෙන්නේ? ඔයාගේ කොස්සිය ලස්සනට දිලිසි දිලිසි තියාගන්න බ්ලෙන්ඩර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ රයිස් කුකර්ස් හම්බ වෙනවා. සාලේ ගෙදරට එන ණයදෑයන්ට අමුත්තන්ට නිකන් ලොකු එකේ පේන්න තියාගන්න පුළුවන් දෙවැන්ද ස්මාර්ට් ටීවී එකක් ඔයාට හම්බ වෙනවා. අඟල් 32ක විතර ටීවී එකක් කියලා කියන්නේ ඉතින් ලේසි පහසු නෑ නේද? අන්න ඒ වගේ ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්න ඔයාට පුළුවන්. දැන් පහුගිය දවස් ටිකේ අපි මේ විදියට ජයග්‍රහණය කරපු කට්ටිය ගැනත් මතක් කරානේ. මේනක සහල් කියලා කියන්නේ තෑගිම නෙවෙයි. ඉතින් තෑගි ඔයාට ඔයාට හම්බ වෙන අමතර බෙනිෆිට් එකක්. තෑගි වලට අමතරව ක්වොලිටි එක හාල් වල තියෙන සහල් ටිකක් අපි ගෙදරට ගෙනාවට පස්සේ ගෙදර වැඩි හරියක් කන්නේ බත්නේ. ඉතින් ඒ කන බත් එක රසට තියෙනවා වගේම ක්වොලිටි එකට තියෙන්න ඕනේ. සමහර වෙලාවට බත් එක රයිස් කුකර් එකට ගහලා එහෙම නැත්නම් ලිපේ තියලා අරගත්තට පස්සේ එක්ක බත් එක බෙරි වෙලා නැත්නම් අර ඇට්ටුණා වෙනවා කියලා කියන්නේ. ඔන්න ඔය වගේ දේවල් වලට පත් වෙනාට පස්සේ කන්නත් එපා වෙනවනේ. ඒ නිසා තමයි කියන්නේ හොඳ ක්වොලිටි හාල් එකක් අරගන්න. ඉතින් අපේම උරුමය අපේම රස අරගෙන ඉන මේනක සහල් මාර ගන්න කියලා මං ඔයාට මතක් කරන්නේ. ඒ නිසාමයි ඒ වගේම තමයි දැන් මේ පහුගිය මාසේ සාහිත්‍ය මාසය මේ ඇවිල්ලා තියෙන ඔක්තෝබර් මාසය. මේ මාසෙට අපි කියන්නේ කියවීමේ මාසය කියලා. ඊට අමතරව තවත් වැදගත්කමක් තියෙනවා මේ මාසේ. ඒ වැදගත්කම තමයි මේ සකසුරුවම් කමේ මාසය. සකසුරුවම් කම කියලා කිව්වොත් මම අපිට මතක් වෙන්නේ ඉතිරි කරනවා කියන එක. ඉතිරි කරනවා කිව්වම අනාගතයට ඉතිරි කරන දේවල්. හැබැයි අනාගතයට ඉතිරි කරන දේවල් වැදගත් වෙන්නේ මුදල් විදිහට ඉතිරි කරාම විතරක් නෙවෙයි. සමහර වෙලාවට කල්පනා කරලා බලන්න මේ සල්ලි විදිහට ඉතුරු කරලා අනාගතයේදී ලොකු නියඟයක් ආවොත් එහෙම වතුර ටිකක් බොන්න ගන්න අපිට විදිහක් නැති වෙනවනේ. අන්න ඒක හන්ද තමයි වාට මතක් කරන්නේ. සල්ලිත් ඉතුරු කරන්න ඕනි, මුදල් ටිකක් ඉතුරු කරගන්න ඕනි. ඒ වගේම තමයි අපි හෙටක් වෙනුවෙන් අනාගතයක් වෙනුවෙන් තව දේවල් තියෙනවා ඉතුරු කරන්න. දැන් මුහුදට ගියාට පස්සේ වෙරළට ගියාට පස්සේ වෙරළේ පොලිතින් දාලා එනවා නම් වෙරළ ආරක්ෂා කරන්නේ නැත්නම් අපේ අනාගත පරපුරට වෙරළක් නැති වෙනවා. සමහර විට සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා තියෙන බලන්න තියෙන එකම හේතුව උණු වෙරළ තීරයත් අනාරක්ෂිත වුණාට පස්සේ ඒගොල්ලෝ ලංකාවට එන්නේ නැහැ, ඩොලර් ලංකාවට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මතක් කරන්නේ මේ ආරක්ෂාකාරී පරිසරයක් ගොඩනගන එක, ලස්සන වටපිටාවක් ගොඩනගන එක, වතුර ටික අනාගතය වෙනුවෙන් ඉතිරි කරන එක, බලශක්තිය අනාගතය වෙනුවෙන් ඉතිරි කරන එක, මේ හැම දෙම සල්ලි ඉතිරි කරනවා වගේම අපි ඉතිරි කරන්න ඕනි දේවල් කියලා. මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. ඒ නිසාමයි NSB බැංකුව වෙනස් විදිහකට ඉතිරි කරන පණිවිඩය අපිට මේ මාසේදී උගන්වන්නේ. හරි, අපි යන්න හදන්නේ මේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙලා ඉන්නවා අකුරු එක වචන ගලපන්න. එහෙනම් අපිට කෝල් කරන්න, WhatsApp messages එවන්න. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය එක.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවේ 11 විනාඩි 48යි නෙවෙයි 38යි විලාවත් පොඩ්ඩක් නිකන් පැටලෙනවා ඩාම් ඩූම් වෙනවා එහෙම තමයි ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා වෙලාවේ 11 විනාඩි 38ක් වෙනකොට අපි ලෑස්ති වෙලා ඉන්නේ අකුරු එක වචන ගලපන්න මේ වෙලාවේ කෙනෙක් අපිත් එක්ක අකුරු එක වචන ගලපන්න සූදානමින් ලෑස්ති වෙලා ඉන්නවා කවුද කියලා තමයි බලන්න ලෑස්ති වෙන්නේ අපි යන්නේ හරියටම කියනවා නම් කෑගල්ලට ගිහිල්ලා එන්න කෑගල්ල ඉඳන් නවරත්න සම්බන්ධ වෙලා ඉන්නවා ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ඉතින් මොකද කරන්න මේ වෙලාවේ දවල්ට උයන ගමන් ඉන්නේ එහෙනම් ඔය උයන කෑම ටික රසවත් කරගන්න ෆ්‍රීලන් කුළුබඩු ටික එකතු කරගන්න ඕනි අනිවාර්යෙන් මේනක සහල් එකතු කරගන්න ගෙදර බත් එක හදාගන්න ඔයකටත් මතක් කරන ගමන් මම මේ මතක් කරන්න හදන්නේ ගේම් එක ගැන විස්තරි මං ඔයාලට අකුරක් කියනවා ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ ඊට පස්සේ හැම වචනකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ කොහොම හරි තප්පර 30ක කාලය ඇතුලේ මේ වෙනකොට වැඩිම වචන ගාන වුණු අපේ මඩවල මිලන්තිකාගේ වචන 56 අභියෝගෙ බිඳ හෙලන්න ඔයාට හැකියාව ලැබුණොත් රුපියල් 5000ක මුදල් තෑග්ගක් සාක්කුවේ දාලා තමයි අපි යවන්නේ. ඉතින් ඒක හන්දා එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ කියලා වචනවල මේ තරඟ නීති රීතිත් මතක් කරන ගමන් අපි ලෑස්ති වෙමුද ගේම් එකට? පුදුම ජවයකින් ඉන්නේ අනිවාර්යෙන් මං හිතනවා ෆ්‍රීලන් කෝපි එකක් බීලා තමයි ඇත්තේ කියලා ඒතරම් ප්‍රබෝධයක් තියෙනවා. හරි මේ මතක් කරන්නම් ඔයාට හම්බ වෙන වචනේ මලීෂ කියන නමේ අන්තිම අකුර මොකද්ද? ෂයන්න. ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? අපි යමු. මේ පටන් ගන්නේ Akuren Akure.
1: Your time starts now.
0: කාලය ආරම්භ වෙලා තියෙන්නේ
2: සංගීතයේ අකඩ ඩෙන්මාර්ක් කළුතර රුහුණ නාගදීප පුත්තල්ම මහර රුවන්ැල්ල ලියමන නල්ල ලෝහිත තඹුරු රුවන් අධික කේසර රෝමය යහන නවය යක්ෂණී නහර රැවුල ලංකාදීප පත්තර රඹුටන් නෙල්ලි ලිවුම මුද්දර රජතුමා මාලිගාව වටරැක කුරුවිට ටකය යංශයේ අතුර සබාන නගුල ලන්ද දහයියා යගුලිය යක්ෂිය යවනවා වාරියපොල ලුණුවිල ලන්දේ සිසියම මාලදිව ඉන ලෝටන් දික් ජම්බු බණ්ඩක්කා කරවිල ලාඩම් මහරගම
0: හරි මේ පොඩි වෙලාවක් දෙන්නම් ඉතින් හුස්ම ගන්නකෝ දැන් හුස්ම ගන්නත් අමතක වෙලානේ තිබුණේ හරි දැන් අපි සින්දුවක් අහන්න යන්න හදන්නේ කවුද සින්දුවට එකතු කරගන්නේ
2: සින්දුවට මම නවරත්න පුතා ඉතුරු දැන් මේ වෙලාවේ අහන net අහන හැමෝමයි ඔයාවයි
0: මහෙන් නැතුව ගියානේ එකපාරට අන්තිමට කියපු ටික නෑනේ හරි එහෙනම් බොහොම ස්තුතියි දිගටම නැතහගෙන ඉන්න හරි ඒතරේ මතක් කරන්න ඕනි මේ පැත්තට කතා කරන්න 011 255 33 63 WhatsApp message එකක් දාන්න 011 95 95 95 Facebook fan page එකට එන්න මම post එකක් දාලා තියෙනවා post එකට comment එකක් දැම්මත් ඔයාලට මේ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM. Velava oba veta gena enne.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වෙලාව 11 විනාඩි 44යි
3: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්
6: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
6: ඔක්තෝබර් 8 වෙනිදා උදේ හලාවත සවස කුරුණෑගල
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
9: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
11: නංගියා
10: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
11: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
10: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
11: ඌ කියන නංගියා. එන නංගියා කියන්න බලන්න. පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
10: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
11: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
12: Net FM හතර වටේ. හතර වටේ.
10: මේ හස්බන්ඩ්.
13: මොකද වයිෆ්?
10: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
13: දන්නව.
10: මොකද්ද?
13: මගේ ඔළුව.
10: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔලුවක් තියනවා කියලාද මට කන්න?
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න.

වෙලාව 11යි විනාඩි 47යි. අපි ඇවිල්ලා තියෙන net fm දේදුරු මාවතේ දෙවැනි පැයේ අවසානයට. කාලය යන වේගය කියලා කල්පනා කරනකොට තමයි තේරෙන්නේ මොන මොනා හරි වැඩ ටිකක් ඉක්මනට කරගන්න ඕනි කියලා. හරි, අපි යන්න හදන්නේ මේ වෙලාවේ සින්දු වලට එකතු වෙන්න ඕනි කියලා අපිට කතා කරපු කට්ටිය වගේම WhatsApp messages එවලා තියෙන කට්ටිය එකතු කරගන්න. මොනරාගල ඇතිමලේ ඉඳන් අපේ නිශානි නංගි කතා කරලා තිනවා. මම හරි කැමති ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය එකතු කරගන්න. මොකද නම් ටික ළඟින් යන විදිහට දාලා තියෙන්නේ. අක්කගේ නම කුෂානි, ඊට පස්සේ නංගිගේ නම රෂානි. මේ කට්ටිය මේකතු කරගන්නවා. අම්මවයි තාත්තවයි එයාගේ අරයවයි net fm team එකේ හැමෝමයි එකතු කරගන්නවා. වල්බිටමල්ලේ උපාලි අයියා, වයිෆ් දම්මි, ඊට පස්සේ පුතාලා දෙන්න තුෂාන් සහ මිහිරංග කට්ටිය මේකතු කරගන්නවා. ඊට පස්සේ වලස් මුල්ලේ ඉඳන් අපේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන වීල් පාකකේ වීරයయ్యා මැසේජ් එකක් දාලා තියෙනවා. වීරයయ్యා මම එකතු කරගන්න මැසේජ් යන්නේ මේ කෝල් එකක් ගත්තේ. මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් බණ්ඩාරයయ్యයි ධර්මයయ్యයි එකතු කරගන්න ඕනි. මේ අපේ වීරයయ్యට නම් ওই බණ්ඩාරයయ్య කියන්නේ මල්ලි කෙනෙක්. මට ඉතින් අයියා නෙවෙයි සමහර විට මාමද දන්නේත් නැහැ. කෑගල් ඉඳන් නවරත්න කතා කරලා යගේ මේකට සම්බන්ධ වුණානි. ඊට පස්සේ පොළොන්නරුවේ රමණී අක්කා කතා කරා, ගාල්ලි මදු ඉඳන් අපේ වසන්ත කතා කරා. දවසම net එක තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ අලව්වේ කරුවක කතා කරා, කරුවක්වත් මං එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. අනුලා, කාන්ති, ඉන්දු, රාණි, කුමාරි මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කිව්වේ. ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ආයුබෝවන් net fm අපිවත් සින්දුවකට එකතු කරගන්න බියගම ඕෂන් ලංකා ආයතනයේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන චමින්ද සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. බුත්තල NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන හැමෝමයි, බුත්තල ටේලර් ෂොප් එකේ ඉන්න ප්‍රේමසිරි මාමවයි, මේ වෙලාවේ net අහගෙන ඉන්න සියලුම දෙනාවයි මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම තමයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හැමදාම වගේ සුපුරුදු විදිහට අපිව අහගෙන ඉන්න කටාන කෝන්ගස් සන්ධියේ අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න අයියාත් අපිට මැසේජ් එකක් දාලා තිනෝ. ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් ඇතුළු කට්ටියම එකතු කරගන්නවා. මේ අහන්න යන සින්දුවට අපි ආයෙත් හම්බ වෙන්නේ ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේදී. ඊළඟ පැයේදී ආයෙත් හම්බ වෙලා කතා කරනකම් මේ වැතර කෝල් කරන්න, WhatsApp messages එවන්න, ඒ වගේම තමයි Facebook post එකට comment කරන්න.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මින කොහෙන්ද සර්
5: බීල්බී වාසි කොයි කාටත් වාසි
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: මෙල්ඩෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි

0: ලුණු. සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: 80 දශකේ අන්තිම දවසක්. එදත් හොඳ තෝම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.

0: FM Anupaha. FM Anu Hataraita Sumata. Ne FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: වේලාව තවල් 12යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112-363-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76-76
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 8 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය net news සජීව මැදිරියේ සිට මම කසුනි නානායකාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙසට ජනාධිපතිගෙන් ගැසට් පත්‍රයක්. රයානතුරකට අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන අද හෝමාගමාධිකරණයට. සෞදි අරාබිය විසින් අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතුයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයත් කියයි. උගන්වන්න ගුරුවරුන්ට ලයිෂන් එක අනිවාර්යයි අගමැතිනියගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්. සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර කුවේටයේ දැඩි දූෂ දර්ශනයට සෞදියේ ආරක්ෂාව තමන්ගේද ආරක්ෂාව බවත් කියයි. අත්අඩංගුවටගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරාරච්චි මහතා අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා පොලිසිය කියනවා. ඔහුගේ මෝටර් රථයේ ගැටුණු පදිකයා තවමත් රෝහලේ. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට කොළඹ පහ ස්ථානයේ පිහිටි කම්කරු මහලේ කම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අත්අඩංගුවටගත් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරාරච්චි මහතා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අතුරුගිරිය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පනාගොඩ මැදමණ්ඩිය ප්‍රදේශයේ සිදු රියානතුරකට අදාළවයි. මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථය පදිකයෙකුගේ ගැටි එම අනතුර සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ පදිකයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටයි. ඒ අනුව වයස අවුරුදු 65 වන එම පුද්ගලයා තවදුරටත් රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි පැවසුවා. සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන අනුජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා. අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඒ අනුව ඔහු වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි එම සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මොහොමඩ් නබිතුමාට අපහාස කර බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිවරාසානෝජන්ට සෞදි අරාබියානු අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා. හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිවෙකු සිරගත නොකළ යුතු අතර මරණ දඬුවම මැනී දඬුවමකට ලක් කළ නොකළ යුතු බවයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සිවරාසානෝජන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඔහු රඳවා සිටින බන්ධනාගාරය වෙත අද දිනේ යාමට නියමිතව තිබෙනවා. එම බන්ධනාගාරයේ රඳවා සිටින තවත් සිරකරුවෙකු සිදු කළ පහරදීමකින් අනෝජන් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
6: ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා එලෙස බන්ධනාගාරයේ වෙත යාමට නියමිත බව වාර්තා වුණා. මේ අතර සිවරස අනෝජන් තෙරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් ඒ රට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියට ගොස් සිටින මෙරට නියෝජිත කණ්ඩායම අද දිනේත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට නියමිතව තිබෙනවා. ලබන 17 වන දිනට පෙර අනෝජන්ගේ අභියාචනය ඉදිරිපත් කිරීමටයි එම නියෝජිත කණ්ඩායම සූදානම් වන්නේ. ඉගෙන්වීම් කටයුතු සිදු කරන සියලු ගුරුවරුන් සඳහා බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මදුගොඩ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ උපකාරක පන්ති ගුරුවරුන්ටත් අදාළ බලපත්‍රය ලබා දෙන්නේද යන්නයි.
7: පහුගිය කාලේ ප්‍රවෘත්තියක් පළ වුණා යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම් පසුව ගුරු මහත් මහත්මියට ඉගැන්වීම සඳහා බලපත්‍රයක් එහෙම නැත්නම් ගුරු බලපත්‍රයක් ලබා ගන්න වෙනවා කියලා යම් ප්‍රවෘත්තියක් පළ වුණා. මම ගරු අගමැතිතුමියනි, අපි දන්නවා ගුරු සේවයට එකතු වෙන්න පුළුවන් ක්‍රම 3-4ක් තිබෙනවා. එකක් උපාධිධාරී ගුරුවරුන් ගුරු විභාගෙ ලියලා ගුරු සේවයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනවේදී උපාධිය සමත් ගුරුවරුන් විදියට උපාධිය සමත් කණ්ඩායමට එන්නත් පුළුවන්. ඒ වගේම විද්‍යාපීඨ වලින් විද්‍යාපීඨ හරහා ගුරු මහත් මහත්මිය ඉදිරියට එන්න පුළුවන්. ඒ වගේම HND වැනි ඩිප්ලෝමා මගිනුත් යම් යම් අවස්ථාවලදී බඳවා ගැනීම කළා තිබෙනවා. මම අහන්නේ හැබැයි ගරු අගමැතිතුමනි, අපි දන්නවා ක්‍රමවේදවලට අමතරව රටේ පෞද්ගලික පාසල් වල වගේම උපකාරක පන්ති උපකාරක ගුරු පන්ති පවත්වන ගුරුවරුන් විශාල පිරිසක් ඉන්නවා. මම ඉහත කියපු ඒ කිසිදු නිර්ණායකට අයත් නොවන. එතකොට මම අහන්න කැමතියි ලංකාවේ දැනට ගුරු සේවයට එකතු වෙන්න පුළුවන් මේ අදාළ කණ්ඩායම් වලට අමතරව මම මේ මුලින් කිව්ව දෙවනුවට කිව්ව උපකාරක පන්ති වගේම පෞද්ගලික පාසල් වල ගුරු මහත් මහත්මීන්ට ගුරු සේවයට යම් එකතු වීම සඳහා යම් බලපත්‍රයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ අධ්‍යාපන සභාව පිහිටුවෙන් පසු තිබෙනවද? එහෙම නැත්නම් ඒකට යම් ක්‍රමවේදයක් ඔබතුමිය සකස් කළා තිබෙනවද කියන කාරණේ පිළිබඳව මම අහන්න කැමතියි.
6: මේට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය.
8: අධ්‍යාපන සභාව හරහා කරන්නේ ගුරු වෘත්තිය තුල තියෙන වෘත්තික භාවය රැක ගැනීම සඳහා වෘත්තිකයන්ගෙන් සමන්විත වන ඒ සභාව පිහිටුවීම. එතකොට ඒ සභාව විසින් තමා තීරණය කරන්නේ ගුරුවරයෙක්ගේ ගුරුවරයෙක් ලෙස ප්‍රැක්ටිස් කරන්න කියන ප්‍රැක්ටිස් කිරීමට තිබිය යුතු නිර්ණායක සහ ක්වොලිෆිකේෂන්ස් මොනවාද කියන එක ඒ ප්‍රතිපත්ති අනුව තමා ඒ සභාව පිටුවෙන් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වෙන විට මේ යෝජනා වෙලා තියෙන අධ්‍යාපන සභාව තුළ ගුරුවරයෙක් හැටියට ක්‍රියාත්මක වීමට නම් ඕනම ක්ෂේත්‍රයක ඒ රෙජිස්ට්‍රේෂන් එකයි ලයිසන්ස් එකයි ලබා ගත යුතුයි. එතන වෙන් කළා නැහැ මොන මේ ආයතනයට පමණක් හෝ මේ ආයතනයට පමණක් කියලා. නමුත් ගරු නියෝජක කතානායකතුමනි, මේක තමා යෝජිත ප්‍රතිපත්තිය. අපි මේ වෙනකොට නීති කැටුම්පත් එකට මේක යොමු කරලා තියෙන්නේ පවතින නීතියක් ව්‍යවස්ථාවත් එක්ක ගැටෙන්නේ නැති වෙන විදියට මේක ස්ථාපිත කිරීම සඳහා අපි නීතිය සකස් කළ යුතුයි. එතකොට මේ නීතිය සකස් කරාම තමයි මේක මෙතුමාහනේ නිශ්චිත ප්‍රශ්නයට අපිට උත්තරය සපයන්න වෙන්නේ. ප්‍රතිපත්තියක් හැටියට යෝජනා වෙලා තියෙන සියලුම ගුරුවරුන්ට මේ ලයිසන්සින් ක්‍රමය ලැබිය යුතුයි කියන එක.
6: හබරදුව ගිනිකල ප්‍රදේශයේ නිවසක පිටුපස තිබී අවිවාහක කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ හබරදුව පොලිස් තහනේට ලද තොරතුරක් මතයි. වයස අවුරුදු 82ක් සහ 87ක් වන වයස්වල පසු වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් දෙදෙනා විශ්‍රාමික ගුරුවරියන් බවටද අනාවරණ වී තිබෙනවා. සිදිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි හබරදුව පොලිසිය පැවසුවේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට ධනංජය ද සිල්වා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත ඔහු මේ බව ලිඛිතව දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඊළඟ පරපුර සඳහා අවස්ථාව ලබා දීමේ අදහසින් මෙලෙස නායකත්වයෙන් ඉවත් වන බව ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත යවූ ලිපියෙන් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වුණා. නායකත්වයෙන් නිවතුවද ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් රැඳී සිටින බවද එම ලිපියෙන් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති ඇමරිකානු ඩොලර් මිලියන 6,929 ප්‍රමාණය සැප්තැම්බර් මාසයේ වන විට 1.1%කින් පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මාසයේ අවසානයේ වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,851ක් දක්වා අඩු වී ඇති බවයි. මෙම නිල සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමග ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන දැතුලත් වන බවයි මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ. මේ අතර මෙම වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් 211,666 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉන් 141,919 දෙනෙකු ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා ගොස් ඇති අතර 69,750 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන හරහා විදේශගත වී තිබෙනවා. විදේශගත වූ ශ්‍රමිකයන් අතර පිරිමි ශ්‍රමිකයන් 134,761 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයන් 76,905 දෙනෙකු සිටින බවද කාර්යාංශය සඳහන් කළා. එමෙන්ම විදේශගත වූ ශ්‍රමිකයන්ගෙන් 108,343 දෙනෙකු වෘත්තීය ශ්‍රමිකයන් වීමද විශේෂත්වයක්. මේ අතර මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් විදේශගත වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,752ක්. එමෙන්ම 2026 වසරේ පළමු මාස 8 තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 6,131ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා. පොත්තලම කල්ලන්ඩියේ පිහිටි විදුලිය බෙදාහැරීමේ ග්‍රීඩ් උපපොලට අනවසරේ නැතුළු වීමට තැත් කළ පුද්ගලයෙකුට එම ස්ථානයේ රාජකාරී සිදු කළ ආරක්ෂක නිලධාරියා විසින් වෙඩි තබා තිබෙනවා. වෙඩිවැදී තුවාල ලැබුවම පුද්ගලයා අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි පුත්තලම පොලිසිය පැවසුවේ. එම ග්‍රීඩ් උපපොල තුළ පවතින තඹ කම්බි කැපීම සඳහා එම පුද්ගලයා පැමිණෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සෞදි අරාබියේ අබ්හාස් සහ කින් කාල්ඩි ජාත්‍යන්තර ගුවන්තොටු පල්වල ඉලක්ක කරගනිමින් හෝතී සටන්කාමින් එල්ල කර ප්‍රහාර කුවේට් රාජ්‍ය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවිල් වැසියන් රැසක් තුවාල ලබා ඇති බවයි. මෙය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් ක්වේට් විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා. එමෙන්ම සෞදි අරාබියේ සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් රටවල ආරක්ෂාව තම රටේ ආරක්ෂාවටදම ඍජුවම බලපාන බව පෙන්වා දෙන ක්වේටය සෞදි ආරක්ෂාව වෙනුවෙන් ගන්නා සියලු ක්‍රියාමාර්ග සඳහා තම පූර්ණ සහයෝගයේ හිමිවන බවද වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මේ අතර ගාසා නගරයට ඊශ්‍රායල් හමුදා ඉලක්ක කළ කාලතුවක්කු ප්‍රහාරයකින් පලස්තීන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. අද උදෑසන ගාසාහි වයඹ දිබක ප්‍රදේශයේ පිහිටි අල්බසේදරි පිරුම්හල් ආසන්න ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් ශ්‍රීලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතාද අදහස් පළ කළා.
10: එහෙමයි, නෙත් නිවුස් සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඇත්තටම රටේ තීරණාත්මක අවස්ථාවල විශේෂයෙන්ම ජන සමාජයට වැදගත් වෙන කරුණු හොයලා බලලා ඒව මං හිතන්නේ අපිටත් ඉතාම පැහැදිලි ඉතාම උනන්දුවෙන් ඒව හොයලා බලලා මහ ජනතාවට නිරාවරණය කරන ආයතනයක්. ඉතින් අපි හිතන අතර මේක මේ විශේෂයෙන්ම රටේ කිසිම පක්ෂ පාට ભેදකින් තොරව තොරතුරු ගෙන එන්න හොඳ සංවේදන මාර්ගයක් කියලා නෙට් නිවුස්. ඇත්තටම නෙට් නිවුස් නාලිකාවක් විදිහට ගත්තාම මං හිතන්නේ නෙට් නිවුස් කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ මේ ශාස්ත්‍රීය ප්‍රවෘත්ති ගෙන එන නාලිකාවක්. ඉතින් මං හිතන්නේ දැන් ගුවන් විදුලිය ගොඩක් අයගෙන් දුරස් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වගේ දේවල් නිසා. නමුත් බොහෝ විට බොහෝ පිරිසක් තමන්ගේ දිනදා ගමන් ගමනක් තියෙම ගුවන් විදුලියට සවන් දෙනවා. ඉතින් සමබර ප්‍රවෘත්ති ගේම නාලිකාවක් විදිහට නෙට් නිවුස් ගුවන් විදුලිය තුළ සිටියේ මං හිතන්නේ ඉතාම හොඳ තත්ත්වයක් කියලා අපි හිතනවා.
0: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura දේදුණු මාවත දේදුණු මාවත
11: brought to you by
12: අකුණු ලකේ නම හොබවන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
13: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
14: වාසිනා මෙන කොහෙන්ද සර්?
15: ඩීල් බී වාසි.

වෙලාව 12යි විනාඩි 21යි. හිනාවේවි පැල් බැඳගෙන හන නෙත FM දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට තමයි දන්නේම නැතුව අපි හෙමීට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම පැය කියපු ගමන් අපිට සෑහෙන්න වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා ඔයා දන්නවනේ. ඉතින් මේ පැයේදී මට පැවිරිලා තියෙන වගකීම් රාජකාරිය ඇතුලේ තියෙන ඉහළින්ම තියෙන රාජකාරිය තමයි මේ පැත්තට කෝල් කරපු WhatsApp මෙසේජ් එවපු කට්ටියව එකතු කරගන්න එක සින්දුවලට. මෙසේජර්ස් බර ගන්න තියෙනවා. හැම එකම කියවන්නේ කොහොමද කියන එක මට හිතාගන්නත් අමාරුයි. හැබැයි සින්දු වලින් අපි මේ පැය පටන් ගන්න කලින් කටි එකතු කරගන්න ඕනි සින්දු වලට. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා කියලා කියන්නේ දැන් නිකන් පවුලේ කෙනෙක් වගේ අපිට සමීප කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපි නිරන්තරයෙන් එතුම ගැන ඔයාලට මතක් කරන හන්දා. සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග තියෙනවනේ. ගොඩක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේදී එහෙම ලෙඩ රෝග හඳුන්වනවා. මේ ලෙඩ රෝග සුව කරන්න බෑ. ඔව තියාගෙනම පොඩ්ඩක් අමාරුවෙන් හරි ජීවත් වෙන්න වෙනවා කියලා. හැබැයි එහෙම ලෙඩ රෝග ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් නිට්ටාවටම සුවපත් කරන්න පුළුවන්. හැබැයි ඒ ශාස්ත්‍රයේ හරියට දැනගෙන ඉන්න ඕනේ. එහෙම කෙනෙක් තමයි කමල් බන්දුල වීරප්පිරෝම වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණාම ඉතිරි ඕනිම දවසක ඔයාට කමල් බන්දුල වීරප්පිරෝම වෙද මහත්තයාව හම්බ වෙන්න සෙවනගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් අරගන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. ඒ වගේම තමයි DLB වාසි ලොතරැය. ඔයා තදම මිලදී ගන්න වාසි බැඩිම වාසි ලොතරැයෙන් දවස ගානේ ජයග්‍රාහකයන් වැඩි ප්‍රමාණයක් බිහි කරන එකම අරමුණු කරගෙන තමයි ඔයා ගාවට DLB වාසි ලොතරැය හඳුන්වා දීලා තියෙන්නේ. පුංචි රුපියල් 40න් ඔයාට ලැබෙන අවම තෑග්ගත් රුපියල් 25000. ඒ වගේම තමයි 50000 තෑගි තියෙනවා, 105000 තෑගි තියෙනවා, රුපියල් මිලියනේ සුපිරි තෑගි තියෙනවා. මේ හැම තෑග්ගක්ම එක ගානේ නෙවෙයි 100 200 ගානේ ඔයගලන්ට හම්බ වෙන විදිහට තමයි වැඩ සැලසුම් කරලා තියෙන්නේ. ඒකන්ද DLB වාසි ලොතරැය අදම මිලදී ගන්න කියලා මම ඔයාට මතක් කරනවා. පුන්නස්ගිරියේ SMT එකේ සෙට් එක ඔන්න මැසේජ් කරන්න පටන් අරන් තියෙන්නේ කට්ටිය. මේ මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද? අපේ සුමිත්‍රා ගීතානි. මං ඔයාව එකතු කරගන්නම්. හයි අයියේ, අපි සුරංග ටේලර්ස් එකෙන්. සුරංග ටේලර්ස් එක තියෙන්නේ දැරණියගල. එතන ඉන්න කට්ටිය සින්දුවක් ඉල්ලලා දෙනවා. අද ඉතින් මේ සින්දුව දෙන්න අමාරුයි, හෙට දෙන්නම්. හොඳේ. බොස් ඉන්නවා සුරංග. ඒ වගේම තමයි නලීන් මාමා, දමි අයියා, ශාන්ත, රාජා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හෙලෝ ජනි, කොහොමද? අපිත් හුන්නස්ගිරිය SMT අපරල් එකේ. ප්‍රහර්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් ඉතින් මේගොල්ලෝ හැමදාම මැසේජ් එක ගානේ දානවනේ කොහොම හරි මන් දන්නවා. ඉතින් සිරි කුමාර අයියා ඌරු බොකී දා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට ලස්සන සින්දු දෙනවට ස්තුතියි. එහෙම කියන්නේ තවලන් තැන්නේ පතිරණ සිංහල බෙහෙත් කඩේ සෙට් එක. නන්ද කුමාර, මනහර හાર્ඩ්වෙයාර් එකේ ඉන්න විජේසිරි, BF ජනපදයේ පුස්සැල්ලේ ඉන්න සියලුම දෙනා, කොත්මැලේ මහවැලි ගම බස් එකේ ජයන්ත වීරක්කොඩි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. බලන්න මේ බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා කොච්චර සමීප වෙලාද ඉන්නවද කියලා සින්දුවකට එකතු කරගන්න තරයි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද ජාජි අයියාගේ උපන්දිනේ. ජය අයියා වෙන්න තිනේ. SMT එකේ සෙට් එකම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. M line එකේ වැඩ කරන ජය අයියාගේ තමයි උපන්දිනේ කියලා කියන්නේ. සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ආයෙත් SMT එකේම සන්ධ්‍යා කුමාරිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න මං කියෙව්වා. ජනි පැටෝ කොහොමද? මාවත් එකතු කරගන්න. මදු තමා එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. මදු නංගි, මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? ජනි අපිවත් එකතු කරගන්න කියලා අහේෂා ජයල ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. ජයල ජයල ඉඳන් මං එකතු කරගන්නම් අහේෂා ඔයාව මේ සින්දුවට පවුලේ හැමෝමත් එක්කම. ඊට පස්සේ පානදුරේ වරුණ මැසේජ් එකක් දාලා තියෙනවා, මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ බරාගෙදර කුලියාපිටියේ බරාගෙදර ඉඳන් ජයන්ත අයියත් මැසේජ් එකක් දාලා තිනවා.
සඳරුවනි, නිල්වල, ඊට පස්සේ දිනුක, දිනුවර, පැතුම්, දුලානි, දෝනි, ඊට පස්සේ බබා, මේ හැමෝමයි සයිප්‍රස් වල ඉන්න කුමාරි මාලදිනේ දිවයිනේ ඉන්න පසින්දුවයි එකතු කරගන්න කියනවා. සයිප්‍රස් වල ඉන්න කුමාරි. ඊට පස්සේ මාපලගම පියල්ජේ අයියවත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ ඩ්‍රිෆ්ට් බාබර් එකේ සෙට් එක. මේ කට්ටිය තියෙන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ නේ. මේ සැලුන් එක ඇවිල්ලා කොණ්ඩේ කපාගෙන යන්න. මං කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. දකුණු පළාතේ මාතර දෙනියාය සුන්දර ගමක් වෙන මැදේ මැඩේරි පියේ මට ඒ වචනේ හරියට කියව ගන්න බෑ. සුන්දර ගමක් වෙන ගමක නමක් කියවලා තිනවා. ඒ ගමේ නම මෙඩේරි පිය වගේ මෙනේරි පිටියක් දන්නේ. සිංහරාජ අඩවිය ගාව ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. 2003 අවුරුද්දේ ඕ ලෙවල් ලියපු යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් සන්ධ්‍යාවයි, ඊට පස්සේ දුවයි, net අහන මිනි පුතා netush, නෑ දුවගේ නම net mini, පුතාගේ නම metush. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තින්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඕගොල්ලෝ හැමෝම. හරි අමාරුවෙන් මේ මැසේජ් එක කියවගත්තේ. පන්නිපිටියේ ජයතිලක ගරාජ් එකේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. අංකල් වයි netahana සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි චින්තක මල්ලි මැසේජ් එක දාලා තියෙන්නේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට තරින්දු එලවලු කඩේ සෙට් එකත් මැසේජ් එකක් දාලා තියෙනවා. කටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් කඩේට යන හැමෝමත් එක්කම. මේ අහන්න යන සින්දුවට

వెలావుదల హై వినాడి తీస్తున్నాయి. අපි වාඩ මතක් කරන්න හදන්නේ මේනක සහල් ගැන. දැන් මන් දන්නවා ඔයාගේ ගෙදරට ඔයා හොයාගෙනම ගිහිල්ලා අරගෙන ඉන්නේ මේනක සහල් කියලා. මොකද මේනක සහල් එක දැන් ඔයාට අවස්ථාව තියෙනවා buy and win තරගයෙන් ජයග්‍රහණය කරලා ගෙදරට අරගෙන යන්න අලුත්ම ස්මාර්ට් ටීවී එකක්, එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක්. ඊට අමතරව අපි කැමති ගෙදර කෑම වේලට හොඳම දේවල් එකතු කරගන්නනේ. ඉතින් බත් එකට හාල් ටිකත් එහෙමම තමයි. හොඳම දේවල් හොයලා අරගන්න ඕනේ. එහෙනම් ඉතින් මේනක සහල් විතරයි එකට තියෙන එකම ඔප්ෂන් එක. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස. මල් නාඩු නාඩු, කිරි සම්බා සම්බා, රතු කැකුළු සුදු කැකුළු, මට ඕනි ඕනිම ජාතියකින් මේනක සහල් ඔයාට මිලදී ගන්න පුළුවන් ලංකාව පුරාම තියෙන සුපිරි වෙළඳ සැල් වලින් වගේම බලේලත් අලවි නියෝජිතයන් හරහා. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන හෙළ මසාලා පවුඩර් ගැන ඔයාට මතක් කරන්න ඕනේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරදීම, එහෙම නැත්නම් ඔයාගේ කඩේදීම ඔයා හදන කෑම ටික ඉන්දියාවේදී අරගන්න මසාලා රහට හදාගන්න. දැන් ඉන්දියාවේ රහට කෑම හදාගන්න ඉන්දියාවේ යන්න ඕනේ නැහැ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගෙදරට ගෙනාවා නම් ඇති. හෙළ මසාලා පවුඩර් වල පාට තුනකින් පැකට්ස් තුනක් එනවා. ග්‍රීන් කරි මසාලා එක තියෙන්නේ එළවලු ජාති වලට දාන්න. රෙඩ් කරි මසාලා එක තියෙන්නේ මාළු ජාති වලට දාන්න. බ්ලැක් කරි මසාලා එක තියෙන්නේ මස් ජාති වලට දාන්න. ඉන්දියාවේ රස අරගෙන ආවා කියලා පිටරටින් එන අමුද්‍රව්‍ය දාලා නෙවෙයි, සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් දාලා තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩරුත් අනික් ෆ්‍රීලන් නිෂ්පාදන වගේම නිෂ්පාදනය කරන්නේ. හරි, කටිය එකතු කරගමු. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ඉෂානි අපිව මඩවල ඉඳන් අහගෙන ඉන්න. ඒ වගේම තමයි මේනක සඳරුවන් මොනරාගල ඉඳන් අපිව අහගෙන ඉන්නවා. නුවර අවට මේනක සහල් අරගන්න තියෙන්නේ කොහෙද? මං හෙට කියන්නම් අනිවාර්යෙන්. ජනි යන්න කලින් මාවත් එකතු කරගන්න. අපේ සුජී විජේනායක මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මිනුවන්ගොඩ ඉඳන් සුජාතා අපිට මැසේජ් එකක් දාලා තිනවා. සුජාතා මං ඔයාවයි පවුලේ හැබුමයි එකතු කරගන්නම්. ඒ වගේම තමයි කිරුළපන්න සර්මා දේවි ප්ලේස් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ රංගන මං ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ සුරංග ටේලර්ස් එකේ සෙට් එක දරණියකල ඉඳන් ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා කලිනුත් නම් ටික ගිවොත් අතරින් ඉඳන් සෙට් එක මං එකතු කරගන්න. ඇල්පිටිය පුන්සරා නංගි මං ඔයාව එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන් මේ සින්දුවට. මාවයි හස්බන්ඩ් චින්තකවයි සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියන්නේ පන්නල කොටුවැල් ඉඳන් අපේ ප්‍රසංගි අක්කා ඔයාව ගොඩාක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට මං එකතු කරගන්නවා. අම්මෝ 10ට විතර ආපු මැසේජස් උත් ආවම මං කියවලනේ. වරකාගොඩ අනුරගාමන්ට් එකේ සෙට් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නදී මැසේජ් එකක් දාලා තියෙනවා. සඳු නිසාම තමර සමන්මලි සුජීව ලක්ෂි හර්ෂණී පූජා දේවි අශානි විනෝද්‍යා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියන ස්පෙෂලි බොස්වත් එකතු කරගන්න කියන. ඊට පස්සේ යන්න හදන්නේ ලීලානන්ද අයියාව හොයාගෙන ගිනිගත් හේනට. දුව රිතීෂා, ඒ වගේම තමයි වයිෆ් අනුෂා මේ කට්ටියම එකතු කරගන්න කියන. ඇමිලි පිටිය ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ ඉන්දික අයියවත් එකතු කරගන්න ඕනේ. පොතු හැර DLO apparel එකේ සෙට් එකක් බාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නිරෝෂා නැන්දව එකතු කරගන්න කියලා තියෙනවා. එයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට. අපේ අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අහගෙන ඉන්නවා. හම්බන්තොට කළු දොදොල් කඩේ කිව ගමන් දැන් ඉතින් දන්නවා අපේ සෙට් එක. ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිම සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. බදුල්ලේ කෝට්ටේ ගොඩ ඉඳන් අපේ ගීතිකා අහගෙන ඉන්නවා. එයාගේ තාත්තවත් එකතු කරගන්න කියලා කියනවා. තාත්තගේ නම ජයන්ත. ටිකක් අසරීපෙන්ලු ඉන්න ඉක්මනට සනීප වෙන්න ඕනේ. හොඳද? දුම්බර ඉඳන් ලලිත් ප්‍රියංකර අයියත් අපි වහගෙන ඉන්නවා. කලවානේ පුෂ්පක්කයි පවුලේ සීලම දෙනවයි එකතු කරගන්නවා. මොරටු වෙස්සු ජානි චන්දිමා. ඒ වගේම තමයි මහනුවර ඉඳන් අපි වහගෙන ඉන්න ජේවුස් වරීදා දීප්ති ශිල්වා ශිරින් ඩයස් නිරෝ ගයානි සිල්වා චන්ද්‍රානි මාර්සිංහ රොසෙට් ගමගේ සෙට් එකම එකතු කරගන්නවා. අම්පාරේ සඳලි නංගි වහින්න වගේලු ඒ පැත්ත. හොඳයිනේ නේද වහිනව නම් අම්පාර පැත්ත. මං එකතු කරගන්න. ජනි ඔයා අපිට පණ වගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මේ නමක් කියවල නැන්නේ. මං හිතන්නේ අසේකද මන්ද නම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එයාගේ මිනිබිරි තෙසලිගේ 5 වෙනි උපන්දිනය තියෙනවලු අද. එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ තිත්තගල්ල ඉඳන් චිත්‍රා මල් කාන්ති. ඔන්න අපේ තසේලි, තසේලි තමයි නම, සුදුමැණික කියලා කියන්නේ ආදරේට. සුදුමැණික සුබ උපන්දිනයක් වේවා කියලා නෙත් FM අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා.
රමුකන කොටගම ඉඳන් අපේ ධම්මිකාක්කත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හෝටලේ ඉඳන් අපේ සේපාලික, යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක, ගම්බල ඉඳන් අපි වහගෙන ඉන්න ප්‍රිය දර්ශනී, ඒ වගේම තමයි කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න විනීතක් ඇතුළු සෙට් එකමත් එකතු කරගන්නවා. තංගල්ලේ අප්සරා, එයාටත් මතක් වෙලා මට ගෙට් වෙල් සූන් කියන්න. ජනේ කොහමද ඔයාට? ඔයා වහගෙන ඉන්නේ ලස්සන හින්දි සින්දුවකට මාවත් එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ කඩවත ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ලක්මාලි. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එක, හොරන්දලනේ තියෙන නිතූ ගරාජ් එක, ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සෙල්වම් කුමාරමල්ලි සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. ජනී මාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. එහෙම කියලා කියන්නේ බද්දේගම ඉන්දිගස් කැටියේ රන්වන් බිම්මල් එකේ රුවන් කුමාර. එයා එවන මැසේජ් එක මේ මුවගින් කියවෙනවා ඇහෙනකම් බලාගෙනලු ඉන්න. එකතු කරගන්නම්කෝ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12:42
4: අලුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින් ඉවතලන ඇසුරුම් යලි භාවිතයට සකසුරුවම් කරගනිමු හෙටක් ඉදිරි කරමු ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
5: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
6: නෑ
5: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
6: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
8: ලංච එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව.
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
10: කින්දර හැන්දාව විජානු.
9: ජානු. ඔයාගේ මෝඩ් එකට ඔයාගේ මියුසික් එක.
11: මේ හස්බන්
12: මොකද වයිෆ්
11: හදන්න ඕන තේද කෝපිද
12: දේදුණු මාවත
11: තමන් කණ්ඩි හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉඳලෙන්ද
12: දේදුණු මාවත
11: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කා ගන්න

0: கிருஷ்ண நெத்வாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: මිලාව 12යි විනාඩි 44යි විදුලි දුම්රිය නගින්න හදන්නේ වැඩේ තියෙන තාම ඉතින් ලංකාවේ විදුලි දුම්රියක් නැහැනේ නැගලා යන්න නේද මෙට්‍රෝ බස් නම් තියෙන. ඔගොල්ලෝ ගියාද මෙට්‍රෝ බස් එකේ නැගලා? කොළඹවට ඉන්න කටීර නම් චාන්ස් එක හම්බ වෙලා තියෙනවා. ට්‍රැෆික් එක එහෙමත් ගොඩක් අඩු වෙලා තියෙනවා. සැපට බස් එකේ යන්න චාන්ස් එක හම්බ වෙලා තියෙනවා නේද? සහ විලාවට බස් ටික යනවනේ නේ. කටි එකතු කරගන්න යන්න හදන්නේ. ජනි අපිව සින්දු වලට එකතු කරගන්න. ගොඩකවිලින්දන් ශෂික තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉක්මනට සනීප වෙන්න ජානුට එක එක ඒවා කියන නිසා තමයිලු මේ හැදිලා තියෙන්නේ ලේඩ. දන්න ටික තමයි ජානු තමයි බෝකලේ මට. ඊට පස්සේ ජනි අපිවත් සින්දු වලට එකතු කරගන්න. මාවනැල්ලින්දන් අයෝධ්‍යා නංගි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අයෝධ්‍යා නංගි නේද? අයෝධ්‍ය මල්ලි නෙවෙයි වෙන්නේ නේද? එකතු කරගන්න කියලා තියෙනවා. දුව නෙතුලි, පුතා ෂෙනුල් අම්මව ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ එල්පිටි පුන්සරා නංගි ආයෙත් පාරක් මෙසේජ් එකක් දාලා දෙපාරක් කියව ගන්න ඕනේ දනම්. බරුදල්පොල SL ප්‍රනාන්දු අයියා එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ සෙවන පිටියේ තියෙන නවාංජනා ටේලර්ස් එකට. එතන ඉන්න සෙට් එකත් එකතු කරගන්න ඕනේ. මකුලලෝ රංජිත් දිසානායක අයියා. ඇයිවද වදාකඩ රංජිත් දිසානායක කියලා වන්නේ? ගම මාරු කරාද? ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියා. වයිෆ් ඉන්නවා ගුණසීලි, ඉරන්දිකා, මදූෂා, සසන්‍යා, සුපොන්දිලංක සෙට් එකම එකතු කරගන්නවා. මහා නුවරට ගියාට පස්සේ අම්පිටියේ ආර්ය ටේලර්ස් එකට යන්නේ නැතුව කොහමද? අපේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලි ගොඩාක් ආදරෙන් අපි එකතු කරගන්නවා මේ සින්දුවට. ඉන්ද්‍රජිත් දොළමුල්ල මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා ඩිලාන් නිරෝ ශංවැල් ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. හෙට දෙන්නම් අනිවාර්යෙන්. මම ඔය නම් ඔක්කොම මතක තියාගෙන ගිහිල්ලා හෙට දෙන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ ලුණම රණවිරු ගම්මානයට ගිහිල්ලා ඉන්න දමයන්ති විජේසිංහ මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා ලොකු පුතා රජීව් රොෂාන් කුමාර්, ඊට පස්සේ සුදු පුතා රංගන දුෂාන් කුමාර්, දුව ආශා මදුවන්, මුණුපුරා සදීව් තේජාන්, චූටි මැනික මෙලීනා මංචාලි. මාවත් එකතු කරගන්න කියලා කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. බෝකොන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එක එනවා කියලා කිව්වනේ ද බුක් ෆෙයා දවස්වල අපිව බලන්න. ආවේ නෑ නේද? යන්න හදන්නේ උඩලමත්ත පැත්තට ගිහිල්ලා ඉන්න. උඩලමත්ත ඉඳන් බැංගුවක වැඩ කරන අපේ මිස්ලා සෙට් එකක් අපිව අහගෙන ඉන්නවා. සඳමාලි මිස්, රුවන්තිකා මිස්, ඉන්දුනි මිස්. රුවන්තිකා මිස් තමයි මෙසේජ් එක දාලා දෙන්නේ. මල්ලව පිටියේ සුනෙත් වෙළඳ සැලේ ඉඳන් අපේ නයනක්ක මෙසේජ් එක දාලා තියෙනවා. අද යාගේ සුදු මහත්තයාගේ බර්ත්ඩේ එකලු. එන අපිට කේක් කෑල්ලක් හම්බ වෙයිනේ නේ. නිරෝගී උපන්දිනයකට සුබපතන්න කියලා තිනවා. අම්මවයි, පුතා තිසුන්වයි, අක්කා දිලේකවයි, වයිෆ් නයනවයි. මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපිත් සුබපතනවා නෙත් FM ටීම් එක විදිහට. හෙලෝ ජනි, පැය 24 මේ ඉතින් නෙත් FM එක තමයි අපිවත් සින්දු වලට එකතු කරගන්න. එහෙම කියන්නේ පල්ලේ ගම ඉඳන් සඳමාලි. එයා එකතු කරගන්න කියනවා හස්බන්ඩ් සුපන්ව, මැනික අකීෂා, අම්මා කාන්ති ඇතුළු සෙට් එක, කැගලේ රාම්මයා ඉන්නවා. සින්දුව දුන්නට තැන්ක්යූ. එහෙම කියන්නේ අපේ බොරැල්ලේ නවෝද් මල්ලියා. මේ කොල්ල තමයි නීල කඳු ගැට ඉල්ලලා දින දැක්කල ඉල්ලුමට සැපයුම. තුෂානි කරුණා රත්න, මං ඔයාවත් එකතු කරගන්නම් ගේම් එකට එන්න ඕනි චාන්ස් එකක් දෙන්න කියලා දිනවා. මට මතකයි මං කෝල් එකක් ගත්ත, ඔය ආන්සර් කරේ නෑ ගේම් එකට ගන්න. එන්ඩි අපරල් එකේ සෙට් එක වාදු ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. මං එකතු කරගන්නම්. අපේ නිශාන්ත අයියා තමයි මෙසේජ් එක දාන්නේ. රුවන්වැල්ලි ඉඳන් කුමුදු මෙසේජ් එකක් දාලා තිනවා. ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අපි 12ට විතර ඇහුවනේ ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් නේ. 12ට නෙමෙයි 12යි 20ට වගේ ඇහුවේ. බරලස්ගමු ඉන්න දිනිත, විමුක්ති, ඊට පස්සේ හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, ඊට පස්සේ කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍ර, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. පැලෑඳ ඉස්කෝලේ ගාව අපේ ලහිරු ගුණරත්න මල්ලි, මං ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. අම්මෝ නම් කියලා හති වගේ. අයියේ මගේ නම ෂාන්, මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අපි අර R2K කියලා මෙසේජ් එකක් දාලා තිබුණේ කළු අරිප්පුවේ ඉඳන් චමිල මෝටර්ස් එකේ සෙට් එක එකතු කරගන්න කියලා. අන්න එයා ගින්දර හැන්දෑවේ නම්බර් එක දෙන්න කියලා දිනවා. ගින්දර හැන්දෑවේ නම්බර් එකත් වෙනසක් නැහැ ඉතින්. මේ නම්බර්ස්ම තමයි. WhatsApp කරන්න පුළුවන් 0711 95 95 95ට. කෝල් කරන්න පුළුවන් 0112 55 33 63. බලන්න දැන් ගින්දර හැන්දෑව ප්‍රොමෝට් කරන්න වෙලා තිනවා අපිට දේදුණු මාවත ඇතුළේ. හරියන්නේ නැහැ මේක. දෙයන්දර ඉඳන් අපේ සුනිත්‍රා කුමාරියක්ක මෙසේජ් එකක් දාලා තිනවා. පුතා විහංග ඇතුළු පවුලේ සීලමු දෙනා එකතු කරගන්න කියනවා. අද දවසේ උපන්දිනයේ සමරන ඩුබායි වල ඉන්න මගේ මල්ලිට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද දන්නවද? කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? හේම මාලි. ඔන්න හේමමාලිගේ මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආදරණීය අම්මා, ලොකු අක්කා, ලක්මාලි, සුදු අයියා, චූටි සුද්දා, ඒ වගේම තමයි පොඩි අක්කා, දුව සෙව්වන්දි, කෞෂික, ගෞෂික, අක්කා දුලීක, ඇතුළු සෙට් එකම සුබපතන් එකතු වෙනවා කියලා කියනවා. සුබ උපන්දිනයක් වේවා. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අලව්වේ තියෙන සාලිය සෝෆා එකේ සෙට් එක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජපානයේ ඉඳන් අපේ නිශාන්, ඉෂාන් අයියායි ගාමිණී අයියවයි එකතු කරගන්න කියන නිශාන්ත අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. හම්මෝ තව පොඩ්ඩක් තියෙන හොන්නස්ගිරි SMT එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. සංඛ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කෑගල්ල ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියවත් එකතු කරගන්නවා. ආයෙත් පාරක් SMT එකේ ඉඳන්ම මදු මෙසේජ් එකක් දාලා තිනවා. මදු, මං ඔයාවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට දැන් පොඩ්ඩක් උස්ම ගන්න ඕනි. සින්දුව අහන්න දෙන අතරේ

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM Te dunu mamata Te dunu mamata
1: Brought to you by
2: Atunu lake namah bhavana rata purama rasa gena yana Aule sama rasa karakana Mother Freela noodles taste ke trust ka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මින කොහෙන්ද සර්?
5: PLB වාසි. කොයි කාටත් වාසි.
6: District 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සිව්වැනි තරගය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Shenu Beats මහනුවර දිස්ත්‍රික්කය DJ Nira හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
8: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
7: පුදලාලි
9: අනෝනා
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ස්කුඩු ග්‍රැන්ඩිසෙකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
10: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
11: විජේ දාන්න ඔක්කොටම
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
7: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු
12: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
13: සොබදහම ලක්දවල් එකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග රියන් තුරක් සම්බන්ධයෙන් අතනංගොඩගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යරජ මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගයක් මතයි. එය අනුව මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරන ලෙසයි අධිකරණය නියෝග කළේ. ජාල ප්‍රදේශයේ සිදු කළ වැට්ලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4000කට වැඩි ප්‍රමාණයක් සමග සැකරුවෙකු අතනංගොඩගෙන තිබෙනවා. පැලියගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැට්ලීමකදී සැකරු එලෙස අතනංගොඩගෙන ඇත්තේ. ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍යවල බර කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් තරහදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මිලඟ නෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
5: Kindara Handava
6: Brought to you by
7: Sumudu Matupita Nisa Andang Innat Pahasui Leak Vennit Na
8: FEMS Ayaka Oyata Oyava Magarinne Na
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 034-226-7046
10: FM 95 94.8

0: Kindere Handeva. Kindere Handeva.
1: Hi. සුබදවලක් දවල් එකයි විනාඩි 9යි. Kindere Handeva වාගේ මගේ හපනිම්ම පැය 3. අදීතින් බ්‍රහස්පතින්ද දවස ඔන්න ටික ටික ටික ටික ටික ටික අපි සතියේ අන්තිම දවස් කීපයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩත් ඒ විදිහටම අඩු වීගෙන යනවද? අනේ වැඩවල නම් මොන අඩුවක්ද නේද? පිස්සු කතා කරන්න එපා. වැඩවල නම් කිසිම අඩුවක් නෑ. වැඩ ටික ඒ විදිහටම තියෙනවා. එහෙම කියලා දැම්මඩ බනිනව නේද ඉතින්? මොනවද මේ කියවන්නේ කියලා. ඉතින් හෝ දැන් ලන්ච් ටයිම් එකේ ඉන්නේ. දවල්ට කාලා බීලාද කොහොමද මොනවාද විස්තර මට කියන්න බලන්න. අද රුන්දැමට එක එකව කියලා ගියා නේද? මට මොනාහරි කියන්නේ අද හිතර දවසට මොනාහරි වෙලා මොනාහරි වරදිනවා. අදත් එහෙම එකක් වුණා. පව් ඉතින් අරේ අසරණ කොළුවා. හරි එහෙනම් ඉතින් ඔයගේ මගේ ගින්දර හැන්දෑව වැඩ ටික පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කාල එකක් දෙන්න 0112553063ට. එහෙම නැත්නම් WhatsApp chat එක මේ පැත්තේ තියෙනවා. වඩි පුළුවන් WhatsApp chat එක දෙන්න. හවස් 4ට කලින් 0112511595 කාල් කරනවා නම් තමයි 0112553063. WhatsApp message එකක් දානවා නම් 0711595 අතරේ යන්න. netfm අපේ official Facebook fan page එක පැත්තට fan page එක ගිහිල්ලා like කරලා follow කරලා ඊට පස්සේ මගේ wall post එකට comment එකක් දාන්න. ආගේ මැසේජ් එක inbox කරන්න. ඔය දේවල් ටික අමතක කරන්න එපා. අද පොඩක් මොලේ ගැට ගහන. මොලේට සමනල ගැටේ වැටෙන. ප්‍රශ්නයක් ඔයාට ගෙන් මං අහලා තියෙන්නේ. ඔන්න අහන්න කොහලා තියෙන දේ මොකද්ද කියලා මටත් තේරෙන්නේ නැහැ. මොලේට මොලේ කියලා මුලින්ම කිව්ව කෙනා ඉන්නවනේ. හඳ ඉතින් මොලේට මොලේ කියලා මුලින්ම කිව්ව කෙනාගේ මොලේට මොලේ කියලා කවුරු කියන්නේ නැද්ද? හිතලා බලලා කියන්න බලන්න. මොලේට මොලේ කියලා කවුරු හරි කෙනෙක් දැන් කිව්වනේ. එයාගේ මොලේට කවුද මොලේ කියලා කිව්වේ? අන්න ඒක තීරණය කරපු කෙනා කවුද කියලා මට ටක් ගාලා කියන්න බලන්න. කියන්න ඕනේ. හරි, ආගේ මගේ ගෙදර හැන්දෑව සුපුරුදු විදිහට පටන් ගන්න හදන්නේ. එහෙනම් ඉතින් හිමීට මේ පැත්තේ එමු. හවස 4 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. මං ඔයාගේ ජනු.

ඔන්න ඔන්න අපේ සෙට් එකක් මේ වෙලාවේ සද්දටම වහගෙන යනවා කියලා අපිට පොඩි ආරංචියක් ආවම මෙන්න මේ කට්ටිය කියන්න නැතුව නම් මේ සින්දු අහන්න බෑ. අපිත් සද්දටම net අහගෙන කුරුණෑගල යන ගමන් ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. හයිෂාන් කොහමද? පරිස්සමට යන්න ඕනේ. චමින්ද අයියා, චමර මල්ලි, තෂීනාගේ අපේ තෂීව පරිස්සමට එක්කගෙන යන්න ඕන. හරිද? මේ සින්දු සෙට් එකට එකතු කරගන්න ජය වේවා.

Hit FM Kinderhände war Vigiano.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස්කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි වෙනාඩි 23යි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: මුහුතෙන්වත් කුමනින්වත් කුටු කේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අලුත් ලොව තියන අපේ ගොවි පරපුරට දිරි දෙන ගොවි සෙත ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3-5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ල.
7: 80 දශකයේ අන්තිම දවසක්. එදත් හොඳටම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
8: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතර.

0: Net FM Kinder Hände war mit Janu.
1: දවලකයි වෙනවද 28යි වෙලාව හන දෙන රෙඩි කරගෙන තියෙන මේ හන සින්දුවට යන කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා මට මුලින්ම කියන්නකෝ දැන් ඊයේ 7 වෙනිදා ඊයේ දවසේ මිස් කරගත්තා නම් අද හෙට අනිද්දා කියන දවස් තුන මිස් කරගන්නවත් හිතන්නවත් එපා කියලා මම ඔයාලට කිව්වනේ මොකටද බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශී වේදනා නහර ගැට ගැසීම මේ වගේම ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතාංශ භාගයේ පාකින්සන් සුසුම්නාවේ ආබාධ සහ වෙනත් පැරලයිස් රෝග උපතින්ම හරි උපතින් පසුව හරි දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙලා තියෙනවා නම් එහි දිහා බලාගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට හොඳම අවස්ථාව හම්බ වෙන්නේ 7 8 9 10 කියන දවස් හතරේ කියලා මම ඔයාට පහුගිය දවස් කීපෙම මතක් කළා. දැන් කොහොම හරි ඊයේ දවසේ ඉවරයි. එතකොට අද හෙට අනිද්දා කියන දවස් තුනේදී ඔයාට යන්න පුළුවන් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටාවේ තියෙන ශාකාවට. ඒගොල්ලන්ගේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔන්න ඔයා වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. ඉතින් ඔයාට මෙතෙන්ට යන්න පුළුවන්. ගියාට පස්සේ ඔයාට වගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔහු සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් හතර පුරාවට ෆිසියොතෙරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් හම්බෙනවා. ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වාවනින් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට දන්න කියන කෙනෙක් ඉනෝ නම් මං අර කලින් කිව්ව ලෙඩ රෝග නිසා දුක් විඳින. එහෙම නැත්නම් එහෙම ඉන්නේ ඔයා නම් පවුල කෙනෙක් වෙන්න පුළුවන්. ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරුණත් එක්ක ගනානි වරෙම අද හෙට සහ අනිද්දා කියන දවස් තුනේදී යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොටාවේ තියෙන ශාකාවට. යන්න කලින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න ඔහොමම ලියා ගන්න කොහෙම නැත්නම් ෆෝන් එක අතේ තියෙනවා නම් ඩයල් කරගන්න. 0-37-22-17-77-0-37-22-17-79-18 කවුද ඉන්නේ? කාගෙන්ද අද මට පටන් ගන්න තියෙන්නේ මේ වැඩ ටික? ගම්පල ගාමිණි වසන්ත කුමාර වයිෆ් ඉන්නවා ලලි පුදයිනෝ ලහිරු රෝසි අක්කා විජයයා චමිලානි නංගි අංජු පුතා කුමාරි දුව එපාවල අඹගස්සෝ පාරේ සංක පුතා දුව මිහිරි සුදු අක්ක චොරි පුතා ඊට පස්සේ ගොනපතිරාව රමණි අක්කා අමර අයතුළු ගෙදර හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න මැණික නංගි දුවල තුන්දෙනා එක්ක ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක එවලා තියෙනවා. මැසේජ් එක එව්ව කෙනාගේ නම නෑනේ. ආ මේ තියෙන්නේ ගාමිණි අයියා. ගාමිණි අයියා නම කියලානේ පටක් ගත්තේ ජය වේවා. කට්ටියම එකතු කරගන්නාගේ හායි ජානු මගේ පන ඔයනකම් මම බලාගෙන හිටියේ සාලිය සොෆාලා වේ මැණික අපිටත් උමෝනි ලස්සන සින්දු ගඩක් ඕනි ආදරේ මැණික කියලා දිග්ග උම එකක් මඩේවලා තියෙනවා. ඒ කියන්නේ අද මගේ පළවෙනි උම එක සාලිය සොෆා එකට හයි සුදු බෝලේ ජානු මුතු කිරිල්ලි කොහොමද? පුදුම නම් අප්පා. මගේ මැසේජ් එකත් කියන්න. ඊයේ මැසේජ් කරන්න බැරි වුණානේ. මම බලන් හිටියා කො මැසේජ් එක කියලා. උන්නස්ගිරිය නවීන එක්ස්පෝර්ට් එකේ කට්ටිය මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම හුම් එකක් දීලා සින්දුවක් දෙන්න. ඊයා පුණ තින්න මට බෑ. දෙන්න දෙන්න පොඩක් ඉන්න. ජානු බෝලේ කෙල්ල. සුබ දවසක් වට අද තහමු ලස්සන සින්දු ගොඩක් නන් ස්ටොප් එකක් නම් හොඳයි කියලා තියෙනවා. ආදරේ උම්මා අනේ අනේ මේ ඔව්ව කියන්න එපා. ඔව්ව දැක්කොත් ජනී තම උඩ යනවා. මේ අපේ නර්තනී නර්තනීටයි නවීන එක්ස්පෝර්ට් එකටයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් එකයි විනාඩි 39 ආයේ.
3: දිස්ත්‍රික්ක 14. පරංගකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Let the FM DJ Night face to face at Egg Show. Super 14. Super 14. දෙවැනි වටයේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සිව්වැනි තරගය. කෑගල්ල දිස්ත්‍රික්කය. DJ Shenu Beats. මහනුවර දිස්ත්‍රික්කය. DJ Nira. හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
6: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
6: ඔක්තෝබර් 9 උදේ මාතලේ සවස දඹුල්ල.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භූවේ ආයුබෝ වේවා.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟ වෙන්න
2: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

0: දවල් එකයි විනාඩි 42යි වෙලාව. දියුණුවට මග කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රත්තරන් හදිස්සියකට බැංකුවේ තියෙනවා නම්, එහෙම නැත්නම් වාහනයට ලීස් එකක් එහෙම දාගන්න ඕනි නම්, මේකට හරියටම හරියන හොඳම තැන මොකද්ද කියලා ඇහුවොත් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ඒ තමයි HNB Finance කියලා. ඉතින් HNB Finance දියුණුවට මග කියන්න ඔන්න අපේ කට්ටිය ඉන්නවා. ඒ පැත්තේ ඉෂාන් ඉන්නවා විස්තර අරගෙන ඇවිල්ලා. සුබ දහවලක් ඉෂාන්.
1: සුබ දහවලක් ජාන. බොහොම ආදරෙන් මතක් කරනවා ජාන මතක් කළා වගේ. මේ තමයි මේ ලංකාවේ විශ්වාසවන්තම මූල්‍ය සහකරු තමයි HNB Finance කියලා කියන්නේ. ඉතින් දියුණුවට මග හැමෝම කියන්නේ ජාන නේද? හැබැයි අපි කිසිම ඊර්ෂියාවක් කුහකකමක් හිතේ නැතුව, හිතේ කිසිම කහටක් නැතුව අපි දියුණු වෙන මග කියන තමයි FM 95.4 කවදත් අලුත් කාගෙත් net ආදරණීය ඇතුගල් පුරවරයට කුරුණෑගල පුරවරයට එකතු වෙලා තියෙන්නේ. ඉතින් හවස තුනේ ඉඳලා සුන්දර වටිනාකමක් ගැන අද දවසේ අපි කතා කරන්න සූදානම්. හරියටම තන කියනවනම් කුරුණෑගල පේෂකර්ම වෙළඳ සංකීර්ණයේ ළඟට තමයි එන්නේ. අපි මේ වටිනාකම ගැන කතා කරන්න ජාරු. ඉතින් බෙදීමක් නැති බැඳීමක් දියුණු මග HNB Finance වසර 15ක සුන්දර ඉතිහාසයක් තියෙන ආදරණීය සන්නාමයක් එක්ක අපි අද දවසේ කතා කරන්න සූදානම්. ජාරු ජානු මතක් කළා වගේ මේ හැමෝම කැමති වාහනයක් ගන්න නේද? තමගේ මේ බිස්නස් එක දියුණු කරගන්න පොඩි ට්‍රක් එකක් ගන්න, ඒ විතර නෙවෙයි පවුලේ හැමෝම එක පොඩි ට්‍රිප් එකක් ගන්න, පොඩි වාහනයක් ගන්න, මේ හැමෝම කැමති. ඉතින් අන්න එකට කඩිනම් ලීසින් පහසුකමක් ගන්න විශ්වාසවන්ත තැනක් තියෙන්න ඕනේ. ඒකට හොඳම තැන තමයි වාහනේ මොකක් වුණත් ඔන්න ලීසින් එක ඔබට අරගන්න පුළුවන් HNB Finance. ඉතින් ඒකත් අපි මතක් කරනවා. කිසිම රස්තියාදුවක් නැතුව අවම ලියකියවිලි අවම පොලියක් දෙන එකම තැන තමයි HNB Finance. කඩිනම් ලීසින් පහසුකමක් ගන්නවා නම් ඕගලන්ට පුළුවන් මේ පැත්තට එකතු වෙන්න. මේ විතරක් නෙවෙයි, ඔබ දන්නවා අපි හැමෝම කැමති ජාන මේ මහන්සිලා හම්බ කරන දේ හරි තැනක ඉතුරු කරන්න ඕනේ නේද ජාන? ඉතින් ඒකට තමයි HNB Finance අපි පව සේව ඉතුරුම් ගිනුම අරගෙන ඇවිල්ලා තියෙන දිනපතා ගණනේ වන 8% දක්වා අසම සම පොලියක් තියෙනවා. ඉතින් තන හරි වුණාට වැඩක් නැහැ ජාන, පොලියක් අපිට ඒකට වටිනාකමක් ලැබෙන්නේ නැත්නම්. ඉතින් මේ හැමදේම ලැබෙන එකම සන්නාමයේ තමයි HNB Finance. ඉතින් අර හදිස්සියකට අර ජානු මතක් කළා වගේ පරිස්සමින් තියාගත්තු රත්තරන් ටික හදිස්සියක් වුණාම අපි උගස් තියන තැනක් තියෙනවා නේද? මෙන්න මේ අවම පොලියකට වැඩිම අත්තිකාරම් මුදල ලබා දෙන තැන තමයි HNB Finance කියලා කියන. ඉතින් මෙන්න මේ වගේ වටිනාකම් ඕනම මූල්‍ය අවශ්‍යතාවයකට විසඳුම් රැගෙන තමයි අපි එන්නේ. ඉතින් හිස් අතින් නෙවෙයි ජානු, අපි කුරුණෑගලට එන්නේ වටිනාකින තෑගි පොක ගොන්නක් කරගෙන විනෝදාත්මක තරග රාශියක් කරගෙන තමයි කුරුණෑගල අපි හස්ති ශෛලීපුරට එන්නේ හවස තුනේ ඉඳලා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ වෙලාවේ ජානු එක්ක ගින්දර හැන්දාව FM 95.4 ආන හැමෝටම ආරාධනා කරනවා අමතක කරන්න එපා. හවස වෙනකොට කුරුණෑගල ඉන්න කෙනෙක් නම් ප්‍රේක්ෂකරුම ළඟට ඉන්න මේ වටිනාකමත් එක්ක එකතු වෙන නැත්නම් අපි HNB Finance ඕනම ශාඛාවකට ගිහිල්ලා ඔබටත් පුළුවන් මේ වටිනාකම ඔබේ කරගන්න. එන බොහොම ස්තුතියි ජානු මාව එකතු කරගත්තට.
0: බොහොම ස්තුතියි ඊශාන් ඔය පැති විස්තර අරගෙනවට. ඔන්න ඔහොමයි ඒ පැති විස්තර ටික ඒ පැති විස්තර ඒ විදිහට වෙනකොට ඔයාට මතක් කරන්න තව දේවල් ටිකක් මට ඉතුරු වෙලා තියෙනවා. ගෑනු ළමයෙකුට හැම දැනගන්න ඕනි පණිවිඩේ තමයි FM සෑය කියලා කියන්නේ. ඉතින් ගෑනු ළමයි දන්නවා පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොයි තරම් නම් අමාරු අපහසු කාලයක්ද. ඉතින් ඒ තියෙන අමාරුකම් ඒ තියෙන අපහසුතාවය ඩබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එක හරි පෑඩ් එකක් නොවුනොත්. මේ වහගෙන ඉන්න පිරිමි ළමයින්ට හිතෙන්න පුළුවන් මෙව්වා නෝටි කතා කියලා. මෙව්වා නම් නෝටි කතා නෙමෙයි, එව්වා හැම නෝටි කතා කියලා අතාරින්න හදන පිරිමි ළමයින්ට මං කියන්නේ ඔයා හැමදාම ඔහොම තනියෙන් ඉන්න නෙමෙයිනේ. දැන් ගෙදරක හිටියත් ගෙදර කඩේ යවන්න ඉන්න ඔයා තමයි. එහෙනම් ඉතින් අම්මා හදිස්සියවත් කිව්වොත්, නංගි හදිස්සියවත් කිව්වොත්, අක්කා හදිස්සියවත් කිව්වොත්, එහෙම නැත්තම් හිතන්නකෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් හදිස්සියවත් කිව්වොත් බබා මට පැඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා, ඔයාට සිද්ධ වෙනවා ඔයාට හරියටම හරියට දේ ගෙනල්ලා දෙන්න. ඉතින් එතකොට කොහොමද ළමයි මෙව නෝඩි කතා වෙන්නේ? එහෙනම් හරියටම හරියන දේ ඔයා දැනගන්න ඕනි, ආ වෙනුවෙන් තෝරගන්න. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් ඉතින් ඔයාට දැන් අරගන්න තියෙන එකම එක පෑඩ් එක තමයි FEMS AI කියලා කියන්නේ. සෙල්ලස ISO සහතික සහිතව සාධාරණ මිලකට FEMS AI දැන් ඔයාගේ අතටපත් වෙනවා. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට FEMS AI මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. අපි සල්ලි ඉතුරු කරනවා කොහොමද? ඒ හැමදේම අපි කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්, අපේ අනාගතය ගොඩනගා ගන්න, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මේ හැම දෙයක් වෙනුවෙන්ම තමයි අපි මුදල් ඉතිරි කිරීම කරන්නේ. ඉතින් හෙට දවස ලස්සන කරගන්න මුදල් ඒ විදිහට ඉතිරි කරනකොට ඔයා හිතුවද තවත් ඉතිරියක් තියෙනවා කියලා, ඒකෙනුත් අපේ අනාගතය ලස්සන වෙනවා කියලා ඔයා හිතුවද? එහෙනම් ඒක හිතන්න හරිම කාලේ වට මේ ඇවිල්ලා තිනවා. හිතන්න ඔයා වතුර ටිකක් ඉතුරු කරනවා. හෙට දවසේදී වතුර නැති කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලිය ටිකක් ඉතුරු කරොත්, ඔය ඔහේ දාලා තියෙන ලයිට් ටික වා නිමාගෙන ගියොත් නිකන් බොරුවට වා හිතන්න ගෙදර කොච්චර නම් බල්බ් පත්තු වෙනවද? අන්න එහෙම තියෙන බල්බ් එකක් ඔෆ් කරගෙන ගියොත් ඒ සම්පත ඉතිරි වෙන්නේත් අනාගතය වෙනුවෙන්ම තමයි. අනාගතයේ අපේ දරුවන් වෙනුවෙන්ම තමයි. අද පුංචි පළයක් හිටවනවා. එහෙම නැත්නම් අද දවසේ පුංචි ගසක් වා ආරක්ෂා කරනවා. හෙට දවසේ ඒකේ පළදාව හම්බ වෙන්නේ, හෙට දවසේ ඒකේ සෙවණ හම්බ වෙන්නේ අපෙන් පස්සේ අනාගතය බාරගන්න ඉන්න අපේම ආදරණීය දරුවන්ට. ඉතින් එහෙනම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා මේ ඔක්තෝබර් මාසේ මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතුරු කරමු අපි. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවමේ මාසේ. ඉතින් හෙටක් ඉතිරි කරන මාසේ. එහෙනම් ඉතින් මුදල් ඉතිරි කරලා අපේ අනාගතය ගොඩනගා ගන්නවා වගේම අපෙන් පස්සේ අනාගතය බාරගන්න ඉන්න ඒ අයට අනිත් හැමදේමත් ඉතුරු කරලා දීලා අපි මේ සකසුරුවමේ මාසේ හෙටක් ඉතුරු කරමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
2: දවල් එකයි විනාඩි 56යි.
3: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
5: අපේ අම්මා ගෙදර ආවද?
6: නැහැ, අම්මා මෙයා වෙනදෙත්වා.

මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයේ දැවිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස් ටික දිගහැරගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටිකක් සාමාන්‍ය දුරට දිගහැරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.

0: වැනි රෝගවස්ථා තිබේ නම් අමතන්න. ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
1: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: ධන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
3: මොකද්ද ඔය විසිගිරිල්ලද?
2: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
3: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
2: ඇයි?
3: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
4: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක. නෙත් FM ඇල්ගොටවුන්. සතියේ දිනවල උදේ 7ට.
5: නෙත් FM. I'll go down.
6: Brought to you by
7: Abhimanavat Kaluterin Prime Million Dream Samagin Prime Kalura. Obe sihina nivasa adama wen karaganna amathanna 13:22 Prime Group.
8: Suwa pahasu Damro Sofa Navathama Madili saha Varna Rasakin. Sieluma Damro Pradarshanagara walin.
9: Pramithiyen gunin pochita Vijayakura Kanpiti Vijayakura
10: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
5: FM Algo Town.
12: ඉන්දර හැන්දෑවා
6: brought to you by
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
14: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අදම ගන්න ෆෝන් එකයි.
3: සුබ දහම ලක්දවල් දෙකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංග දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර ඇති නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා කොළඹ මහඅධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව දැනට පවතින අධිචෝදන යටතේ අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් කොළඹ මහඅධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කර තිබෙනවා. නවුල් අධ්‍යාපන කලාපයට අයත් උඩුදෙනිය කනිෂ්ඨ විදුහල වසා දමන බව පවසමින් එම විදුහලේ ඉගෙනම ලබන දෙමාපියන්ගේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. එම පාසල ඉදිරිපිටදී ගැටලුවට විසඳුමක් ලැබුණහොත් ඉදිරියේදී නවුල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වන බවයි දෙමාපියන් පැවසුවේ. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust fm anupaha fm anu hatarai dashama ada net fm
4: ගින්දර හැන්දෑව
5: brought to you by
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
9: FM 95 94.8

0: Net FM, Kinder Händeva, Vigiano.
1: දවල් දෙකයි විනාඩි 4යි සුබ දහවල කවාගේ මගේ දෙවනි පැයට තමයි මේ අවිලා තියෙන්නේ මේ පැයදිත් එහෙනම් ඉතින් කාල් කරමු මැසේජ් කරමු සින්දා කිල්ල ගන්න මේ පැත්තේ එමුද බෑ කියලා හරියන්න එන්න ඕනි මට හැම මැසේජස් එවපු ගැටියක් ඉන්නවා ටග්ගල ටග්ගල ටග්ගල ටග්ගාල මතක් කරන්න හදන්නේ ඒ අතරේ කාල් කරන්න තමතක් කරන්න එපා බලමු කවුද ඉන්නේ කියලා මේ හැන සින්දුවට එකතු කරගන්නම් හයි ජානු අක්කියෝ කොහොමද වාට අපි සද්දෙටම වවහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න උමයිකකු තෝනි හුන්නස්ගිරේ SMT April එකේ සෙට් එක. ESMT April එකේ සෙට් එකට මාව චුට්ටක් අමතකුණා කියලා මට නිකන් දැනෙනවා දැනෙනවා වගේ මේ මැසේජ් බලාගෙන යනකොට. ඇත්තද? දෙන්න දෙන්න උම්ම දෙන්න. මේ හැන සෙන්දෝට එකතු කරගන්න. හයි ජාන් බෝලේ. අහගෙන ඉදී නෑනේ නර්තනි මම මෙච්චර මැසේජ් එකක් අහගෙන ඉඳලා නෑ. ඔහොම තමයි ඉතින් මාව අර ටික ටික මාව අමතක වෙනකොට මං කියන මැසේජ් උත් අහගෙන ඉන්නේ නැහැ. ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ජයන්තය මැසේජ් කළා තිනා කුලියා පිටිය බඩගෙදරින් ජානුරංගි මට දෙන්න කින්ස්ලි පීරිස් මහත්මයාගේ සින්දුවක් දෙන්නම් කොහොනේ. එකතු කරගන්න කියලා තිනා දිනුක දිනවර පැතුම් දුලානි සඳරවනි නිල්වලා ඊට පස්සේ ධෝනි බබා සයිප්‍රසලින් කුමාරි මාලදිවයින් වලින් පස්සේ දු ජනුවාවත් එකතු කරගන්න කෙල්දරා ජය වේවා අයියා මේ සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ ජානු මැනිකේ කොහොමද අපි හුනස්ගිරිය SMT අපරල් එකේ සෙට් එක අද අපේ ජය කොරියා අයියාගේ බර්ත්ඩේ එක SMT අපරල් කියලා කියන්නේ බර්ත්ඩේස් නම් SMT අපරල් SMT අපරල් නම් බර්ත්ඩේ Happy birthday to you Happy birthday to you Happy birthday Happy birthday Happy birthday to you අපේ ජය කොරියා අයියා Happy birthday ජය වෙන්නෝනි සුබ වෙන්නෝනි කොල්ලෝ කේකලකවන්න හරිද ඊට පස්සේ මහරගමින් අපේ දුලානියක් අයිනෝ අයවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අහන දෙන්න රෙඩි කරගත්ත මේ අහන සින්දුවට එකතු කරගන්නම් එනං හරි ඊට පස්සේ කවුද ඉන්නේ කියලා ටග්ගල බලන්න හදන්නේ මෙන්න මෙයාත් ඉන්නවා ජානුමණික අපි SMT අප්‍රල් හුන්නස්ගිරිය අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ජයකොඩිය අයියාගේ උපන්දිනේ ලොකු උමකකුත් දෙන්න කියලා තියෙනවා මේ ඇවිල්ලා මේ ජයකොඩිය අයියාගේ ඉතුරු සෙට් එක ජයකොඩිය අයියා ඔන්න ඔයාලට විෂ් කරා ඔයාගේ ෆැක්ටරි එකේ සෙට් එකම ඔයාලට විෂ් කරනවා මේ හැන සින්දුවටම එකතු කරගන්න ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් දෙකයි විනාඩි 15යි.
3: දිස්ත්‍රික්ක 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සිව්වැනි තරඟය කෑගල්ල දිස්ත්‍රික්කය DJ Shenu Beats මහනුවර දිස්ත්‍රික්කය DJ Nira හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ල කෙල්ල

0: සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
1: ලේකේ මූඩ් බූ

දවල් දෙකයි විනාඩි 18යි. ලස්සන හින්දි සින්දු සෙට් එකක් අහන්න දෙන ලෑසි කරගෙන තියන්නේ. හොහෝ ජානේ ජානා තුනේ තුචේ දිවානා. එහෙම කියලා පටන් ගන්න හදන්නේ. හරි, අපි අමු WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. මං චූටි. චූටි මං ජයකොඩි අයියට විශ් කරා. චූටි ඔය කියන ලොකු උම්මකත් ජයකොඩි අයියට දුන්නාද? වෙන වැඩක් නැති මේ මට ජයකොඩි අයියට උම්මදි දීන්න වෙයි. ඔන්න චූටිත්වට විශ් කරලා තියෙනවා ජයකොඩි අයියා. ජානු අපිට ලස්සට සිද්ධක් කෝණී කියලා මැසේජ් එකක් කියලා මේ ඉතින් SMT අප්‍රල් එකේ කෙනෙක්ම තමයි. හැබැයි නමක් නැහැ. චාමර ස්ටෝස් කලතර බනාපිටි චාමරය තනුජක්ක මේ සින්දුවට එකතු කරගන්න. හායි මගේ වස්තුවේ ඔයාට සුබ දහවලක්. මොකෝ ජනියා උලෙන් වගේ දෙන්නේ ගුටි කියන්න. ජනියා කොහොමත් මට මාත් එක්ක පොඩි අවුලක් තියෙනවා. අපේ ආදරීට බැනලා එයා ඔයාට ජෙල්ලසි නේද වාසේ? අන්න හරි අන්න හරි, හරියටම හරි. මේ රමණියක් කවයා කිව්වා නැත්තම් මේ ලස්සන කෙල්ලට කතන්දර හදාවිය. මං ගණන් ගන්නෑ, මං ඔව ඇහුන්නෑ වගේ ඉන්නේ. තැන්කියු මා දාදරේ යනේ. කලතර ශශී දෙවුලි බාති තුසිත් කල්හාරි මුන් චේවින් එක්ක අපි රමණි සුමේ දක්ක වෙන්ද වගේ මැසේජ් කරලා තිනවා. කැනඩාවෙන් චන්නන්ජි මිෂල් ඒචලේ ඩ්‍රෙනික පුංචි සොෆියා වාඩි නොදෙන උම්ම තියනවාද මල් ළඟ? ජනු සිහින කුමාරි ආව දැන් අපිට පාලු නැහැ. උම්ම ආදරේ මණික අපිට ලොකු උම්ම එකක් දීලා දෙන්නකෝ. සින්දු ඇස්ස ගෝකුන්දර 10 කණු පාරේ මංගලී ෆැෂන් එකේ සෙට් එක සාලිය මංගලී ශ්‍රියාන්ති සංචිය මහේෂ් ලක්මුතු මදුවන්ත දේවිනිය ෆැෂන් එකේ යාළුව සෙට් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. අපි දේවිනිය ෆැෂන් එකේ මේ අපි දීප්ති අක්කමට මැසේජ් කරේ නැහැ ඊයේත්. අදත් තාම මම මැසේජ් එකක් දැක්කේ නෑ. මාත් එක තරහ වෙලාද? බරුදල්පල SL ප්‍රනාන්දය මැසේජ් කළා තිනෝ සින්දුවකට එකතු කරගන්න කියලා. මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ සරචන්ද දයසය ගලි කඩ රයිගමින් ඔවත් එකතු කරගන්නම් මේ සින්දුවට. පළාත පාසල සලින් ඉන්න ලහිරු ගුණරත්න ජය වේවා. ජානු කෙල්ල අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. අහලිකුඩි ශමිද මෝඩසගේ බොස් චමින්ද සනත් රසිදු කබරාව බින්තිනග මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කුටිපිටි නිලු සමන්ත මන්දාරා යනුක රමිදු චුටිපුදා වාතුලංග සලුවෙන් චාරිකා රුවන්යාලගේ දුවතරු ශ්‍රී මැගි නැන්දල්ලපුගේ දර ප්‍රියංගිකා සමන්යාලගේ දරු ඊශ්‍රායල් වලින් කුමුදු අක්කා ක්වෙටලින් විචිතා කුමාරි පොහොරබව රෝහිත මහත්තයයි එයාගේ වයිෆයි බබාලා දෙන්නමයි එකතු කරගන්න කියලා තිනා. ඕකේ ජය වේවා. හයි ජානු පැට්ටු මගේ ගිනි බෝලේ කොහමද ඉතින් ඔයාට? මං හදින් ඉන්නවා. මම කී මැසේජ් එකක් දාන්න බැරි වුණා. වතරහ නෑ නේද සුද්ධි? තරහ නෑ ඉතින්. අද ඔය කියලා තියෙන විදිහට කොහොමද මං තරහ වෙන්නේ? අපවත් සින්දුවකට එකතු කරගන්න. මං ඔයාට ගොඩාක් ආදරෙයි මදු. මාත් ගොඩම ගොඩාරියක් ආදරෙයි. හරිද? මාබි මගේ කාන්ති අම්ම කතා කළා. ආදයාගේ දුව ඉමාලි මදුෂිකාගේ 39 වෙනි බර්ත්ඩේ කළෝ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you, Imali, happy birthday. Na team ekken godma godak riyak kadare man oyata happy birthday kiyala wish karanawa. Me hena sindadat ekathu karaganna magin ithin oyata denna thiyena ekkoma de. Yadi antada sanchivani no pesili amma. නිමල් හස්බන්ඩ් සහන් පුතා නෙතු සහන්ගේ වයිෆ් කාවින්ද ඊට පස්සේ ලක්ෂානි අමන්දා ඔය විදිහට ලොකු සෙට් එකක් ඉන්නවා කියලා කිව්වා. ජය වේවා සෙට් එකටම. එහෙන සින්දර එකතු කරගන්නම් දවස පුරාම නෙත් එක්ක ඉන්නේ කියලා කිව්වා. Very good. හරණි මගේ මාලනී අම්ම කතා කළා ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ වල්පිටම ලුපාලිය කතා කරා වයිෆ් දම්මියක්කා ප්‍රශාන් මිහිරංග කොල්ල දෙන්න. මේ සින්දර එකතු කරගන්නම්. පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ මගේ චතු සමන්ති අශාන්ති මානෙල් කුමාරි ජයශානි ප්‍රදර්ශනී රූපා දෙවුමි දෙවින්දි මාලි කෙල්ල සෙට් එකම එකතු කරගන්න. කෙල්ල සෙට් එකටම චතුට චුට්ටක් ස්පෙෂල් කරලා ඉතින් චතුට තවුම් එකක් දුන්නා.

0: sounds of the streets.
1: දවල් දෙකයි විනාඩි 28යි. Active Plus Center 3 කොටා විශාඛාවට යමු. අද හෙට අනිද්දා දවස් තුනේදී 8 9 10 මේ දවස් තුනේදීත් ඔන්න Active Plus Center 3 කොටා විශාඛාවේ ඔය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සහ නොමිලේ රෝග පරීක්ෂාව තියෙනවා. ඉතින් මෙතෙන්ට යන ඔයාට වගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා වඩා සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. විතරග්නමයි පිසතරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලායි තියන්නේ. ඉතින් ඊයේ දවසේ තිබුණා, ඊය තමයි ආරම්භක දවස. ඒ වගේම අද 8වැනිදා, 9වැනිදා, 10වැනිදා නිද්දා මේ දවස් තුන පුරාවටත් Active Plus Center 3 කොටා විශාඛාවේ මේ වැඩේ මේ විදිහටම සිද්ධ වෙනවා. කෝල් එකක් දෙන්න, වෙලාව වෙන් කරගන්න, වයන දිනය වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් ලියාගන්න 0342227877 0342227877 එහෙම නැත්නම් 077 511 39 18 077 511 39 18 පීරියඩ්ස් කාලේ කියලා කියන ගෑනු ළමයිට කොච්චර පහසු කාලයක්ද, ළඟින් ඉන්න මිනිස්සුත් පෙන්නන්න බැරුව යනවා. ඉතින් ඒ අපහසුතාවය ඩබල් ත්‍රිබල් වෙනවා හොවා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්න නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි හොවා පාවිච්චි කරන පෑඩ් එක. ඉතින් මේ දේවල් හරියටම හිතලා හොවා හරියටම හරියන පෑඩ් එක ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. පීරියඩ්ස් කාලේ හරිම පහසුවෙන් ඔයාට ගෙවන්න පුළුවන්. ඔයාම හිතන්නකෝ ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නවා. ඒක කල් දානවා, එහෙම නැත්නම් ඒගොල්ලන්ට යන්න කියලා ගෙදර නතර වෙනවා ඔයා. ස්කූල් යන්න නැතුව ඉන්න බලනවා. එක්සෑම් එකක් තියෙනවා නම් එක්සෑම් එක කරගන්න ඕනිම නිසා යනවා. හැබැයි ඒකත් අර තියෙන පහසුතාවයත් එක්ක අවුල් යනවා. ඉතින් මං ඔයාට කියන්නේ එහෙම ඔයාට ඔව මගහැරෙන්න දෙන්න එපා. ඔයාගේ හොඳම දේවල් මිස් වෙන්න දෙන්න එපා. එහෙනම් ඉතින් හරියටම හරියන පෑඩ් එක තෝරගන්න. මාකට් එකේ තියෙන එක එක නම් වලින් එක එක පාටි පාට වලින් පෑඩ්ස් පැකට් වර්ග හරිම දේ තෝරගත්තොත් ඔයා ගොඩ. එහෙනම් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක, SLS සහාය සෝසාතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. ඒ තමයි FEMS AYA. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවල් සැලකින් ෆාමසි වලින් දැන් FEMS AYA වට මිල දී ගන්න පුළුවන්. ශාන්තිතේ ලස්සී දහස් මාවත කෑගල්ල මටත් ලස්සන සින්දුවක් දෙන්න. දෙන්නම් අනේ. හයි ජානු කොහොමද, අපිටත් සින්දුවක් ඕනි. SMT April හුනස් ගිරිය ස්ලීව් සෙට් එක මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ගින්දරි උම්ම දේවි ජානු නයිවල එස්සල්ල පැහැසන මල්දි සිලක්ෂණ එක අපි ඔක්කෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් දෙකයි විනාඩි 41යි දැන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 9 උදේ මාතලේ සවස දඹුල්ල.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්. අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: 80 අන්තිම දවසක් එදත් හඳුටුවම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
9: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
10: හෙලෝ,
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

දවල් දෙකයි විනාඩී හොන් ඉතින් දවල් දෙකයි විනාඩි 48යි. මට හිතෙනවා මේ සින්දු හස්බන්ඩ්ලා කියන සින්දුවක් වෙන්න ඇති වයිෆ්ට. අර කලින් කිව්වේ වයිෆ්ගේ ප්‍රශ්න ගැනයි, කරවල හොද්ද ගැනයි. ඕ ඉතින් හස්බන්ඩ්ලානේ කියන්නේ ඉතින් කොයි වෙලෙත් නේද? මොකද හස්බන්ඩ් ඉතින් හස්බන්ඩ්ට ඉතින් වයිෆ් අයවල ප්‍රශ්න කියන අපිට ඔය ප්‍රශ්න නෑ. මට නිකන් හිතෙනවා එහෙම. හරි, අහන්න දෙන ලෑස්ති කරගෙන තියෙන මේ හැන සින්දුවට ඉක්මනට මං කට්ටි එකතු කරගන්න තමයි මේ හදන්නේ. බර්ත්ඩේ එකක් තියෙනවා, මට කොහෙටද යන්න තියෙන්නේ, කොහෙටද යන්න තියෙන්නේ කියලා බලමු ඉස්සලා. ගාල්ල පැතර යන්න තියෙන ගාල්ල උඩලමත්ත විලමාවතේ යෝජි ශ්‍රියානි. ශ්‍රියානි අක්කගේ අද උපන්දිනේලෝ. ඉතින් ඔයාට ශ්‍රියානි අක්කේ විශ් කරන්න කියලා අපිට පණිවිඩයක් හම්බුණා. කේක් කැල්ලක් එවනවයි. එවන්න එවන්න හිමීට. ඉතින් කේක් කැල්ලක් එහෙම මේ පැතර එවන්න, අපි තරහ වෙන්නේ නැහැ. ඔයාගේ හස්බන්ඩ් සරත් දිසානායක, පුතා ලහිරු, අල්ලපු ගෙදර මාලනී අක්කා, අම්මා රංජනී, පොඩි එවගේම චූටිදු, ගොඩම ගොඩාරියා කාදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනකොට මම එහෙම නතර වෙන්නේ නැහැ.

श्रेयानी अक्का हैप्पी बर्थडे ඔයාගේ ෆැමිලි එකේ කොමාට ගොඩාරියා කතරෙන් විශ් කරනකොට net team එකේ මමටත් ගොඩම ගොඩාරියා කතරෙන් happy birthday කියලා විශ් කරනවා ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි birthday එකට මගෙන් ඕට මන් දුන්නා දැන් ඔයාගේ යුතුකම කේක් ඇල්ල

0: ලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: දිස්ත්‍රික්ක 14. පරංගකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින net fm dj night face to face attack show super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය dj ශේනු බීට් මහනුවර දිස්ත්‍රික්කය dj නිරා හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: Brought to you by Omil Baby Saban Jatantra Pramithinta Anuwa Laduru Same Recovery Samagin Subhavika Shaka Sarin Nipadavana Omil Baby Saban
1: Net FM DJ Night
3: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: පිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: කින්දර හැන්දෑවා
3: brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ව්‍යාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
9: සුබ සැන්දෑවක් හවස තුනයි.

0: Kim Pay Alutvana. Alut Pay Vipasva at News.
1: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංක. උස්කල සියඹලාංගමුව සහ මීගලා වැන ප්‍රදේශවල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතරංගුවටගෙන තිබෙනවා. ඒ බලාන දූෂණ මර්ධන ප්‍රහාරකයෙක්ගේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අතරංගුවටගෙන ඇත්තේ 64 හැවිරිදි සහ 33 හැවිරිදි පියපුතු දෙපළක්. අදාළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ තිබී වෛද්‍ය උපකරණ සහ ඖෂධ තුගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කාසල්රි ජලාශයට භගවන්තලාවේ සිට ජලය ගලා බසින කෙසල්ගමු ඔයේ කෙමිදුම් කට්ටල ඇඳුම් ඇඳ ඔය පතුලේ වූ මැණික් ඉල්ලම් ගොඩගත් ජවරම් කරුවන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකරුවන් අත්අඩංගුවටගෙන ඇති. අත්අඩංගුවටගත් සැකරුවන් රත්නපුර භගවන්තලාව සහ හැට්නන් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් හැට්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලක net news පස්සර හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. fm anupaha fm adu 4.8 net fm
2: ඉන්දර හැන්දෑව
3: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
6: FM 95 94.8

0: ZFM Kinder Händeva Vigiano.
1: සුබ සැන්දවක්. හවසතුනයි විනාඩි පහයි වෙලාව. අපි දෙන්නගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන මේ පැයදි කෝල් කරන්න, මැසේජ් කරන්න, සිද්ධා කිල්ල ගන්න මේ පැත්තට එන්න හිම කියලා මම යනවා WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. හයි ජානු බෝලේ. මම බුතල මේනක ටේලර් ෂොප් එකේ පැතුම්. මගේ අම්මා සීමතිවයි, තාත්තා ප්‍රේමසිරිවයි, ආච්චිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මේ සින්දුවට එකතු කරගන්නම් ජනමම සුනේත්‍ර කුමාරි දෙයන්දරින් පුතා විහඟව එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්නම්. හයි ජානුමණික, මට සින්දුවක් ඕනි. උදේ ඉඳන් එත් අහනවා. එත් අහගෙන බරටම වැඩ. ඔන්න උම්මත් උම්මා එකකුත් එවලා තියෙනවා. ලුන්නම්ම රණවිරු ගම්මානේ ඉන්නවා කියලා දෙනවා. ලොකු පුතා රජීව රොෂාන් කුමාර, සුදු පුතා රංගන දුෂාන් කුමාර, දුව ආශා මදුවන්ති, මුණිපුරා සති උතේජන්, චූටි මැණික මෙල්ලීනා, මංචාලි ඔයාවයි නෙත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අපි දමයන්ති අක්කා මේ හැන සින්දුවටම එකතු කරගන්නම්. හයි ජානු මෝලි, ගොඩ දවසකින් අනේ මැසේජ් එකක් දාන්න බැරි වුණානේ. ඇයි, මම අමතකුණාද? අපිට ලස්සන සින්දු ගොඩාක් ඕනි. අපි රඹුක්කන ජන්නි ග්ලාස් හවුස් එකේ සෙට් එක මම ඩිලාන් උම්ම එකකුත් ඕනි. අද මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එක. එයාගේ නම අයේෂාද? අයේෂ්ද? බෙස්ට් ෆ්‍රෙන්ඩ්, බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේ අයේෂා. අයේෂාද? අයේෂාද? මොකද්ද හරියට කියන්න? අයේෂාද? අයේෂාද?

Aisha. Happy birthday. ගෝඩම ගොඩාරියක් ආදරෙන් ඩිලාන් වාර විශ් කරනවා වගේම නැචීම කමනුවේ මම ගෝඩම ගොඩාරියක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. අර අපේ කවුද දමයන්තියක් අතුම් එකක් ඉල්ලා තිබුණනේ. ශ්‍රීකපහ කනුවේ පුංචි බණ්ඩයි අයගේ ෆැමිලික හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ගින්දරි යකල මුල්ල මුදනායක වෙලද සංකීර්ණ අපි ඔක්කොටම ලස්සන සින්දුවක් දෙන නුවර පරියක් කලින් මෙහෙන සින්දුව එකතු කරගන්නම්. හෝමාගම දොලෙහේන ගයනී දිල්රුක්ෂි ආදරණීය චන්දන සංජීව දුවල දෙන්නම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මෙහෙන සින්දුවේ ෆැමිලි එකම. ජනුවා කී කොහොමද ඔයාට? මං හොඳින් ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මඩවල ඉෂානි මැසේජ් කළා තිනු. ඉෂානි මේ සින්දුවට එකතු කරගන්න. ඉජි අනුර පුසලව බීෆ් ජනපදෙන් අනුරය ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ හායි මන්නේත් මී අකි ලස්සන සින්දුවක් දෙන්නකෝ. තෑන්ක් යූ කමෙන්ට් එකට තනිමල් විලින් මැසේජ් එක වෙලා තියෙන්නේ. ඔන්න මම මැසේජ් එක කිව්ව මේ සින්දුවට එකතු කරගන්නම් මැනිකාව. ගිනි ගින්දර මැනික යටි අන්තර පරුසල සේපාලි හොටල් එකේ අපේ සේපාලිකා අක්ක මාතාදරේ ඔයාට ඔවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මැල් සිරිපුර ඇල්ලගාව යාය අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අක්කියෝ. පැතුම් ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. මහන්සියට උම්ම දෙකක් ඕනෙලු. නෑ නෑ මහේෂ් අයියට මහන්සියට වගේ දැක්කේ. මහේෂ් අයියට උම්ම දෙකක් ඕනි කියලා තියනවා. දෙකන්න මේකක් දෙන්න. පවුනේ තව එකක් දෙමු නේද? නැත්තම් හිතරි දෙයිනේ. ජනපටියෝ මං ගම්පහයක් කලින් අංජලි මගේ හස්බන්ඩ්මයි අම්මවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ආදරෙයි. මාත් ගඩම ගඩාරියක් ආදරෙයි. ඊට පස්සේ කවුද ඉන්නේ? ජනුවක් යදත් අපි වහක දිනවා වලපනේ අඹන්නල මංජුල මෝටර්ස් එකේ සෙට් එක සින්දුවකට එකතු කරගන්න. මංජුලය සුනිලය ලලිත අයියා අපේ ලලිතයට හද උම එකක් ඕනිලු. අහන්සි ඉතින් පොඩ්ඩක් ඉන්න. ලලිත අයියා කාටවත් දෙන්න තියාගන්න ඕන හරිද? හයියා කියවන්න අදත් මැසේජ් එකක් දැම්ම. අම්මවයි තාත්තවයි මල්ලිවයි අත්තම්මවයි එකතු කරගෙන ඊළඟ සින්දුව දෙන්න මම දුලානි. ඊයනේ මරි ඉස්සල්ලා මැසේජ් එකක් දැම්මේ. දුලානි මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ගින්දරියේ අපිත් අවහගෙන ඉන්න හෝමාගම සංජීව ඔටෝ ඉංජිනියරින් එකේ මං චන්දන වයිෆ් ගයානි දුව සනුලි අරුන් දෙකා හීනියට උම්ම එකක් දෙන්න නෝන. නෝන ළඟලු. නෝන හෙට ඉදී දන්නේ නැමෙහෙ හොයාගෙන ඇවිල්ලා. නෝනේ ඔන්න මන් දන්නේ මගෙන් ඉල්ලුව මන් දුන්නා. නෝනෙටත් එක්කම තමයි ඉතින්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 විනාඩි 18යි.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: සූර්ය බලය, සුලන් බලය අපේ බලය කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා

හවසතුනයි විනාඩි 20යි වෙලාව. හන්න දෙන්න ලෑස්ති කරගත්ත මේ ඇහෙන සින්දුවට ඉක්මනට කට්ටිය එකතු කරගන්න යන්න ඕනි. හැබැයි ඊට කලින් මට ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මම ඔයාලට මුලින්ම මේ මතක් කරන්න හදන්නේ Active Plus Entry කොටාවේ ශාකාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සෞඛ්‍ය වැඩමුළුව සහ නොමිලේ රෝග පරීක්ෂාව ගැන අද හෙට අනිද්දා කියන දවස් තුනේදීත් ඔන්න මේ වැඩේ මේ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් සහභාගී වෙන්න. අද දවසත් මිස් වුණා නම් හෙට සහ අනිද්දා කියන දවස් දෙකේ අනිවාර්යයෙන්ම Active Plus Entry කොටාවේ තියෙන ශාකාවට ඔයා යන්නම ඕනි. මොකද ඔයාට නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් තියෙනවා. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉනවා. ඒ විතරක් නෙමෙයි, ෆිසියෝതെറാපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වෙනුවෙන් සූදානම් කරලා තිනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක මිස් කරගන්න එපා. අද හෙට අනිද්දා, ඒ කියන්නේ 8 9 10 කියන දවස් තුනේදී තියෙන මේ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට අනිවාර්යයෙන්ම යන්න කොට්ටාවේ තියෙන Active Plus Center 3 ශාඛාවට. යන කලින් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. දිනය වේලාව ඔයාලට වෙන් කරගන්න පුළුවන්. 0134227877 0134227877 එහෙම නැත්නම් 077 511 3918 077 511 3918 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. එතරින් පස්සේ ඔයාලට ෆිම්ස් අය ගැනත් මතක් කරන්න ඕනේ. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ෆිම්ස් අය ඔයාගේ අතට පත් වෙනවා. ඇඳගෙන ඉන්න පහසු ඉලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක තමයි ෆිම්ස් අය කියලා කියන්නේ. පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අමාරු අපහසු කාලයක්ද. ඒ ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගෑනු ළමයි වුණාම දන්නවා පීරියඩ්ස් කාලය කියලා කියන්නේ පුදුමාකාර අමාරුවකින් පුදුමාකාර අපහසුකින් ගෙවන දවස් ටිකක්. ඒ දවස්වලදී ඔයා පාවිච්චි කරන පෑඩ් එක ඔයාට ඇඳගෙන ඉන්න අපහසු වුණොත්, ලීක් වෙයි කියලා බය ඉන්නවොත්, ගෙවන මිලට උසස් තත්ත්වයේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් වුණොත් ඔය තියෙන අපහසුතාවය නම් වැඩි වෙනවම තමයි. ඉතින් ඒ නිසා දැන් බය නැතුව තෝරගන්න ඕනි SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන ෆිම්ස් අය. ආදම මිලදී ගන්න ගැණු ළමයි කුඩාම ඔය අනිත් ඔක්කොම විචූර්ණ ටික ළඟ තියෙනවා වගේම හරියටම හරියන පෑඩ් පැකට් එකක් තමන්ගේ ළඟ තියෙන්නම ඕනි. එහෙනම් ඉතින් ඒ ෆිම්ස් අය විතරමයි. අපි යමු බලන්න කවුද ඉන්න කියලා. බලමු WhatsApp messages පැත්තට ගිහලා. ජානු නංගියෝ උදේ ඉඳලා අදත් මාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න රුවන් කුමාර් රන්වන් බිම්මල් ඉදිකස් කැටිය බද්දේකම රුවන් අය එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ කවුද ඉන්නේ ජානු? ඔකේ, අපි සුවදැග්‍ර ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාරවල වෙනද වගේම අදත් මාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න බොස් ත්‍රිෂාන්, එයාගේ වයිෆ් ඉෂාංක, දසරන් නිශාන්ත රත්නායක මේ වෙලාවෙ ෂොප් එකේ ඉන්න හැමෝමත් එකතු කරගෙන ආවත් එකතු කරගෙන තහන හැමෝම දෙකතු කරගෙන ලස්සන සින්දා කමෝ. කොකෝ කොකෝ ඉංග්‍රියවද තලිකම සංසලා ෆැෂන් එකේ රංජිත් නිසසල රන්දි තමින් සයාසිස් වා කටියම එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජානු මණික, කොහොමද ආට? අපේ බේබිට ඔයාට කියන්න ලැජ්ජයිලු. මොකද මොකද මොකද මොකද බේබි, උන්නස් ගිරිය සෙට් එක වෙනුවෙන් ඕන මම බේබිට දෙන්නම් උම්ම කක්. හරි නේද? පුදුම ලැජ්ජාවන්නේ තියන්නේ. මගේ සුදු මැණික, අපිට ලස්සට සින්දු ගොඩාක් ඕනි. එන්ටි අම්ප්‍රල් වා දුනිෂාන්ත අයියා. ඊට පස්සේ ජානු මැණික, අපි ඇල්ල බල්ල කෙටුව නිෂාද එලස් එකේ. නිෂා තමයි මැසේජ් එක වලදී අද අපේ මහත්යත් ආවහගෙන ඉන්නවා වෙන්ද වගේම ප්‍රියන්ත බේක් හවුස් එකේ හැමෝම දෙලවල් කඩේ ලලිත අයවයි අනිත් හැමෝම එකතු කරගෙන ලස්සන සෙන්දක් දෙන්න. ජය වේවා සෙට් එකට මේ හැන සිද්දර එකතු කරගන්නද? හරිද? ඊට පස්සේ ගිනිගත්තේ ලීලානන්ද අයියා, දුව රිතිෂා, කාවින්දා, වයිෆ් අනුෂා සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. මේ සින්දුවට එකතු කරගන්නම් පැටිකල ශ්‍රියාණි අක්කා ඉන්නවා ආදරේ උම්මා. සුදු මැණික් කැටේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න බලංගොඩින්. මේ සින්දුවට එකතු කරගන්නම් ශ්‍රියාණි අක්කා. ජයකොඩි අයියාගේ බර්ත්ඩේ එකට විෂ් කරලා උම්මා එකකුත් දීලා ඉවරයි. හරි. ගිනි ගිනි අක්කි, අද මගේ තාත්තගේ උපන්දිනය. තාත්තට සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න මම බිලේෂ පංචසර, නංගි මිනාරා සෙහන්සා, අම්මා මනෝජිනිල් මිනි, තාත්තා HMS කුමාර් හේරත්, ඒ වගේම පොළොන්නරුවේ ඉන්නවා කියලා තියෙනවා තාත්තගේ ලොකු අයියා තිස්ස නිමල්. ඊට පස්සේ තාත්තගේ
ජානක සුජීව මල්ලි තාත්තගේ පොඩි මල්ලි බණ්ඩාර මල්ලි ඇතුළු ෆැමිලි එකේ හැමෝම අද විශ් කරනවා කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. බිලේෂගේ තාත්තා ඔයාට සුබම සුබ නිදුක් නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැත් ටීම් එකේ මම ගොඩම ගඩාරියා කාදරෙන් තාත්තවයි ෆැමිලි එකේ හැමෝමයි ඔක්කොම එකතු කරගන්නම් මේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.
1: හවස 3 වෙනාඩි 33යි.
2: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය DJ Shenu Beat මහනුවර දිස්ත්‍රික්කය DJ Nira හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: Brought to you by Omil Baby Saban Jatantra Pramithin to Anuva Ladru Samay Rekavarne Samagin Subhavika Shaka Sare Nipadavana Omil Baby Saban
2: Net FM DJ Night
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-77-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම වැලිමඩ ආර්යසේන. මට කප්පේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම net testෙන් සිවෝන් නිදිමින් දැනගත්ත දෙවනගල කොමල්
5: කතා කරන්න 0777-3940.
7: HNB Finance දියුණුවට මග නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
7: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
7: ඔක්තෝබර් 9 වෙනිදා උදේ මාතලේ සවස දඹුල්ල
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
3: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
8: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3-5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන්වැල්ල.
9: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු

හවස 3 විනාඩි 37යි වෙලාව. යන්නත් ටික ටික වෙලාව ලඟ වෙලා තියෙන්නේ. හැබැයි ඊට කලින් මට මතක් කරන්න දෙයක් තියෙනවා. අපි හැමෝම හැමදේම ඉතුරු කරන්නේ අපේ හෙට වෙනුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන් වෙන්න පුළුවන්, ගයක් දොරක් හදාගන්න වෙන්න පුළුවන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔය මොන දේටත් අපි ඉතිරි කරන්නේ මුදල්නේ තින් නේද? හැබැයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා. වතුර ටිකක් ඉතුරු කළොත් හෙට දවසේදී තව කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. විදුලිය ටිකක් ඉතුරු කළොත් හෙට දවසේදී අපේ දරුවන්ට ඒ සම්පත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද ගසක් රැකගත්තොත් මම හිතන්නේ පුංචි පැලයක් හිටවනවා. එහෙම නැත්නම් අද ගසක් ආරක්ෂා කරගන්නවා. ඒ හැම දෙයකම ප්‍රතිඵලය, ඵලදාව, හැම දෙයක්ම භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ අපේම දරුවන්ට. ඒ ගසේ සෙවණ ලබන්න පුළුවන් වෙන්නේ අපේම අනාගතයට. ඉතින් මේ නිසා මේ ඔක්තෝබර් මාසේ ජාතික ඉතිරි කිරීමේ බැංකු NSB බැංකු එක්ක එකතු වෙලා ඉගෙන ගමු. මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්න. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරු මේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් එහෙනම් හෙටක් ඉතිරි කරන මාසය NSB බැංකු එක්ක එකතු වෙලා ඉගෙන ගමු. මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්න. ඒ හැමදේම අපේ අනාගතය වෙනුවෙන්. ඔන්න ඇවිල්ලා ඉන්නවා අපේ නිවන් තිරිය දේවින්ද ෆැෂන් එකේ දීප්ති අක්ක. මං ඒත් බැලුවා කෝ කියලා. දැන්නේ මට මැසේජ් එක හුනේ ඉනෝසර් ක්‍රිෂාන්තය, අනුෂා, ලලිත අක්කා, ඊටපස්සේ මානෙලක්කා, මන්දිරාංගි, නදීෂමිස්, මයුරි, දහයකනු, මංගලී ෆැෂන් එකේ යාළුවෝ ඔක්කොමත් එකතු කරගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඉනෝසර්ට චුට්ටක් දෙන්න. ජානු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නේ. අරියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකේ කියලා පෙලස අයියා. කොල්ල සෙට් එක ඉන්නවා. බබා දිනේෂ් සමන්ත සංජීව ලක්මාල් ටයිටනික් සලෝනගේ තුෂාර මතක් කරලා එකතු කරගන්න ඕනි. උතුරන්න හරියන්න ඕනි ගින්දරීට. කොල්ල සෙට් එක නම් උතුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. අම්මවයි තාත්තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වයි මල්ලිලා දෙන්නවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. නුවර උදිත්තමයි මැසේජ් කෙවලා තින්නේ උම්මයි කකුත් ඕනි කියලා තියෙනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් අමෝදෙමත් එකතු කරගන්න කියලා තියෙනවා. යකල ඉෂානි ලස්සන සින්දුවකට එකතු කරගන්න. අනේ උම්ම කැඩේ මේ සින්දුවට එකතු කරගන්නම්. හරිද ජානු මැනික, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මැල් සිරිපුර ඇල්ල ගාව යාය සුරංග කාස්කට් එක සෙට් එක. අදත් සුරංගයියට උම්මා දෙකක් ඕනිමයි කියනවා. මම සඳුන් හැමදාම ආදරේ උම්මා. සුරංගයියට උම්මා දෙකක් නෙමෙයි, ඊයේ දුන්න නම් සුරංගයියට. අද එක උම්මා එකයි.

අපි ඉතින් පහනක් හරි පැතුවොත් තෙලුත් නැතුව පහන් තිරෙත් නැතුව එහෙම තමයි අපිට හම්බෙන්නේ. ඒ හින්දා මොකුත් එපා අපිට. දැන් අපි ඉතින් මේ ටික ඉවර කරලා යමු. හවස 3 විනාඩි 43 යන්න කලින් මට එකතු කරගන්න කට්ටිය ගොඩාක් ඉනෝ මේ පැත්තේ. ගින්දුරි ජානුමණික මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නාලනියක් මැසේජ් එකක් එවලා දිනා. මේ සින්දුවට එකතු කරගන්න කතන කොංග සන්දි අරෝෂ් ටෙලසිකේ සෙටකිනෝ ප්‍රසන්න දම්මික ෂෙමෝන් තාරුක බෙමෝන අරෝෂ් එකතු කරගන්න මේ සින්දුවට. ඊට පස්සේ වදාකර රංජිත් සනායකයිනෝ අවත් එකතු කරගන්න. හයි මම පානදුරේ ධනුෂ්ක ලස්සන සින්දුවක් ඕනි උම්මා. රන්දුරුවන් රන්දීපු වෙඩින් හවුස් එකේ වැඩ කරන ක්‍රූ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ හයි අක්කා කොහොමද අපි සුරංග ටේලර්ස් එකේ දෙහියන්දර නෙමෙයි දරණිය ගල අජිත් මුතුකුමාරගේ සින්දුවක් කියලා තින මං හෙට සින්දුව දෙන්නම් අපේ බොස් සුරංග. ඊට පස්සේ නලීන් දම්මියයි දම්මි සනත් රාජා මේ ඔක්කොම සද්ද සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ඔයාව සද්දට මහගෙන ඉන්නේ කියලා තනවා. ජය වේවා සෙට් එකටම මේ හැන සින්දුවට එකතු කරගන්න. හරිද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. උම්මා මගේ චූටි දුව තරු මං කිතල් ගල නිලු. ඊට පස්සේ මම ෂාන් එකතු කරගන්න කටාන කළුවරිප්පුව චමිල මෝටර්ස් එකේ අයවයි හෂාන් අයවයි අක්කි බබෝ ඔයාවයි ගින්දර හැඳෑවහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. හෂාන් අයියට දිග්ග උම් එකක් දෙන්න කියලත් තියෙනවා. මට ඇත්තටම කියන්න හෂාන් අයියා ඔය කියන විදිහට උම් එකක් ඉල්ලුවද? අද විතරයි හෙට දෙන්නේ. ජානපටියෝ අපි පොතුහැර DLO අපරල් එකේ අදත් අපි ආවහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. මෙතන ඉන්නවා හැඩකාර වැඩකාර ලස්සන කෙල්ලෙක් වගේ අපේ නිරෝෂ නැන්ද. එයාට ලොකු මයිකකුයි. අපි හැමෝටම ලස්සන සින්දුකුයි දෙන්න සතුටින් පරිස්සමට ඉන්න ජානු කියලා තියෙනවා. ඔයාලත් සතුටින් පරිස්සමට ඉන්න ඕනි. සෙට් එකටම මේක හරිද? තවලන් තැන්න පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාරය වෙන්ද වගේ මැසේජ් කරලා තිනවා. මනහර හාද්‍රයායකේ විජේසිරි BF ජනපදයේ පුස්සල්ලාව සියලුම දෙනාවත් එකතු කරගෙන කොත්මලේ මහවැලිකම බස් එකේ ජාන්ත වීරක්කොඩි අයවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ සද්දටම ගින්දර හැඳ වහගෙන ඉනවා කියලා දරන. ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ජානු සුබ දහමලක් සුබ සැන්දම ගුරු දුම්බරි මහේෂි මඩත් ලස්සන සින්දුවක් ඕනි හුනස්ගිරි SMT අපරලකේ වැඩ කරන කෆ් අයි එකේ ශශිකලා මදුවන්ති වත එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. කෙල්ලට දවස් දෙකක්ම ඔයාව අහන්න බැරි වෙලා දුකෙන් ඉන්නේ. දැන් ඒකට දුක් වෙන්න ඕනි මමනේ. උම්මා ඉල්ල ගන්න ඕනිත් මමනේ. දැන් එහෙම අහන්න බැරි වුණා කියලා දුකෙන් ඉන්න ගම උම්මා තිල්ලනවා. අම්මනා දිල්ලන්න ඕනි මාව අහුවේ නැති වුණාට. දෙන්නේ දෙක. ජානුමණික කොහොමද? ඇත්තටම දර ජනී කියන්නේ එයාට ඔයාගෙන් අසනීපුණා කියලා. එයා හැම කිව්වද? එයා දැන් ඕනවට වැඩි. ඕවා මිනිස්සු දැනගත්තොත් මොනවා හිතයිද දන්නේ. ඔයාට හැබැයි සුදු නෝනා කිව්වා. ඇත්තටම එහෙම කිව්වද? එහෙනම් අනේ ඉක්මනට සනීප වෙන්න ඕනි. ඉඳලා ඉඳලා ඇත්තක් කියලා ගිහිල්ලා. කොහොමින් හරි ඔයාලා ලෙඩ වෙන්න එපාන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කඩවත ලග්මාලි අක්කා මැසේජ් කරලා තියෙන්නේ. ආදරේ ලග්මාලි අක්කා එකතු කරගන්නම් මේ හැන සින්දුවට. සුබදහවලක් සුදබෝලේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. බොරල්ලේ නවෝද් මැසේජ් කරලා තියෙන නවෝද් මේ සින්දුවට මාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ උම්මයි කක් දෙන්නකෝ සුදමණිකේ ජම්පදී අය බුලත් කෝපිටිය ලෑවලින් හැමදාම දෙන එකේ හෙට දෙන්නම්. හොඳද? අදට උම්මා ඉවරයි. ජානු අපිත් ඉන්නවා ඉබ්බගමුවෙන්. පුතා උමිරු වයිප් සුරේණි මම්මාලකයියා උම්මා ඕන චූරු මැණික උම්මා ඉවරයි. ජයම්පති අයියටයි මාලකටයි හෙට දෙන්න තියෙන උම්මා වලින් එකක් අරගෙන දෙන්නම්. ම්ම්
ජානමණි කපිතාවා අම්බලන්සට බැමිණියම් විල දමිකාකා ලසන සින්දුකර අපි වත එකතු කරගන්න අම්ම තාත්තා ඊට පස්සේ හස්බන් වසන්ත දරුවමිනි දූමෙත් සරණෙත් හන හැමෝම යාව එකතු කරගන්නවා කන්ද මුදුන හඳිනා දාමුත් කන්න තියෙනවා රසම රස ඉන්දියාප පරිප්පුයි පොල් සම්බෝලයි එක යමුද අද්‍රිමණික ගේමක් ගහන හැම කෙනාටම උතුරන්න හරියන්න ඕනි කියලා තියෙනවා මමත් ඒ විදිහටම ප්‍රාර්ථනා කරනවා උතුරන්න හරියන්න ඕනි ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි අපිවත් එකතු කරගන්න චින්තක පණිපිටිය ජයතිලක ගරාජ් එකේ වැඩ කරන අංකල්ව මොකද අංකල්වයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ ඉන්නවා පූර්ණිමා සෙවන් දිනව සඳ ලංකාවෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට හායි ජානුවක්කි මං කුරුණෑගල ගොකරල්ලි දේශානි. මවයි අත්තමවයි අයවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ හැන සින්දු සෙට් එකට එකතු කරගන්න. මට දැන් ටික ටික ටික ටික යන්න වෙලාව ලං වෙලා තියෙන්නේ. කොහොම හරි මං ඔක්කොම කට්ටිය කිව්වද කොහෙද? නෑනේ තව එක්කෙනෙක් ඉන්නවනේ කියන්න. අපිත් net අහගෙන ඉන්නේ. චන්දි ෆැෂන් ටේලර්ස් මං හිතන්නේ හරි මං කිව්වා වැලිමඩ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තිනවා මේ හැන සින්දුවට එකතු කරගන්න අනේ මණික ඔන්න දැන් තමයි ඔයාව දැක්කේ මං අඟුරුකුල පැලස සුරංග වයිෆ් දුෂානි පුතා සුපුන් දුව මන්දි ඇතුළ කොහොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනා අහමු අහමු අහමු යන්න කලින් දෙන මෙන්න මේ හැන සින්දු සෙට් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න එහෙනම් ඉතින් කොමඩි කහන්න දීලා කොමඩිකත් කියවලා කියවලා කියවලා මම යන්න හදනේ අපි අසායවිල්ල හතර වටේ අරගෙන අපි ආයෙත් හෙට හම්බ වෙනවා හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන් එතකන් පරිස්සමට ඉන්න දිගටම නැත්තෙක් ඉන්න එනං කොල්ලෝ අපි ගියා මං ඔයාගේ ජනු

0: ඒකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: brought to you by
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
4: ධන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
6: මොකද්ද ඔය විසිගිරිල්ලද?
4: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
6: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
4: ඇයි?
6: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
7: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
8: net fm algotown
1: brought to you by
9: අභිමානවත් කළුතරින් prime million dream සමගින් prime kalura ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 prime group
10: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
12: විජයකුරක්කන්
13: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත්.

0: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම අසංක. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ක්‍රිකට් පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අද ශිෂ්ටාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් යෝජිත පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති වලින් ක්‍රිකට් ක්‍රීඩාවකට අගතියක් සිදුවන බව පෙත්සම්කරු එම පෙත්සම මගින් පවසා තිබෙනවා. මෑතකදී සේවයට බඳවාගෙන පුහුණුව සම්පූර්ණ කළ අධිකරණ නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. යාගබිනිසුරු ප්‍රීතිපත්බන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන සඳහා මෑතකදී සේවයට එක් කරගත් අධිකරණ නිලධාරීන් 33 දෙනෙකු සහභාගී වී තිබෙනවා. ශ්‍රී ලංකා විනිසුරු පුහුණුව ආයතනය විසින් 2026 වසර සඳහා පැවැත්වූ මෙම වැඩසටහනේදී යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය, විනිසුරු ආචාර ධර්ම, අනපනත් ඇතුළු නීතිමය කටයුතු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට කටයුතු කරන තිබෙන බවත් එම ආයතනය සඳහන් කළා. මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67767 මිස් කෝල් එකක් දෙන්න.
5: මරු බා

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 8යි වෙලාව. වගේ මගේ බෝරින් දිවිනින් ඩ්‍රයිව් එක 4 වටේ බ්‍රහස්පතින්ද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. රයිට්. මේක තමයි ඉතින් හවස වරි වගේ තනිකම පාළුව. ඊට පස්සේ කම්මැලිකමක් තියෙනවා නම් මේ සේරම නැති වෙලා යන්න තියෙන හොඳම පෑ දෙක. මොකද ඔයා වැඩිපුරම කැමති සින්දු ටිකක් ඔයා ආදරය කරන කට්ටියව එකතු කරගෙන ඔයා වැඩිපුරම ආදරය කෙනාගෙන් ඉල්ල ගන්න තියෙනවා කියලා කියන්නේ ඒක වෙනම එකක් නෙනේ. තේන්ස අනිවාර්යෙන් 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි දෙන්නට මේ පෑ දෙකම WhatsApp එකේ chat එකක් දාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ කෝල් කරන කට්ටියට chance එක තියෙනවා මගේ hotline එකට කතා කරන්න පුළුවන්. ඉතින් එන්සා කෝල් එකක් ගන්න. wall post එක නම් ඇත්තරම තාම දාලා නැහැ. මම මේ තාම කල්පනා කරනවා අද මොකද්ද දාන්න කියලා. ඒ නිසා මේ තව පොඩි වෙලාවකින් ඔයාලට පුළුවන් ඔකෝකටත් දැම්ම net fm official facebook page එක like කරලා follow කරලා තියාගන්න. මම wall post එක දාලා ඔයාලට කියන්නම්. එතකොට ඒකට අනිවාර්යෙන් comment එකක් තියන්න අමතක කරන්න එපා. රයිට්. වැරදික පටන් ගන්න තියෙන්නේ අද මම පොඩ්ඩක් කල්පනා කරා ඔයාට මං චුට්ටක් අඩුවෙන් කතා කරලා ඔයාට වැඩියෙන් සින්දු ටිකක් අහන්න දුන්නා නම් හොඳයි කියලා මට හිතුණා. මොකද සතියේ අන්තිම කියලා කියන්නේ ඔයා සෑහෙන්න හෙම්බත් වෙලා නැත්නේ ඔෆිස් එකේ වැඩත් එක්ක එහෙම. ඒතකොට ඒ වෙලාවට පොඩ්ඩක් ඇඟට දැනෙන සින්දු ටිකක් අහන්න තිබ්බා නම් ඔයාගේ ওই මහන්සිය ওই සේරම නැති වෙලා යනවා. හරි. ඉතින් එන්සා ඔයා මැසේජ් කරන්න. මැසේජ් කරන කට්ටිය මම අනිවාර්යෙන් මතක් කරන්නම්. ඊට පස්සේ වැඩිපුරම ඊට අමතරව ඔයාට සින්දු ටිකක් අහන්න දෙන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි සින්දුවක් එක්ක වැඩේ පටන් ගන්න හදන්නේ වාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ. හවස 6 වෙනකම් මම වහගෙන ඉන්න. දන්නවනේ මම DJ අසා.

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wade.
1: අවසහතරයි විනාඩි 13යි වෙලාව මං කියවනේ ඔයාලට මැසේජ් කරන තරම කොච්චරක්ද එච්චරක් මං ඔයාවද මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මැසේජ් කරපු සෙට් එකකට තමයි මුලින්ම චාන්ස් එක දෙන්න හදන්නේ. ලස්සන ගෑන් ළමෙක් තමයි මට chat එකට ගිය ගමන් මුලින්ම හම්බුනේ. පූර්ණිමාසේ වන්දි හායි කොහොමද මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අසයි අපිටත් සින්දුවක් දෙන්න කියලා මට මේනක සඳරුවන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you මේනක. ඒ වගේම චතු ඔයාවත් මම මේ සින්දුවට එකතු කරගන්නම් මැසේජ් එකක් දාන්න.

0: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ. පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධනහිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධනහිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
1: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
4: රසතුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14. Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය. කුරුණෑගල දිස්ත්‍රික්කය DJ Shenu Beat. මහනුවර දිස්ත්‍රික්කය DJ Nira. හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
8: Brought to you by Omil Baby Saban Jatantra Pramithin to Anuva Ladru Same Recoverness Samagin Subhavika Shaka Sare Nipadavana Omil Baby Saban
7: Net FM DJ Night
9: Isinisa Attutuma Lesi Suwa Pahasu Matu Pitak Samaga Kaandu Novena Nidahasa Athwindinna Easy Sani Parakshaka Tuwa Dan Rupiyal 150

වෙලාවහවස 4යි විනාඩි 24යි අපි හතරවට යහගෙන ඉන්න ගමන් සාමාන්‍යයෙන් net fm කියලා කියන්නේ රටේ අනාගත පරපුර පිළිබඳව සෑහෙන්න හිතන තැනක් නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හැමදාම අපේ දුව දරුවන් වෙනුවෙන් හොඳම දේ දෙන්න කටයුතු කරන රේඩියෝ එකක්. එතකොට දැන් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ ලංකාවම මේ දවස්වල මං හිතන්නේ පහුගිය දවස්වල වැඩිපුරම කතා වෙච්ච රේඩියෝ වැඩසටහන තමයි net fm ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ. ඒකට ඔයා දන්නවා පසුගිය දවස්වල මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩිපුරම අපේ පුංචි දුවදරුවන්ට ඒ වගේම වයස අවුරුදු 18ක් වෙන, ඒ කියන්නේ after a level කට්ටියට එහෙම අපේ නංගිල බල්ලටම ලොකු අවස්ථාවක් ගොඩක් හදලා දුන්නා අපි net fm ඇල්ෆා ස්ටුඩියෝ හරහා. ඒකට මේ වගේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙද්දී එදා ඉඳලා අද වෙනකන් net fm කියනකොට අපිට මතක් වෙන්නේ රටේ අනාගත නායකයින් තනන්න. එදා ඉඳලා අද වෙනකන් දැවැන්ත වැඩසටහන් මාලාවක් දියත් කරද්දී යුවා ලීඩර් කියලා කියන්නේ වාට අමතක නොවන අපේ ක්‍රියාන්විතයක්. ඉතින් එතකොට රටට අනාගත නායකයින් තනන දුරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප වගේම කුසලතාවයන් උපනංවන්න තෙදින නායකත්ව පුහුණු කඳවුරක් විදියට තමයි යුවාලීඩ අපි වාට අරගෙන ආවේ. එතකොට දැන් ඔන්න ලංකා බැංකුවත් එක්ක අත්වල් බැඳ ගනිමින් මේ පාර අපි මාතර කොටපොළ ජාතික පාසලේදී යුවාලීඩ වැඩසටහන අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔක්තෝබර් මාසේ 9, 10, 11 දවස් තුනේ. එතකොට පාසල් දුව දරුවන්ගේ සාහිත්‍ය රස වින්දනය, ඒ වගේම නායකත්වය, ඒ වගේම ආකල්ප පිළිබඳව ගොඩනැංවීම, මේ සියල්ල අපි යුවාලීඩ හරහා අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම වසන්ත දුක්ගන්නාරා මෙතුමන් එක්ක එකහස වෙලා අපූර්ව සංගීත වැඩසටහනක් අරගෙන ඉන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එන්සා net fm boc yuwa leader ඔන්න අපි පූර්ණ අනුග්‍රහක දායකත්වය ලංකා බැංකුවත් එක්ක එකහසු කරගෙන ඔක්තෝබර් මාසේ 9, 10, 11 දවස් තුනේ මාතර කොටපොළ ජාතික පාසලේදී අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එන්සා ඒ ගැන මතක් කරන්න ඕන අපි ඔයාව හොයාගෙන ඔයාගේ පාසලටත් මේ අවස්ථාව අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න විදිය. හරිද? මං හිතන්නේ ඔයා දැන් වැඩ කරන ගමන් නම් ඉන්නේ. ඔයාගේ ඔළුවේ 1000ක් දේවල්. 1000ක් බලාපොරොත්තු කරගෙනවනේ නේද? සල්ලි ටිකක් වැඩිපුර අතට හොයා ගන්න ඕන. ගේ හදන්න පටන් ගත්ත ටික ඉස්සරහට කරගෙන යන්න ඕන. වාහනයක් කියලා දෙයක් ගන්න ඕන. අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා නම් හිතටත් හොඳයි. පවුල් ප්‍රශ්නත් අඩුයි එතකොට නේද? ওই දේවල් ඔයා 1000ක් කල්පනා කරන ගමන් ඉන්නේ. මං කියන්නේ එතකොට ඔයා පොඩ්ඩක් ඔයාගේ වාසනාවට ඉඩ දීලා බැලුවේ නැද්ද? සමහර වෙලාවට අපි හිතන්නේ නැති වෙලාවට හිතන්නේ නැති විදිහට අපේ වාසනාව වැඩ කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඔයාලට යමින් යමින් ගමන් උනත් කමක් නැහැ. ඔය ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම ළඟපාතේ ඉන්නවා නම් NLB ජය ලොතරැයියක් අරගෙන යන්න. මොකද NLB ජය ලොතරැයිය කියලා කියන්නේ වාසනාවේ දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් තමයි NLB ජය ලොතරැයිය තියෙන්නේ. හරිද? එතකොට ඔයා මිලදී ගන්න NLB ජය ලොතරැයිය නිකම්ම වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක් නෙවෙයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයිය. ඒ නිසාම NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. මොකද ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රාහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000, රුපියල් 2,280,40 වැනි සෙසු තෑගිත් මදිනෝ කියන්නේ දිනා ගන්න අවස්ථාව තියෙන NLB ජය ලොතරැයිය වෙතින් ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න, ජයග්‍රහණයේ සිහින සැබෑ කරගන්න NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. සුබසන්ධ්‍යාවක් වේවා සායි. අපි මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා දිලිනි. මට දෙදිගම වෙන ඉඳලා තමයි මැසේජ් එක දාලා තින්නේ. මේ වෙලාවේ හොඳටම වහිනවලු. හැබැයි උනාට ඒත් මාව අහගෙන ඉන්නවල් බලන්න කොච්චර උදාර කෙල්ලෙක්ද කියලා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. 4:19 ට ඔහට මැසේජ් එකක් දැම්මයා සායි. අපිවත් මතක් කරන්න කියලා ඩෑෂ් මැසේජ් එකක් දාලා තිනේ. ඕකේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ අපිටත් ඕනේ සින්දුවක්. අපි මේ වෙලාවේ ඔයාගේ ටෙලර් ෂොප් එකකින් මැසේජ් එක දාලා තින්නේ සෙවන පිටියේ. හැබැයි මට පොඩ්ඩක් ටෙලර් ෂොප් එකේ නම මතක නැ නෙමෙයි මේ නම් පොඩ්ඩක් කියව ගන්න අමාරුයි ඒවල තියෙන විදිහට. හරිද? ආයිබාර පොඩ්ඩක් මැසේජ් එකේ මට හරියටම නම එවන්නක. එතකොට මම නවංජන නේ, රයිට්, ඕකේ කියනකොටම මට හරි විදිහට ආයි නම එව්වා. නවංජන ටෙලර් ෂොප් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඒ වගේම සුබසන්ධ්‍යාවක් වේවාසා. මම අඟුල්ගමුවේ කෝසල කුමාර මේ වෙලාවේ පවුල කට්ටියත් එක්ක සද්දෙටම හතරවටේ අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. Thank you කෝසල, ඔයාවත් එකතු කරගෙන සින්දුව කහන ලෑස්ති වෙන්නේ 0711 95 95 95 තියෙනවා. හවස ඇති වෙනකන් ඔයාලට මැසේජ් කරන්න තියෙන නම්බර් එක තමයි මේක. ඔයා මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 4 විනාඩි 35යි දැන්.
3: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන්න දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැය තුන. ඔයාගේ හැන්දාව.
4: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්.
5: කින්දර හැන්දාව විජානු. චානු.
4: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක. සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
9: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
8: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
9: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
8: ඔක්තෝබර් 9 උදේ මාතලේ සවස දඹුල්ල.
9: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
10: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 මිරිස් කුඩු, බැදපු 3/5 කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
11: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: අංක 2 25,000 දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50,000. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000. තවත් තෑගි කන්දරාවක්. අංක 2 වාසි මන්තරේ DLB වාසි.
13: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
14: තට්ටු
1: ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.

හවස 4යි විනාඩි 42යි වෙලාව. පැයක් ඉවර වෙන්න මහ වෙලාවක් යන්නේ නේ. ආ මේ වෙලාවේ ගෙදර යන ගමන් දින්නේ නැත්තම් ගෙදර යන්න ලෑස්ති වෙලා දින්නේ වැඩ ටික ඉවර කරලා. එහෙනම් අපට මෙන්න මේ කතාව අහගන්නකෝ. දැන් ගෙයක් එහෙම හදන ගමන් ඉන්න කට්ටියට මේක සෑහෙන්න වටින කියන අවස්ථාවක්. මොකද ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක දැන් වාට ගෙදර ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. කොහොමද වැඩේ වෙන්නේ කියලා තමයි මම මේ කියන්න හදන්නේ. හරිද? පළවෙනිම දේ තමයි ඔයගයක් හදන්න මූලික පියවර තියලා. ඒ කියන්නේ පළවෙනි අඩිතාලම තියලා නම් තියෙන්නේ බිත්ති ටික නගල ඔක්කොම කරලා දැන් ස්ලැබ් එක දාන්න සැටලිමත් ගහලා බලාගෙන නම් ඉන්නේ. ස්ලැබ් එක දාගන්න සල්ලි ටිකක් අතර හම්බෙච්ච ගමන් සිමෙන්ති ටික ගෙනල්ලා ස්ලැබ් එක දාලා ඒ වැඩේ ඉවර කරනවා කියලා බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔයා කොහොමද ගේ හදන්න අරගෙන ආවේ ඉන්සිසන්සා සිමෙන්තිනේ. ඉතින් එතකොට ඉන්සිසන්සා සිමෙන්ති කොට්ට පහක් අවමෂෙන් කොට්ට පහක් ගෙනාපු බිල්පතක් ඔයා මුලින්ම අරගන්න. අරගෙන මෙන්න මේ නම්බර් එකට ඔයාගේ නමයි ලිපිනයයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක WhatsApp කරන්න. හරි 0770 77 67 67 67 77 67 67 නම්බර් එකට ටක් ගාලා WhatsApp කරන්න. නැත්නම් ඔයා මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහන්න. එතකොට ඒගොල්ලෝ ගන්න. හරිද? මේ දිනුම් වැඩිම සඳහා ඔයාට තියෙන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඉන්සි සංසා සිමෙන්ති කොට්ට පහක්වත් මිලදී ගත්ත බිල්පත. හරිද? ඊට පස්සේ දැන් මේ දවස්වල ලංකාව පුරාම net fm අපේ කණ්ඩායමත් එක්ක ඉන්සිසන් සාසිමින්දි කණ්ඩායම ඔය අවහාගෙන එනවා මේ පිළිබඳව දැනුවත් කරන්න. ඊට පස්සේ මේ අවස්ථාවන් ලබා දෙන්න සතුට විනෝදයත් එක්ක තෑගි පිරුණු අවස්ථාවන් ගොඩක් අරගෙන තමයි ඉන්සිසන් සාසිමින්දි කණ්ඩායම net fm එක අවහාගෙන ඉන්නේ. එතකොට දැන් දන්න කාලේ ඉඳලා ඉන්සිසන් සාසිමින්දි කියලා කියන්නේ ශක්තිමත් බැඳීමක විශ්වාසයනේ. ඒ කියන්නේ අපි ගයක් හදනවා නම් මොනවා හරි ඉදිකිරීමක් කරනවා නම් කොන්ක්‍රීට් එකක් එහෙම දානවා නම් අපේ ගමේ ඉන්න බාසුන් නැහැ වගේම ඊට පස්සේ කොන්ත්‍රාත් ගන්න මහත්වරු ඒ වගේම විශේෂඥයින් තාක්ෂණික විශේෂඥයින් අංකයකටම නිර්දේශ කරන සිමෙන්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති මෙච්චරම විශේෂ වෙන්නේ පළවෙනි දේ තමයි මේක ඇවිල්ලා ලංකාවේ දේශීය නිෂ්පාදනයක්. හරිද? දේශීය නිෂ්පාදනයක් වීමේ වටිනාකම තමයි සිමෙන්ති වගේ දේවල් ගොඩක් කල් ගබඩා කරලා තියාගත්තාම අර අපි සිමෙන්ති වලින් බලාපොරොත්තු වෙන ක්වොලිටි එක සිමෙන්තිගේ ක්වොලිටි එක බාල වෙනවා. හැබැයි උනාට ඉන්සි සංස්ථා සිමෙන්ති ලංකාවේම නිෂ්පාදනය කරන නිසා ඉක්මනටම පාරිභෝගිකයන්ට ලබා දෙන්න හැකියාව තියෙනවා. ගබඩා කරලා තියාගන්න තරම් කාලයක් ඒගොල්ලෝ නැහැ. හරිද? එතකොට පුළුවන් තරම් ඉක්මනට වෙළඳපොළට එන්න නිසා මේකේ ක්වොලිටි එක හරිම පරිස්සම්. ඒ නිසාම තමයි දන්න කාලේ ඉඳලා ගෙයක් හදනවා නම් ඉදිකිරීමක් කරනවා නම් කොන්ක්‍රීට් එකක් දානවා නම් ඉන්සි සංස්ථා සිමෙන්තිම පාවිච්චි කරන්න අපේ බාසුන් නැහැලා ඊට පස්සේ අපේ කොන්ත්‍රාත් ගන්න මහත්වරු එම කටයුතු කරේ. ඉතින් ඒ නිසා මේ විශ්වාසයත් එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා වැඩේ අතාරින්න එපා. ට්‍රයි කරන්න ඔයාට ඕන වෙන්නේ සිමෙන්ති කොට්ට පහක්. ඒ කියන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක් විතරමයි. 0779 67 67 67 අංකයට වායවන්නේ. එහෙම නැත්නම් මිස් කෝල් එකක් ගහන්න වාසනාවන්ත ජයග්‍රහකයා ඔයා වෙන්න පුළුවන්. හරිද? අපි ඉතුරු කරන්න ඕනනේ පොඩි කාලේ ඉඳලා දන්න දවස් ඉඳලා අපි පුරුදු වෙලා තියෙන දේ සහ අපිට කියන දේ තමයි පුළුවන් තරම් ඉතුරු කරන්න. ඉතුරු කරන්න කිව්ව ගමන් අපේ ඔළුවට යනවා සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක ගැන තමයි ඔය කතා කරන්නේ කියලා නේද? නෑ, මම මේ වෙලාවේ මේ කියන්න හදන්නේ මේ ඔක්තෝබර් මාසය සකසුරුවම් කමේ මාසය. ඒ නිසාම තමයි මම මේවට මතක් කරන්නේ. NSB එක දැන් ඔයාට හෙට දවසක් ඉතුරු කරන්න පළවෙනි පියවර තියන්න පුළුවන්. මොකද්ද මේ හෙට දවසක් ඉතුරු කරනවා කියලා කියන්නේ? අපේ ආච්චිලා සීයලා, හරි, දාදි මුතුන් මිත්තන් අපිට අද දවස් ඉතුරු කරානේ. ඒ කියන්නේ ගස්කොලන්, ඊට පස්සේ බොන්න වතුර ටික, ඊට පස්සේ බල ශක්තිය, මේ හැමදේම සතා සීපාව, මේ හැමදේම අපිට ඉතුරු කරපු නිසානේ අපි අද මේ දේවල් භුක්ති විඳින්නේ, සතුටින් ජීවත් වෙන්නේ. ඒතකොට අපිට වගකීමක් තියෙනවා අපේ අනාගතය වෙනුවෙන් මේ දේවල් ඉතිරි කරන්න. පළවෙනි පියවර විදිහට ඔයාලට පුංචිව තැනකින් පටන් ගන්න පුළුවන්. මං කියන්නේ අනවශ්‍ය විදිහට වතුර නාස්ති කරන එක නවත්තන්න. ලයිට් දාලා තියෙනවා නම් අනවශ්‍ය වෙලාවටත් ඒක පොඩ්ඩක් හිතලම ඕෆ් කරන්න. ඊට පස්සේ ගහක් කොලක් පොඩ්ඩක් හිටවන්න, නැත්නම් ගස් කපන එක එහෙම නතර කරලා දාන්න. එතකොට මේ දේවල් එක්ක ඔයාට සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් ඔයාට හොඳ ආයෝජනයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ මතක් කිරීම මේ සකසුරුවම් මාසය වෙනුවෙන් NSB වෙතින් තමයි මේ මතක් කිරීම. රයිට්, ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ. රයිට්, වෙලාව හවස 4:47 අපි සින්දුවක් අහලා ටැග් ගාලා මේ පැත්තරෙමු.

0: සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: Right, වෙලාව හවස 4:51 වෙනකොට මම ඔයාලට මතක් කරන්න හදන්නේ ලස්සන්ට ගයක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට සෑහෙන වටිනා කියන දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ගේ ලස්සන්ට හදනවා නම් ගෙදර ඇතුළත පෙනුම ගැන වා සෑහෙන්න හිතන්න ඕනනේ. එහෙමයි කියලා. දැන් බිත්ති ටිකයි ඊට පස්සේ ටයිල් ටිකයි ඊට පස්සේ ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ ගැනයි විතරක් හිතලා නම් ගෙදර ලස්සන්ට තියාගන්න බෑ. මොකද ගෙදර ලස්සන්ට තියාගන්න නම් ගෙදර සිවිලිම ගැන වා අනිවාර්යෙන් හිතන්න ඕනේ. මොකද ගෙදර සිවිලිම තමයි ගෙදර ඇතුළත පෙනුම රඳා පවතින ප්‍රධානම සාධක. නේද? හරියට නිකන් අර පස්වෙනි බිත්තියක් වගේ තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. ඉතින් අන්නේ නිසාම තමයි ඔයාගේ ගෙදරට ඔයා බලාපොරොත්තු වෙන ලස්සන අනර්ග නිමාවක් ඒ වගේම ආකර්ෂණීය පෙනුමක් අරගන්න සිවිලිම ගහනවා නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න කියලා මම ඔයාලට මතක් කරන්නේ අන්නේ නිසා. මොකද මේක ඇවිල්ලා natural wood look එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සන පෙනුමක් තියෙනවා. ඒ වගේම තමයි අනර්ග නිමාවක් තියෙනවා. විශේෂම කාරණාව තමයි මේ color up strip ceiling sheet එකේ මතු පිට තින්තාලේ පනේට ඔයාලට වසර පහක වගකීමක් හම්බ වෙනවා. හරි. ඉතින් එතකොට දැන් ආකර්ෂණීය වර්ණ ගණනාවකින් මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඊට අමතරව ওই ceiling sheet වල අපිට බලපාන ප්‍රධාන ප්‍රශ්න ටික තමයි මේ වේයෝ කනවා, ඊට පස්සේ මන් නැත්තම් දිරා යනවා, ඊට පස්සේ අධික තාපයට ඔරොත්තු දෙන්නේ නැතුව සමහර වෙලාවට ෂීට් එකේ හැඩේ වෙනස් වෙනවා. හැබැයි මේ කිසිම ප්‍රශ්නයක් නැහැ වාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මහම වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ, ඊට පස්සේ රස්නේ නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. වාට දිගු කාලීන පැවැත්මක් බය නැතුව තියාගන්න පුළුවන් සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මං කියන්නේ ජීවිත කාලෙම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන්න සිවිලිමක් ගහගන්න ඕනනේ. නැත්නම් ඕක මාස දෙකෙන් තුනට ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්දට සිවිලිම මාරු කරන්න ගියාම ගයක් හදන්න තරම් සල්ලි යනවා සිවිලින් ගහන්න නේද? ඒ නිසා වාට ගැළපෙනම විසඳුම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 011548 738 011548 738 කෝල් එකක් අරගන්න.
2: My

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
2: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
3: cementi kotta 100ak dina ganna adasita avama sanstha cementi bag 5k miladi gat bilpataka chaya rupayak nama jathika handunupattankiye samaga 2779677767 anketa whatsapp karanna nathoth miss call ekak denna kondesi sahithai
4: parisara hitakami viduli ratha samaga navagamanakata mulapuramu hetak idiri karamu jathiyata idiri kirima හුරුකල ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
5: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
6: දීර්ඝ කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
7: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩින අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: District 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය DJ Shenu Beat මහනුවර දිස්ත්‍රික්කය DJ Nira හිට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
10: Brought to you by Omil Baby Saban Jatantra Pramithinta Anuwa Laduru Samay Recovery Samagin Subha.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: සුබසන්නේ වක් හවස පහයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. සිරින්දුවම් නියමවී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණ වලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරයේ සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ උත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යයා ශිරන්තු රාජපක්ෂ මහත්මිය අද කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ශිරන්තු රාජපක්ෂ මහත්මිය අද බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇයව හෙට දිනේදී කොළඹ ජාතික රෝහලේ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Maru bang!

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: Heels වෙතින ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 212යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Heels වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
4: ඔබ ගන්නා එක ආයුබෝවන් ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝවන් යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝවන් නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
5: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

හවස පහයි විනාඩි 23යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් වේවා සහ අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා නයිවල පහසර මල්ටි සිලෙක්ෂන් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. හයි කොහොමද සෙට් එක වැඩ කරන ගමන් ඉන්නේ නේ ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම මාත් මේ වෙලාව වහගෙන ඉන්නේ වදාකඩ රංජිත් දිසානායක. Thank you. මගිතන්නේ මකොල්ලොල්ුවේ රංජිත්ම තමයි නේ. ඊට පස්සේ ගිරිඋල්ල රන්දුනුවන් වන්දීප වෙඩින් හවුස් එකේ වැඩ කරන ක්‍රූ එකව එකතු කරගන්න කියලා තියෙනවා. කොල්ල සෙට් එකම ඊතන වැඩ කරන ගමන් ඉන්නේ නේ. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න මඩපාත ලක්ෂ්මන් තමරා පෞලි කට්ටියත් එක්ක මේ වෙලාවේ සද්දෙරම හතර වටේ අහගෙන ඉන්නවා. අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. සින්දුවට යනවත් එක්කම ඔයාලට මතක් කරන්න ඕන NSB බැංකුව මේ දවස්වල ඔයාලට සෑහෙන මතක් කරන දෙයක් තමයි ඉතිරි කිරීම කියලා කියන්නේ. මොකද හෙට දවස වෙනුවෙන් දේවල් ඉතුරු කරන එක ලොකු දෙයක් සහ ඔයාලට තියෙන ලොකු වගකීමක්. හැබැයි උනාට මේ ඉතිරිය පටන් ගන්න මහලුකෝට මහන්සි වෙන්න ඕනේ නැහැ. හෙට දවස වෙනුවෙන් ඔයාලට පුංචිම තැනින් පටන් ගන්න පුළුවන් ලොකු හෙට දවසක් වෙනුවෙන් ඉතුරු කරන්න. එතකොට උදාහරණයක් විදිහට ගමුකෝ. දැන් වතුර ටිකක් ඔයාලට පොඩ්ඩක් කලින්ට වඩා රෙපිටිමස්රින් පාවිච්චි කරලා ඉතුරු කරන්න පුළුවන් නම් ඒක හෙට දවසට මාර වටිනවනේ. ඊට පස්සේ වා හිතන්න විදුලිය භාවිතා කරන එක ඒකකයකින් අඩු කරන්න පුළුවන් නම් ඒක හෙට දවස වෙනුවෙන් මාර විදියට වටිනවා. ඉතින් එතකොට ප්ලාස්ටික් භාවිතය පුළුවන් තරම් අවම කරන්න පුළුවන් නම් පරිසර දූෂණය වළක්ව ගන්න පුළුවන් නම් ගහක් කොළක් හිටවන්න පුළුවන් නම් මේක වාට සෑහෙන්න වටිනවා. මොකද අපි අනාගත පරපුර වෙනුවෙන් හෙට දවසක් ඉදිරි කරන්න ඕන. ඒ නිසා තමයි මේ ඔක්තෝබර් මාසේ කියන්නේ සකසුරුවම් කමේ මාසේ හෙටක් ඉදිරි කරන්න ඔයාට මතක් කරන්නේ NSB බැංකුව. පුංචි ඉතිරියක් ලොකු හෙටක් NSB බැංකුව තමයි මේ මතක් කිරීම කරන්නේ. ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මම මේ ඔයාලට කියන්න හදන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. මොකද කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ ලස්සනට ගයක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයගේ සිහින නිවහන සැබෑ කරන ප්‍රධානම සාධකය තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මොකද ගෙදර ලස්සන වෙන්න නම් ගෙදර සිවිලිම පිළිවෙලට තියෙන්න ඕන. ඒතකොට පිළිවෙලකට සිවිලිමක් ගහ ගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. මොකද මේක ඇබිල්ලා දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩය වෙනස් වෙන්නේ නැහැ. මදුපිට තින්තාලේපනයේ සඳහා වසර පහක වගකීමක් තියෙනවා. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ජීවිත කාලෙටම එකයි කියලා. එතකොට දැන් හිතන්නකෝ දූවිලි බැඳිලා මකුළු දැල් බැඳුනාම සිරින් ෂීට් එකම අයින් කරන්න ඕනේ නැහැ. මේක තෙතරෙද්දක් දාලා පියදම්මමයි තිබ්බා වගේම තියෙනවා. ඒ නිසා ඔයගේ හදනවා නම් එහෙමත් නැත්නම් අලුතෙන් සිවිලිම ගහනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සිරින් ෂීට් එක කියලා කියන්නේ. 011548738 011548738 ඔයාලට පුළුවන් කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉන්සි සංසා සිමින්ති එක්ක මේ දවස්වල netfm අපේ කණ්ඩායම ලංකාව පුරාම ආව හාගෙන ඉන්නේ නිකන් නෙමෙයි. ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න ඔයාට සිමින්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න පුළුවන් වාසනාවත් අරගෙන තමයි ඉන්සි සංසා සිමින්ති කණ්ඩායම ආව හාගෙන ඉන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් මේ වෙද්දි ගෙදර කාමර ටික ඊට පස්සේ බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා ස්ලැබ් එක දාන්න සැරලිමත් ගහලා නම් ඉන්නේ. මේ chance එක තියෙන්නේ ඔයාට තමයි. කොහොමත් වාගේ හදන්න ගත්ත ඉන්සි සංසා සිමින්තිනේ. එතකොට ඉන්සි සංසා සිමින්ති කොට පහක් අවම වශයෙන් මිලදී ගත්ත බිල්පතක් ඔයා 0779යි 67767 අංකයට එවන්නේ. හිමන් නැත්තම් මිස් කෝල් එකක් ගැහුවත් ඇති 0779යි 67767ට ඔයා මිස් කෝල් එකක් ගැහුවත් ඇති. හිමන් නැත්තම් ඔයා බිල්පතක් නමයි ඊට පස්සේ ලිපිනයයි ජාතික ඇඳුම්පත් අංකයයි එක WhatsApp කරත් ඇති. ඔයාලට මේ වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. දිනුමැදීම ආරම්භුනේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. අවසාන දිනුමැදීම ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනා ගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඒක ගැන මතක් කරලා මම සින්දුවකට යන්න හදන්නේ හවස 5 විනාඩි 27යි දැන්. මැසේජ් එකක් දාලා තියන්න මම ඔයාව මතක් කරන්නම්.

සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා රිකිල්ල ගස්කඩ සැලොන් දිනේශ්‍රී එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි සින්දුවට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. Thank you සෙට් එකටම ජය වේවා.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 5 විනාඩි 33යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: Net BOC you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැතක මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
5: You are a leader. You are a leader.
4: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා, මට සුවපත්ුන් නෑ. ඊට පස්සේ මට රෙත්ෙස්එම් රේඩියකින් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මම ඒකට ගියා. දෙපාරයි බෙහෙත් ගත්තේ. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තය නිරෝගීවම ලැබෙන්න ඕන.
3: කතා කරන්න 0777 300 940.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
2: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
2: ඔක්තෝබර් 9 වෙනිදා උදේ මාතලේ සවස දඹුල්ල
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
5: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
6: NetFM බුදු ගුණ හැන්දෑව.

0: එන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිස්ත්‍රික්ක 14 පරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය DJ Shenu Beat මහනුවර දිස්ත්‍රික්කය DJ Nira හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
3: Brought to you by Omil Baby Saban Jatantra Pramithin to Anuva Ladru Samay Rekavarne Samagin Subhavika Shaka Sarin Nipadavana Omil Baby Saban
2: Net FM DJ Night
3: Brought to you by
4: Obat Dinava Ratat Dinavana Jatiya Mahatana Sampata Dhana Nidahane Vedigena Obat Kotipatiyeku Wan
5: Oyat Pahaleta Vashi Wenna Finishing Mahalak Nam Kalarap Tamai
6: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67ට මිස් කෝල් එකක් දෙන්න

රයිට වෙලාව හවස පහයි විනාඩි 43යි. අපි සිඳුවක් අහන්න ලෑස්ති වෙන්නේ. එක දිගට සිඳුරිකක් අහන්න දෙනවයි කියලා පොරොන්දු වෙච්ච දවසක් නෙනේ. ඉතින් එන්සාමම ලෑස්ති කරගෙන තිනවාට හැරෑෂ් කියලා ලස්සන සිඳුවක් අහන්න දෙන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න කට්ටියකුත් ඉන්නවා. ඔයාලට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. දැන් යු ආර් ලීඩර් කියලා කිව්වම net fm අහගෙන ඉන්න ඔයාලට අලුත් නමක් නෙමෙයි. මේක වෙලා අපිවත් එකතු වෙලා ලංකාවේ රටේ අනාගත නායකින් තනන්නේ දායිඳලා කරගෙන ආපු දෙවන්ත ක්‍රියාන්විතයක්. ඉතින් එන්සවුන්න net fm boc එකත් එකතු වෙලා තමයි ඔන්න මෙවර යු ආර් ලීඩර් වැඩසටහන අරගෙන ඉන්නේ. පාසල් දරුවන්ගේ දැනුම අකල්ප කුසලතාවයන් උපනංවන්න තෙදින නායකත්ව පුහුණු කඳවුරක් ලංකා බැංකුවත් එක්ක එකහසු වෙලා මාතර කොටපොළ ජාතික පාසලේදී මේ මාසේ 9, 10, 11 දවස් තුනේ අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එතකොට මේකට සමගාමීව ළමුන්ගේ සාහිත්‍ය රසය ඊට පස්සේ නායකත්වයත් එක්ක එක්හාසු කරන්න අපි බොහොම දන්න කියන චරිතයක් එක්හාසු වෙනවා. වසන්ත දුග්ගානාරාල මහත්මයා එක්ක සංගීත වැඩසටහනකුත් අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රහක දායකත්වයත් එක්ක තමයි ඔන්න මෙවර යු ආර් ලීඩර් වැඩසටහන අපි ඔයාලට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ. NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරවන ලොතරැය්‍ය වගේම ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන්ගේ අරමුදල වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයියක් තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න ගමන්ම මෙවැනි සමාජීය වගකීමක් ඉටු කරන්නත් ඔයාලට දායකත්වය ලබා දෙන්න හැකියාව තියෙන NLB ජය ලොතරැයිය හරහා. ඔයාගේ වාසනාව පුරකා බැලීමේදී ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4ම පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 105,000 තෑගේ, ඒ වගේම රුපියල් 50,000, ඒ වගේම රුපියල් 2,000, 280,000 වගේ සෙසු තෑගිත් මදි නොකියන්න ජයග්‍රහණය කරන්න පුළුවන් ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ වගේම ඉන්සි සංස්ථා සිමින්ති ගැනත් මතක් කරන්න ඕනේ. මොකද ඉන්සි සංස්ථා සිමින්ති එක්ක ලංකාව පුරාම දැන් ඔන්න net fm අපේ කණ්ඩායම එනවා. ඇවිල්ලා ඔයාලට සිමින්ති කොට්ට 100ක් ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න සිමින්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්නත් හැකියාව තියෙනවා ඉන්සි සංස්ථා සිමින්ති එක්ක. මොකද ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ ලංකාවේ අපේ දේශීය නිෂ්පාදනයක් විදිහට විශ්වාසයේ දායිඳලා අද වෙනකන් ශක්තිමත්ව ගොඩනගාගත් සන්නාමයක් තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. ඉතින් එතකොට ඔයාගේ හදලා ඊට පස්සේ කාමර ටික ඔක්කොම බඳලා කරලා බිත්ති ටික උස්සලා සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙන්නම් ඉන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමින්ති කොට්ට 5ක් අවම වශයෙන් මිලදී ගත්ත බිල්පතක් මම ඔයාලට මෙන්න මේ කියන නම්බර් එකට WhatsApp කරන්න 0779-67-67-67 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවත් හරි ඔයාලට සිමින්ති කොට්ට 100ක වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න හැකියාව තියෙනවා. ඒකනත් මතක් කරලා අදට වැරදි කිවර කරලා මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි හෙට හම්බ වෙන්නේ net fm 4 වටින් හවස 4ට. ඒ වගේම තමයි හෙට රෑ 9ට net fm digunite face to face attack show කුරුණෑගල දිස්ත්‍රික්ක එක මහනුවර දිස්ත්‍රික්කයේ තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා මහනුවරෙන් ඩීජේ නීරායි, වගේම කුරුණෑගලින් ඩීජේ ෂෙනු බීට්ස් තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලට මනාපේ පළ කරලා වාසනාවන්ත ජයග්‍රහී දිස්ත්‍රික්කයේ හෙට දවසේදී තොරගන්නත් හැකියාව තියෙනවා. ඒ ගැනත් මතක් කරලා අදට යන්න අපි ආයෙත් හම්බ වෙමු හෙට හවස 4ට. වාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක 4 වටින්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම ඩීජේ අසා. ගුඩ් නයිට්.

0: Meltol. Hisaratya una sempratishyava. Angapatha vedanava apahasudina sadaha ikman sahanaya. Meltol paracetamol visheshayaki.
1: Mathara freelan hal mesu rasa soya meat. Kanna kanna asahitena rasayen saha gunayen ihala mathara freelan hal mesu rasa soya meat. Oba tadama rasa balanna.
2: Cementi kotta 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්ම සම්පත තන නිධානයේ මිලදීගෙන ඔබත් කෝටි දෙකක් වන්.
4: දීගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: net boc you are a leader
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ
5: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
7: You are a leader.

0: සමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේස සහිතයි.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
2: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
3: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
4: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MW Odessi මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටියේ මට දෙකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
10: තට්ටුගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 මිස් කෝල් එකක් දෙන්න.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙට් FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිත දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

ඕක නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
3: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ එකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 212යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
2: ගෑනු ළමයින්ට යාලුවෝ මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
4: සදහම් සුරය
6: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
8: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
5: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
6: net fm ධර්ම දක්ෂිනා.
4: ධර්ම දක්ෂිනා
5: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව සවස 6:30.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතෙන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් net අමතන්න 01112860
0: අද
6: බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
6: සිරස්තල භික්ෂුන් වහන්සේ බන්තනාගාරයේ සිටිය යුතු ආකාරයත් බැහැරට ගෙන යා යුතු ආකාරයත් ගැන අලුත් රීති හදන්න ජනපති කමිටුවක් පත් කරයි ඥානසාර හිමි සිරකරු ඇඳුමෙන් අධිකරණයට දිරිපත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. සිවුර ගැලවීම ගැන මහජනතාව මත දෙකක. රිමාන්ඩ් කළ ශිරන්තු රාජපක්ෂ ගැන බන්ධනාගාරයෙන් විශේෂ තීරණයක්. සැපදුක් බලන්න හිටපු ජනපති මහින්දත් එයි. අතනඟෝටගත් මාලිමා මන්ත්‍රී චන්දන සූරියාරච්චිට ඇප. භික්ෂුන් වහන්සේලා බන්ධනාගාරය තුළ රැඳි සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග පැවති විශේෂ සාකච්ඡාවකට කමින්. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍යානාවරණය මෙතැන් සිට. භික්ෂුන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳි සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා. නීතිපති අධිකරණ අමාත්‍යංශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්තමින් එම කමිටුව පත් කරන බවයිත් සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත් එහි භික්ෂුන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියා. එසේ නොමැතිව නීති තිබේදී තනිතනි පුද්ගලින් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත් නීතිය වර්තමානයට උචිත නොවන්නේ නම් කලයුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
7: සිරගත වූ 63 නම ඒ 63 නමම වැඩවසන්නේ ඒ බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුම මත මුන්වහන්සේ පමණක් නෙවෙයි. ඒ වගේම මුන්වහන්සේ 2018 දී බන්ධනාගාරගත වුණාට පස්සේ සිරගත වුණාට පස්සේ ඒ ඇඳුම තමයි උපයෝග කරගෙන තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබ වහන්සේලා නායක හඳුනන වහන්සේලා යොමු කරන ලිපිය මට තේරෙන විදිහට මේ සිරගත වෙලා ඉන්න ආකාරයේ ඇඳුම පිළිබඳව වඩා ප්‍රශ්න පැන නගින්නේ බන්ධනාගාරයෙන් අපි මුන්වහන්සේලා එළියට ගෙන ඒමිති. මම හිතන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලට පමණක් නෙවෙයි බන්ධනාගාරයෙන් බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි සැලකිලිට භාජනය කරන්න ඕන. මොකද සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. හැබැයි බන්ධනාගාරයෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍ය පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන් ගන්න. ඒකට අපිට ප්‍රශ්නේ පැන නැගුණේ කොහොමද බැහැරට අරගෙන ඉන්නේ? ඒක බැහැරට අරගෙන ඉන්නත් තිබුණු ක්‍රියාපටිපාටි තමයි අනුගමනය කරලා තියෙන්නේ. මීට පෙර දැන් ඉන්න 63 නම දෙනාගත් මම විමසා බැලුවා. තමාර හාමුදුරන් වහන්සේලා වද සිරදඬුවම ලබලා තින්නේ එකවර වරදකටනේ. එතකොට එක වරදකට පමණක් නම් උන්වහන්සේ ගොදුරු වෙලා ඉන්නේ. උන්වහන්සේ සිර ජීවිතේ ගත කරනවා. හැබැයි උන්වහන්සේ සිර ගත වෙලා ඉන්න ගමන් තවත් වැරදි තියෙනවා නම් ඒ වැරදි වලට උන්වහන්සේලා අධිකරණයට කැඳවන්න ඕනකම තියෙනවා. උන්වහන්සේට සිද්ධ වුනෙත් අර ඒ ක්‍රියාදාමයම තමයි. ඒකට අපි බන්ධනාගාරණ දාන්න දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන දැන්ට තියෙන රීති සහ නීති පද්ධති අපි හැම කෙනාටම කම්පනයක් ඇති කරනවා නේද? අපි ඊයේ දිනේ වැඳ නමස්කාරය කරපු හාමුදුරන් වහන්සේ නමක් අද දිනේ අපි වෙනස් ආකාරයෙන් දැකපුවාම මම හිතන්නේ පොදු බෞද්ධ ජනතාවට කම්පනයක්. අපි හාමුදුරන් වහන්සේලා මානක හාමුදුරන් වහන්සේලාම ලියලා තිබුණා නේද? වහන්සේලාම කවිමතියට භාජන වෙන එකක් තමයි අපි කාටත් හැම බෞද්ධයෙකුටම හදවතට යම් කම්පනයක් ඇති කරනවා. හැබැයි මේක තමයි සිද්ධ වෙච්ච ක්‍රියාදාමය. දැන් එහෙමනම් අපිට තියෙන්නේ කොහොමද ඒ ක්‍රියාදාමය උචිත නැත්නම් අපි අලුත් ක්‍රමයක් හදන්නේ මොකද කියලා. මොකද නීති කියන්නේ උත්තර ඓතිහාසික නෙවෙයි. නීති හැම වෙලාවම නීති උත්තර ඓතිහාසික වෙනවන පාර්ලිමේන්තුවක් ඕනේ නැහෙනේ. හැමදාම අලුත් නීති සම්පාදනය වෙනවා. සම්පාදනය කරන නීති හැමදාම සංශෝධනයට භාජනය.
6: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජය ඇති වී තිබෙන තත්වයත් මෙවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වුණා. සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. ශ්‍යාමපාලි මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නරම්පණාවේ ආනන්ද හිම්පාණන් වහන්සේ, ශ්‍යාමපාලි මහානිකායේ මල්වතු මහවිහාර පාර්ශ්වයේ මහලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිම්පාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය මහවැල ශ්‍රී රතනපාල ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහණිකායේ මහලේඛකාධිකාරී රාජකීය පඬිත දර්ශනපති අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලි මහනායක සිරිසීපලි නාහිමියන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අහංගම මෛත්‍රී මූර්ති හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහණිකායේ මහලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන හිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිම්පාණන් වහන්සේ යන ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කරණ මහත්වරුන්ට මෙම අවස්ථාවට එක්ව සිටියා. සිරඳනුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරේ සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ උත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. මේ අතර සිරගත කර සිටින ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම හරිද වැරදිද ජනතාවගේ නෙට් නිවුස් අද අදහස් විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
8: ප්‍රධාන ස්වාමීන් වහන්සේලා දක්වන අදහස් හැටියට ඉතින් හරි කියලාම හිතනවා.
9: එහෙම දෙයක් වෙලා තියෙනවා. ඒක නීති අනුව වෙලා තියෙනවා කියලා ඊයේ කොමසාරිස්තුමත් කතා කරලා කිව්වා නිවුස් වලට. නීති අනුවට සිදුවෙච්ච දෙයක් නම් ඒක එහෙම සිදුවෙන්න ඕනේ. නැත්නම් ඒක හොඳ දෙයක් හිතන්නේ නැහැ. නමුත් ඉතින් මේ මිනිස්සු කරලා තියෙන දේවල් වලට මේවා නොකර බෑ. මේවා කරන්න ඕනේ. මේවා තමයි රටේ පවතින නියම නීතිය.
10: වරදක් කෙරුවා නම් අපි තුම විඳින්න ඕනේ නේ. ඒ සම්බන්ධයෙන් ඉතින් නීතිමය පැත්තක් තියෙනවා නම් අපිට ඒක විරුද්ධ වෙන්න බෑනේ. අපි නීතියට ගරු කරන්න ඕනේ. මොන තත්ත්වයේ හිටියත් අපි නීතියට ගරු කරන්න ඕනේ නේද?
11: ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්න තීරණයක්. ඒකට කියන තරම් දන්නේ නැහැ. මම දන්නා තරමින් මේ ගයන වැඩපිළිවෙල අධිකරණ තුලින් යන නඩු තීන්දුව ගැන අපිට ඒ ගැන මොකුත් කියන්න බෑ.
12: ආමුදුර නමත් ඉතින් ධර්මානුකූලව ඉන්නවා නම් ඉතින් ඔය විදිය ප්‍රශ්නේ නැහැ. ආගමනානුකූලව ජීවත් වෙනවා නම් ගැටලුවක් නැහැ. ඉතින් සිවුරක ඉවත් කරපු එකත් ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා.
13: අතරම සංඝ සභාවෙන් දැක්කනි උස් වලට කියනවා තනදී ආලගේ අනුදන්වම ඇතුව තමයි සිවුර ඉවත් වෙනවා නම් ඉවත් වෙන්න ඕනි කියලා. නමුත් නීතිය හැමෝටම පොදුයි. ඒක සංඝ සභාවේ තීරණය සහ නීතිය අනුව අපිට ඇත්තම අදහසක් දෙන්න අමාරුයි.
14: ඒක නම් වැරදි. ඇත්තම සිවුර අයින් කරන එක නම් ඇත්තම වැරදි. මොන වුණ තාමඳුරු කෙනෙක් වැරදිකාරයෙක් වුණත් කොහොමුණත් සිවුර චීවරයක් දරාගත් තාමඳුරු කෙනෙක්නේ. ඒකින් දෙති ඒ සම්බන්ධව නම් ඇත්තම වැරදි ඒ වැඩේ නම්. දඬුවම මොකක් වුණත් කමක් නැහැ. වැරද්දට දඬුවම දෙන්න ඕනේ. ඒ වුණාට සිවුර අයින් කරපු එක ඇත්තම වැරදි.
6: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇයව හෙට දිනේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙසයි. රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවා සිටිනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ රාත්‍රී 7ට පමණ ඇය අධිකරණයේ සිට වැලිකඩ කාන්තාංශයට රැගෙන ආපවයි. ඉන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය රඳවා ඇත්තේ තවත් කාන්තා රඳවයන් 60කට ආසන්න පිරිසක් රඳවා සිටින ආරක්ෂිත වාට්ටුවක බවද වාර්තා වුණා. අල්ලස් කොමිසම විසින් අතරංගෝඩ ගන්නා ලද හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළා. රාජ්‍ය බැංකුවක රුපියල් මිලියන 10ක සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කිරීම, ඊට ආධාරණු බලදීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් එලෙස ඇය අතරංගුවට ගැන ලැබුවා. ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය අතරංගුවට ගත්තේ කිරුළබන පිහිටි නිවසේදී. අදාළ චෝදනාවලට රාජ්‍ය බැංකුවක හිටපු සභාපතිවරයෙක වූ ප්‍රදීප් කරේව සම්මහතාද පසු අතරංගුවට ගැන ලැබුවා. කෙසේ වෙතත් ඔහු අපමත උදාහරණ ලෙසයි අධිකරණය නියම කළේ. ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මියගේ සුවදුක් බැලීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් දේශපාලඥයන් පිරිසක් පැමිණි බව net news වාර්තාකරු පැවසුවා. මේ හිදදස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා.
15: දේශපාලකයන් හොරු කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ මිනිස්සු රටට වැඩ කරපු මිනිස්සු බලමු කොහොමද දැනගත්තේ. වර්මුදෙ
16: දැන් අය වයිට් මේක මේ රෝහලේ නතර කරන්න
15: ඔව් විරමං රෝහල පොගල මතුවත් කළුවයි වගේම ජනරාල් මිස්ටර්ස් කළුවත් මයිකනේ මේ දෙන්නටම තියෙනවා විද සෞඛ්‍ය අවස්ථා ගන්නවා. බලමු අපි කොහොමද දැනගත්තේ ඉන්නේ වෙන්නේ කියලා විශ්වාසයෙන් ටිකක් කතා කරමු කියනවා.
6: අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැන ලැබූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා අපමත මුදාහැර තිබෙනවා. ඊයේ රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදු වූ රියනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැන ලැබුවා. ඒ අනුව මන්ත්‍රීවරයාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීරපයක් මත මුදාහැර තිබෙනවා. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කෙවීම විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මේදී අදස් දක්වූ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා.
17: දැන් මේ කියනවානේ පලි ගන්නවා කියලා. ලක් අම්මා අතනඟුට ගත්තා කියලා කියන්නේ. ගරු කතානායකතුමා අපි පලි ගන්නව නා. අපිට පළවෙනි අවුරුද්ද එකමාරෙ මොකද්ද කිව්වේ? කෝ රාජපක්ෂලා අල්ලනවාද? ඩීල් ගේමෝ කිව්වේ. ගරු කතානායක අපි මැදිහත් වෙන්නේ. අපි විමර්ශනාංශ ශක්තිමත් කරනවා. ඒක කළ යුතුයි. ශක්තිය දෙනවා. අධිකරණයට තමයි අවස්ථාව දීලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ඔක්කොම පැමිණිලි. මම හිතා එකක් දෙකක් ඇති අපේ කාලේ දාපුවා. තාම කුඩා ප්‍රමාණයක්. මොකද ඒවා ප්‍රොසස් වෙන්න කාලයක් යනවා. විමර්ශනය කරන්න ඕනි. ඒ නිසා කිසිම පරිගණීමක් නැහැ මෙතන. කිසිම පරිගණීමක් නැහැ. රාජපක්ෂලා වික්‍රමසිංහලා ප්‍රේමදාසලා පරිගත්ත විදියට ජේ.ආර්.ලා. ඒ පරිගත්ත විදියට අපි හිතුවනම් කරු කතානායකතුමනි විදාක ජනාධිපති ධුරේකුයි 3-2 දැවන්ත ජනවරමුකුයි තියාගෙන. ඒ නිසා අපිට එහෙම උමනාවක් නැහැ. අගරු කතානායකතුමනි ඒ නිසා අපි කියන්න කැමතියි අපි මේ අපිට මේ පරිගණීම් කියන චෝදනාවේ කිසිම පදනමක්වත් නැහැ. අපි පුද්ගලික පස්සෙකට අපි මුණ දිලා තිනා අපි දන්නවා මේ මන්ත්‍රීතුමාට මේ පුද්ගලයන්ට මේකෙන් පෞද්ගලිකව කරදරයක් වෙනවා කියලා. ඒකට කිසිම සතුටක් අපිට නැහැ. එතුමාගේ දරුවන්ට, එතුමාගේ නෝනලාට, එතුමාගේ අම්මලාට වෙන බලපෑමක් නැ අපිට හැංගීමක් තිබෙන්නේ. හැබැයි අපි දරන්නේ පබ්ලික් ඔෆිස්. අපේ වගකීම තිබෙන්නේ අපි නීතියට ජනතාවට වගේ කියන්නේ. ඒගොල්ලන්ගේ දරුවන්ට සිද්ධ වෙන දේ ගැන අපිට කනගාටුවක් නැ අපිට කිසිම උමනාවක් නැ. ඔබතුමාලා අඳුරු යුගයක බිලි. ඔබතුමාලා වික්‍රමසිංහලාගේ, ප්‍රේමදාසලාගේ, චන්දිකාලාගේ, රාජපක්ෂලාගේ අපත දේශපාලන ව්‍යාපෘති වල බිලි ඔබතුමාලා. සමහර මන්ත්‍රීලා අති දක්ෂයි කරු කතානායකතුමනි. කිරයන් ඉන්නේ.
6: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂේන්දු රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින්. යනුව විත්තිකරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා මත නඩුකරේ ඉදිරියට පාත්වාගෙන යන බවත් විනිසුරුවරයා නියෝග කළා. ඉන් අනතුරුව අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට පෙර අපරාධ නඩු විධාන සංග්‍රහය 199 වගන්ති යටතේ ආරම්භක දේශන ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අධිකරණයේ අවසරයේ මත සිය දේශන ඉදිරිපත් කළ සුභාෂිනි සිරිවර්ධන මහත්මිය ස්වාමීනි, මෙම නඩුකරයට පාදක වන්නේ 2022 වසරේ අරගල කළුවන් විසින් දේපලකට ගින්තැබීමේ සිද්ධියට දාළ වන්දි ගෙවීම් සිද්ධියක් පිළිබඳවයි. මෙවැනි වන්දි ගෙවීම් සිදු කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම අදාළ වන්දි ගෙවීම් සිදු කරන ව්‍යවස්ථාපිත ආයතනයක් තිබෙනවා. 2017 වසරේ අංක 37 දරන 2017 අංක 34 දරන හානිපූර්ණ කාර්යාල පනත යටතේ හානිපූර්ණ කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම ආයතනයේ විසින් වන්දි ගෙවීමේදී සිදු වූ දූෂණයක් සම්බන්ධයෙන් තමයි මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන්නේ යනුවෙන් සඳහන් කළා. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමටද අධිකරණය නියම කළා. නඩුවේ විත්තිකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, හානිපූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ශේපාලිකා සමන් කුමාරි සහ මහවැලිධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරේකු වන කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල කිරි ඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරේ නිදි කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 9 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම් ප්‍රතික්ෂේප කර තිබීදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජ නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 88,50,000ක් වන්දි ලබා ගැනීම තුළින් දූෂණ නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අලස් කොමිසම විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා. මෙරට ඉන්ධන සපයන පෞද්ගලික සමාගම් තවදුරටත් ඉන්ධන සැපීම සීමා කරන්නේ නම් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාගෙන ඉදිරි කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම තුළින් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
18: මේ පිළිබඳ අපි ඊයේ සාකච්ඡා කරා. ලෝක වෙළඳපොලේ වැඩි වෙච්ච මිලට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ මිල ඉහළ දවන්න කටයුතු නොකරපු නිසා සමාගම් වලට ඇතිවන පාඩුව නිසා තමයි මේ ගැටලුවේ පැන නැගිලා තියෙන්නේ. ඒ සමාගම් ඉල්ලා හිටනවා ලෝක වෙළඳපොලේට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ මිල ඉහළ නංවන්න කියලා. නමුත් අපිට ඒක කරන්න බැරි නිසා අපි රුපියල් 70ක ඉදිරි මාස 3 සඳහා රුපියල් 70ක ඩීසල් ලීටරයක ලබා දීම සඳහා සහනාධාර හැටින් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ තව ඒ තත්ත්වය මතත් සමාගම් පාඩු ලැබෙන නිසා ඒ අය කියලා තියෙනවා ඒ අය වෙළඳපොළට තෙල් නිකුත් කිරීම යම් යම් සීමාකම් කරලා තියෙනවා. නමුත් ඒ අයත් එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුම් අනුව අපිට හැකියාව තියෙන්නේ ලංකාව තුළ අවම තෙල් තොග පවත්වා ගැනීම සඳහා තියෙන නියෝග නිකුත් කිරීම සඳහා ඒ සඳහා කටයුතු කරන්න පමණයි. නමුත් එක් එක් ඉන්ධනහල් සඳහා මේක මෙන්න මේ වගේ තොග නිකුත් කරන්න කියලා ඒ අයට අමාත්‍යාංශයේ හැටියට නියෝග
6: ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කරුණු විමසුවේ මෙලෙසයි.
19: දැන් ඇමතුමා රජය තමයි රෙගුලේටර්. එතකොට ඒක පැත්තකින් තියමුකෝ අපි. ඒගොල්ලෝ දැන් තෙල් ගෙන්නන්න එක සීමා කරලා තියෙනවනම් ඒක එක ප්‍රශ්නයක්. නමුත් ඒ අදාළ ෂෙඩ් වලට දෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. දැන් මාකට් ෂෙයාර් එක තෙල් සංස්ථාවේ 74% වැඩි වෙච්ච එක ඇත්ත. හැබැයි ඒ පර්ටිකියුලර් ෂෙඩ් එක උදාහරණයකට IOC නම් ඒකට තෙල් දෙන්න බෑනේ මේ සංස්ථාවෙන්. හරිද? එතකොට දැන් මේ සමාගම් හිතාමතාම මේක කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ මේගොල්ලෝ හිතාමතා කරනවනම් රෙගුලේටර් විදියට ඔතනින් එහාට යන්න බැරිද කියන ගැටලුව මේ මතුවෙනවා. එහෙම හිතාමතාම තෙල් දෙන්නේ නැතුව ගෙන්නන්න නැති එක වෙනම ප්‍රශ්නයක්. තෙල් දෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් මේ ගිවිසුම වෙනස් කරන්න ආණ්ඩුව මේ එළඹෙන්නේ නැද්ද?
6: අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දක්වුවා.
18: ලංකාවට තෙල් ගෙන්වීම සීමා කරනවා නම් අපිට එතනදී මැදිහත් වීම සඳහා අවකාශය තියෙනවා තියෙන කිවිසුම් අනුව ලංකාව තුල තෙල් තොග හැබැයි එක් එක් ඉන්ධන හල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් තමයි අපිට අවකාශයක් නැත්තේ රෙගුලේටර් උනාට මේ අස්සම් කරපු කිවිසුම් අනුව එහෙම අවකාශයක් නැහැ ඒ නිසා අපිට තියෙන සීමිත අවස්ථාවක් දැන් අපිට කරන්න පුළුවන්කම තියෙන අපිට මේ දැන් ඒගොල්ලෝ ඉල්ලන ප්‍රමාණයට මිල වැඩි කරන්නත් බෑ ඒ වගේම අපි හැබැයි යාළට කියලා නැහැ මෙන්න මේ ප්‍රමාණයට මේ ගණනට තෙල් විකුණන්න කියලා නැහැ පවතින කිවිසුම් අනුව ඒ සමාගම් වලට අවකාශය තියෙනවා තමන්ගේ කැමැති මිලට මිල සූත්‍රයට අනුව විකුණන්න. නමුත් එයා එහෙම කරන්නේත් නැහැ. ඒගොල්ලෝ කරන්නේ CPC වලට ලං වෙන මිලක් තීරණය කළා කරන එක. හැබැයි ඒකෙන් ඇති වෙන අතිරේක වගකීම රජයට බාර ගන්න බෑ. මොකද ඒගොල්ලෝ ඉල්ලන ප්‍රමාණයට වැඩි කරන්නත් බෑ. ඒ වගේම තහනාධාර ලබා දෙන්නත් බෑ. එතන අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මේක ඒ කට්ටියට කැමැති මිලට ඒගොල්ලන්ගේ මිල පිරිවැයට අනුරූපව විකුණන්න කියලා අවශ්‍ය වෙන අවස්ථාව ඒගොල්ලන්ට සලසලා දෙන එක පමණයි. ඒකට අදත් සාකච්ඡාවක් අපි තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔපරේටර්ස්ලත් එක්ක. ඒ අය එකඟ නොවුනොත් මේ තත්ත්වය දිගටම මේ විදිහට දිගටම කරගෙන ගියොත් අපේ තියෙන ගිවිසුම් වලට අනුකූලව සහ අපේ තියෙන අමාත්‍යාංශයට තියෙන බලතල අනුව කණිජ තෙල් ඇක්ට් එක අනුව තියෙන බලතල අනුව ගන්න ඕන පියවර මොනවද කියන සම්බන්ධයෙන් අපි නීති උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
6: ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ධනංජිත් සිල්වා ඉල්ලා අස්වීමත් සමග ඉන් පුරප්පාඩු වූ ටෙස්ට් නායකත්වය ශ්‍රී ලංකා සුදු පන්දුවේ නායකත්වයේ දරන කුසල් මෙන්ඩිසට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. යනු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරුණු ලබන ක්‍රිකට් ආකෘති තුන සඳහාම කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආකෘති තුන සඳහාම නායකත්වය සඳහා එක් ක්‍රීඩකයෙකු තේරීපත් වූයේ වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයක්. රැකියා ස්ථානයේ සිදුවන හිරිහැර පිළිබඳ සමාජය තුළ පුළුල් සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් නිර්මාණය වූ ඩිලීටඩ් සීන්ස් කෙටි චිත්‍රපට මාලාව ඔක්තෝබර් 6 වන දින කොළඹ වන් ගෝල් ෆේස් PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. BBDO ගෲප් ශ්‍රී ලංකා ආයතනයේ සේවකින්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මගින් රැකියා ස්ථානවල සිදුවන එහෙත් විවෘතව සාකච්ඡා කිරීමට අපහසු හිරිහැර කිරීම් සිදුවීම් නිරූපණය වන කෙටි චිත්‍රපට හතක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු දා තිබුණා. මේ පිළිබඳ දාස් දක්වමින් BBDO ගෲප් ශ්‍රී ලංකාහි විධායක සභාපති තලායන් බාට්ල මහතා සඳහන් කළේ ගෞරවනීය රැකියා සංස්කෘතිය ගොඩනැගීම සඳහා නිර්මාණශීලී සන්නිවේදනයක් ඔස්සේ මෙවැනි සංවාදයක් ඇති කිරීම තම අරමුණ වූ බවයි. ආයතනික සේවකයන් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපට පිටපත් 24ක් අතරින් 7ක් ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගනු ලැබුව අතර පසුව ඒවා මෙරට සම්මානනීය අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදන කණ්ඩායම් විසින් සිනමා නිර්මාණ ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. එමෙන්ම චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර රැකියා ස්ථානයේ ගෞරවය වගකීම් සහ ආරක්ෂාව පිළිබඳ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් විද්වත් මණ්ඩල සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. පසුගිය අප්‍රේල් 16 වනදා ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ILO ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් අංක 190 සම්මුතිය අනුමත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මෙරට සේවා ස්ථානයන්හි සේවකයන් දැනුවත් කිරීම සඳහා භාවිත කළ හැකි වටිනා මුලපිරීමක් ලෙස ඇගීමට ලක්වනවා.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news දිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news රාව ප්‍රතිරාව.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත

0: මහ ජනතාවට නිරාවරණය කරන ආයතනයක්. ඉතින් අපි හිතන අතර මේක මේ විශේෂයෙන්ම රටේ කිසිම පක්ෂ පාට ભેදකින් තොරව තොරතුරු ගෙන එන්න හොඳ සංවේදන මාර්ගයක් කියලා නෙට් නිවුස්. ඇත්තටම නෙට් නිවුස් නාලිකාවක් විදිහට ගත්තාම මං හිතන්නේ නෙට් නිවුස් කියන්නේ සාම දීර්ඝ කාලයක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේ ප්‍රවෘත්ති ගෙන එන නාලිකාවක්. ඉතින් මං හිතන්නේ දැන් ගුවන් විදුලිය ගොඩක් අයගෙන් ගොරස් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වගේ දේවල් නිසා. නමුත් බොහෝ විට බොහෝ පිරිසක් තමන්ගේ දිනදා ගමන් ගමන් යත්තීම ගුවන් විදුලියට සමන් දෙනවා. ඉතින් සමබර ප්‍රවෘත්ති ගේන නාලිකාවක් විදිහට නෙට් නිවුස් ගුවන් විදුලිය තුළ සිටියේ මං හිතන්නේ ඉතාම හොඳ තත්ත්වයක් කියලා අපි හිතනවා.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
3: පැහැිනා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොම වෙරිලා
4: විතර නෙවෙයි මේ ඇලිලා.
3: තුමනම් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාළු කරි.
1: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. Vijay Products, ape rase rate samata.
5: Net BOC, you are a leader.
1: Ratata anagatha nayakin tarana dooradarshi mehuma. Pasal darwange denuma akalpa menma kusalatawan opnangbana. Tedina nayakatwa pohunu kadawura. Lanka Banku samaga atwal patta kanime mevara. Mathara Kotapola Jathika Vidyalayedi. October masa 9wanda sita 11wanda dakwa pavathwe.
5: Lapunge sahithya rasavindanaya nayakatwe ha musukarannata. Vasanta Dukkannarala සංගීතමය වැඩසටහන.
6: You are a leader. You are a leader.
1: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තම.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: 80 දශකේ අන්තිම දවසක්.
9: එදත් හොඳටම වැස්ස.
8: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
10: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

සමහර දේවල් මතකයි. ඕන නෑ එපා කියලා හිතුවත් මතකයි. ඇයි මතක මතක හැටියට හිතවල තියන්නේ? අපි ඒවට බැඳෙන තරමට. බැඳුණු රසය කාලෙකට ඉස්සර දැනුණ එකක් වුණත් ඒ ඉතාම රසවත් නම් ඒ නොස්ටැල්ජියානෝ සුවඳ මතකය අපේ හිත්වලින් අතහැරිලා යාවිද?

0: David Taranga Mandaram re Mandaram re
1: District 14 Taranga karuan 14 ekma kusalanaya janata manapin sahaj hakiyav kirulu palandina Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 Devani Vate Atishaya Unusum Utkarshavat Sivueni Tarangaya Kurunegala Districtaya DJ Shenu Beat Mahanuwara Districtaya DJ Nira Hit Ran Navayata Obe Manapayin Obe Districtaya Jayagrahanaya Karavanna Sudanamin Sitinna
2: Brought to you by
0: Omil Baby Saban Jatyantara Pramithinta Anuwa Laduru Samaya Recovery Samagin Swabhavika Shaka Sarayen Nipadawana Omil Baby Saban
1: Net FM DJ Night
3: Hamaka Dharama Ai Me Wada Hitada Danne Phone Ekak Hitamuda Mata Gannata Wenne Ah Hitane Me Avishwasa Ivaga Kimai Singa Ekke Tiyenne Adama Ganna Phone Ekak
0: වටහගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් net boc you are a leader
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන එදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
5: You are a leader.
4: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahantama.
0: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

ඒ කාලේ ප්‍රේමවන්තයෝ. අද වගේම තමයි ඔවුන්ටත් ප්‍රේමයේ විරහව හරි හරියට දැනුණා. අද වගේම තමයි එතකොටත් ඔවුන්ගේ ඇස්වලට කඳුළු එනවා. අද වගේම තමයි එතකොටත් ඔවුන් හිත හදාගන්න එක එක ක්‍රම හෙව්වා. අන්නෑම හොයනකොට ඒක ක්‍රමයක් අස්සේ සුවිශාල මිහිරි උත්තරයක් තිබ්බා. ඒ තමයි ඒ උත්තරයට කියපු නම තමයි මිල්ටන් මල්ලවාරච්චි.

0: හරිම සෙනෙහසින් ඉන්න ආදරවන්තයෝ දෙන්නෙක් ජීවිතය අතරමඟදී වෙන්ව යා යුතුද? ඒත් ආදරය කියලා කියන්නේ හරි විදිහටම ස්ථිරසාරවම සිද්ධි ගැලපෙන නිසකවම තුටු අවසානයක් දකින කතාවක්. එහෙනම් ලෝකෙට මොකටද මේ තරම් විරහ ගීත? අපේ රටේ හිත්වල කඳුළු හිර කරගෙන ඇස්වලින් ඒ කඳුළු පිට නොකරපු එදා මෙදාතර ප්‍රේමවන්තයින්ට ගැල්ල පුනම පිරිමි කටහඬ. ඒ කටහඬ මිල්ටන් මල්ලව ආරච්චිගේද.
1: සිනහව අතරින් කඳුළන්

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
0: Net BOC, you are a leader.
3: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නම් වන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 සිට 11 දක්වා පැවැත්වේ.
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: You are a leader.
3: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
5: ධන්නවද හොම්ස් මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
6: මොකද්ද ඔය විසිගිරිල්ලද?
5: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝ වල රන් පදක්කම. හංගේරියා වල මීටර 91ක්. නගෝයා වල මීටර 88ටත් එහා.
6: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ
5: ඇයි
6: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ
7: මීටර් 90ට එහා විසි වෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algo town සතියේ දිනවල උදේ 7ට
8: net fm Algo Town.
9: Brought to you by
3: Abhimanavat Kaluthirin Prime Million Dream Samagin Prime Kalura. Obe sihina nivasa adama wen karaganna amathanna 13.22 Prime Group.
10: Suwa pahasu Damro Sofa Navathama Madili saha Varna Rasakin. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
11: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක
8: FM

0: rắm rẻ,
1: quán ta rắm rẻ.
2: ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි? දැන් නැද්ද සර්? දැන් හැමදාම වාසිනී. වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මතන්නේ. වාසි නම් මිනිහ කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න. ඈ? සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10යි පහේ 56,650 විසි 5,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද? නෑ, එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ. තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කලූරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
6: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
7: වත්දීපත් කරන මම සනායිනවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
8: දුර්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
9: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටියෙන් වටත් දෙකට එන්න ඕනි කියලා.
6: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
11: Brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනය උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

ආදරණීය තරංග සමහර වෙලාවට මගේ දේවල්වත් මට මතක නැහැ. ඒත් ඔයාගේ දේවල් අපේ මතකයන් දවසයි වෙලාවයි හේතුවයි සේරම මගේ මතකේ තියෙනවා. අපි වැන් වුණත් සංසාරේ කවදා හරි දවසක පුරුදු හිත ආයෙත් මුණ ගැහෙවි. එදාටවත් මං ඔයාගේ වේවි. ශාම හැම කියනවා. තවත් අය හිත වලින් හැම කියනවා. නොකී වචන ඕනෑ තරම් හිත අස්සේ ලියවිලා තියෙනවා. ඒවට මේ ලස්සන ගීත උපමා සපයනවා.

ආදරණීය තරංගා, ඔයා අපහු අපිව 80 දශකයට අරන් ගියා. මිල්ටන් මලවාරච්චි කතා අතරේ අපේ හදවතට, මේ සින්දු මනසට හරියටම සුවදෙන බෙහෙත්. එදා ඉඳලම ආදරය කරපු විරහවුණත් මිහිරිව අහන්න පුළුවන් ගීත ටිකක් අද අහන්න පුළුවන් වෙයි. සතුටුයි තරංගා, රනිල් මලවාරච්චි එනතුරු බලා ඉන්නවා රමණිසු මේදා.

ඇයිමේ සිංහල නොස්ටල්ජයානු රසය මැද ඉන්දියානු තනුවක්. ඉන්දියානු තනු අස්සේ ජීවිතය නොහොයනලා අංකිකෙක් මට හොයලා දෙන්නකෝ. එතකොට මම මේ තනුව ඉවත් කරනවා. ඇයි මම මේ ගීතය තෝරගන්නේ? මේ ගීතය සහ ඔහුගේ රංගනය අතරේ සමානකමක් නෑ. හැබැයි නානා පටේකර් කියලා කියන්නේ ඉන්දියාව ඇතුළේ ඉඳගෙන ලංකාවේ හිටපු අපෙත් හිත කම්පනය කරපු අසමසම රංගදරෙක්. රිදී තිරය කම්පනය කළ මේ අසමසම රංගනය නානා පටේකර්. ඔහු නළුවෙකුට එහා ගිය තිරය මත තමන්ගේම රාජධානිය ගොඩනැගූ ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක්. ඔහුගේ ගැඹුරු තියුණු හඬ ප්‍රේක්ෂකයන්ගේ ආත්මෙම විනිවිද යන නෙත් සංගල සහ හැඟීම් බර උණුසුම් රළු දෙබස්, ඒ ශෛලිය ඉන්දියානු සිනමාවට එක්කලා පුරු ජීවයක්. ඔහු මේ වෙනකොට විශ්වයට නික්ම ගොස් අවසානයි. 1951 2026 නානා පටේකර් සිනමා පටය අවසන්. මතක එලෙසමයි ඉතිරි. හරියට ඔව්, මේ විශ්වයට නික්මගේ මතක සටහන් තබාගිය මිල්ටන් මල්ලවාරච්චි සේමයි. අදවතින් ඔබ හදාහන එච්.ආර්. ජෝතිපාල, ගාමිණී ෆොන්සේක, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේක, විශාරද නන්දා මාලනිය, මේ සියලු අය සේමයි අපිට මතකයි.

सुन सुन सयावे හොඳම දේවල් සමහර වෙලාවට මෙලව ගන්නවා. සුබමන් දරම් රාත්‍රියක් තරඟ මං හිතන්නේ විරහගීතේ අමරණීය හඬ ඒ තමයි මිල්ටන් මල්ලවාරච්චි කියලා. එකකට එකක් නොදෙවෙන ගීත. රස විඳිනකොට දැනෙන හැඟීම් හරි පුදුමාකාරයි. ඒ නිසා ඒ මතක දිගේ මගේ හිත අරන් යන්න මම සූදානමින් ආශා දලවත්තා.

නිහඬවනේ ඔබේ හඬ විතරයි. ඒත් ඔබ ගැයූ ගීතික අදත් අපේ හදවත් ඇතුළ හැමෙන් හැමින් ඇහෙනවා. ආදරය ගැන කියන්න බැරි වචන ඔබේ ගීතයකින් අපිට කියාගන්න පුළුවන් වුණා. විරහවක කඳුලක් වැටුනාම ඒ කඳුලටත් තනියෙන් තනියක් නොදැනෙන්න ඔබේ හඬ ළඟ හිටියා. කාලය ගෙවන පරම්පරා වෙනස් වුණා, ගීත අහන විදිය වෙනස් වුණා. ඒත් ඔබේ හඬේ තිබුණු ඒ ආදරණීය උණුසුම කවදාවත් පරණුනේ නැහැ. මොකද සැබෑ කලාකරුවෙක් නිග්ඥාන්නේ ජීවිතෙන් විතරයි. ඔහුගේ හඬ මතකවලින් නික්ම යන්නේ නැහැ. ඔහු අදත් පැරණි ගීයක් ඇහෙනකොට අපේ මතක අතරින් ඔබ ආයෙමත් එනවා. ඒ හඬ එක්ක පරණ ආදරයක් මතක් වෙනවා, පරණ කෙනෙක් මතක් වෙනවා, අපිට අහිමි වූ ලස්සන කාලයක් ආයෙමත් මතක් වෙනවා. ඒ නිසා මිල්ටන් මල්ලවරච්චි මහත්තයා, ඔබ අපෙන් දුරක ගිය කෙනෙක් නෙවෙයි. ඔබ අපේ මතකවල ගීතයක් විතවමත් ජීවත් වෙන කෙනෙක්. කාලේ කොච්චර ගියත් ඔබේ ගීත ඇහෙනතුරු, ආදරය කරන හදවත් තියෙනතුරු, විරහවෙන් කඳුළු හැලෙන ඇස් තියෙනතුරු, මිල්ටන්ගේ හඬ නිහඬ වෙන්නේ නැහැ. ඔබට නිවන්සුව ලැබේවා. ඔබේ ගීතවලින් අපේ හදවත් සැනසූ ඒ උතුම් කලාකරුවානනි, ඔබ අපේ නිහඬ ආදරවන්තයා. මිලාන් මාලක.

රතු කැට වාගේ මැයිමල් පිපි පිපි අපට සෙවන දුන්නා. මේ හැම ගීතයකම, හැම වචනයකම, හැම තනුවකම, හැම මිහිරි සංගීතයකම අයිතිකාරයෝ. මන් දන්නෑ ඔවුන්ට කොහොමද කියන්න ඕනි කියලා. මේ තරම් රසවත් නිර්මාණ අපිට තෑගි කරන ඇත්තන්ට දෙවිවරු කිව්වට කමක් නැද්ද? හා ඔව්, කමක් නෑ. ආදරණීය තරංගා, මගේ උපන්දිනය දවසේම රනිල් මල්ලවා රචයන එක මම හිතනවා මගේ උපන්දිනයට හම්බෙච්ච ලස්සනම තෑග්ග කියලා. ඒ නිසා මගේ උපන්දින තෑග්ග වෙනුවෙන් අද මන්දාරම් රාත්‍රිය මල්ලවාරච්චි හඬින් හැඩවෙනතුරු බලන් ඉන්නවා. ලෙරංගන බස්නායක, සුබ උපන්දිනයක් වේවා. බදුල්ල ඉඳලයි අපිට ලියන්නේ. ආදරණීය තරංගා, අද ඇහෙන සින්දු අතරේ අපේ ජීවිත කතා හැංගිලා තියෙනවා. කෙලිමඩලේ රේණුකා, ඒ දුරකථන ඇමතුම එනවා. ඔබ

0: trẻ. Anh ta rắn rẻ.
1: District 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය DJ Shenu Beat මහනුවර දිස්ත්‍රික්කය DJ Nira හිට රෑ නවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
2: Brought to you by Omil Baby Saban Jatantar Pramithin to Anuva Ladru Same Recoverness Samagin Subhavika Shakas Hari Nipadavana Omil Baby Saban
1: Net FM DJ Night
3: මගේ නම කාන්ති මම ආවේ අනුරාධපුරේ ඉඳලා මම දැන් ඇවිල්ලා සති 4යි දැනට එවෙදි මම මේ අත්දැකීම් ගොඩාක් ලැබුවා මට හොඳටම දැන් සනීප වුණා මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ මේ ආතනට ගොඩාක්ම
4: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 56.956
5: ඊසි නිසා ඇත්තටම ලේසිද
6: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
7: net boc you are a leader
8: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
9: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
10: You are a leader. You are a leader.
8: පූර්ණනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
11: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
13: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
14: මේනක සහල් බයන් වින් තරංගයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
16: සමුද කුෂාර වීරසිංහ කලුවලගොඩ ඌරගස් වන්දන පසේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා ඊට පස්සේ පැටෙග්ගි මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ වුණා මාස එකමාරක් දෙකක් විතර වගේ කදිකට වෙද මහත්තයාගෙන් බෙහෙත් දීුවා කලින් තිබුණු අපහසුතා පපිය වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ ඒ බව මේ තත්ත්වයට ගෙන ආපු වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාව
15: කතා කරන්න 0777 300 940
17: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
18: නංගියා
17: මටත් ඔයගෙ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
18: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහෙනි
17: මොනවා කියනවද අයියා ඕ සිම්පල් වැඩනේ
18: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
17: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා
18: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
19: Net FM හතර වටේ හතර වටේ
3: රටකට බණ අහන්න කියා දුන්
0: දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
20: නෙත් FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
21: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
22: මාර්යා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
23: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
24: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
20: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: මගේ දයාබර රසික රසිකාවියන් වෙතටයි. මා මාස 3ක් පමණ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර ගී ගැයීම සඳහා යාමට නොහැකි විය. මින් ඉදිරියට සුපුරුදු පරිදි ගී ගැයීමට බලාපොරොත්තු වෙමි. මගේ දයාබර රසික රසිකාවියන් මා ගැන ලිපිවලින් සහ දුරකථන ඇමතුම් මගින් මගේ සුවදුක් විමසා ඇති අතර ඒ පිළිබඳ මගේ හෘදයාංගම ස්තුතිය මෙයින් පිරිනමමි. මේ දිනවල මගේ පුත් රණියල් මල්ලව ආරච්චි සංගීත සංදර්ශනවලට සහභාගී වෙනවා. ඔහු මෙයට සම්බන්ධ වීම ගැන මා අතිශයින් සතුටට පත් වෙමි. එය මට සතුටට කරුණක්. අද එතුමන් ඒ ලියු ලිපිය මතක වලට එක්කාසු වෙලා. හැබැයි ඒ ලිපියේ ඔහු සඳහන් කළ ඔහුගේ ප්‍රේමණීය ලේ උරුමය, මල්ලව රජි සන්නාමය මුළු රටේම පතුරවමින් මේ මොහොතෙත් අපේ ඇස් පෙනෙන මානයේ, අපේ සවන් ඇසෙන මානයේ ආයුබෝවන් රනිල් මල්ලව රජි. ඇත්තටම ඔබේ කටහඬ, ඔබේ පෞරුෂය පියපුතු ඇවෑමෙන් ලද අද තාත්තා හිටියනම් මොනව හිතයිද?
1: ඔව්, ඇත්තම තාත්තට නම් අද ගොඩක් සතුටුයි. මොකද හේතුව මගේ දැන් තාත්තට නම් ගොඩක් සතුටුයි. මොකද අපි අද ඉන්න තැන බැලුවම තව ගොඩක් සතුටුයි. ඉතින් අවාසනාවට තාත්තා ඉතින් ගොඩක් කලින් මිය ගියා, අවුරුදු 29 කලින්. ඉතින් බොහොම සන්තෝෂයි තාත්තා දෙහිටින.
0: දැන් මේ ඊළඟට මම ප්‍රචාරය කරන්න යන ගීතය හුඟක් තාත්තලා තමන්ගේ පුතුන් නලවන්න හුරතල් කරන්න ගැයූ ගීතය, පැණිකුරුල්ලනේ නිල් කොබෙයනේ. හැබැයි මේක හැබෑවටම නැලවිච්ච මේ ගීතය නිසා නැලවුණු ඇත්ත පුතා ඔබ.
1: ඇතර මේ ගීතේ ලිපේ මේ ලෝෂන් බුලත් සිංහල කියන
0: ප්‍රවීණ
1: සංගීත ප්‍රවීණ රචකයා මේ ගීතේ ලිව්වේ. මං හිතන්නේ එතුමාගේ පුත්‍ර හර්ෂය මම ගැන හිතල තමයි ලිව්වේ. මොකද ඒ බාල කාලේ මං හිතන්නේ ඒගොල්ලෝ ගත කරපු බාල කාලේ අපිට නෑ, තිබුණ නෑ. ඒ නිසා අප දෙන්නා ගැන හිතල තමයි මේ සින්දු ලිව්වේ 980 ගණන්වල.
0: අද දැන් ඔබ ලංකාවට ඇතින් ඉඳලා ඉඳ හිට දැන් එදාරෑ කියන ඉතාම ආදරයෙන් මිනිසුන් මේ මොහොතේත් සිනමා හල්වල නර්මන සිනමා පටයත් එක්ක හිප්‍රවර්ධන කටයුතු වෙනවන තුබ ලංකාවට ආපු වෙලාව මෙහෙම ලංකාවේ මාවත්වල ඇවිද යද්දී තාත්තගේ මතක මතක් වෙනකොට මොකද හිතෙන්නේ?
1: ඇත්තම සන්තෝෂයිද? මොකද මේ චිත්‍රපටියට මිනිස්සු මිනිස්සු කියන හොඳ නෑ. මොකද ආදරණීය ප්‍රේක්ෂකයන් කියන්නේ රසිකයන් දැන් රොද බඳගෙන මේ චිත්‍රපටය නරඹනවා. ඉතින් බොහොම සන්තෝෂයක් මට මේ තාත්තා වෙනුවෙන් දක්වන ගෞරවය ආදරයට මේ චිත්‍රපටය වෙනුවෙන් බාල මහලු තරුණ කුඩා දරුවන් පවා මේ චිත්‍රපටය නරඹනවා. ඉතින් මට හරිම නිහිතමානී සතුටක් ඇතිවෙනවා මේ තාත්තර මෙහෙම ගෞරවයක් මේ රටේ දෙන එක ගැන මේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ඉතාම මට සතුට කරන දරුවෙක් වශයෙන්
0: තවත් එක පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ.
1: හරි.
0: ලංකාවට ආවහම තාත්තත් එක්ක ඇවිදපු පාරක් මාවතක් මතකයට නගා ගන්න කියලා කිව්වොත් මොන මාවතද මතක් වෙන්නේ?
1: ඉතින් මාවතල ගොඩක් තියෙනවා. ඉතින් ජය මාවත තමයි ඉතින් වැඩිම මාවත. ඉතින් අපි හිටපු පාර ඒ පාර තමයි ඉතින් අපේ ලොකුම පාර ජීවිතේ.
0: ලස්සනම පාර, ලොකුම පාර, තාත්තගේ හීනවලට පුතා ජයග්‍රහණය වෙනුවෙන් ගිය ජයමාවත.
1: ජයමාවත
0: සුන්දර අසන්නනි අවසර. ඔව්, තියෙනව මිනිත්තු 45ක විතර කාලයක්. Facebook live ඔසේ අපිව නරඹන රසිකීනි. ඔව්, FM 95.8 එන්න මේ. ඔව්, විශ්වයට නික්ම ගිය ඒ සුන්දර ගායක වීරයා දිව්‍ය ලෝකේ නම් කියන ගීතය. අහන්න. කුංචි පුතා ඇවිල්ලා.

0: මිල්ටන් මල්ලවාරච්චි. දශක කීයක්ද? ඒ හැම දශකයකටම අයිති හැම පරම්පරාවක්ම ආදරය කරන කටහඬ. ඉතින් එතුමන්ගේ පුතුණුවන් හමුණාට පස්සේ අහන්න හිතෙන ප්‍රශ්න සමහර වෙලාවට ඒවා ලාමකයි සුන්දරයි. තාත්තා සරයිද?
1: අපෝ ගොඩක් සර තාත්තදින්. එහෙම ගැන දරුවන්ට එහෙම සර වෙන්න බෑනේ. ඉතින් වර්තමාන නම් මං හිතන්නේ එහෙම තාත්තලම සර වුණාම ඉතින් එහෙම දැන් පරප වෙනස්, අපේ පරම්පරා ගොඩක් වෙනස්. ඉතින් තාත්තා සර කෙනෙක්ව
0: එතකට දඟ වැඩ කරලා අර ගීතවල කියනා වගේම හැංගිලා හිටපු දවස් තියෙනවද?
1: අපෝ තියෙන ගොඩක් තියෙනවා. එහෙම කිවලුත් සෑහන් තියෙනවා ජීවිතේ. කරේම දඟවඩ තමයි තියෙන්නේ.
0: එතකොට දැන් එහෙම ඔබ දඟකාරකමක් කරලා හිතුවක්කාරකමක් කරලා එහෙම හැංගිලා ඉඳලා ඔබ ආයි තාත්තට මුණ ගැහෙන වෙලාවක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක කොහොමද එතුමන්ගේ ප්‍රතිචාර?
1: ඉතින් මෙහෙම සාමාන්‍යයෙන් ඉතින් එහෙම ලොකු ප්‍රචාර නැහැ. ඉතින් බයිනවා කරනවා. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් ඒවා ලොකු දේවල් ඇති නෙමෙයි මසලා ගන්න ජීවිතේ. ඒවා ඉතින් අද ජීවිතේ හැරලා බලද්දි මේට අවුරුදු 35කට 40 විතර උඩදී ආපහු හැරලා බලද්දි ඒවා හරිම සුන්දරයි. මොකද එහෙම නැත්තම් වැඩකුත් නැහැ කියලා මං හිතනවා.
0: එතකොට තාත්තත් එක්ක ගිය චාරිකාවල මතක?
1: චාරිකා ඉතින් ගොඩාක් ගිහින් තිනවා. ඉතින් ඒ කාලේ සංගීත ප්‍රසංග වලට ඇද්දී මං තාත්තත් එක ගිහින් තිනවා. ගොඩාක් කාලේ අපි يعني ඈත පළාතල ඇද්දී ඉතින් ට්‍රිප් එකක් යනවා වගේ අපි ඔක්කොම දාන් යන්නේ අපේ ෆැමිලි කම. يعني මං ගේ නම 77 ගණන් හිටියේ. මමයි ලොකු නංගී පමණයි හිටියේ. එතකොට අම්මයි මායි නංගිල දෙන නංගි මායි පිටිපස්සේ යන්නේ අපි ඈත චාරිකා ඇද්දී. ඉතින් චාරිකා නෙවෙයි ඇත්තටම සංගීත ප්‍රසංග එනකොට තමයි චාරිකාවත් බාටපත් වෙන්නේ. මොකද ඉතින් අපිට චාරිකා කියන එක ඇත්තටම අරුමයක් නෙමෙයි. ඉතින් රටවටේම අපි සංචාරය කරනවානේ. ඉතින් ගොඩක් රටින් අපි සංගීත ප්‍රසංග වලට අමතරව අපි ට්‍රිප්ස් යනවා. ගොඩක් කැලේ අපි යනවා. අලි බලන්න තාත ගොඩක් ආසයි, සත්තු බලන්න ආසයි. ඉතින් අපි එහෙම ගමන් යනවා. ගොඩාක් ජීවිතය කරලා දෙනවා. ඉතින් සතුටුයි අද මතක් වෙනකොට.
0: එදාර චිත්‍රපටයේ මුල්ම දර්ශනයේ දවසේ ඔබ සංවේදී වෙනවා මම දැක්කා.
1: ඔව් ඉතින් එහෙම වුණාද? මමත් පලිනවතාවට චිත්‍රපටයේ නරඹුවේ ගිය මාසේ 17 වෙනිදා. ඉතින් මට හිතාගන්න බැරි වුණා ඉතින් මේක මෙහෙම වෙයි කියලා මටත් හිතුන්නේ නැහැ. ඇතරම මමත් සංගීත වුණා. මොකද සමා දර්ශනවල බොහොම දුකක් මට ඇති වුණා. මොකද සමහර දේවල් මං ගොඩක් ජීවිතේ අත්විඳපු දේවල්. කියන්නේ මං ඇත්තටම දැක තිබෙන දේවල් තමයි ගොඩක් චිත්‍රපටයේ ඇතුළු තිබුණේ. මං කියන්නේ 970 උඩ මම මේ කියන කතාව 970 පස්සේ දේවල් තමයි මම දැක්කේ. 70 උඩ දේවල් මම දැකලා නැහැ. 1974 පස්සේ ගොඩාක් දේවල්, 80 පස්සේ ගොඩාක් දේවල් මම ජීවිතේ දැකලා තිනවා. ඇත්තටම දේවල් බලනකොට ඉතින් සුන්දර දේවල් තිනවා. ඉතින් සංගීත දේවල් තිනවා.
0: සුන්දර, සංවේදී, කඳුළු හැමදේම පිරුණු ජීවිතයක මතක සුන්බුන් අතරේ අපි අපිව හොයමු.

0: මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇතිතුරා. ඒක එදා මෙදා තුර තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් ප්‍රේමේ වියෝගය වෙනුවෙන් කතා කරන පිරිමි හිතක් වගේම ගැහනු හිතකුත් ඒ වචන පෙළි සදාතනික කරගනීවි. හැබැයි ඒ වචන ටික අද ඇහෙනකොට මට හිතෙනවා ඒ මිල්ටන් මලවරාජි මහත්මයා තමන්ගේ රසිකයන්ට කිව්ව වචන ටිකද කියලා. මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇතිතුරා කියලා. රනිල් මල්ලවාරච්චි, ඔබට රටකට අයිති තාත්ත කෙනගේ පුතෙක් වීම කොහොමද දැනෙන්නේ?
1: ඇතරු නියතමාඩි සතුටක් මට ඇතිවෙනවා. මොකද අපි මේ චිත්‍රපති තේමා පාටත් අපි දැම්මේ වන් වොයිස් මිලියන් හාර්ට්ස් කියලා. මේ කියන්නේ අපි එදාරා චිත්‍රපටය අපි තේමා පාට කියන්නේ අපේ තාත නැති වෙලා අවුරුදු 28කට වැඩි කාලයක් අපේ බලාපොරොත්තු ඉන්නේ මුළු ලෝකෙම මිලියන් මිලියන මිලියන් ගාන මේ චිත්‍රපටය නරඹන එක. ඒක අපි දැන් මේ ධාරය වන් වොයිස් මිලියන් හාර්ට් කියන වචන කියන්නේ මිලියනයක්. මම හිතන්නේ මම විශ්වාස කරනවා මිලියනේ පසු කරයි කියලා. දැන් තවත් ඒකට ආසන්නලා තියෙන මිලියනට මිලියන් ගානට ආසන්නලා දැන්ටම තින්නේ මම හිතන්නේ දවස් තව මාසයක් යන චිත්‍රපට සති තුනයි තාම. මුළු ලෝකෙම මේ චිත්‍රපට ආදර කරනවා. මේ චිත්‍රපටය රටවල් අපි දැන් 31 මේ ප්‍රදර්ශනය කරනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 32ක්. මම හිතන්නේ මේක එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නර්ම චිත්‍රපට බඩපත් වෙන නෝනුමානයි. මොකද මේ වார்த்தාව මම හිතන්නේ බිනෙලන්න බෑ ලංකාවේ කිසිදු චිත්‍රපටයකට. මම පුතෙක් වශයෙන් කියන නෙමේක, මම ඒක නියතමාඩි ආඩම්බරනවා. මුළු ලෝකෙම වැඩිම බලන සිංහල චිත්‍රපටය තමයි එදාරේ.
0: ලෝකෙට අයිති, රටකට, මහා සමාජයකට අයිති තාත්තා කෙනෙකුගේ පුතෙකු වීම ඇත්තටම ගෞරවයට, ආඩම්බරයට පාත්‍ර විය යුතුම කාරණාවක්. හැබැයි එහෙම පුතෙක් වුණාට පස්සේ ඒ කාලේ ඉවසන්න වෙච්ච දේවලුත් ඇති. තාත්තා නිතර ගෙදර හිටියේ නැතුව ඇති.
1: නෑ, මෙහෙම මම කිසිම ජීවිතේ මම ජීවිතේ ආඩම්බර කෙනෙක් නෙමෙයි. මා අදටත් සර්වද දාගෙන සරමත් දාගෙන මගේ ගමේ මං ඇවිදිනවා. මගේ උඩහාමුල්ල ගමේ මං ඇවිදිනවා. මගේ තාත්තත් එහෙමයි. මං ඔස්ට්‍රේලියාවෙත් එහෙමයි. මං ගමේ ඇවිදිනවා. අපි මේවෙන් උදුමාගත්ත මිනිස්සු නෙමෙයි. මේවෙන් අපි ලොකුවට හිතලා දේවල් අපි උදුමාගත්ත මිනිස්සු මේ මං හිතන සමහර හිතනදී අපි මහා ආඩම්බර කර මිනිස්සු හිතනවා ඇති. නෑ, අපි මේවෙන් උදුමාගෙන නෑ. අපි සාමාන්‍ය සරල ජීවිත ගත වෙන මිනිස්සු. හැබැයි අපි මේ කර්මාන්තය ඇතුලේ අපි බොහෝ දෙයක් කරලා තියෙනවා. يعني මේ කර්මාන්තය ඇතුළත මගේ සාමාන්‍ය ජීවිතය අපි ඉන්නේ සාමාන්‍ය දෙයක. මං හෙට උදේත් සරම ගහගෙන මං හන්දිය ඇවිදින් යනවා. මගේ තාත්තත් එහෙමයි. අපිත් එහෙම තමයි. නමුත් අපි මේ කර්මාන්තය ඇතුළදී අපි විශාල වෙනසක් අපි කරලා තියෙනවා. මං හිතන්නේ කලාකරුවෙක් කියන්නේ සරල ජීවිතේ සරල වෙන්න ඕනේ. නමුත් තමගේ වෘත්තිය ඇතුලේ ලොකු අභිමානයක් තියෙනවා අපිට. මං හිතනවා අපි ඒ දේ ඉෂ්ට කරලා තිනවා.
0: හරිම සතුටුයි. තව දුරටත් කතා කළොත් පුංචි කාලේ තාත්තා නිතරම ඔබත් එක්ක කටයුතු කරන්න තරම් ළඟ ඉන්න නැතු ඇති නේද? සමීපයේ ඉන්න නැතු ඇති නේද? තාත්තා ටිකක් ප්‍රසංගයක කාර්යබහුල වෙන්න ඇතිනේ.
1: ඔව්, ඉතින් මෙහෙමයි. දැන් මම ඇත්තටම මගේ ජීවිතේ බැලුවොත් මම 1986 ඉඳන් මං 1992 හිටියේ නාලන්දා නිවාසිකාගාරය. ඒ කියන්නේ සමාග තාතරි ඉතනදී මම හදන්න බෑ, මම හොස්ටල් දාන්න ඕනේ කියලා මම හොස්ටල් එකේ ජීවත් වුණේ අවුරුදු 6ක්ම. ඉතින් මං කඩින් කඩ තමයි මං ගෙදර එන්නේ. ඒ කියන්නේ මාස 3කට සැරයක් තමයි මං ගෙදර එන්නේ. නමුත් ඒකත් මගේ ජීවිතේ හොඳ පන්නරයක් මම ලැබුවා. මොකද නිවාසිකාර ජීවත් වෙනවා කියන්නේ පිළිවෙලට වැඩ කරන උදේ 5ට හැරෙන්න ඕනේ, 6-7 වෙද්දී කෑම කන්න ඕනේ, ස්කෝල්ට යන්න ඕනේ, ආයි පාඩම් කරන්න ඕනේ. ඔක්කොම පිළිවෙල රූටින් එක හැදුනේ. ඒකත් හොඳයි. ඉතින් තාත්තා ඒ අවස්ථාව මට විතරයි ලබා දුන්නේ. මොකද අපේ පවුලේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මම තමයි වැඩිමල් දරුවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා. නමුත් මට තාත්තා මං හිතනවා විශේෂ සැලකීමක් දැක්කෝ කියලා. මට මං හිතනවා මොකද එයා ලොකු බලාපොරොත්තු තිබුණා මාව මේ හරි දැන්ට ගේන්න ඕන කියන එක. මොකද يعني මම එකකින් අදහස් කරන්නේ අනිත් දරුවන්ට සැලකුණා කියන මම නෙමෙයි අදහස් කරන්නේ. එයාගේ ලොකු පුතා වශයෙන් එයාට ලොකු බලපෑමක් තිබුණා. يعني මාව හරි මාර්ගේ ගෙනාවොත් කවදා හරි මාව හොඳ තැනකට නැති කාලේ හරි ගෙනේ කියන එක එයාගේ බලපෑමක් තිබුණා. ඒක මම කරා. ඉතින් මම ජීවිතේ විශ්වාස කරනවා. මම හිතන්නේ මම තමයි එකම පුතා තාත්තලගෙන් තාත්තව මේ විශේෂ තැනකට ගෙනාවු. මං කියන්නේ අනිත් දරුවෝ එහෙම ගෙනාව නැහැ කියලා මං කියන්නේ. මං තාත්තා වෙනින් ගොඩක් දේවල් කරලා තිනවා. ඒ කියන්නේ සංගීත ප්‍රසංග ගත්තත් টপ ලෙවල් එකකින් টপ ලෙවල් කියන අපි කියන්නේ ගේ මැසේජ් එකේ ෂෝස්, ස්ටේඩියම් එකේ ෂෝස්, ලෝකේ ගත්තත් හොඳ ෂෝස්. තාත්තා චිත්‍රපට කරන තරම් උනත් මං එතනට ඇවිල්ලා තිනවා. මං හිතන්නේ ඒක තාත්තා වෙනින් පොතේට කරපු උපරිම දේ මම කරලා තිනවා. ඒක මම විශ්වාස කරනවා මම ඒ දේ කරා කියලා.
0: සහ නේවාසික කාර්යගත වෙන එක දරුවට විතරක් නෙවෙයිනේ තාත්තටත් කොච්චර බලපාන්න තියද. තමන්ගේ කුළුඳුල් පුත්‍රරත්නය ගිහිල්ලා හොස්ටල් එකේ නතර කරලා ඇවිල්ලා තාත්තා සතුටින් හිටියා වෙන්නත් බෑනේ. තාත්තත් ලොකු කැපකිරීමක් කරන්න ඇති.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මෙහෙම වෙන්න පුළුවන්. මොකද ඒක හේතුව ඉදින් මාව හදාගන්න වෙන දේම කරන්න ඇත්තේ.
0: හැබැයි තාත්තා නිහඬව ඔබේ පාළුව ඔබ නැති තනිකම දරාගත්ත තාත්තගේ කඳුළු ගැන ඔබ දන්නේ නේද?
1: ඒක හිතන්න බෑ ඉතින්.
0: තාත්තා අඬනවා දැකලා නැද්ද?
1: එයා එහෙම ලේසින් අඬන්නේ නෙමෙයි ඉතින්. ඇත්තටම එයා මම අඬන දැකලා නෑ. අඬන්නේ නැති මම ඉපදෙන කලින් එහෙම අඬන්නේ නෙමෙයි එයා ඇවිල්ලා. ඉතින් එයාගේ මම දැන් එයාගේ මවනතුණා ගොඩක් දුක් වුණා. මම හිතන්නේ ලේසියෙන් කඳුළු සල්න කෙනෙක් නෙමෙයි.
0: නිහඬ තාත්තා කෙනෙක්ගේ සමහර වෙලාවට තමන්ගේ පුතාව ඉතාම ඉස්සරහට අරගෙන යන්න ඕන හින්දා සමහර නිහඬ දඬුවම් සපයපු තාත්තා කෙනෙක්ගේ හදවතට එබිලා බැලුවොත් ඒ හිත ඇතුලේ කොයි තරම් ලොකු දරා ගැනීම ශක්තියක් තියෙන්නේ නැතිද? ඒ දරා ගැනීම කොච්චර කඳුළු තියෙන්නේ නැතිද?
1: අනිවාර්යයෙන්ම

0: මීට අවුරුදු ගණනාවකට කලින් ඔය විදිහටම ලංකාවේ එයාපෝට් එකෙන් ලංකාව දාලා යනකොට මොකද හිතුනේ?
1: එහෙමකින් විශේෂ දෙයක් හිතුන්නේ නැහැ. ඉතින් මොකද එයාපෝට් එක දාලා ඉතින් මම කීපාරක් ගෙන්දිනවා. ඉතින් ලංකාවේ එයාපෝට් එක
0: යන්නම යනවා කියලා හිතුනහම මේ වුණාට පදිංචියට.
1: පදිංචිදාගෙන මම 2010 ලංකාවේ ඉස්රෝයේ වශයෙන් පිට වුණේ. ඉතින් මම නමුත් 1993 ඉඳන් වරින් වර රටවල් 40-50ක් විතර මම සංචාරය කළ තියෙනවා. ඉස්සර පදිංචි 2010 ඔස්ට්‍රේලියාව බලා එතකොට මගේ දරු දෙන්නම ඉතා කුඩා දරු දෙන්නෙක් මගේ බිරිඳත් අපි ගියේ. ඉතින් ගිහිල්ලා ඉතින් අපි ඒ රටට හුරු වුණා. හුරු වුණ ලේසි නෑ. ඉතින් මෙහෙම ජීවිතයක් ගත කරලා එක පාටම හිට ගිහිල්ලා රැකියාවක් කරන්න ඕනේ. ඉතින් සමහරක් විට අපි කලාකාරයෙක් වශයෙන් ගියහට ඒ කලාව කරන්න බෑනේ පූර්ණ කාලීනව. අපි රැකියාව අපි නිරත වෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම කරා. ඒ කියන්නේ දැන් ඉතින් මගේ දරු දෙන්නම ලොකුයි. පුතා විවාහකයි. එයා දැන් කැනඩාව ජීවත් වෙන්නේ. මගේ දුවත් මට සතුටුයි. දුවත් කරේ එයාගේ උපාධි කරේ ජනමාධ්‍ය හා ජනසංග වේදිනී උපාධි ධාරී ධාරණයක්. එයා ඊට පස්සේ තෝරගත්තා ගුරුවෘත්ති තෝරගත්තා මේ ඉංග්‍රීසි භාෂාවයි ගණිත විෂයයි උගන්නන්න එයා මාස්ටර් එකක් කරනවා දැන් මේ දවස්වල මොනෑෂ් යුනිවර්සිටි එක. ඉතින් මට ආඩම්බර. ඉතින් කියන්නේ අපේ කලාව පැත්තනොත් එයා ගිහින් තිනවා ජෙන්ති කියන්නේ ජනමාධ්‍ය ජන සංවිධනයේ වෙදි කියන්නේ හොඳ හොඳ උපාධියක්. ඒ උපාධි ලබාගෙන ඊට පස්සේ එයා ඒකේ මාස්ටර් එකක් කරා. එයා මේ ගුරුවෘත්තියට ඉංග්‍රීසි භාෂාව උගන්නන්න ඒ රටේ ඉන්න සුද්දන්ට.
0: ඒකනේ කොයි තරම් හොඳ දෙයක්ද, කොයි තරම් ආඩම්බරයට කාරණාවක්ද ඒ රටේ ඉන්න සුද්දන්ට ඉංග්‍රීසි කියලා දෙනවා. අපේ මේ රට ඇතුලේ මේ සිංහල භාෂාව හුරු පුරුදු වෙච්ච ඒ සුන්දර ගුරුවරිය.
1: ඔව්. ඉතින් මම කියන්නේ මේ ශ්‍රී ලාංකික හරි දක්ෂ දරු අපිට ඉන්නේ. කියන්නේ මා දැක තියෙනවා ඉස්කෝලේ වැඩිම ලකුණු ගන්න ශ්‍රී ලාංකික දරුවෝ. කියන්නේ හයස් මාක් හැමදාම ගන්න අපේ දරුවෝ. එක්කෝ ආසියානු දරුවෙක්, ඉන්දියානු දරුවෙක්, නැත්නම් ශ්‍රී ලංකා දරුවෙක්. ආසියානු දරුවෝ දක්ෂයි. ඉතින් කියන්නේ මං කියන්නේ මම ඒක දැක තිබෙනවා. මම අධ්‍යක්ෂකම දැක තිබෙනවා. එයා තමයි වැඩිම ලකුණු ගන්න. කියන්නේ සුදු ජාතික දරුවන් 14 තමයි ඒ තැනට එන්න පුළුවන්. ඉතින් මටත් පුදුමයි ඉංග්‍රීසි භාෂාව උගන්නන්න මගේ දුවට. අපි කවදාත් හිතුවද අපිට ඉංග්‍රීසි භාෂාව උගන්නන්න සුද්දන්ට ඉංග්‍රීසි උගන්නන්න පුළුවන් සිංහල දරුවෙක්ට? ඒක කොච්චර ලොකු භාග්‍යයක්ද?
0: ඇත්තටම මං කල්පනා කළේ සී ජීවතුන් අතර හිටියානම් මොන තරම් සතුටු වෙයිද.
1: ගොඩාක් සතුටු වෙයි.
0: අද සීයටත් එක්කම තාත්තම සතුටු වෙමු.
1: අනිවාර්යයෙන්ම
0: ආඩම්බරේ බෙදාගමු. අරත් පවන් මල්වාරච්චි, අපේ ආදරණීය පුත්‍ර රත්න, තාත්තල පුතාලට ගොඩාක් ආදරෙයි. ඒ දූට ඊට වඩා ටිකක් ආදරෙයිද මන්දා?
1: නෑ, දෙන්නටම ආදරෙයි. දූට ගොඩක් ආදරෙයි, පුතාට ගොඩක් ආදරෙයි.

0: අපේ ජීවිත කාලය පුරාම කොහේ හරි මේ විශ්වයේ තමන්ට අයිති දිව්‍යමය තැනකට වෙලා මිල්ටන් මලවාරච්චි මහත්තයා අපේ හිත් සනසනවා. සදාතනික විරහ හඬක අයිතිකාරයා ජීවිතයට කඳුළු සලනවා දැකලා නැහැ කියලා එතුමන්ගේ පුතා කියනකට පුදුමත් හිතෙනවා.
1: අයිති මමත් මේ චිත්‍රපටයේම දැක්කේ තාත්තා කඳු සලන විදිය. ඒ කියන්නේ තාත්තේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා කොටස් දෙකක් තියෙනවා. මං හිතන්නේ තාත්තගේ මම මිය යන තැනදී එතුමා කඳු සලනවා, සමාන ගත්තලා කඳු සලනවා. මම දැන් ජීවිතයේ ඒ දෙක තමයි ඇත්තම කැල් දෙක. ඉතින් ඒ දෙක මට පේන්නේ නැහැ. මොකද මම ඒ කාලේ ඉපදිලා
0: නැහනේ.
1: ඒකින්ද මට ඒ දෙක කැල් පේන්නේ නැහැ. නමුත් චිත්‍රපටින් හරි මට ඒක දැකගෙන ලැබිච්ච එක ලොකු දෙයක්.
0: ඒ සිනමා පටයේදී හරි තාත්තගේ ඇස්වලට කඳුළු උනනවා දැකිද්දි පුතාට මොකද හිතුණේ?
1: අතන වෙලාව මටත් විශාල දුකක් ඇති වුණා. මොකද මා හොඳෙක්ම දන්නවා ඒ චිත්‍රපටයේ රඟපාන්නේ මගේ පියා නෙමේ, නළුවෙක් කියලා මා දන්නවා. නමුත් ඒ රොෂාන්ර නැමති විශේෂ නළුවා මිල්ටන් මල්ලරච්චි කියන චරිතය තමුන් ආරූඪ කරගන්නවා. ඒක තමයි විශේෂ නළුවගේ ලක්ෂණය. කියන්නේ විශිෂ්ටයෙක් කියන්නේ හැමෝටම බෑ. අපි විශිෂ්ටය කියන්නේ ඉතා වෙනතනක් අපි කියන්නේ. ඉතින් මං හිතන රොෂාන් ඒ මිල්ටන් මල්ලරච්චි කියන ගායන ශිල්පියාව හරියට ස්ටඩි කළා. එයා ඒ තැන් ටික අල්ලන් තිනවා. ඉතින් මං හිතනවා, මං විශ්වාස කරනවා ඒක චිත්‍රපටයේදී මනර්බද්දී මා නොදුටු දසුන්, නොදුටු දෙබස්, නොදුටු දේවල් චිත්‍රපටයේ මා දැක්කා. ඉතින් මං හිතන්නේ වර්තමාන තරුණ පරපුරට මං හිතන්නේ කිසි දෙයක් ඒකට දැකලා නැහැ. ඒකයි මේ චිත්‍රපටය ඉතා කැමැත්තෙන් හැම කෙනාම නරඹන්නේ. මේක නැරවියුතු චිත්‍රපටයක් ලෙස ඒගොල්ලන් ජීවිතේ විශ්වාස කරනවා. ඒ විශ්වාසය තමයි මං හිතන්නේ මිල්ටන් මල්ලරච්චි තමුන්ගේ රසිකාවෙන්ට ලබා දුන්නේ කියලා.
0: මා හිතනවා ඔබ එක පැත්තකින් මිල්ටන් මල්ලරච්චි මහත්මයාගේ පුතුවීමේ වාසනාව, අනිත් පැත්තෙන් මං හිතනවා ඒ එවකට හිටිය විශිෂ්ට කලා ශිල්පීන්ගේ ඇසුර ඔබ ලබන්නේ නැති නේද?
1: ඔව්, එතන මම ගොඩාක් කාලේ ගොඩාක් ශිල්පීන් මා දැක තිබෙනවා. අසුරුගල් තිබෙනවා. නමෝෂෙන් ගත්ත ගොඩාක් ශිල්පීන් ඉන්නවා. ඒ කියන්නේ ජෝති අංකල්, ක්ලාරන්ස් අංකල්, වික්ටා අංකල්, ප්‍රියා අංකල්, එතකොට එම් එස් අංකල්, ජෝ අභික්‍රම, එතකොට ගාමිණි අංකල්, එතකොට විජය අංකල්, විශාල පිරිසක්, ඇන්ජලින් ගැටි, සුජාතා, ටින්ඩ්‍රානි පෙට්‍රා, ඇනස්ටි මාලේ වන විශාල පිරිසක් යන අම්මශෙන් ගමතන්නේ දිග පේලියක් ඇති. එහෙම කුඩාරන අසුරුගල් තිබෙනවා. අසුරුගල් දෙන අපි දැකලා දෙනවා, කතා බහ කරලා දෙනවා. අදටත් අපිත් එක්ක සමය සම්බන්ධතාව තාම දෙන ඇනස්ටි මාලේ වන ඉන්ඩ්‍රානි පෙට්‍රා, සුජාතා ආන්ටි, වික්ටා අංකල් ඉදිරියට මට මම කතා කරන තුමත් සමග ප්‍රියංක ජීවත්වන කලම කතා කරා. දැන් බොහොම ටික දෙනා දැන් ජීවත් වෙලා ඉන්නේ. අනිත් ඔක්කොම අපේ අතරින් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මා ඇත්තටම විශ්වාස කරනවා මම හරි වාසනාවන්ත දරුවෙක් කියලා. ඒ සියලුම මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන් එක්ක ඇසුර ලබන්නත්, ඔවුන්ගේ ආශිර්වාදය ලබන්නත් මා භාග්‍යවන්ත වුණා. ගිහින් බැලුවොත් මට අමතක වුණා, තව කියන්න පුළුවන් රෝන අංකල්, එඩ්වර්ඩ් අංකල්, එතකොට අංකල් කෝර්දෙන් අපි කියන අයිය කියලා, සුනිල් අංකල්, අංකල් කෝර්දෙන් අයිය කියලා කියන්නේ ආමන්ත්‍රණයෙන්. ඒ මා විශ්වාස කරනවා මා ඉතා වාසනාවන්ත දරුවෙක් හැටියට මා විශ්වාස කරනවා ඒ වාග්ය මට ලැබුණා කියලා.
0: ඒ අතරින් තාත්තට සුවිශේෂී වෙච්ච හොඳම යාළුව හිටියද?
1: හිටියද? මොකද අපි ගෙදර නිතරම අපි අලු තමයි තාත්තත්තිකව වික්ටා අංකල්, ප්‍රියා අංකල්, ක්ලරස් අංකල්, ජෝති අංකල්, ජේ මිල්ටන් පෙරේරා, මවින් පෙරා අංකල්, එතකොට සංගීතඥ ස්ටැන්ලි පීරිස්, කේඩිගේ පැට්‍රික් දින පිටිය, එතකොට ප්‍රේම්කිත අල්විස්, සරද්දි අල්විස්, අනසොයිසා විශාල පිරිසක් ඉන්න කියන්නේ නම් ගම්වලින් කියනකොත් මං කොහොනේ කොළ පිරිනමට නම් කියන්න පුළුවන් නමුත් හැම ගැනත් එකම ලොකු අසුරක් තිබුණා මම දන්නේ මෙල්ට මනාචි කියන්නේ ජීවිතේ හොඳට වින්ද කෙනෙක් يعني ලයිෆ් එක එන්ජොයි කරා ලයිෆ් එක එයාගේ ලයිෆ් එක හරි ෂෝට් හැබැයි අවුරුදු 53න් එයා අවුරුදු 200ක් විතර එන්ජොයි කරලා දිනා ලයිෆ් එක මම විශ්වාස කරන එක තමයි කියන්නේ මිනිස්සු අවුරුදු 100ක සිවන ජීවත් වෙන්න ඕනේ නැහැ ෂෝට් ලයිෆ් එකේ උපරිමෙන් එන්ජොයි කරලා දිනා ඒක තමයි මම දකින අපේ තාත්තගේ ලස්සනම කෑල්ල
0: පුතෙක් තාත්ත ගැන කියපු කතා වලින් මං අහපු ලස්සනම කෑල්ලත් ඒක කියලා මට හිතෙනවා අවුරුදු 53කින් අවුරුදු 200ක විතර ලයිෆ් එකක් මගේ තාත්තා එන්ජොයි කළා කියලා පුතෙක්ට හිනා වෙලා කියන්න පුළුවන් කියලා කියන්නෙම ඒ පුතාට තාත්ත ගැන මොන තරම් ලොකු සැනසෙල්ලක් සතුටක් හිතේ ඇතිද
1: අනිවාර්යෙන්ම

0: ලංකාව මත්තක අතීත සුවඳ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ඔහුගේ රටම ආදරය කරන පුතු රනිල් මල්ලවාරච්චි මහත්මයා මේ සියලු දෙනා එක්ක මිනිත්තු ගාන ගෙවිලා ගිහිලා දැන් මන්දරම් රටයි විනාඩි 48යි තව තත්පරයකින් 49යි වෙලා කාලය ගෙවිලා යනවා අපිට තේරෙන මිහිරි දේවල් එක්ක අපි කාලය ගත කරනකොට වෙලාව යන්නේ හරිම හිමින් ඔබට තාත්තත් එක්ක ගෙවුණු ජීවිතෙත් ඒ වගේ ඇති අවුරුදු 53ක් කියන්නේ හරිම පුංචි කාලයක්නේ
1: ඔව් අවුරුදු කියන්නේ තාත්තා 53 ගැන මම ඉපදුනේ 74 ඒතර 74 84 94 98 කියන්නේ මට අවුරුදු 23ක් වගේ වයස ඉතින් නම් නැතිලත අවුරුදු දීකට කිට්ටු කාලයක් වෙනවා ඉතින් අවුරුදු 23ක කාලයක් තමයි මට තාත්තත් එක්ක ඉන්න හම්බුනේ ඉතින් 23 මම හිතන්නේ අවුරුදු ඉපදෙලා අවුරුදු 6ක් යනකම් එහෙම ලොකු මතකයක් ඉන්නේ තාත්තා ගැන අවුරුදු 5-6 කෙනෙක්ගේ අපිට මතකේ හරියටම පටන් ගන්න අවුරුදු 10කට පස්සේ දවල් පටන් ගන්න. එතකන් අපිට මතකයක් ඉන්නේ නැහැ. කියන්නේ කවුරුර කියනවා නම් මට මේක මතක මතක කියලා එහෙම මතක තියෙනමුත් ඒවා විස්තර කරන්න බෑ. ඒ මතක. අංගිතනේ ඒකම හොස්ටල් එකේ තිත අවුරුදු 6ක් විතර. එම් බැලුවම ලොකු කාලයක් මට ගත ගන්න හම්බෙන්නේ නැහැ තාත්තත් එක්ක බලන් ගියාම.
0: ඕනේ.
1: බොහොම පොඩි කාලේ.
0: මදි නැද්ද?
1: මගේ ඇටි කියලා. මොකද මදි මදි වගේ හිතන වෙලාවකට නෑ මගේ ඇටි කියලා. මොකද හේතුව මා විශ්වාස කරනවා යම් පුද්ගලයෝ මේ ලෝකෙට මවන්නේ එයාගේ කාර්යය ඉවර කරලා එයායි නික්මෙන්න ඕනේ. ඒ කියන්නේ මා විශ්වාස කරනවා අවුරුදු 80-90 ජීවත් වෙන්න ඕනේ නෑ. ජීවත් වෙන්න ඕනේ. මං කියන්නේ අපි මැරෙන්න අපි සිවිදි හානි කරන් මැරෙන්නේ අපි කවුරුත් කැමති
0: නෑ.
1: නමුත් මං විශ්වාස කරන හැමදාම ලයිෆ් එක ෂෝට් වෙන තරමට හොඳයි කියලා. ඒක දිගට යන්න ඕනේ නෑ. මොකද තව කෙනෙක්ගේ අත්වාරෝකෙන් තව කෙනෙක්ගේ වාරෝකෙන් ජමු ජීවත් වෙන්න ඕනේ නැක් තමයි මගේ මතේ. මයක දැකලා තිබෙනවා මොන් තරම් ඔස්ට්‍රේලියාවේ ගොඩාක් මිනිසුන් ජීවත් වෙන්නේ ඇවිද ගන්න බෑ අවුරුදු 80-90යි පිටිපස්ස පැත්ත හොදන්න ඕන වෙන කෙනෙක් අඳුන් අඳන තව කෙනෙක් ජීවිතේ මිනි තමුන්ගේ පස්ස පැත්ත තමුන්ට හොදගෙන බරනම් ඉතින් තම ජීවත් වෙන්න අවස්ථාවක් නැහැ මම යන්න ඕනේ ඒක තමයි අපේ තාත්තලා අපේ තාත්තා දේවල් යාම තනියෙන් කරගත්තා නමුත් වෛද්‍ය ඒකේදී ඉතින් එයාට ඒ පාසුකම් ඒ වල හැමිනුට ඒවා ට්‍රීට්මන්ට් කරන්න ඕනේ මාස ගන්න මිනි මේ කෙනෙක් ඉපදෙනකොට ගේන ආයුෂ ප්‍රමාණයක් තියෙනවා ඒ ආයුෂ ප්‍රමාණය අපි වරඳයි නැති විදිහ අපි ඒ ටයිම් එකට අපි යන්න ඕනේ ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට අවස්ථාවක් දුන්න මේ ලෝකෙට එන්න දෙවියන් වහන්සේ අවස්ථාවක් ගන්නවා අපෝ අපි අරගෙන යන්න කොහෙට හරි
0: දැන් ජීවිත කාලේ ඉතාම අඩුවෙන් තාත්තත් එක්ක ගනුදෙනු කරපු පුතෙක් හැබැයි හිටිය ඇති කියලා හිතන තරමට ජීවිතේ සංතෘප්ත කරගන්න පුළුවන් පෞරුෂයක් ඇති පුතෙක් තාත්තා දිහා බලාගෙන ඉඳලා මොනවද ඉගෙන ගත්තේ
1: අපේ තාත්තා කියන්නේ තමුන්ගේ ඉලක්කය කරා හරියට ගිය කෙනෙක් ඉතාම කලමනාකරන පැත්තෙන් ගත්තොත් ඒවත් මම ගොඩක් කෙනෙක් තාත්තගෙන් හැත් ලැබෙන මුදල් ආයත කලමනාකරන කරගෙන ඒවා හරියට ව්‍යාපාර යොදලා දරුවන්ට යොදලා තමගේ බිරිඳට ඒ යුතුකම් ඉෂ්ට කරලා හැමදේම කරපු හරිම මොකද එයාට හොඳ මැත්ස් පුළුවන් ගණිතේ හොඳට පුළුවන් එයාට ඉගෙන ගන්න හොඳට පුළුවන් කිච්ච කෙනෙක් එයා මේ එයාට ඉතාම හොඳ මේ ගණන් කෙනෙක් පුළුවන් නමුත් එයාට ඒ කියන්නේ වැඩිදුර අධ්‍යාපනය යන්න විශ්වවිද්‍යාලය යන්න එයා මම හිතන්නේ උසස් පෙළ කරේ නෑ එයා ඒ කාලේ කියන්නේ 10 පගෙන HSC නේ
0: ඔව්
1: HSC නේ HSC වලින් නැවතිච්ච දරුවෙක් HSC ලෙන් පස්සේ එයාට පිහිටියන්නේ මේ කලාව සංගීතේ ඉතින් මම හිතන්නේ ලොවෙක් එක්කෙනෙක් වෙයි සමත කියලා කතාවක් තියෙනවා
0: නේ. එක දෙයකට
1: තියා සමත්ච්ච දෙන්නේ අපරිමෙන් ගියා.
0: පරිමෙටම ගියා. මා කල්පනා කළේ දැන් ඔබේ දියණිය ගණන් වලට අතිශයින් දක්ෂයි කියලා කිව්වා.
1: අපේ දියණිය ගණනකට දක්ෂ නැහැ. එයා ඇත්තටම දක්ෂ ඉංග්‍රීසි භාෂාවට. අපේ පුතා ගණන් වලට
0: දක්ෂයි කියලා. ඔව්. එතකොට සීයාගේ ජානවල හඩහුරුකම වැඩියෙන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ පවන්.
1: ඔව් පවන් තිබුණා ඒක මොකද යා වෘත්තිං ගුවන් නියමයක බඩපත් වුණා. මේ ගුවන් නියමයකන මේ ෆිසික්ස් උයි මැත්ස් උයි අනිවාර්යෙන් ඕනේ. අපේ දුවට හොඳටම ඉංග්‍රීසි භාෂාව තමයි හොඳටම පුළඟ. යාගේ ලිටරේචර් ඉතාම හොඳයි. ඉංග්‍රීසි භාෂාව ලිවීම කියවීම ඉතාම දක්ෂයියා. ඉතින් අපේ තාත්තට එහෙම ඉංග්‍රීසි භාෂාව පුළුවන් කෙනෙක් නෙමෙයි. නමුත් අපේ පවුලේ දරුවන් අපේ නංගිලගේ සහෝදර සහෝදරයන්ගේ ඒ හැමෝන්ටම ඒ භාෂාව ඉතාම හොඳට පුරුදු වුණා.
0: ඒ කියන්නේ මං තාමත් කල්පනා කරන්නේ පවන්ට සීයාගේ කටහඬ ඒ විදිහටම ලඟින්ම පිටලා තියෙන විදිහ.
1: ඔව් පවන්ට ඉතින් ඇත්තම වාසනාවතුමා පවන්ට ඒ හැකියාව තිබුණා. පවන් ඉතාම දක්ෂ දරුවෙක්. පවන් ඇත්තම මේ සිංහල ගීතවල නේ පවන් ඉතාම හොඳ ඉංග්‍රීසි ගායකයෙක්. හොඳට ඉංග්‍රීසි හොඳට ගායනා කරන පොත කුඩා කාලේ පන්තියේ ගොඩක්ම ගායනා කරේ මේ ඉංග්‍රීසි ගීත. ඇත්තම එයා මේ මවත් බලාපොරොත්තු වෙන ඉංග්‍රීසි ගායකයෙක් වෙයි කියලා. නමුත් ඉතින් එයා ඒ පැත්ත අමතක කළා. ඇත්තම ඉතින් සිංහල ගීත වලට ආවා. ඒකත් ලංකාවේ ආට වාසනාව කියලා මම හිතන්නේ. ඉංග්‍රීසි ගීත ගායනා කරන්න ඇත්තටම එයාට මේ සීයාගේ සින්දු කියලා මේ තැනට ඒ කියන්නේ මෙහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ මේ රටේ මිනිසුන්ට. මම විශ්වාස කරනවා අපේ සිංහල දමිල මුස්ලිම් මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට අපි යම් සාධාරණ කරන්න ඕන කියන එක මම විශ්වාස කරනවා මේ කලාව තුළින්.
0: වාසනාවන් අපි හරි කැමතියි ඔබ හැම හිතනවාට. මොකද මල්ලවආරච්චි ඒ කියන්නේ ඒ නමත් එක බැඳිච්ච හඬ පරපුරට නංවැලක් වගේ බෝ වෙලා ගිහිල්ලා තියෙනවා. තාත්තගෙන් පුතාට, ආයේ පුතාගෙන් පුතාට, ඒ විදිහට. සහ සීයාගේ ගණන් හැකියාවත් මුණුබුරා අරගෙන ඇවිල්ලා තියෙනවා.

0: ඔබ ඉතිං ස්තුතියි කියලා කියන්න ඕනේ. ඔබගේ පැමිණීම, ඔබේ වටින තත්පර අපේ ගුවන් අවකාශය වෙනුවෙන් ලබා දීමට අපි ණය ගැතියි කියලා කියන්න ඕනේ. මොකද මමත් කියන්නේ මං හරි ආසාවෙන් බලාගෙන හිටියා. මොකද මිල්ටන් මලවරච්චි මහත්මයාව ඉන්ටර්විව් කරන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ සන්නාමයේ ඉස්සරහට අරගෙන යන පුතු සමග මෙහෙම සම්මුඛව අසුන් ගන්න ලැබීමම වාසනාවක්.
1: බොහොම ස්තුතියි. net fm ආයතනයට ඒ වගේම තරගනංගිටත් බොහොම ස්තුතියි. මේ අවස්ථාව මට ලබා දුන්නට මා ටිකක් ප්‍රමාද වූවා. විනාඩි 45
0: පටිගත කිරීමක් නිසා
1: අලුත් චිත්‍රපට ගීතයක් තිබුණ මට පටිගත කරන්න.
0: හැබැයි ඉතින් ඒක අපි ආසාවෙන් ඉවසනවා. මොකද අපි කැමති රනිල් මල්ලවාරච්චි හඬින් තවත් අලුත් නිර්මාණ ඇහෙනවට.
1: ඔව්, ඒ කියන්නේ මගේ හිතවත් මිත්‍ර මිලින්ද මඩුගල්ලගේ අලුත්ම චිත්‍රපටයේ තේමා ගීතය ගායනා කරන්න මට අද අවස්ථාව ලැබුණා. සිම්සන් මල්ලි තමයි මේ ගීතය සංගීතවත් කරේ, ගී පද රචනාව කරේ අංජලි බුදුවත්ත කියන ගේ පතරචකාවිය. ඉතින් අද තමයි ගීතය පටිගත කරේ. ඉතින් පටිගත කරලා පොඩි වෙලාවක් ගත කරන්න වුණා. ඉතින් මා ප්‍රමාදෝ නම් net fm ආදරණීය රසිකාවියන්ට මගේ සමාව වගේ ව්‍යවස්ථාවේ අයදිනවා.
0: එතකට ඔවුන්ගේ ගෙවල් වලින් නම් කියනවා ඇති ඒ සමාවට ඔවුන් ආදරය ප්‍රකාශ කරනවා ඇති.
1: අනිවාර්යයෙන්ම ඉතින් අපිට වරදකුණා අපි සමාව ඉල්ලන්න එපයි. ඉතින් ඒක තමයි පොදු ගතිය.
0: ඒ ඔබේ තියෙන ලස්සන මිනිස්ය ගතියට ස්තුතිවන්ත වෙනවා ඇති ඔවුන් ගෙදර ඉඳන් ඔබේ තාත්තට. හොඳ වටින පුතෙක් මේ මහපොළවෙන් තියලා ගියාට.
1: අනිවාර්ය බොහොම ස්තුති.
0: මේ අපි ඇහෙන්නේ මිල්ටන් මලවරච්චි මහත්මයාගේ ගීත අතර එතුමන් ආසාවෙන් මහපු ගීතය නේද?
1: මදු මලස මොගේ ප්‍රියදර කරොන්ත අබ්බේසිගර ශූරින්ගේ ගේ පද රචනයක්, එම් කේ රොස්ගාමි මාස්ටර්ගේ

0: සංගීතයෙන් මේක මොකද චිත්‍රපටයේ පටන්ගන්නේ මේ ගීතයෙන් ප්‍රියාදර කියන එක බුදු ලක්ෂණයක් හැබැයි ඔබ මේ චිත්‍රපටයෙන් හොයන්න කවුද මේ ප්‍රියා කියලා ඒ දරා චිත්‍රපටිය ඔබ හොයන්න කවුද මේ ප්‍රියාදරිය කියලා
1: එතකට ඔබට හමු වේවි අය
0: ඔබට හමු වේවි කවුද මිල්ට මලජිගේ හරිම ප්‍රියාදරිය කවුද කියලා
1: ඔබ තාම හොයාගත්තේ නැත්නම් එදා රෑ නරඹන්න අපිට කියන්න තියන්නේ ඔබ සිහි කර කර ඔබව අසන එක අපිට ඇති එකම සතුටයි කියලා බොහොම ස්තුතියි රනිල් මල්වරාචි ඔබට නැවත දවසක ඔබේ ගෞරවනීය පැමිණීම අපේක්ෂාවෙන්
0: අපි දැන් හමු වෙමු ඔබට බොහොම ස්තුතියි

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: District ke 14 Parangkaruan 14 Ekma Kusaranayak Janata Manapin Sahaj Hakiyav Kirulu Palandina Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් සෙව්වැනි තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට් මහනුවර දිස්ත්‍රික්කය DJ නිරා හිට රෑ නවයට ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
2: Brought to you by Omil Baby Saban Jatantra Primitin to Anua Ladru Sami Recoverne Samagin Subhavika Shaka Sari Nipatabana Omil Baby Saban
1: Net FM DJ Night
3: Amakadaram I may have a hit at a darn name Phone Naka Hitamuda Matagan at a winne Ah, hit an enemy. I wish I say, what a key my singer hit at the end. Atomagan of Phone Naka.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: Net BOC, you are a leader.
7: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
6: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
8: You are a leader.
7: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahantama.
9: Sri Lankika Kulubadu Rasaya Itihasaya Puravatama Apa Lovama Dinayata. Ema Rasaya Nava Mavathakin Vijaya Samagame Soya Nuggets Tulin Obata Dayada Karai. Rasakaraka Ettema Nathi. Vijaya Veji Soya Nuggets Rasaganma Ette Apema අපේම දේශීය කුළු බඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
10: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
11: අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
12: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්යා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළු බඩු වර්ග රසක් රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
13: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඔමිල් බේබි සබන්
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
14: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්
15: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
16: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
17: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙ හිටියෙ මටත් මේකට එන්න ඕනි කියලා
14: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි
18: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa
19: brought to you by
20: haride hari tane naraganna vision care supahadili dasunak paripurna jeevithayak
21: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0772-94-27-09 දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84-79-43-85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සදහැවත් සුපින්වත්නි, අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාවේ ලෝකේ ජීවත්වලා සිටින හැම දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥාවම පහළ වේවායි කියලා මුලින්ම ආශිර්වාද කරන්න කැමැතියි. අදත් අපේ ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළුමහත් ලෝකයටම බෙදාහැරීම සඳහා සංවේදනයේ සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා කැස්බෑබ පදිංචි ජේ.ඩී. ඉන්ද්‍රාණි ජේසේකර පින්වත් මහත්මිය විසින්. 2026 දෙසැම්බර් 3 දිනට පරලෝ සැපත්ව වසර 32ක් සපිරෙන එම්.ඩී. ලිවේරාහාමි මෑණියන්ට සහ වසර 29කට පෙර පරලෝ සැපත් ජේ.ඩී. බ්‍රම්පි සිඤ්ඤෝ විජේසේකර පියාණන්ට පින් පැමිණවීම විශේෂයෙන් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් මහන්සියටත් චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් පෞලි ජීවත්වන හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදින් හැම දෙනාගේම ජීවිත වඩාත් යහපත් වේවා. සියලු යහපත් පැතුම් මිටු වේවා. උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, සුපුරුදු පරිදි ඊයේ බදාදා දවස අලුයම් කාලයේදී උතුම් මහා සෑය වන්දනා කළා. මේ උතුම් මහා සෑය වන්දනා කිරීම තුළින් ලැබුණු අනන්ත කුසල ශක්තිය ලෝකේ ජීවත්වන සියලු දෙනාටම ඉතාමත්ම මිත්සිතින් යුක්තව අනුමෝදන් කරන්න කැමැතියි. පින්වත්නි, ඒ උතුම් මහා සෑය ආශිර්වාදින් පවතින සියලු කරදර බාධක ලෙඩ දුක් සියලු දේවල් දුරු වේවා. ස්වාභාවික විපත්තින් දුරු වේවා. රටට ලෝකයට යහපත් වූ කාල පරිච්ඡේදයක් උදා වේවා. මේ කාල වකවානුව තුළ බුද්ධ ශාසනයට ඇතැම් ගිහි පැවිදි පිරිස් වලින් එල්ල වෙන විවිධ ආකාරයේහි විවේචන චෝදනාවන් සායි වගේම මිත්‍යා දෘෂ්ටික අදහස් දුරු වෙලා බොහෝ කාලයක් උතුම් සම්බුද්ධ ශාසනය පවතිවායි කියලත් මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය පින්වත්නි පරියාප්ති ශාසනය, පටිපත්ති ශාසනය සහ පටිවේද ශාසනය. මේ ත්‍රිවිධ ශාසනයම සම්පූර්ණත්වයට පත්වනොත් තමයි මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ අපිට මේ අවබෝධය, එහෙම නැත්නම් මේ නිවන තමන්ගේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකියාවක් තිබෙන්නේ. ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් බුද්ධ භාෂිතය තමයි අපි සූත්‍ර විනී අභිධර්මයේ විදියට සලකන්නේ. අවුරුදු 45ක් තිස්සේ මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා පිළිබඳව, මේ සත්‍යයා පිළිබඳව දේශනා කරපු ඒ පරම ගම්භීර ධර්මය අපි ත්‍රිපිටක සාහිත්‍ය තුළ අධ්‍යයනය කරනවා, ඉගෙන ගැනීමට ලක් කරනවා, පරේෂණයට ලක් කිරීමක් කරනවා. විවිධ තැන්වලදී, විවිධ ස්ථානවලදී, විවිධ කරුණු අරබයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්ට යදුණු ඒ උතුම් ත්‍රිපිටකයේ පින්වත්නි අපි හැම කෙනාටම දැන් කේවල අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ ධර්මඥානය වැඩි වෙන තරමටම පින්වත්නි මේ අවබෝධය දියුණු කරගන්නට හැකියාවක් තියෙනවා. මේ ත්‍රිපිටකයේ ආශ්‍රිතව ලියවිලා තියෙන, එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයේ සූත්‍රවලට විස්තරාත්මක විදියට ඇතැම් පදගතාර්ථ, එහෙම නැත්නම් ව්‍යාකරණ විස්තර දක්වමින් තවත් ධර්ම කරුණු ඒකරාශී කරලා ලියලා තිබෙන පොත් විශේෂය තමයි අපි අටුවා පොත් විදියට සලකන්නේ. ඒ අටුවාවන්ුත් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒ අටුවාවන් අධ්‍යයනය කරලා, ත්‍රිපිටකය අධ්‍යයනය කරලා, ටීකාවන් අධ්‍යයනය කරලා ඒ ගැඹුරු ධර්මඥානයක් කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් ඒ අවබෝධය තමන් හොඳට පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. පරියප්ති ශාසනය වගේම පටිපත්ති ශාසනය ඒ අවබෝධ කරගන්නා, එහෙම නැත්නම් තේරුම් ගන්නා, ඉගෙන ගන්නා, අධ්‍යයනය කරන ධර්මය අපි හැම දවසකම, හැම අවස්ථාවකම පින්නත්නේ පුහුණු කිරීම තමයි තාමත් වැදගත් වෙන්නේ. ඒ පුහුණුව තුළින් තමයි මේ අවබෝධය ඇති කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ධර්මදේශනා කිරීමත් එකත් මහා පුණ්‍ය කටයුත්තක් බවට පත් වෙනවා. ධර්මදේශනාවන් සඳහා අනුග්‍රහය දක්වන එකත් එයත් මහා කුසල ශක්තියක් විදිහට තමයි ධර්මීය තුළ පින්නම් කරන්නේ. ධර්මදේශකයන් වහන්සේලාට පහසුකම් සැපීම, පොත්පත් ලියවීමට, කියවීමට අවශ්‍ය කරන පහසුකම් සැපීමත් මේ සසරෙහි මහා පින් වැඩෙන දේවල් විදිහට ධර්මීය තුළ සඳහන් කරලා තියෙනවා. අද මේ ධර්මදේශනාව ආරම්භයේදීම ඉල්ලීමක් කරන්න කැමැති යම් කිසි කෙනෙක්
හැකියාවක් තිබෙනවා නම් මේ ත්‍රිපිටකය ආශ්‍රිතව ලියලා තියෙන අටුවා පොත් ටික යම්කිසි කෙනෙකුට පූජා කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් අපේ අධ්‍යයන ප්‍රයෝජනීය සඳහා එවැනි විදකඩක් තිබෙනවා. යම්කිසි කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් මේ අටුවා පොත් පූජා කරන්නට පින්නත් ඔබට පුළුවන් මට කතා කරන්න ඒ විස්තර දැනගන්න. එයත් මේ වස් කාල පරිච්ඡේදයේ තුල මේ සසර තුල ඔබ කරගන්න අතිශය මහා පුණ්‍ය කටයුත්තක් බව සලකන්න අවශ්‍යයි. සමහර වෙලාවට සමහර ඇත්තන් අපිට එකම පොත් පූජා කරන අවස්ථාවන් තිබෙනවා. බොහෝ වෙලාවට රේණුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේ පොත් සමහර වෙලාවට ප්‍රමාණිකමව අපට ලැබෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් මේ වෙලාවේදී අපට අවධාරණය කරන්නේ ඒ අටුවාවන් පූජා කරන්න පුළුවන් නම් අටුවා පොත් පූජා කරන්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට අප ඉතාමත්ම සන්තෝෂයෙන් යුක්තව මේ පිළිබඳව සිහිපත් කරනවා, පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. පින්නත්නි, මේ උතුම් පුණ්‍ය කටයුත්ත පිළිබඳව ඔබට සිහිපත් කරමින් අද දවසේදී විශේෂයෙන් ඔබට මේ කටයුත්ත සිහිපත් කරපු මොහොතේදී පෙර රාත්‍රී කාලයේදී කතා කරන්නේ නැතුව ඔබට දහවල් කාලයේදී මගේ ජංගම දුරකථනයේ කතා කරන්න පුළුවන් 0714 81 82 0714 81 82 කියලා කියන ජංගම දුරකථනයට ඔබට පුළුවන් උදේ 6:00 9:00 අතර කාල පරිච්ඡේදය තුළ ඔබට අමතලා මේ තොරතුරු පිළිබඳව දැනගන්නට. ඔබ සියලු දෙනාටම බොහොම පිං සිදු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කැමැති අපේ සුපුරුදු පරිදි ධර්ම දේශනාවට අවධානය යොමු කරන්නට. අද ධර්ම දේශනාව තරමක් දුරට වෙනත් මාතෘකාවක් අපි යොදාගෙන තිබෙන්නේ. ඇතැම් වෙලාවට බොහෝ දිනවලදී අපේ මේ පංචස්කන්ධය පිළිබඳව නාම රූප ධර්මතාවන් පිළිබඳව විග්‍රහ කරන අතරතුරදී මම කල්පනා කළා මෙවැනි දේශනාවකුත් විටින් විට සිදු කිරීම අපේ ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාගේම ධර්මඥානෙ අවබෝධය සඳහා බෙහෙවින්ම උපකාර වෙනතයි කියලා මා විශ්වාස කරනවා. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වා න කරෝමි චාහ උබෝපි තේපෙච්ච සමා භවಂತಿ නිහින කම්මා මනුජා පරත්තාති මේ කියන ගාථා පාඨයේ අපිට ධම්මපදෙත් හමු වෙනවා. ඒ වගේම සුන්දරී කියලා කියන සූත්‍ර දේශනාවේදීත් අපිට හමුවන සූත්‍ර දේශනාවක් එහෙම නැත්නම් ගාථා පාඨයක්. මේ ගාථා පාඨයේ තුල තියෙන මූලික අදහස සඳහන් කරලා ඉන්පසු බලන්ට ජීවිතයට ගොඩාක් වැදගත් වන දේශනාවක් බවට පත් වේවි. මෙහි සන්තර්ගත වන ධර්ම කාරණාවන් ලෝතර බුදුරජාණන් වහන්සේ මේ විලාවේදී මේ සුන්දරී සූත්‍ර දේශනාවේදී සඳහන් කළේ අර බුදුරජාණන් වහන්සේට කාන්තාවක් දූෂණය කළ මැරුවා කියලා චෝදනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලාට පාරේ පිණ්ඩපාතේ බැහැලා යන්න හැකියාවක් තිබුණේ නැහැ. මිනිසු නොයෙක් ආකාරයේහි චෝදනා සිද්ධ කරන්න පටන් ගත්තා. නින්දා අපහාස සිද්ධ කරන්න පටන් ගත්තා. ලෝකේ ජීවත් වෙන අපි කාටත් කාලෙන් කාලෙට මේ නින්දා අපහාස වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක ලෝකී තුල තියෙන ස්වභාවයක්, තත්ත්වයක්. එයයි අටලෝ ධර්මයේ විදිහට අපි හඳුනාගන්නේ. මේ අටලෝ ධර්මියත් අනිත්‍යතා සංකල්පය තුළමයි අපි හැම දෙයක්ම තේරුම් ගන්න උත්සාහ කළේ තුවන්නේ. භික්ෂුන් වහන්සේලාට විවිධ චෝදනා එල්ල කරන විට සහ උන්වහන්සේලාට නිතරම නොයෙක් නින්දා අපහාස කරන විට ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේට සැලකලාට පස්සේ මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට පින්නත්නි දේශනා කළේ, මහණෙනි ඔබලා මෙන්න මේ කාරණාව මතකී තියාගෙන ඔබලාට කිසියම් කෙනෙක් බණිනකොට ඒ බණින කෙනාට මේ ධර්ම කාරණාවෙන් යම් කිසි පිළිතුරක් ලබා දෙන්න. අභූතවාදී නිරයන් උපේති කියලා කියන මේ ගාථා පාඨයේ තුල සඳහන් කරන්නේ නැති දෙයක් යම් කිසි කෙනෙක් නැති දෙයක් ඇති දෙයක් නෙමෙයි නැති දෙයක් ගැන එයා බුරු කියනවා නම් යා නිරයට යනවා. යමක් ඇත්තේ නැහැ නමුත් නැති දෙයක් ගැන එයා බොරුවක් කියනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් වරදක් කරලා අනේ ඒ වරද මම කළේ නැහැ කියලා කියනවා නම් අන්න එයත් නිරයට යනවා. තාම වැදගත් වෙන්නේ වැරද්දක් කරලා ඒ වැරද්ද කළේ නැහැයි කියලා එයා කියනවා නම් එයත් නිරේත යනවා. ඒ නිසා මේ දෙදෙනාගේම ගමන එකයි. ඒ නිසා නීච කර්ම කරපු අය, පහත් කර්ම කරපු අය පින්නත් ඉතාම වැදගත් වෙනවා. නොකරොබ දෙයක් යම් කිසි කෙනෙක් නැති දෙයක් කියනවා, එහෙම නැත්නම් බොරුවක් කියනවා. ඒ වගේ යම් කිසි විශේෂයෙන් යම් කිසි වැරද්දක් කරලා ඒ වැරද්ද කළේ නැහැයි කියලා එයා කියනවා නම් එයත් නිරේත යනවා. දැන් ඔබට මෙතනදී මා දක්වන කාරණාව ඉතාම වැදගත් වෙනවා. යම් කිසි වරදක් කරලා ඒ වරද කළේ නැයයි කියලා මිනිසු කියන්නට ඔයෙක් ආකාරයේහි විවිධ උපක්‍රමයන් පාවිච්චි කරනවා.
පින්වත්නි, අද දේශනාවට අපට හොඳ මාතෘකාවක් හොඳ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වරද කරලා වරද කළේ නෑ යයි කියලා කියන්නට මිනිස්සු මොකද්ද කියන කාරණාව. වරද කරලා ඒ වරද කළේ නෑ යයි කියලා කියන්නට මිනිස්සු එය පෙන්වා දීම සඳහා අපේ සිංහල සම්ප්‍රදාය තුලත් සංස්කෘතිය තුලත් තිබෙනවා කාරණාවක්. ඒ කාරණාව තමයි දිවුරනවා කියලා කියන කාරණාව. සපත කරනවා එහෙම නැත්නම් දිවුරනවා කියලා කියන කාරණාව. හැබැයි පින්වත්නි, මේ සිංහල සම්ප්‍රදාය තුළ, සිංහල සංස්කෘතිය තුළ, අපේ ජන ජීවිතය තුළේ පමණක්ම නෙමෙයි මේ දිවුරන එක තියෙන්නේ. එදා බුද්ධ කාලයේ තුළ පවා අපට පේනවා මේ දිවුරුප අවස්ථාවන් පිළිබඳව දක්වනවා. ජාතක දේශනාවලත්, ඒ වගේම ප්‍රේතවත්තු වර්ණනාවෙත් අපිට හමු වෙනවා මේ දිවුරුප මිනිස්සු වැරද්දක් කරලා මම ඒ වැරද්ද කළේ නෑ යයි කියලා කියන කාරණාව සනාථ කිරීම සඳහා මිනිස්සු භාවිත කරන මේ ක්‍රමය දිවුරු වීම. අපි බලමු, යම්කිසි කෙනෙක් බොරුකාරයෙක් වුණාම යම්කිසි ආකාරයකට ඒ බොරුව තමන්ගේ ජීවිතය තුළ රජ කරන විට බොරුවෙන් ජීවත් වෙන මිනිසුන්ටත් වැරදි කරලා මම වැරදි කළේ නෑයි කියලා ඔප්පු කරන්නට, ඒ සනාථ කරන්නට දිවුරන මිනිසුන්ට මොකද්ද ජීවිතය තුළ සිදුවන්නේ? යම්කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ සත්වවාදී විදියට ජීවත් වෙනවා නම්, ඒ නිසා යම්කිසි කෙනෙක් නිවැරදිව ජීවත් වෙනවා නම්, ඒ සත්‍ය ධර්මතාව කියලා කියන එක පින්වත්නි ලෝකයේ තුළ තියෙන, විශ්වයේ තුළ තිබෙනව මහා බල සම්පන්න ස්වභාවයක්, සත්‍යවාදී ස්වභාවය. මනුෂ්‍යෙක් සත්‍යවාදී වෙන විට එය ඔහුට සත්‍යං සත්‍යත්ම බවට පත් වෙනවා. සත්‍යක් ක්‍රියාවක් කරන්න තරම් මහා ශක්තියක් බවට පත් වෙනවා. අපිට පේනවා පින්වත්නි, දිවුරුනවා කියලා කියන මේ වචන ස්වභාවය අරගත්තට පස්සේ අපි අපේ ජීවිතයේ තුළ මිනිස්සු මේ දිවුරුනවා කියලා කියන එක යම්කිසි පූජනීය ස්ථානයක් වෙන්න පුළුවන්, පූජනීය වස්තුවක් වෙන්න පුළුවන්, දෙමව්පියන් වෙන්න පුළුවන්, දූ දරුවන් වෙන්න පුළුවන්, ජීවි අජීවි මේ ඕනෑම වස්තුවක් තබාගෙන, ඒ වස්තුවක් තමන් ඉදිරිපිට තබාගෙන හෝ ඒ වස්තුවක් සාක්ෂියට තබාගෙන මම නිවැරදි යයි කියලා කියන ආකාරයට නැවතත් සත්‍ය භාව, සත්‍යවාදී භාව ප්‍රකාශ කිරීම සඳහා උත්සාහ කිරීමෙන් මනතම් ප්‍රකාශයටපත් කිරීම අපි දිවුරනවා කියලා කියනවා. කියලා කියන්නේ මිනිස්සු තමන් නිවැරදි කියලා කියන එකට. එතකොට මේ නිවැරදි කියලා කියන කාරණාවට වැරද්දක් කරලත් සමහර අය දිවුරනවා, ඒ වගේම වැරද්දක් නොකරලා අනේ මම වැරද්දක් කළේ නෑ කියලා කියනදත් මිනිසු දිවුරීම කියලා කියන එක කරනවා. මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ වැරද්දක් කරලා වැරද්දක් කළේ නෑ කියලා කියන්නට මිනිස්සු පාවිච්චි කරන්නේ ලෝකයේ පූජනීයත්වයට පත්ච්චි අති උතුම් වස්තුවයි. ඒ තමයි අපිට පේනවා පූජනීය වස්තු සමහරලාට තියලා දිවුරනවා, දෙමව්පියෝ තියලා දිවුරනවා, දූ දරුවෝ තියලා දිවුරනවා, ඒ වගේම නොඑක ආකාරي ජීවි අජීවි වස්තුන් ඒවා සාක්ෂි කොටගෙන තියාගෙන දිවිරීම සිද්ධ කරනවා. පින්වත්නි, කර්මානු රූපව බලන විට වැරද්දක් කළා මේ විදියට දිවුරනවා නම් පින්වත්නි ඒක අතිශය බරපතල අකුසල කර්මයක් බවට පත් වෙනවා. අපි ඒ කාරණාව මේ ජාතක දේශනාවලත්, ඒ වගේම ප්‍රේතවත්තු වර්ණාවේ දැක්වෙන කතා ප්‍රවෘත්ති උපුටා දක්වමින් ඔබට මේ කාරණාව සනාථ කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඔය ලංකාවේ ජීවත් වෙච්චි බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් හිටියා. එයා තමයි ජෝන් ඩොයිලි කියලා කියන්නේ. ඒ ජෝන් ඩොයිලි කියලා කියන කෙනා, එයා සිංහලේ ආණ්ඩු ක්‍රම කියලා පොතක් ලියලා තිබුණා. ඒ සිංහලේ ආණ්ඩු ක්‍රම කියලා කියන පොතේහි අපි ඉතිහාසයේ තුල පැරණි කාලයේදී මේ දිවුරුන් ක්‍රම අපිට පේනවා යම්කිසි ආකාරයකට අටක් විස්තරාත්මක විතර දක්වලා තිබෙනවා. මේවා එකින් එක විස්තර කරන්න මම කැමති නැහැ. නමුත් මේ කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන විට මේ කියන ශාස්ත්‍රීය කරුණුත් අපිට ගෙනහැර දක්වන්න සිදු වෙනවා. ඒ කාලේදී අපි පැරණි සමාජයේ තුල, විශේෂයෙන් මහනුවර කාල පරිච්ඡේදයේ තුල අපිට පේනවා මේ දිවුරීම සඳහා ක්‍රම අටක් පාවිච්චි කළා තියෙනවා. උණු තෙල් වල දිවුරනවා, උණු තෙල් භාජනයේ අත දාලා දිවුරනවා, ඒ වගේම වී තියලා වී වල දිවුරනවා, මැටි බදුන් තියලා දිවුරනවා, ඒ වගේම පුළුන් ගොබක් එල්ලලා ඒක තුල දිවුරීමක් සිදු කරනවා, ඒ වගේම මඩ වතුර ඉහලා දිවුරීම සිදු කරනවා, කිතුල් ගස් තියලා දිවුරනවා, වී සාක්ෂි කරලා දිවුරනවා, ඒ වගේම දේවාලයේ දිවුරන අවස්ථාත් තියෙනවා. විවිධ තැන්වල මිනිස්සු තමන්ගේ සත්‍යතාව කියලා කියන එක ඔප්පු කරන්නට මේ විදිහට මේ විවිධ වස්තුන් පාවිච්චි කරලා දිවුරීම සිදු කරනවා. නෑනෝ නුඹපල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා කියලා. අපි පෙරණි කව්‍ය සම්ප්‍රදාය තුළත් අපිට මේ කාරණාව මුණගැහෙනවා. අහස පොළොව ඉරහඳ දෙවියන් පල්ල, ඇති කළ දෙමව්පියන් දරු දෙදෙනා පල්ල. අපිට පෙනවා දරුවෝ තියලා දිවුරන අවස්ථාවන් තියෙනවා. එතකොට පේනවා යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ සත්‍යතාව ප්‍රකාශයට පත්කිරීම සඳහා අම්මල තාත්තලා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, දෙවියෝ දෙවිවරු වෙන්න පුළුවන්, නොයෙක් ආකාරයේහි පූජනීය වස්තු යම් යම් දේවල් උකසට තබලා, එහෙම නැත්නම් ඇපේට තබලා, තමන්ගේ සාක්ෂියට තබලා දිවුරන අවස්ථාවන්. පින්නත් අපිට ඔය පේනවා ලංකාවේ විවිධ තැන්වල ඔය දිවුරුන් බෝධිය පිළිබඳව දැක්වෙනවා. මහනුවර ප්‍රදේශයේ තිබෙන, අම්පිටිය ප්‍රදේශයේ තිබෙන අම්පිටියේ දිවුරුම් බෝධිය ඉතාමත්ම ප්‍රකට ස්ථානයක්. ඔය ස්ථානයේ ඔය මහනුවර කාල පරාසයේ තුළ විවිධ වැරදි වලට අවිච්ච මිනිස්සු ඒ නිවැරදි භාවයේ ඔප්පු කිරීම සඳහා ඒ තැන්වලට ගිහිල්ලා දිවුරුප අවස්ථාවන් තියෙනවා. මේ පිළිබඳව මහා විස්තරයක් අත්‍යවශ්‍යම තිබෙනවා. මේ පිළිබඳව පර්යේෂණ කරලා පොත්පත් පවා ලියලා තියෙනවා. ඉතින් මේවා කියවලා තියෙනවා. අපි මේවා ගැන ඕන තරම් අපිට ශාස්ත්‍රීය ආකාරයකට කරුණු ගිනහර දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපට ඉතාමත් වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ කාල පරාසයත් එක්ක, එව නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මානුකූලව මේ බොරු කීම සහ එව නැත්තම් වැරදි කරලා වැරදි කළේ නැයි කියලා කියන කාරණාව ඔප්පු කිරීම වගේම යම්කිසි ආකාරයකට බොරු කීම කියලා කියන එක. මෙතනදී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ බොරු කීමක් සිදුවන්නේ. වැරද්දක් කළා වැරද්දක් කළේ නැහැයි කියලා කියනවා නම් පින්වත් එතන පේන්නේ තනිකරම බොරුවක්. බොරුවෙන් රජ කරන මිනිස්සු ලෝකයේ ඕන තරම් ඔබට මුණගැහිලා තිබෙනවා. අපේ ධර්මයේ තුල පින්වත්නි නිරන්තරයෙන් අපිට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ සත්‍යවාදී බව. භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර බෝසතරන් කෙනෙක් විදියට පාරමිතා පුරන කාලයේදී සත්‍ය පාරමිතාව කියලා කෙනෙක් පිරුවා. පින්නත්ති මොන හේතුවක් නිසාවත් කවදාවත් තමන්ගේ ජීවිතයට බොරුවක් කියන්න එපා. ඒ බොරුවක් කියන තැනම යාගේ ජීවිතය තුළ සීලේ බිඳිවැටෙන අවස්ථාව උදා වෙනවා. බොරුවක් කිව්වහම ඒ බොරුවේදී වැරද්දක් කරලා ඒ වැරද්ද කළේ නැයි කියලා කියන්ට එයාට තව බොරු දාහක් කියන්න සිදු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සත්‍යවාදී ස්වභාවය මොනතරම්නම් තමන් වහන්සේ උතුම් කොට සැලකුවද කියලා කිව්වොත් බලන්න චතුරාර්ය සත්‍ය කියලා තියෙන ධර්මතාව තුළ පවා එතරම් ඒ සත්‍යමයි තිබෙන්නේ, යහපත් වූ ධර්මයමයි අපිට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. බෝසතනන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේදී මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට යම්කිසි ආකාරයකට ප්‍රකාශයට පත්කිරීමක් කරනවා. ඒත් එක මගේ මතක හැටියට සක්‍ර දේවින්ද්‍රයන් හෝ කවුරු හරි කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේගෙන් බුදු බව පිළිබඳව විමසනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නුනේ මගේ බුද්ධත්වයට මේ මිහිකත සාක්ෂි, මහ පොළොව සාක්ෂි කියලා. කෙනෙකුට තමන් සත්‍යවාදී තත්ත්වයකට පත් වෙනකොට පින්වත්නි සත්‍යවාදී මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ විශාල ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. සත්‍යවාදී මිනිසුන්ට, සිල්වත් මිනිසුන්ට ඕන තැනක ඕන ස්ථානයක නොබියව ජීවිතය ගත කරන්න පුළුවන්. බුරුකාරයන් තමයි ජීවිතේ හැංගි හැංගි, ඒ වගේම සැකයකින් යුක්තව ජීවිතය ගත කරන්නට වෙන්නේ. අපේ බෞද්ධ ජීවිතය තුළ අපි දන්නවා පංචශීලයේහි හතරවෙනි ශික්ෂා පද විදිහට සලකන්නේ මුසාවාදා, වේරමණී, සික්ඛාපදං, සමාදියාමි. බොරු කීමින් වැළකීමි කියලා කියන ශික්ෂා පදය මම සමාදන් වෙනවා. ඇත්තටම බොරු කීම කියලා කියන එක එව නැත්තම් යම්කිසි ආකාරයකට බොරුවක් වීම සඳහා අපේ ධර්මයේ තුල දක්වන කාරණාවන් කීපයක්ම සම්පූර්ණත්වයට පත් වෙන්න ඕනේ. කියන දේ සත්‍යයක් නොවන එක, ඒ වගේම අනුන් රවටන අදහසක් තිබීම, ඒ වගේම කයින් හෝ වචනයෙන් අදහස් ප්‍රකාශ කිරීම, අනිත් කෙනා ඒ බොරුව පිළිගැනීම කියලා කියන්නේ. බලන්නකො බොරුවක් යම්කිසි ආකාරයකට සම්පූර්ණත්වයට පත් වෙන්න නම් මේ කරුණු ටික සියල්ලම එතන අන්තර්ගත වෙන්න ඕනේ. අපි බොරුවක් කියනකොට කියන දේ සත්‍යක් නෙමෙයි, ඒ වගේම අනුන් රබටන්න තියෙන අදහසක්මයි අපේ හිත තුළ තියෙන්නේ. කයින් හෝ වචනයෙන් යම්කිසි අදහසක් ප්‍රකාශයට පත් කරනවා, අනිත් කෙනා ඒ බොරුව පිළිගැනීම කියලා කියන ඒ කාරණා කීපෙම සම්පූර්ණත්වයට පත් වෙනකොට එය මුසාවාදයක් බවට පත් වෙනවා. දැන් දිවුරන්ට ගියපුවහත් පින්වත්නි මේ දිවුරු වීමේදීත් ওই කරුණ සියල්ලම අපිට පේනවා. මිනිස්සුගේ ජීවිතය තුළ
යම් කිසි දෙයක් බොරුවක් තමන් කරලා ඒ බොරුව වහන්ට තමන් දිවුරනකොට මේ මුසාවාදා කියලා කියන ශික්ෂා පදයට යා යටත් වෙනවා. එයා අනුන් අනිවාර්යයෙන්ම අනුන් රවට්ටනවා. ඒ වගේම කයින් හෝ වචනෙන් ඒ අදහසක් ප්‍රකාශයටපත් කරනවා. අනිත් කෙනා ඒ බොරුව පිළිගැනීමක් සිද්ධ කරනවා. මොනතරම්නම් බරපතල අකුසල කර්මයක්ද? කවදාවත් පින්වත් නි මැරෙන්න ගියත් වචනයක් අවසන් මොහොතේදී පවා හෝ තමන්ගේ කටින් බොරුවක් නම් කියන්න එපා. ඒක මේ සසර පුරාවට තමන්ට මහා බරපතල අකුසල කර්මයක් බවට පත් වෙනවා. මගේ ලෝතුරා බුදුහාමුදුරු කොයිම වෙලාවකදීවත් මේ බොරු කියන මිනිස්සු ඇගෙීමට ලක් කිරීමක් කළේ නැහැ. බොරු කියන මිනිස්සු ඔබට ජීවිතයේ තුල ඕන තරම් මොන ගැහිලා තියෙනවා. ඒ බොරු කියන මිනිස්සු හිස් මිනිස්සු විදිහට තමයි අපි සලකන්නේ. ජීවිතේ කවදරේ දවසක ඔබට බොරු කියපු මිනිස්සු මොන ගැහිලා තියෙනවද? බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඔබට දැකලා තියෙ ගිහි පැවිදි දෙපක්ෂයේම ඉන්න ඇතැම් අය බොරුවෙන් ජීවත් වෙන අවස්ථා තිබෙනවා. ලෞතර බුදුහාමුදුරු මේ බොරුවෙන් ජීවත් වෙන මිනිසුන්ගේ ස්වභාවයේ தত্ত্বය පැහැදිලි කරපු ඉතාමත්ම හොඳ ලස්සන අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි අම්බලට්ටිකා රාවුලවාද සූත්‍රය. මේ අම්බලට්ටිකා රාවුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුත් කුමාරයා වෙච්ච රාවුල කුමාරයාට ඉතාමත්ම ලස්සන හරි අගනා දේශනාවක් සිද්ධ කරනවා. ඒ තමයි රාහුල සාමණේරයන් වහන්සේ කුඩා කාලයේ මුංචි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුත් කුමාරයාට ඔහුට මේ වතුර භාජනයක් පෙන්නලා මේ බොරුකාරිකුගේ ජීවිතයේ තුල තියෙන ස්වභාවයේ தත්ත්වය හරි ලස්සනට උපමාවට පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ රාහුල ස්වාමින් වහන්සේට පොඩි හඳුරන් වහන්සේට අහනවා, රාහුල මේ භාජනයක් තියෙනවා නේද? මේකේ තියෙන වතුර පොඩ්ඩයි නේද ඔබට පේනවා නේද? මේ විශාල භාජනය තුලෙහි ජලයේ පොඩ්ඩක් නේද තියෙන්නේ? පේනවා ස්වාමීනි, ජලයේ බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. රාහුල මේ දැනදෙන බොරු කියන ලැජ්ජාවක් නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කෙනාගේ, යා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්නත් පුළුවන්, ඇත්තටම ඔහුගේ ජීවිතය තුළ තියෙන්නේ ඉතාමත්ම අල්ප වූ ගුණධර්මයක්. මා විශාල භාජනයක් තිබුණට ඒ විශාල භාජනයේහි ජලය ඇත්තේ නැහැ. ඉතාමත්ම ස්වල්ප ජලයක් තියෙන්නේ. ඒ නිසා දැනදෙන බොරු කියන මිනිසුන්ගේ ජීවිතය තුළ තියෙන්නේ ඉතාමත්ම හිස් බවක්. රාහුල, දැනදෙන බොරු කියන මිනිසුන්ගේ ලැජ්ජාවක් නැති මිනිසුන්ගේ ජීවිතය හරි හිස්. හරියට මේ යටි කුරු කරලා තියෙන භාජනයක් වගේ හිස් ස්වභාවයක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි, අපිට පේනවා මේ බොරු කියන මිනිසු කියලා කියන්නේම, ඒ බොරු කියලා කියන්නේම හිස් භාජනයක් හා සමානයි. එහෙම නැත්නම් උන්ගේ ජීවිතේ හිස්විච්ච ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. මේ ලෝකයේ තුල බොරු කියන මිනිසෙකුට ඕනෑම පාප කර්මයක් කරන්න පුළුවන්. බොරු කියන මිනිසෙකුට තමන් අම්මා තාත්තා වුණත් මරලා නැහැ කියන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනු විතින්න පරලෝකස්ස නත්ති පාපං කාර්යන් කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට දුණා. යම්කිසි කෙනෙක් තමන්ට බොරුවක් කියනවා නම්, යම්කිසි ආකාරයකට සත්‍ය වසන් කරලා බොරු කියනවා නම්, ඒ බොරු කියන මිනිසෙකුට මේ ලෝකයේ තුළ ඕනෑම පාප කර්මයක් කරන්න පුළුවන්. බලන්න, මිනිස්සෙක් බොරු කියනකොට ඒ බොරු කියන මිනිසයාට ඕනෑම ආකාරයකට, යම්කිසි ආකාරයකට පාප කර්මයක් කරන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් කරන විට අපිට පේනවා බොරු කියන මිනිස්සු කවදාවත් තම සතේකටවත් අපි විශ්වාස කරන්න හොඳ නැහැ. බොරු කියන මිනිස්සෙකුට ඕනෑම වෙලාවක තමන්ගේ වාසිය වෙනුවෙන් පින්නත්නි ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්, බොරුවක් කරන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න, මේ යම්කිසි වැරද්දක් කරලා ඒ වැරද්ද කළේ නෑයි කියලා තමන් බොරු කියන විට අපි මා මුලින් සඳහන් කළා යම් යම් ආකාරයේහි අපි දිවුරුන අවස්ථාවන් පිළිබඳව. ඒක බොහොම ලස්සන අවස්ථාවක් තිබෙනවා. දැන් අපිට පුළුවන්කමක් තිබෙනවා අපේ පෙළ සාහිත්‍ය තුළ දක්වන කාරණාවන්, එහෙම නැත්නම් අපේ ජාතක දේශනාවන් හෝ වේවා, එහෙම නැත්නම් වෙනත් මූලාශ්‍රයක් පදනම් කරගෙන මේ කාරණාව අපිට සඳහන් වන තැන් කීපයක් පිළිබඳව ඔබට ගෙනහැර දක්වන්න පුළුවන්. පින්වත්නි, බලන්න, එතකොට මා මුලින්ම සඳහන් කළේ යම්කිසි කෙනෙක් වැරද්දක් කළා, ඒ වැරද්ද කළේ නෑයි කියලා කියන්ද මිනිස්සු විවිධ පූජනීය ස්ථාන වස්තු නොයෙකුත් දේවල් පාදක කරලා දිවුරනවා. අම්මා පල්, මගේ දෙයියන් පල්, බුදුන් පල්, අපි මේ වචන සියල්ලක්ම පාවිච්චි කරනවා. හැබැයි අර බොරු කියන මිනිස්සෙකුට තමන්ට ඕනෑම පාපයක් කරලා, තමන්ට ඕනෑම දෙයක් තියලා දිවුරලා කියන්න පුළුවන් වගේ ඒ මිනිසුන්ගේ ජීවිත හිස්. නමුත් ඒකේ තියෙන බොහොම භයානක ස්වභාවයක් තිබෙනවා.
අපේ ජාතක පාලියේ දැක්වෙන හරි ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ තමයි අම්බචෝර ජාතකය කියලා කියන්නේ. මේ අම්බචෝර ජාතකයේදී අපිට පේනවා මේ යම් යම් දේවල් පිළිබඳ වැතිච්ච සිදුවීම්වලදී දේවරූප අවස්ථාවන් පිළිබඳව. එතකොට මේ අම්බචෝර ජාතකයත් ඊළඟට ප්‍රේත වස්තුවේ තිබෙන්නා වූ පංචපුත්ත කාදක කියලා කියන ප්‍රේත වස්තුවත් අපට ගෙනහැර දක්වන්න පුළුවන් මේ දිවුරුවීම පිළිබඳව අපේ පොත්පත්වල සඳහන් වන කාරණාවන් විදිහට. පින්වත්නි, මේ අම්බචෝර ජාතකයේදී අපිට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එක්තරම් මහලු භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. මේ මහලු භික්ෂුන් වහන්සේ ඇත්තටම ඔහු පිටතින් බලනකොට ඉතාමත්ම හොඳ භික්ෂුවක්. බාහිර ලෝකයේ බලනකොට බාහිර ස්වභාවය තුළ ඉතාමත්ම හොඳ භික්ෂුවක් විදිහට තමයි පේන්නේ. ඔබට මෙතනදී එක කාරණාවක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ බාහිර වශයෙන් මිනිසු දිහා බලලා පින්නාත්නි කවදාවත් මේ මිනිසු පිළිබඳව තීන්දුව තීරණයක් කරන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක්. මොකද හේතුව ලෝකේ වංචාකාරයන්ට බුරුකාරයන්ට අපි රැවටෙනවා. ඒ රැවටින්නේයි ඒ පුජ්‍යලයන්ගේ තියෙන බාහිර ස්වභාවයේ තත්ත්වයේ පිළිබඳව අපි බලලා දැකලා රැවටීම සිදු වෙනවා. ඒ ගිහි පැවිදි දෙපාර්ශයකට වෙන්න පුළුවන් කෙනෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ඇතැම් වෙලාවට චීවරයක් දරාගෙන සිටිනවා. නමුත් ඒ චීවරයක් දරාගෙන සිටින්නේ සැබෑම භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. සමහරලාට මංකොල්ලකාරයෙක්, එහෙම නැත්නම් පාතාල ක්‍රියාවන් නිරති වෙච්ච කෙනෙක්, විවිධ අපරාධ කරපු කෙනෙක්. දැකූ පමණින් ඔබ රැවටීමක් සිදු වෙනවා. අනේ ලස්සනයි, හැඩහුරුකමයි, පුදුම ප්‍රේමනාප ස්වභාවයක් තියෙන, සාන්තව කතා කරනවා. මේ විදියට කෙනෙකුගේ පින්වත්නි සීලය මඩින්ට කවදාවත් උත්සාහ කරන්න එපා. ලෝකයේ ඔබ වංචාකාරයන්ට, බොරුකාරයන්ට රැවටෙන්නේම ඔබට මේ ඥානයක්, අවබෝධයක් නැතිකම නිසාම. අපේ තරුණ දුවා දරුවෝ මොනතරම්නම් රැවටෙනවද මිනිසුන්ට? අපේ වයසක අම්මලා තාත්තලා කොච්චරනම් රැවටෙනවාද? ලංකාවේ සමහර වෙලාවට ඔය විවිධ ආකාරයේ කූට උපක්‍රම ව්‍යාපාර කරගෙන යන මිනිසුන්ට අපි අහිංසක මිනිසු රැවටිලා තමන්ගේ අතේ කරේ තිබිච්ච සියලු මුදල් උකස් කරලා ඒ වගේ තැම්පත් කරලා බලනකොට අනාථ වෙච්ච මිනිසු දහස් ගණක් මේ සමාජය තුළ ඉන්නවා. අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්ම ඇති පින්වත්නි, මේ සමාජය තුළ, ලෝකයේ තුළ ජීවත්වන ක්‍රමය අපට ඉගෙන ගන්න. බලන්ට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුණු සංයුත්ත නිකායේ සඝාතක වර්ගයේ තිබෙන සත්ත්වජටිල සූත්‍ර දේශනාව. ඔයි පින්වත් හැම කෙනෙක්ම අහලා තියෙන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමා සමග සාකච්ඡා කරමින් සිටින වෙලාවේදී කොසල් රජතුමා අපිට පේනම අර ජටිලයන්ට වන්දනා කරලා කියනවා, ස්වාමීනි, මේ ලෝකයේ තුල ජීවත්වන යම්කිසි රහතන් වහන්සේලා පිරිසක් සිටිනවා නම් ඒ රහතන් වහන්සේලා අතර ඉන්න පිරිසක් තමයි නේද ඔය ගියේ කියලා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ, රජතුමනි, ඔබලා ගිහි ගෙදර වාසය කරන දරුවන් මැද ජීවත් වෙන මේ කසීසලු දරන ඔබලාට කොහොමද මේ හාමුදුර කෙනෙක්, එහෙම නැත්නම් මේ අය රහතන් වහන්සේලා විදිහට ඔබලා කොහොමද පිළිගන්නේ? එහෙම කෙනෙකුට කවදාවත් පිළිගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. යම්කිසි මිනිසෙකුගේ තියෙන ඒ වටිනාකම ගුණය කියලා කියන එක, මේ අබුරුකාරයෙක්ද ඇත්තකාරයෙක්ද කියලා කියන එක දැනගන්නට පුළුවන්කමක් තිබෙන්නේ ක්‍රමචීපයක් බුදුහාමුදුරුව අපිට අවධාරණය කළා. එකක් තමයි එයාගේ සීලය දැනගන්න පුළුවන් එයත් එක බොහෝ කාලයක් වාසය කිරීම තුළින්. එයාගේ පිරිසුදු භාවය, පවිත්‍ර භාවය දැනගන්න පුළුවන් කතා බස් කිරීම තුළින් එයත් බොහෝ කාලයක් අපිට ආශ්‍රය කිරීම තුළින්. එයාගේ වීරිය දැනගන්න පුළුවන් එයාගේ විපත්තියකදී. ඒකත් දැනගන්න පුළුවන් බොහෝ කාලයක් ගියාට පස්සේ. එයාගේ ප්‍රඥාව දැනගන්න පුළුවන් අපි එයාගේත් එක සාකච්ඡා කිරීම තුළින්, එයාව බොහෝ කාලයක් ආශ්‍රය කිරීම තුළින්. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අපිට මේ කාරණාවේදී ඉතාමත්ම ලස්සන කාරණාවක් කියලා දුන්නා. ඒ තමයි ලෝකේ වංචාකාරයන්, බොරුකාරයන්, දියුරණ මිනිස්සු ඉන්නවා නම් ඒ දිවුරුණ මිනිස්සු හඳුනාගන්ට අපිට තියෙන ලස්සන ක්‍රමයක්. එකක් එයාගේ සීලය, එයාගේ පවිත්‍ර භාවය, එයාගේ තියෙන වීරිය, ප්‍රඥාව කියලා කියන ඒවා බොහෝ කාලයක් ඒ අය ආශ්‍රය කිරීම තුළින්, ඒ වගේම බොහෝම කල්පනාකාරී කිරීම තුළින්, යෝනිසෝ මනසිකාරීන් යුක්තව නුවණ කල්පනා කළ යදවලා තමයි එවැනි පුජ්‍යලයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔසල් රජතුමාට විශේෂයෙන් සඳහන් කළේ, න වන්න රූපෙන නරෝසු ජහනෝ න විශ්සස ඉතර දස්සනේන සුසඤ්ඤතානං ව්‍යංජනෙය්‍ය අසඤ්ඤතා ලෝකමිමං චරන්ති. එනිසා මිනිහේ කවදාවත් ඔබ
පිටතින් බලලා පිනිමින් යාව හඳුනාගන්ට උසාහ කරන්න එපා. සුළු හැඳෙනකින් පවා අපි බොහෝ විශ්වාසයන් ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. නමුත් අසංවර මිනිසු මේ ලෝකයේ තුළ ඉන්නවා. වෙනියෙක් මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිතය තුළ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා වෙන්න පුළුවන් සත්‍යවාදී මිනිසොත්. පින්නත්නි ඒ වගේම බුරුකාරයොත් ඒ විදිහටම ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ කොහොමද මේ මිනිස්සු දෙගොල්ලෝ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ? එයයි බුදුරජා භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ. ඔවුන් හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔවුන් බොහෝ කාලයක් ආශ්‍රී කිරීම තුළින් ඔවුන්ගේ සීලයත් ප්‍රඥාවත් වීරියත් සියල්ලම අපට දැක ගන්න පුළුවන්කමක් තියෙන්නේ වීරියෙන් ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කර ගැනීම තුළින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරන්ට යදුනා. පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝච ලෝහඩ්ඩ මාසෝ සුවන්න චන්නෝ චරන්ති ඒකේ පරිවාර චන්නෝ අන්තෝ අසුද්ධා බහිසෝවමාන. හරියට මේ රන් කුණ්ඩල ආභරණයක්, ඒ රත්තරන් ආභරණයක් කියලා හිතෙන්නේ. හැබැයි ඒක මැටිඔලින් සකස් කරපු දෙයක්. ඒ වගේම ඇතුළ සම්පූර්ණ අපිරිසුදුයි. ලස්සනට බැබලෙනවා, හැබැයි මැටියෙන් හරිගසල් ඉවරලා ඒක රත්තරන් පාට ගාලා තියෙන්නේ. ඇතුලේ තියෙන තනිකරම යකඩ ගොඩක්, එහෙම නැත්නම් මැටි ගොඩක් රත්තරන් නෙමෙයි. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වෙන විට මිනිසුන්ට ඔබ රැවටෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ රැවටෙන එක ඉතාමත්ම පරිස්සමින් කරන්න අවශ්‍යයි. ඔබට වාද පුනපුනාම මේ දේශනාවෙදි සඳහන් කරන්නේ බුරුකාරයන්ට රැවටෙන්න එපා කියලා කියන කාරණාව. දැන් බලන්න මේ බුරුකාරියෝ හැම වෙලාවක් තුලදීම ඇතැම් වෙලාවට අර දිවුරුවීම කියලා කියන එක සිද්ධ කරනවා. වැරද්දක් කරලා වැරද්දක් කළේ නෑයි කියලා කියන එක දිවුරනවා. සමහර ඇත්තන්ට වැරද්දක් කරලා නෑ, නමුත් එයාට දිවුරලා කියන්න අවශ්‍යයි. ඒ වෙලාවටත් ඇතැම් අය තමන්ගේ සත්‍යවාදී බව ප්‍රකාශ කිරීම සඳහා පින්වත් දිවුරන අවස්ථා තියෙනවා. දැන් මේ අම්බචෝර ජාතකය ඉතාම වැදගත් වෙන්නේ මොකද හේතුව මම සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ මේ වැඩ හිටපු කාල පරාසය තුළ මේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් පිටතින් බලනකොට බොහොම ලස්සනයි හාමුදුරුවෝ. බොහොම ප්‍රියමනාප ස්වරූපයකින් ඉන්නවා. හැබැයි එයා වංචනිකෙක්. තමන්ට ලැබෙන දේවල් තමන් රහසින් තමන්ගේ ඥාතින්ට හිතවත් අයට මේ ශාසනික දේවල් එයා අනිත් අයට හොරෙන් දීලා වංචනිකව ලෝකයා රවට්ටමින් ජීවත් වෙනවා. දැන් අදත් ওই විදියටම පිරිස් ලෝකයේ තුල ජීවත් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාල පරාසය තුලත් පින්වත්නි ඔවිනි සිදුවීම් ඒ විදියටම ඇති වුණා. කවුරුත් හිතන්න එපා අද විතරයි මේවා සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඉතිහාසෙත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාල පරාසය තුලත් මේ සිදුවීම මේ විදියටම සිදුලා තියෙනවා. මේ කාරණාව දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. මහණෙනි ඔය භික්ෂුව අද පමණක් නෙමෙයි මෙයාගේ මේ චර්යාවේ මේ ස්වභාවයේ தත්ත්වය මීට ඉස්සර වෙලත් පෙර ආත්ම භවලත් සිද්ධ වුණා. ඉස්සර කාලයේදී බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරනකොට අපමහ බෝසතරන් වහන්සේ ඉපදෙලා හිටියේ තෞතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රයා විදියට. ඒ කාලයේදී එක්තරා කුහක තාපසයෙක් අඹ උයනක උංචි පැලක් හදාගෙන ඔහු වාසය කළා. ඔහු ලෝකයාට පෙන්වේ තමන් බොහොම සිල්වත් කෙනෙක් විදියට. ඔහු කරපු දේ මොකක්ද? සිල්වතෙක් විදියට ලෝකයට පෙන්නමින් අර අඹ උයනේ ඉඳගෙන ඒ අඹ ටික ඉදුනහම ඒවා අරගෙන කාලා, ඒවා කඩාගෙන, ඒ වගේම හොරෙන් කඩාගෙන අනිත් අයටත් දීලා පිටතින් තාපසෙක් වගේ පෙනුනට ඇතුලින් හොරෙක්. එනත් මේකයි සම්පූර්ණයෙන්ම ඔබට යම්කිසි සුද්ධ සිංහලෙන් සඳහන් කළොත් එහෙම පිටතින් තාපසෙක් වගේ ඉන්නවා, පිටතින් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්නවා, නමුත් ඇතුළතින් හොරෙක් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ විදිහට මේ හොරකමින් ජීවත් වෙච්ච කෙනෙක් මෙයා. ඔබට පේනවා ඇති සමහර වෙලාවට ඔය පූජනීය පරණ පැරණි පූජනීය ස්ථානවල පවා ඒ භික්ෂුන් වහන්සේලාගේ වෙස්යෙන් ඇවිල්ලා භාවනා කරනවායි කියලා හිතලා ඒ තැන්වල läගලා සමහරලාට ඒ තැන්වල මහ පොළවේ තියෙන ඒ පූජනීය වස්තු නිදාන් වස්තු සොරකම් කරන ගියපු අවස්ථා. මිනිස්සු රැවටෙනවා. සමහරලාට ඉසබාලා ලස්සනට කළු පාට සිවුරක් පොරවගෙන ඉන්නකොට මෙච්චර කාලයක් අවුරුදු ගණනාවක් තිස්සේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔබගේ සියලු උදව්පකාර කරමින් ඔබේ සියලුම හුදු සමාජීය කටයුතු පාංශුකොලිද දානේද මලගෙදරද බෝධි පූජාව සියල්ලම කරපු හාමුදුරුවන්ට දෝෂාරෝපණය කරලා ඔබ අලුතින් ආපු හාමුදුරුවෝ සිල්වති ගුණවතෙක් විදියට ඉහළ මට්ටමට තියෙනවා. කිසිදු අවබෝධයක් නැතුව කවදාවත් පින්වත්නි ඒ ක්‍රියාව කරන්නට එපා. දැන් බලන්න මේ අඹවණින් හිටපු කෙනා තමන් ලෝකයට පෙන්ව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම හොඳට තාපස ජීවිතයක් ගත කරනවා කියලා. නමුත් බැලු බැල්මටම අපිට පේනවා ඒ තාපස ජීවිතයක් නෙමෙයි ඔවුන්ගේ ජීවිතය තුළ තිබුණේ සම්පූර්ණයෙන්ම හොර ජීවිතයක් තිබුණේ. බොරුවෙන් වංචාවෙන් ජීවත් වුණේ. දවසක් සක්දෙවිඳු කල්පනා කරනවා මේ පුජ්‍යලයා ඇත්ත වශයෙන්ම
හොරට බොරුවට වංචාවෙන් ලෝකයේ තුල ජීවත්වන කෙනෙක්. ඒ නිසා මේ සක්‍ර දේවේන්ද්‍රයා දැක්කම යාගේ තින කුහකකම දැකලා මේ තාපසයට මම පාඩමක් ගන්න ඕන කියලා හිතලි වෙරලා ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් යුක්තවම අර අඹවණේ තිබිච්ච අඹ සියල්ලම නොපෙනියන්ට සැලසුවා. මේ කතාවක සඳහන් වන කාරණාවක් පින්වත්නි. ඒ නිසා මේ කතාවේ ඇතුළෙහි අපිට ගන්න තියෙන්නේ අර බුරුකාරයාගේ ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්ත්වය. මෙන්න මේ විලාවේදී අපිට පේනවා මේ තාපසයා තමන්ගේ හිටපු ඒ වනයෙන් එළියට ගියපු වෙලාවේදී ඒ විලාවේදී මේ බර්ණස් නුවර සිටුතුමාගේ හිටපු දුවරු හතර දෙනෙක් විනෝදේ සඳහා උයනට ආවා. උයනට ඇවිල්ලා ඒ උයනේ සෙල්ලම් කර කර ඉන්න වෙලාවේදී ආපහු සරයක් මේ පිණ්ඩපාතයෙන් එහෙම නැත්තම් එළියට ගිහම මේ තාපසයා උයනට එනවා. උයනට ඇවිල්ලා බලනකොට උයනේහි පේනවා අඹගස්වල එක අඹගෙඩියක්වත් ඇත්තේ නැහැ. ඒ විලාවේදී ඔහු කලබලයකට පත් වෙනවා. ඔහු හිතනවා කල්පනා කරනවා අනිවාර්යයෙන්ම මේ දුවරු හතර දෙනා එහෙම නැත්නම් මේ කාන්තාවෝ හතර දෙනා තමයි අනිවාර්යයෙන්ම මේ අඹ කණ්ඩ ඇත්තේ. ඒ වෙලාවේදී සඳහන් කරනවා ඔබලා මේ අඹ කෑව නේද කියලා. පින්නත් මේ වෙලාවේදී දරුවෝ හතර දෙනාම කියනවා නෑ අපි එහෙම කෑවේ නැහැ. අපි එහෙම කළේ නැහැ. මේ හොරකම් කිරීමක් සිද්ධ කළේ නා අඹ චෝර කියලා මේ ජාතක කතාව සඳහන් කරන්නේ තේ නිසාමයි. අන්න ඒ වෙලාවේදී අපිට පේනවා මේ කාන්තාවන් හතර දෙනා එක්තරා ආකාරයකට තමන් මේ බොරුවක් කළේ නැයයි කියලා කියන්නේ. එම නැත්නම් හොරකමක් කළේ නැයයි කියලා කියන්නේ. තමන්ගේ සත්‍යවාදී බව සැබෑටම සත්‍යවාදී බව ඔප්පු කිරීම සඳහා ඔවුන් දිවුරන්න පටන් ගන්නවා. දැන් එතන අපිට පේනවා ඒ දිවුරීම කියලා කියන්නේ ඇත්තටම සැබෑ ලෙසම ඔවුන් වැරද්දක් කරලා නැහැ. ඒ වැරද්දක් නොකරපු අය තමන්ගේ සත්‍යවාදී බව ප්‍රකාශ කිරීම සඳහා මේ ජාතක දේශනාවේදී දිවුරනවා. කොයි විදිහටද දිවුරන්නේ අත් වශයෙන්ම? මේ දියණියන් හතර දෙනාම හතර ආකාරයකට දිවුරනවා. ඒ දිවුරන්නේ කොහොමද? පළවෙනි දියණිය සඳහන් කරනවා යෝ නීලියං මණ්ඩේති සණ්ඩහසේන විහඤ්ඤති තස්සසා වසමන් මේතු යාති අම්බිය වහරි. යම් කිසි ස්තනත්‍යක් ඔබගේ අඹ සොරකම් කළාද මේ පළවෙනි දියණිය දිවුරන්නේ පින්වත් මේ ආකාරයකට. යම් කිසි ස්තනත්‍යක් ඔබේ අඹ සොරකම් කළාද ඕතම අනාගත කාලයේදී විවාහයට පත් වෙන්න උනේ කොයි වගේ විවාහයකට කෙනෙක්ද පත් වෙන්න අවශ්‍ය වෙන්නේ? කෙස් සුදු පාට විච්චි. ඒ වගේම ඒ සුදු පාට විච්චි කෙස් උගුල්ලන වයසක මහලු මිනිහෙක් යාට ජීවිතේ තමන්ට ස්වාමි පුරුෂයා විදිහට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි බලන්ටක දැන් මෙයා සඳහන් කරන්නේ පළවෙනි දිවිනිය කියන්නේ. එයා කියන්නේ බැරි වෙලාවත් මම එක පැත්තකින් මේ අඹ කෑවේ නෑ, මම මේ අඹ හොරකම් කළේ නෑ. හැබැයි ඔබ මේ මාව අඹ කෑවා කියලා ඔබ පිළිගැනීමක් කරනවා නම් අනාගත කාලයේදී මට විවාහ ජීවිතයක් කරගන්නට මට ලැබෙන මිනිස්සයා කෙස් පැහිවිච්චි ඒ වගේ මහලු වයසට පත්තිච්ච කෙනෙක් මට ලැබේවා. මට ඒකයි මම දියුරලා කියන්නේ, මම සපත කරලා කියන්නේ. ඒක මහා බරපතල කර්මයක්. කිසිම ගැහණියක් කැමති නැහැ මහලු වයසක කෙනෙක් විවාහ කරගන්න. නමුත් මේ කාන්තාව සඳහන් කරන්නේ මම අඹ කෑවි නෑ, කෑවනම් කවුරු හරි කෙනෙක් ඇත්තටම අනාගත කාලයේදී මේ සුදු පාට කෙස් තියෙන ඒ කෙස් උගුරන මහලු වයසට පත්තිච්ච කෙනෙක් ස්වාම පුරුෂයා විතර ලැබේවා කියලා. ඒක තමයි යාගේ දියුරීම බවට පත් වුනේ. දෙවෙනි කිනා කියනා වී සංඝා පංච වීසෙන් වී සංඝා ඌන තින්සව ජාතියා කියලා මේ අදී සඳහන් කරනවා. යම් කිසි තැනැත්තියක් ඔබගේ අඹ ටික සොරකම් කළා නම් ඒ අඹ ටික සොරකම් කරපු කෙනාට වයසට ගියපු මිනිස්සෙක්ම ලැබේවා. සඳහන් කරන්නේ අවුරුදු 20ක් හෝ නැත්නම් යම් කිසි ආකාරයකට වයස 29ක් හෝ 25ක් වෙලා يعني මිත්ලාබාල ස්ත්‍රියන් සඳහන් කරන්නේ අනාගතයේදී ලැබෙන්නින ස්වාම පුරුෂයා වයසට ගිහ මිනිස්සෙක්ම ලැබේවා. ඒ වගේම දීගංවා ගච්චුති අධධානං ඒකිකා අபிසාරියා. තුන්වෙනි කෙනා කියනවා ඔබගේ අඹ ටික කවුරු හරි කෙනෙක් කෑවා නම් ඒ අඹ ටික කාපු කෙනා කවදා හරි දවසක ගණිකාවක් වෙලා හුදකලා එහි ඇවිද ඉන්න කෙනෙක් බවට පත් වේවා. එක්තරා ආකාරයකින් කියන්නේ මම අඹ කෑවනම් මං කවදා හරි දවසක ගණිකාවක් වෙනවා. මම අඹ කෑවනම් මට අනාගත කාලෙදී හම්බෙන මිනිසයා වයසක මිනිස්සෙක්. ඒ වගේම මම අඹ කෑවනම් මට අනාගත කාලයේදී මුණ ගැහෙන මිනිසයා කෙස් ඉදිච්ච මිනිසෙක් තමයි මට මුණ ගැහෙන්නේ. හතරවෙනි කෙනා සඳහන් කරනවා අලංකතා සුවසනා මාලිනී මේ ආදිවාසීන් දක්වනා යම් කිසි අවස්ථාවකදී අඹ ටිකක් කෑවනම් ඔබේ ඒ අඹ කාපු කෙනා ඇත්තටම අනාගත කාලයේදී හොඳට ඇඳ පැළඳගෙන එමනතන් අඹ හොරකම් කළා නම් ඒ හොරකම් කරපු කෙනා අනාගත කාලයේදී හොඳට ඇඳ පැළඳගෙන
මල්දම් දල්වාගෙන සුවද සඳුන් ගල්වාගෙන හැබැයි යහනේ තනිය හනේ නිදාගන්නවා. ස්වාම්පුරුෂයෙක් ඇත්තේ නැහැ. තනිකඩ ජීවිතයක්ම ගත කෙරේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපිට පේනවා හතර දෙනෙක් කියනවා යම් කිසි ආකාරයකට අඹහොරකම් කළා නම් ඒ අඹහොරකම් කරපු කෙනාට අනාගත කාලයේදී මහලු මිනිසෙක් මුණ ගැහිවා. අඹහොරකම් කළා නම් අනාගත කාලයේදී කෙස් පැහිච්ච මිනිසෙක් ලැබේවා. අඹහොරකම් කළා නම් අනාගත කාලයේදී ගණිකාවක් වේවා. අඹහොරකම් කළා නම් අනාගත කාලයේදී ස්වාමි පුරුෂයෙක් නැතුව තනි යහනේ නිදන්ට ලැබේවා. මේ විදිහට තමන් අඹ හොරකම් කළේ නෑයයි කියලා කියන කාරණාව පින්වත්නි අපිට පේනවා. තමන් ඔප්පු කිරීම සඳහා, තමන්ගේ සත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා අපිට පේනවා මේ ජාතක දේශනා වීදිත් එක්තරා ආකාරයකට දිවිරිමක් කරනවා. ඒතර යම්කිසි කෙනෙකුට තමන් වැරද්දක් කරලා ඒ වැරද්ද කළේ නෑයයි කියලා කියන්ට මේ පූජනීය වස්තු වගේම මේ විදියට අනාගතී උපසර තබලා යම් යම් දේවල් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න මේකේ තියෙන බරපතල ස්වභාවයේ තත්ත්‍ය අපිට පෙන්වුම් කරනවා. පේත්වත්තු වර්ණාවට ගියාට පස්සේ පේත්වත්තු වර්ණාවේදී අපිට එක තැන්වලදී මුණගැහෙන අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි සප්තපුත්ත කාදක කියලා කියන පේත වස්තුව. මේ සප්තපුත්ත පේතවත්වෙහි අපිට පේනවා එක්තරා කාන්තාවක් තමන් දිවුරුපු ආකාරය. එයා දිවුරන්නේ කොහොමද? මගේ දරුවෝ කන තැනැත්තියක් බවට පත්වේවායි කියලා. පින්නත්ති අතිශය භයානක තත්ත්වයක් අපේ අම්මා තියලා දිවුරනවා, තාත්තා තියලා දිවුරනවා.

තියෙන ඔව් මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. වැරද්දක් කළේ නැත්තම් ඔව් මගේ අතින් වැරද්දක් වුණේ නැහැ. මේ ලෝකයේ තුල කර්මය කියලා එකක් තිබෙනවා. ඒ කර්මය ඉතාමත්ම ප්‍රබලයි. මගේ හෘද සාක්ෂිය දන්නවා පින්වත්නි කර්මයට අනුකූලව මම වැරද්දක් කළා නැහැ කියලා කියන කාරණාව. දැන් මේ සප්තපුත්ත කාදක පේතවත්ථී දක්වන කාරණාව තමයි එක්තරා අවස්ථාවකදී ඒ කාන්තාව බොහොම රූප సౌందර්යයෙන් යුක්තව හිටපු කෙනෙක් නෙමෙයි එක පැත්තකින් බලන විට. වික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාල පරාසය තුළ පින්නපාත චාරිකාවේ නිරත වෙනකොට මේ ස්වාමින් වහන්සේලාට දකින්ට ලැබුණා. අත්ත වශයෙන්ම එක්තරා අවස්ථාවක එක්තරා රාත්‍රියකදී ඉතාමත්ම නග්න එහෙම නැත්නම් ශාරීරික කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම දුර්ගන්ධය හැමතැනම පැතිරලා යනවා. ඒ වගේම තමන්ගේ ශරීරයේ හැම පැත්තකම නිලමැස්සෝ ගැවසී ගත්ත. මේ වගේ මහා අශෝභන අප්‍රසන්න රූපයක් භික්ෂුන් වහන්සේලාට දකින්න ලැබෙනවා. මේ භික්ෂුන් වහන්සේලා අහන ඔබ කවුද කියලා අහනවා. එතකොට ඇය සඳහන් කරන්නේ ස්වාමිනේ මම ප්‍රේතියක් ප්‍රේතාත්මික උත්පත්ති ලැබල ඉන්න කෙනෙක්. මේ භික්ෂුන් වහන්සේලා අහන්නේ ඇයි ඔබ මේ විදිහට මේ ප්‍රේතාත්මික උත්පත්ති ලැබුවේ? ඒ වෙලාවේදී ඇය සඳහන් කරනවා ස්වාමිනේ මම මගේ ජීවිතයේ තුල මගේ ස්වාමියා ජීවත්වල ඉන්න කාලයේදීම මට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා වෙන කාන්තාවක් ගෙනාවා. වෙන කාන්තාවක් ගෙනාවට පස්සේ එයා ටික කාලයක් ඉන්නකොට එයා ගැප් ගත්තා. මට ලොකු ඉරිසියාවක් ඇති වුණා. මට ඇතිවිච්ච කාරණාව තමයි මගේ ස්වාමි පුරුෂයාගේ තිබිච්ච වස්තු සම්භාරයත් සියල්ලම මේ කාන්තාවගේ දරුවාට යාවි කියලා. ඒ නිසා මට ඕනෙකමක් තිබුණා මේ දරු ගැබ විනාශ කරන්නට. පින්නත්නි ඔබට දරුවෙක් නැත්තම් තවත් දරුගැබක් හටගත්ත කාන්තාවකට කවදාවත් ඉරිෂ්‍යා කරන්න එපා. ඔබට දරුගැබක් නැහැ කියලා කවදාවත් දුක් වෙන්නත් එපා. යම් කිසි කෙනෙකුගේ දරුගැබක් දැකලා ඔබට කරුණාව මෛත්‍රී පතුරවන්න පුළුවන් නම් ඒ දරුගැබ දැකලා ඒ පිළිබඳ අනුකම්පාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ දරුගැබ දැකලා ආදරෙන් කරුණාවෙන් කතා කරන්න පුළුවන් නම් සසරේ ඔබ කරපු අකුසල කර්මයන් යටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ ප්‍රේතිය සඳහන් කරන්නේ ස්වාමිනි ඒ දරුගැබ විනාශ කරන්නට මම එක්තරා ආකාරයකට බෙද බෙහෙත් කරන කෙනෙක් හමු වෙලා හෝත් එක සාකච්ඡා කළා. උපක්‍රමයකින් අර කාන්තාවට මම ඒ දරුගැබ විනාශ කිරීම සඳහා බෙහෙත් ලබා දුන්නා. මාස 3ක් යැවීමෙන් ඒ දරුගැබ විනාශයකට පත් වුණා. ඒ දරුගැබ විනාශයකට පත් වුණාට පස්සේ එයාගේ ඥාතීන් අනිත් සියලු දෙනාම එකතු වෙලා මට චෝදනා කරන්න පටන් ගත්තා. මොකද්ද චෝදනා කරන්න පටන් ගත්තේ? ඔබ තමයි මේ උපක්‍රමයකින් මේ දරුගැබ විනාශ කළේ කියලා. ඒ වෙලාවේදී මම සැබෑ ලෙසම වැරද්දක් කළා තමයි. හැබැයි මම ඒ වැරද්ද කළේ නැහැයි කියලා කියන්න මම දිවුරුවා. මම දිවුරුවේ කොහොමද යම් කිසි දවසක මට දරුවෝ හම්බේනවා නම් උදේ දරුවෝ 7 දිනක් හම්බේනවා නම් ඒ දරුවෝ 7 දිනක් කන තැනැත්තියක් බවට පත් වේවා. හවස දරුවෝ 7 දිනක් හම්බේනවා නම් ඒ දරුවෝ 7 දිනත් කන තැනැත්තියක් බවට පත් වේවා. මං ඒ විදිහට කියලා දිවුරුවා. ඒ දිවුරුවේදී අනාගත කාලයේදී මම මරණයට පත් වෙලා මම ප්‍රේත ආත්මයක් උත්පත්ති ලැබුවා. මට ලැබිච්ච දරුවෝ උදේ 7 දෙනෙක් හම්බුණා, 7 දෙනාම කෑවා. හවස 7 දෙනෙක් හම්බුණා, ඒ 7 දෙනාමත් මම කෑවා. ඒ නිසා ස්වාමීනි මේ ජීවිතයේ තුල පුදුමාකාර විදිහේ මම විඳවීමක් සිදු වෙනවා. මේ පාප කර්මය නිසා මගේ ජීවිතයේ තුල මේ ශාරීරිය තුල මහ දැවීමක් ඇති වෙනවා, පිච්චීමක් ඇති වෙනවා. මට සාපිපාසාදී කියලා කියන එක ඉතාමත්ම තදින්ම දැනෙනවා. ඒ නිසා මට මගේ ජීවිතයේ තුල මේ අකුසල කර්මය නිසාම මගේ ජීවිතයේ තුල මේ විඳවීම සිද්ධ වෙනවා. මට ධනක් පූජා කරලා පින් අනුමෝදන් කළොත් තමයි මට මගේ ජීවිතයේ කැළැවීමක් සිදු වෙන්නේ. බාබට සඳහන් කළේ එතනදී බලන්ට දරුවෝ තියලා එක පැත්තකින් දිවුරුමයක් කරලා තියෙන දරුවෝ කන තැනැත්තියක් බවට පත් වේවායි කියලා. ඒ නිසා ඔබ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මතාව තුළ අපිට පෙන්눔 කරන කාරණාව තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ඇත්ත වශයෙන්ම මේ විදියට වැරද්දක් කරලා ඒ වැරද්ද කළේ නැහැයි කියලා කියන්ට පින්නත්නි අපි බොරු කියන එක, මුසාවාදී කරන එක, ඒ වගේම සුද්ධ වස්තුන් තියලා දිවුරන එක පින්නත්නි මේක ඉතාමත්ම බරපතලම අකුසල කර්මයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයකට මිනිස්සෙක් මේ විදියට ඒ බොරුවක් කළා, වැරද්දක් කරලා එකලේ නැහැ කියලා දිවුරන කොට යාට පරලෝකයේ වශයෙන් යාට තිරිසන් යෝනිවල ප්‍රේත ආත්මවල පින්නත් නිරේ උත්පත්ති ලබන සිදුවෙනවා. මේ ලෝකයේ

බොරු කරන මිනිස්සු නිරන්තරේ මනුන්ගේ බොරු චෝදනාවට ලක් වෙනවා. ඒ වගේම එවැනි මිනිස්සු කියන දයක් කවදාවත් අනිත් අය විශ්වාස කරන්නේ නැහැ. බොරුකාරයෙක් කියලා කියන එකමයි හැම වෙලාවක් තුළදීම අනිත් මිනිස්සු කියන්නේ. ඔහු ඇත්තක් කිව්වත් අනිත් අය කිසිම වෙලාවක පිළිගැනීමට සූදානම්ක් ඇත්තේ නැහැ. ඒ නිසා යම් කිසි වෙලාවකදී බොරුව කියලා කියන එක චෝදනාව කියලා කියන එක කවදාවත් සිද්ධ කරන්න එපා. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට බොරු කියන්න එපා, චෝදනාවන් කරන්න එපා. ඔබ දන්නවා චින්චි මාණිකාවට වෙච්ච සිද්ධිය කුමක්ද කියලා. ඒ වගේම කෝකාලික සූත්‍රයේදී කෝකාලික භික්ෂුවටත් සිදු වුණේ සිල්වත් ගුණවත් වූ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන තෙරුන් මහන්සියට චෝදනා කළා. ඔහුත් පින්වත්නි සතර අපායට වැටීම සිදු වුණා. ඒ නිසා අපිට පේනවා යම්කිසි ආකාරයකට මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ මොනම හේතුවක් නිසාවත් ඒ හේතුව පදනම් කරගෙන කවදාවත් දිවුරන්ට එපා තමන් වැරද්දක් කරලා. තමන් සත්‍යවාදී නම්, තමන් නිවැරදි නම්, තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නම් තමන්ට පුළුවන් කමක් තියෙනවා බය නැතුව මේ ලෝකයේ තුල ජීවත් වෙන්නට. පින්වත්නි ඉතිරි දේශනාවකදී අපි බලමු ඉඩකඩක් තිබුණොත් සත්‍යවාදී බව කියලා කියන එක මිනිසියෙකුට මොන තරම්නම් ශක්තියක්. ඒ සත්‍යවාදී බවම පදනම් කරගෙන කෙනෙකුට අදිෂ්ඨානයක් කරන්නට පුළුවන් කමක් තියෙනවා. එනිසා අද දේශනාවේදී ඔබට මා සඳහන් කළේ සමාජික වශයෙන් අපේ ජීවිතේ වැදගත් වන කාරණාවක් පිළිබඳව. ඒ තමයි ඇත්ත කියන්ට සීලයේ ඔබට ආරක්ෂාවක් ඇති වෙනවා. ලෝකේ දෙවියන් පවා ඔබේ ජීවිතය ආරක්ෂා කරනවා. මොන හේතුවක් නිසාවත් Taman බොරුවක් කියන්න එපා. ඒ බොරුව වහන්ට තව බොරු 1000ක් කියන්න එපා. ඒ බොරුව වහන්ට ලෝකයේ තුල තියෙන පූජනීය වස්තු උකසට තියලා කවදාවත් ඒවා තබමින් දිවුරුමක් සිදු කරන්න එපා. ඒක ඉතාමත්ම බරපතල අකුසල කර්මයක් බවට පත් වෙනවා. යම් කිසි ආකාරයකට ප්‍රේත ආත්මවල නරක ආදී උත්පත්ති ලබන්න තරම් මහා බරපතල අකුසලයක් බවට පත් වෙනවා. තමන්ගේ හිත ඇතුළේ තමන්ම දන්නවා තමන් වැරද්දක් කරනවා කියලා කියන කාරණාව. ඔබ සියලු දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා කැස්බෑව පදිංචි ජී.ඩී. ඉන්ද්‍රාණී විජේසේකර පින්වත් මහත්මිය විසින් 2026 දෙසැම්බර් 3 දිනට පරලෝ සැපත්ව වසර 32ක් සපිරෙන එම්.ඩී. ලිවේරාහාමි මෑණියන්ට සහ වසර 29කට පෙර පරලෝ සැපත් ජී.ඩී. බ්‍රම්පි සිඤ්ඤෝ විජේසේකර පියාණන්ට පින් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අද උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් මේ උතුම් ධර්මීය ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා, ජයශ්‍රී මහාමුදුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑය පිහිට ආශිර්වාද ලැබේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනය ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ නම් සඳහන් කරලා මිය ගිහිලෙන සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලින්නේ හැම දිනාටම උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලුම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියන්ටත් මිය ගිය සියලු දිනාටමත් අපි හැම දිනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටම පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු.

0: සදාති. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0977 24 87 89 දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වය සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්න පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 ඒ වගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක.

Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM Spirit Mandapaya. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

NetFM Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඒශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.